බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත්

0: බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ. නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net විසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල්සුවනේ බුදුගුණ මුමුණන විසක්කු දානය
2: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වය
1: නේත්‍රාලෝක විසක්
2: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: විසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
1: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: ඇති බරදායකත්වය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මමත් ඔයාල වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
5: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
6: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: තිලෝ තිලක සම්බුදු තෙමගුල සතහේන් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
1: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
2: කවදත් අලුත් කාගෙත් නෙත් ඔබේ සිත් අවදි කරන්නේ
0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: කවදත් අලුත් කාගෙත් net

0: अहम् सेवना उदासन सिद्ध निवना सर्वागमिक दहम सदल कितु दहमिन ओबे दिव्यत
1: प्रेमवंत दरुवेनी අද දවසේදී ඔබේ නිවහනට මම ගොඩවදින්නේ අප සමිදානන් වහන්සේ සම්බන්ධ සිදුවීමක් ඔබට මතක් කර දෙමින් උන්වහන්සේ ශ්‍රාවකයන් සමග තිබේරියස් මුහුදේ ගමන් කරනකොට මහත් කුණාටුවකට හසු වෙනවා උන්වහන්සේ උරුවේ බරාදයට හිස තබාගෙන නිදාගෙන සිටින්නේ ඔවුන් කෑමුර දෙනවා ස්වාමිනී ස්වාමිනී නැගිටින්න අප මැරෙන්නයි යන්නේ උන්වහන්සේ නැගිට ඇස්හැර මෙහෙම ඔවුන්ගෙන් අහනවා ඔබගේ ඇදහිලි වන්ත කමක මදකම එසේ කියා උන්වහන්සේ කුණාටුවට අණ කරනවා කුණාටුව නතර වෙනවා මේ සිද්ධිය ඇතුලේ මොනවද අපට උගන්වන්නේ මගේ ආදරණීය දරුවෙනි සමිදානන් වහන්සේ උරුවේ නිදා සිටිතත් සමිදානන් වහන්සේ උන් සමග බව උන් ඇදහුවේ නම් උන් සමිදානන් වහන්සේ තුල ජීවත් වූයේ නම් මෙතුවක් කල් උන්වහන්සේ කරපු කියපු දේවල් මේ ශ්‍රාවකයන්ගේ ඔළුව ඇතුලේ තිබුණා නම් ඔවුන් බය වෙන්නේ නැහැ. අපිත් ක්‍රිස්තියානි කාරයෝ ය කිව්වට ඔය ශ්‍රාවකයෝ වගේමයි. ඒවා ඔළුවේ නැහැ, වාත්මේ නැහැ, ඒවා හදවතේ නැහැ. එක කනකින් අසා අනිත් කනින් පිට කරනවා. ජීවිත අත්දැකීම් අපව තෙරපනකොට ඒ ජීවිත අත්දැකීම් වලට උත්තර දී ගන්න බැරි වෙනවා. මගේ ආදරණීය දරුවෙනි කුණාටුවට අහු වෙනවා. එසේ නොවෙනු පිණිස උන්වහන්සේ තුල ජීවත් වෙන්න. උන්වහන්සේ ඔබත් එක්ක කුණාටුවේ ඉන්න බව අදහන්න. කුණාටුවට වඩා උන්වහන්සේ විශාල බව ඔබ අදහන්න. උන්වහන්සේ බලවත් බව අදහන්න. ඔබේ ප්‍රශ්නෙට වඩා උන්වහන්සේගේ වැඩ සිටීම, පෙනී සිටීම ප්‍රබල බව විශ්වාස කරන්න. ඒ ඇදහිල්ල විශ්වාසය ඔබට ලැබේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි අද මේ උදෑසන හොඳ යහපත් දෙයක් ඉගෙන ගනිමු විෂයන් පහකට පෙර විෂයන් පහක් යහපත්ව භාවිතා කරගන්න ඉගෙන ගනිමු පළවෙනි එක යෞවන කාලය වයසට යාමට පෙර අපි හරියට ප්‍රයෝජන ගත යුතුයි. තරුණ කාලය වයසට යන්න ඉස්සෙල්ලා ප්‍රයෝජන ගන්නට ඕන. ඒ වගේම නිරෝගී බව අපි රෝග තුර වන්නට පෙර අපි ප්‍රයෝජන ලබා ගත යුතුයි. ඒ වගේම සම්පත් ඇති කාලය අපි පෝසතෙක් නම් අපි දුප්පත් වීමට පෙර එය යහපත්ව භාවිත කළ යුතුයි. නිදහස් විවේක කාලයක් ලැබුණු විට කාර්ය බහුල වන්නට පෙර එය යහපත්ව ප්‍රයෝජන ලබා ගත යුතුයි. ඒ වගේම අපි ජීවත්ව ඉන්න කාලය අවුරුදු 60ක් 70ක් 80ක් 100ක් වන්නට පුළුවන්. ඒ කාලය මරණයට පෙර ප්‍රයෝජනට ලබා ගත යුතුයි. ඒකට පස්සේ අපි අයහපත් වෙනකොට කාලේ නාස්ති කරලා අපි මේ දේවල් වලට බැනලා හරියන්නේ නැහැ. ඒ නිසා අපිට ලැබී තිබෙන මේ දායාදයන් යෞවන කාලය, ඒ වගේම නිරෝගී බව, සම්පත් ඇති කාලය, නිදහස් විවේක කාලය අපිට දෙවියන් ලබා තිබෙනා වූ මේ ජීවිතය ලස්සනට ප්‍රයෝජනයක් හැටියට භාවිතා කළොත් අපේගේ ජීවිතයේ නීත දියුණුව සංවර්ධනය ජයග්‍රහණ අපිට බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම අපි විශ්වාස කරන ආකාරයට මරණයට පසු ජීවිතයක් අල්ලා දෙවියන් වහන්සේ අපිට උසස් වූ ස්වර්ගයක් ලබා දෙයි. ඒ නිසා අපි සෑම වේලාවකදීම මේ විෂයන් පහ අපි ප්‍රයෝජන ලබා ගැනීමට වග බලා ගනිමු. අල්ලා දෙවියන් වහන්සේ අපිට ඒ සඳහා වාග්ය ලබා දෙනු මැනව.
0: Maulavi Farood Farooq Ihsani Tuman Hindu Dharmen Obediviyata

0: good morning.
1: Good morning. Good morning. ഉദയായ വിനാഡി പഹായ വലവ ആൽഫ സ്റ്റുഡിയോ.
0: ඒ ඇයි දන්නවද මං අනේ කියලා පටන් ගත්තේ?
1: ඒකනේ අනේ මං බැලුවේ. ඒකනේ අනේ මේ මං බැලුවේ.
0: මේ දැන් කසුණියක් අපි ඔය එක එක වෙලාවට කියනනේ අනේ හරිම ලස්සනයි. අනේ හරිම ෂෝක්. එහෙම කියලා
1: අනේ ෂෝයි චූටි රන් කඳා කියලා කියනවනේ.
0: හරි. ඉතින් මේ මටත් අනේ ඒ වගේ ෆීලිං එකක් ආවා.
1: ඒ මොකද?
0: ඒක තමයි අපි ඇල්ෆා ස්ටුඩියෝ එක දැම්ම දවස් දෙකකින්නේ දකින්නේ. එතකොට මට දැනෙනවා වෙනතටත් වඩා අමුතුම එකක් තියෙනවා කියලා. අර වාවි වයිබ් එකක් තියෙනවා. ඉතින් මේ ඒ වාව් එක තමයි මට ඔයාලට කියන්න
1: අපි අර කවුරුහරි දැක්කහම එහෙම අර අනේ ඒ කාලෙකින්නේ හම්බුනේ වව් ඔයා මේ වෙනස් වෙලානේ එහෙම කියලා කියනවා. සෝ බියුටිෆුල් වෙරි නයිස් ඔය වගේ වචන අපි පාවිච්චි කරනවා නේද? ඉතින් ඒක අර එන්නේ ඇත්තටම අර වව් ෆීලිං එක ආවම. දැන් ලෙහන්සට මට හිතනවා එහෙම වෙන්න ඇත්තේ අද දැන් දවස් දෙකකට පස්සේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒක දැක්ක ගමන් හෝ වව් මාරු වයිබ් එකක්නේ වීව් එක හොඳයිනේ කියලා වගේ හිතෙන්නේ නැති නේද?
0: හිතන මුලින්ම ඕක හිතුනේ කසුණියක්ගේ මේ ටේබල් එක තියෙනවනේ. දැන් මං ආපු ගමන් කසුණියක්ගේ ටේබල් එක ගාවට ගිහින් ඉන්නවා. එතනිනුත් ලස්සන වීව් එකක් පේනවා. ඒ අතරින් කසුණියක්ත් ලස්සන වීව් එකක්නේ. ඉතින් ලස්සන වීව්ස් දෙකක්ම මං දැක්කා.
1: ඒකනේ මමත් එහෙම තමයි උදේ පාන්දර ආව ගමන් මම බලන්නේ අර දැන් 11 වෙනි තට්ටුවේ ඉඳලා ඈත බලනකොට මුහුද ඊටික ඔක්කොම පේනකොට එක මාර වීව් එකක්. ලස්සන දෙයක් ඇතරම ලෙහන්ස මට කිව්වේ. ඒකෙම මම ටිකක් දිගට යන්න කැමති. දැන් ලෙහන්සා සාමාන්‍යයෙන් අපි දැන් කොහේ හරි ගියාම දැක්කම වව් මාර ලස්සන වීව් එකක් හරි ෂෝක් නේද එහෙම කියලා කියනවනේ. ඉතින් ඒ වීව් එකෙන් අපිට එනවනේ මාර ගැම්මක් ආසාවක්. අපිට එනවනේ ආනේ අපි තව මොනා හරි කරන්න ඕනේ, අපි ෆොටෝ එකක් ගන්න ඕනේ, සෙල්ෆි එකක් ගන්න ඕනේ. එහෙම අපිට හිතෙනවනේ වීව් එක ලස්සන වුණාම නේද?
0: ඔව් අනිවාර්යෙන්ම.
1: වීව් එක හැඩ වුණාම නේද එහෙම හිතෙන්නේ? මොකක් හරි වෙනසක් ඒ වීව් එකේ තිබුණාම නේද අපිට එහෙම හිතෙන්නේ? දැන් කල්පනා කරනවා මොකද්ද මේ මම කියන්න හදන්නේ කියලා නේද? ඉතින් අන්න ඒ වගේ තමයි. ඔයා ඉස්කෝලෙට ගියාම වව් ලස්සන වීව් එකක්. ඔයා කොහේ හරි ගියාම වව් ලස්සන වීව් එකක්. ඔයා වැඩ කරන තැනට ගියාම ඕ ලස්සන වීව් එකක්. එහෙම අපිට හිතෙන්නේ එතන ඇත්තටම වව් ෆීලිං එකක් ආවහම. එතකොට අපිට එහෙම වෙන්න බැරිද?
0: අපිටත් පුළුවන්. මුලින්ම කසුණියක් අපි හැමදාම කියනවා වගේ අපි කන්නාඩිය ඉස්සරහට ගිහින් අපේ වීව් එකට ආදරය කරන්න ඕනේ.
1: හරියටම හරි. අපි තමයි හොඳම වීව් එක. මම තමයි හොඳම වීව් එක. ලෙහන්ස තමයි හොඳම වීව් එක. එතකොට අපි වැඩ කරන තැනට ආවහම, අපි ඉස්කෝලෙට ගියාම එතන අපිට ලැබෙන වීව් එක වගේ තමයි ඔයාගේ වීව් එක. අද ඔයා ඔයාට හොඳ වීව් එකක් වෙන්න, අද ඔයා තව කෙනෙකුට හොඳ වීව් එකක් දෙන්න. හරිද? ඔයා අද තව කෙනෙකුට හොඳ වීව් එකක් වෙන්න ඉස්කෝලෙට ගියාම, වැඩ කරන තැනට ගියාම, ඔයා ඉන්න තැනට ගියාම ඔයා හොඳම වීව් එක වෙන්න. කොහොමද ගැම්ම?
0: ගැම්මක් තමයි.
1: යමු එහෙනම් ඉස්සරහට. ඔයා තමයි අද හොඳම වීව් එක. ජය වේවා.

0: ඒ අද හොඳ වීව් එකක් අපිට තියෙනවා නැහස අපි දෙන්නටත්.
1: ඔහු කස්සුනයක් කිටනම් වම් පැත්තෙන් මට නම් කැලිම තියෙනවා.
0: ඕ ඒක මරු අනේ ආසයි දැක්කම අද තියෙනවා හරිම හොඳ වීව් එකක් උදේ 6 විනාඩි 12 වෙලාව නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ 6:45 වෙනකන් වහගෙන ඉන්නේ. ඒ වගේම නෙතෙෆෙම් Facebook live එකට ඉක්මනට මෙන්න මේ වීව් එක මොකක්ද කියලා බලන්න.
1: මේ වීව් එක නම් මිස් කරගන්න හිතන්නවත් එපා.
0: අයියෝ අපරාධ කියලා හිතේ. අපි මොකක්ද වීව් එක කියලා කියමුද?
1: කියමු. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මොනරාගල මහානාම විද්‍යාලයේ මනුජ පසන් මල්ලි.
0: මොනරාගල මහානාම විද්‍යාලයේ මනුජ පසන්, ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
0: ඔන්න ආව හොඳ ක්ලැප් එකක් දීලා පිළිගන්නේ හරි. ඉතින් මොනරාගල ඉඳලා ඇවිල්ලා මහන්සි නැද්දානේ?
2: මහන්සි නෑ.
0: නෑනේ, එහෙම දැනෙන්නේ නෑනේ අපිට. තරම් මෙයාට දැනෙන්නේ නෑ මහන්සි. මොනරාගල ගිහුවහම මට මහන්සි. හරි, මම ඇහුවොත් පසන් කියන්නේ කවුද කියලා මොනවද ඔයාට කියන්න පුළුවන් ඔයා ගැන?
2: මම හැමතිස්සෙම සංගීතයට බරයි. ඒ කියන්නේ
0: බරයි.
2: කොයි වෙලේ බලුවත් මොන වැඩේ කරා සින්දුවෙන් තමයි වැඩි වෙන්නේ.
0: හා, ඒක හොඳ දෙයක්. ඉතින් තව
2: ඔය ගොඩක් කලාව පැත්තට තමයි ආස. ස්ටඩි පැත්තත් කරගෙන යනවා.
0: ඉස්කෝලේ යුනිෆෝම් එක අද ඇඳගෙන ඇවිත් ඉන්නවා. ඉස්කෝලෙට අභිමානයක්. ඉස්කෝලෙට වගේම පවුලට, රටට, අපිට, ලෝකෙට හොඳ අභිමානයක් ගේන දක්ෂ කොල්ලෙක් ඇත්තටම පසන් කියලා කියන්නේ නේද? අපි සින්දුවකින්ම වැඩේ පටන් ගමුද එහෙනම්? හා, ඔන්න ඔයාට අවස්ථාව. හරි,

0: අනේ හරිම හරිම ලස්සනයි.
1: මං බොරුද කිව්වේ කොහොමද මේ වීව එක? මොනරාගල මොනරාගල කොහෙද ගම?
2: රාගල දැනට ඉන්නේ මොනරාගල අර ටවුන් එකේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් දෙකක් තුනක් වගේ ඉදදී තියෙන ලස්සන ගමක් වැලියයි කියලා.
1: හා
2: අන්න හේත දැනට ඉන්නේ.
1: ඉතින් දැන් මොනරාගල ඉඳලා මේ දක්ෂ පිරිමිලාමයා සති දෙකකට සැරයක්වත් කොළඹට එනවා වැඩ කරන්න. මාධ්‍යත් එක්ක ලොකුවට වැඩ කරන්න හිතාගෙන පුහුණු වෙන්න එක එක වැඩසටහන් වලට රෙකෝඩිංස් වලට සති දෙකකට සැරයක් මොනරාගල ඉඳලා එනවා. දැන් අදත් ආව පාන්දරම. එතකොට ඒකට උදව් කරන්නත් පසන්ට ගොඩාක් අය ඉන්නවා. ඒකත් අපි මේ වෙලාවේ කියන්න ඕන නේද පසන්? ඉස්සරහටත් අපි ඒ විස්තර කියමු. කියන්නකෝ.
2: ඔගුරන් මේ අක්කේ මේ මට අක්කේ
1: හරි කොමන් දෙයන්නේ ඕන විදිහකට
2: මට මේ අර ගොඩක් ඔය වැඩවලට එද්දී මේ උදව් කරන අපේ නැන්ද කෙනෙක් ඉන්න නදී නැන්ද
1: කෙනෙක්.
2: එතකොට ඒ නැන්දා මට ගොඩක් උදව් කරනවා. මං ඇවිල්ලා ඒ නැන්දලා ගෙදර නතර වෙලා ඉන්නවා. ඒ නැන්ද මට ආදරෙට කියන්නේ නැන්දගේ ලොකු පුතා කියලා.
1: ඒ
2: කියන්නේ නැන්දට නංගි මල්ලි දෙන්නෙක් ඉන්නවා. මට කියන්නේ ලොකු පුතා කියලා.
1: බලන්නකෝ ඉතින් එච්චරට ආදරයක් ලබනවා. අනිත් එක ලෙහන්සා මේ පසන් මොනරාගල ඉඳලා කොළඹට එන්නේ තනියම. ඊයේ දැන් අම්මා මාත් එක්ක කතා කරා. ඊට කලිනුත් අම්මා අප්පච්චි කතා කරලා තියෙනවා මාත් එක්ක. දැන් මගෙන් ඇහුව කමක් නැද්ද පුතාව? මං කෝ පුතාට කන්ෆිඩෙන්ස් තියෙනවනේ. පුතා එනවනේ නිතර තනියමනේ. කියන්නකෝ ඒ ගැනනේ.
2: තනින් අම්මයි අප්පච්චි දැන් මුල් කාලේ මං එක එක වැඩවලට එද්දී අම්මයි අප්පච්චි ආවා. ඊට පස්සේ ටික කාලයක් ඇවිල්ලා පුරුදු වුණාට පස්සේ දැන් අර අම්මට අප්පච්චි දෙන්නටම අර හැමදාම නිවාඩු හම් වෙන්නෙත් නැහනේ. එතකොට දැන් මාව එහෙන් අම්මලා හයිවේ බස් එකට නැග්ගනවා. ඊට පස්සේ මෙහෙන් නදී නැන්ද මාව
1: ගන්නවා. බය නැත්ද එහෙම එන්න තනියම?
2: දැන් නම් බය නැහැ. අර මට චූටි ෆෝන් එකක් දීලා තියෙන්නේ. ඒකෙන් ඉතින් මං ටිකින් මේ ඉතින් විතර අප්ඩේට්ස් දෙනවා මුලට.
1: ඔව් මම මෙහෙ ඉන්නේ. දැන් මම මෙතන ඉන්නේ. එහෙම කියලා අප්ඩේට්ස් දීගෙන කොල්ල තනියම වැඩ ටික කරගන්නවා. කොළඹට ඇවිල්ලා දොර ගිහිල්ලා දැන් මේ කොළඹේ ඉඳලා මොනරාගලට කිලෝමීටර් 300ටත් වැඩිය තියෙනවනේ.
2: 380ක් වගේ තමයි.
1: කොහොමද යද්දි එද්දි නේද? මොනාද ලෙහන්සට අහන්න තියෙන්නේ?
0: දැන් මල්ලි එනවනේ සති දෙකකට වතාවක් විතර කොළඹ. එතකොට කොළඹ ගැන මොකක් හරි අවබෝධයක් ඇතිනේ මල්ලිට. ඉතින් මල්ලි කියන්නකෝ මල්ලි හිතන විදියට මල්ලි හුඟක්ම ජීවත් වෙන්න ආස. කොළඹද නැත්තම් ගමේද? හේතුවත් කියන්න. මන් දන්නවා මට හිතනවා කසුණියගේ ලස්සන හේතුවක් ඇති කියලා. උත්තරේ මොකක්
2: වුණා? මෙහෙමයි. ඉතින් කොළඹත් හොඳයි ගමත් හොඳයි දෙකම හොඳයි. හැබැයි ඉතින් දැන් මං ගමේන ඉන්නේ. එතකොට මට නම් දැන් හොඳ කොළඹ. දැන් සමහර වෙලාවට කොළඹ ඉන්න දැන් අක්කි කොළඹ ඉන්නවනේ. අක්කට ගම හොඳ වෙන්න පුළුවන්. එහෙම ඉතින් වෙනස් වෙනවා කෙනාගෙන් කෙනාට.
1: හරි. වයස කීයද?
2: වයස 14.
1: වයස 14යි. එතකොට ඉස්කෝලේ ගැන මොනවද කියන්න තියෙන්නේ?
2: ඉස්කෝලේ කියන්නේ මේ මම චූටි කාලේ කියන්නේ සාමාන්‍යයෙන් එක වසරේ ඉඳලා පහ වසරණකම් ගියා. මොනරාගල ඉඳලා තවත් කිලෝමීටර් 50ක් වගේ ඇතින් තියෙනවා මේ ඇතිමලේ කියලා.
1: ඒ
2: චූටි ගම. ඒ ඉස්කෝලේ ඇතිමලේ ප්‍රාථමික විද්‍යාලය තමයි මම මුලින්ම ගියේ. ඊස්සේ ගියාට පස්සේ එහෙන් ශිෂ්‍යත්වේ පාස් වෙලා ඊට පස්සේ ආව මොනරාගල මහානාමෙට. මහානාමේ තමයි ඔය මේ වෙනකන් අර මට අර මුල් කාලේ පොඩ්ඩක් තිබ්බා අර ස්ටේජ් එකට නැග්ගම් බය හිතෙනවා. අන්නේ වගේ පොඩ්ඩක් තිබ්බා. ඒ ටික නැති වුණේ මහානාමේ. එතකොට ගොඩක් ආදරණීය ගුරුවරු හම්බුණා. ශශීස තමයි මේ මගේ ඉස්කෝලේ සංගීත ගුරුවරයා. තව අජන්ත සර් කියලා සර් කෙනෙක් ඉන්නවා. පමත ටීචර් අපේ මීඩියා සොසයිටි එකේ ටීචර්. ඔය හැමෝම ඇතුළු ඉස්කෝලේ ඔක්කොම වගේ මේ මට ලොකු සපෝට් එකක් දෙනවා.
1: අද අපි ප්‍රොඩක්ෂන් ටීම් එකේ ඉන්නවා තරිඳු. ඒ වගේම අපි ඉංජිනේරින් ටීම් එකේ ඉන්නවා මේ නදීජ. හරි. අපි චුට්ටක් මං කැමති ලංකරලම පෙන්නනවා නම් අපේ පසන්ව මොනරාගල. මොකද ඉස්කෝල යුනිෆෝම් එක අපි පෙන්වන්න ඕනේ නේද? ගිටාරයකට වැහිලත් ඇති. ඒ චුට්ටක් අපි කැමරාවට පෙන්නමුද මේ ස්කූල් යුනිෆෝම් එක හොඳට? බැජ් එකක් එහෙම ගහගෙන ඉන්න. මොකක්ද ඒ ස්කූල් බැජ් එකද නැත්තම් මොකක්ද?
2: මම අර මීඩියා සොසයිටි එකේ ඉන්නානේ. මීඩියා සොසයිටි එකේ අනවුන්සර් විදිහට ඉන්නවා. එතකොට ඒ බැජ් එක තමයි මේ.
1: මම දැක්කයි යෝ එනවා කියලා පෝස්ට් එකක් එහෙම දාලා තිබ්බා මහානාම ස්කූල් එකේ නේද? හරි. අපි තව සින්දුවක් දෙමුනේ ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන ඉන්න අයට. හරි.

0: හරි අපි හෙම කියාගෙනම හැල්ෆ ස්ටඩියෝ එකෙන් බ්‍රේක එකක් ගන්නව මේ වෙලාවේ. මන්දන්නවා බිඳුර හත්සේ එකොළහයි අනු පහයි අනු පහයි අනු පහින් අපිත්තක ගොඩක් කටේ නොනේ
1: ඉන්න ඉන්න ඔබ දෙවිශස් දානවා ලස්සන කවිධානවා ඔය ඔක්කොමිතින් මට පේනවා
0: ඒක තමයි ලෙහන්ස බලබල ඉන්නේ. ඒ වගේ මානත ෆෙම්ම ෆෙස්බුක් ලයිව් එකේ අද අපි මේ හොඳම වීව් එක බලන ගමන් ඉන්නේ. හැමෝම අපි ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම කියවන්නේ ලෙහන්ස අපිට තමයි හොඳම වීව් එක වෙන්න පුළුවන් හරියට මේ මොනරාගල පසන්ට වගේ. කවුද ලෙහන්ස මේ අද අපිත් එක්ක ඉන්නේ?
1: මොනරාගල මහානාම විද්‍යාලයේ මනුෂ පසන් මල්ලි.
0: මුළු මොනරාගල මාත අපි වහගෙන බලාගෙන ඉන්නයා.
2: Net FM Alpha Studio with Kasani and Lehansa. FM 95 FM 94.8 Net FM.
3: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
4: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් Black curry රස සොයා මීට්. Black curry රසට මස් නොකා මස් කන්න.
5: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
6: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට්ද පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01112 863 363 076 716 1672
3: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
3: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
3: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
2: රාත්‍රී 10:00 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76-66 අංකය අමතන්න
3: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
4: Net FM Alpha Studio with Kosuni and Lehansa

0: ඔදහනේ විනාඩි 30යි වෙලාව නැත FM Alpha Studio අහගෙන බලාගෙන ඉන්නේ. අපි Facebook live එකේ නම් ගොඩක් වෙලා කතා කරා ගොඩක් දේවල් නේද? hina වෙලා ඉවරයක් නැහැ. ඉතින්
1: මම ලස්සන නිසඳසක් තෝරගත්තා කියන්න. ඔන්න හගන්නකෝ එහෙනම්.
0: හරි.
1: Alpha Studio වේ සොඳුරු අරුණැල්ල. කාර්යබහුල නගරයක තද බලවුණු බස් එකක කවුළුවෙන් එවෙන හුදෙකලා මිනිස්සුන්ගේ හදවතට නැතෙෆම් තරංග අතරින් ගලායන ඇල්ෆා ස්ටූඩියෝ. ඒක නිකම්ම නිකං හඬක් නෙවෙයි. නන්නාදුන ජීවිතවල තුවාල පිරිමදින දෘශ්‍යමාන නොවන දිව්‍යමය ඔසුවක්. ඇල්ෆා ස්ටූඩියෝවේ මයික්‍රෆෝනය අසල පරම්පරා දෙකක ස්වරයෙන් එකට යාකරන ප්‍රේමණීය සුඳුරු කැඩපතක් වන් නුඹලා දෙදෙන. කසුනි නුඹේ ස්වරය, මොනිකාරුවන් පතිරණගේ කවියක එන නිහඬ, එහෙත් පරිණත ගැහැණියකගේ ආත්මය වගේ. ඔහොමම කියලා ගොඩාක් තියෙනවා. මටත් තව ලස්සන කවියක් කියවලා තියෙනවා.
0: ඔව්. ඒකින් අපරාධයක කියන්නේ බෑ මුලින්ම.
1: කමක් නැහැ කමක් නැහැ. ඉතින් අපි කසුණියක් එක කිව්වා.
0: හරි එහෙනම් අපි පස්සේ ඊටර ටික කියමු. ලිහන්සගේ කවිය කියමු. ඉතින් හැමදාම මේ විදිහට අපිට ලස්සන කවි අපි ගැන කියලා, අපි ගැන ෆොටෝස් විදිහට එවනවා, චිත්‍ර විදිහට එවනවා. ඉතින් ගොඩාක් ස්තුතියි හැම දෙයක්ම අපිට බෙදා ගන්න බැරි වුණත් මේ වගේ පුංචි කොටසක් හරි අපි බෙදා ගන්න කැමති හැමෝම එක්ක. ඉතින් දැන් අපිත් එක්ක මේ අද ඉන්නේ මොනරාගලින් මොනරාගල මහානාම විද්‍යාලයේ මනුජ පසන්. මනුජ කියන්නේ අති දක්ෂයෙක්. මනුජ මේ කරාටි කරා එව මේ විස්තර කිව්වා ඒ ඔක්කොම Facebook live එකේ. ඔන්න අහගෙන ඉන්න අයට කියන්න තව මොනාද ඔයාගේ වැඩ ගොඩ?
2: වැඩ ගොඩ කියන්නේ
0: කරාටි කරපු තැනින් පටන් ගමු. කරාටි කරා හැම කියලා
2: කිව්වා. මං කරාටි කරා දැනට අවුරුද්දකට විතර කලින් කරද්දී අර මගේ පළවෙනි ටූර්නමන්ට් එකට මං ගියා නෝරෙලේ තිබ්බේ. නෝරෙලේකට මං දැන් ටූර්නමන්ට් එකට යද්දි ගියාට පස්සේ මාත් එක්ක ෆයිට් කරන්න තව යාළුවෙක් හම්බුණා. අවසානට දැන් අර අරෙන් කමාන්ඩ් එක දුන්නා හරි දැන් ෆයිට් කරන්න කියලා. ඊට පස්සේ මට අරයා පව් කියලා හිතෙනවා. මට දුක හිතෙනවා. ඊට පස්සේ මම මොකුත් කරන්න නැතුව මං හම් පාඩුව බලාගෙන ඉන්නවා. අවසාන්ට ඇවිල්ලා මට ගහලා ගියා.
0: ඔව් ඉතින්. ඔක ඔට වැඩි ලස්සනට Facebook live එකේ කිව්වා.
1: ඔව් අනේ. ඒක මතක් වෙච්ච විදිය තමයි එකපාර කසුණියක්කිත් බය වුණා.
0: ෂොක් නේද? ඊළඟට මේ දැන් මෙතන සර්ටිෆිකේට්ස් තියෙනවා. ඒ කරාටේ වලින් ජයග්‍රහණය කරපු ඒ දේවල් තියෙනවා, බෙල්ස් තියෙනවා. හැබැයි මියුසික් කරනවා හැමදේම අර තව මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන කිව්වා නේද?
1: ඔලිම්පියාඩ්
0: කියලා. ඔව් ඒක ගැන කියන්නකො කොහොමද එක්ස්පීරියන්ස් එක?
2: එක්ස්පීරියන්ස් එක කියන්නේ මම ගොඩක් අර ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වල එහෙම මේ මැත්ස් පේපර් එකට හොඳ ලකුණු තියනවා කියන සාමාන්‍යයෙන් 98ක් 95ක් වගේ තියෙනවා. ඊට පස්සේ ටීචර් තමයි කිව්වේ මෙහෙමයි දැන් මැත්ස් ඔලිම්පියාඩ් ඇවිල්ලා තිනවා, එහෙම ඇප්ලයි කරන්න යමු එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මං සාමාන්‍යයෙන් මං 7 වසරදී වගේ මාත් තීපාරටින් හා කියලා මාත් ගිහිල්ලා ලිව්වා. මං හිතුවෙත් නෑ සිලෙක්ට් වෙයි කියලා. අවසානට ඩිස්ට්‍රික්ට් වල සිලෙක්ට් වුණා. ඊට පස්සේ පළාත් වලට ගියා. යද්දී හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. ඊට පස්සේ ටීචර්ස්ලා ටිකක් හම්බුණාද. ඉතින් හොඳ අත්දැකීමක්.
0: අම්මා තාත්තගෙන් ඒ ලැබෙන උදව්. දැන් තනියම මනුජ පසන් මේ විදිහට වැඩ කරන ගන්නකොට ලෙහන්සා, ඒ කියන්නේ දැන් ගොඩාක් දුර ඉඳලා කොළඹට එනවා තනියම එනවා. දැන් සාමාන්‍යයෙන් අම්මා කෙනෙකුට තාත්ත කෙනෙකුට බයයිනේ. තාම පොඩි වයසක අවුරුදු 14යිනේ. 14යි. අවුරුදු 14යි තාම පොඩි. ඉතින් එතකොට එහෙම තනියම ඇවිල්ලා වැඩ ටික කරගන්න පුළුවන් වේද කියලා හිතනවනේ. හැබැයි මේ විශ්වාසය මනුජ දෙමව්පියන්ට දීලා තියෙනවා, පවුලට දීලා තියෙනවා. ඒ නිසා මම දැනගන්න කැමතියි අම්මයි අප්පච්චි ගැන.
2: අම්මයි අප්පච්චි. ඔව්. මගේ අම්මා සංගීත ගුරුවරියක්. මොනරාගලම තියෙන මధుරු ගැටිය කියලා ජාතික පාසලක. අන්නේ පාසලේ සංගීත ගුරුවරිය ඉදිරිය අම්මා දැන් ඉන්නවා.
0: හරි.
2: අප්පච්චි ග්‍රාම
0: ඉස්කෝලෙත් බලනවා දැන් මේ වෙලාවේ අහනවා. ඉතින්
2: අප්පච්චි ග්‍රාම නිලධාරි කෙනෙක්. එතකොට අර අප්පච්චිර මේ අර ඒ කියන්නේ ප්‍රසන්ටින් පුළුවන් හොඳට ඇනවුස් කරන්න පුළුවන්. අර ඒ සයිඩ් එක අප්පච්චි මට කියලා දෙනවා. මියුසික් නම් අම්මා තමයි කියලා දෙන්නේ.
0: ලොකු සපෝට් එකක් ගෙදරින් ලැබෙනවා නේද? ඒ සපෝට් එකෙන් ලෙහන්සා බලන්නක මොනජ කොච්චර ලස්සන්ට එයාගේ ගමන යනවද කියලා. හොඳ මොරල් එකක් නේ.
1: අනිවාර්යෙන් අපි හැමෝම අහන් ඉන්න ලොකු පොඩි හැමෝටම ලොකුම ලොකු අපි කියන්නේ මොටිවේෂන් එකක් කියලා. අන්න ඒ වගේ ස්ට්‍රොං මොටිවේෂන් එකක්. ඉතින් මල්ලි කියන්නකෝ, මල්ලිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? ඇම්බිෂන් එක.
2: අනාගත බලාපොරොත්තුව ඩොක්ටර් කෙනෙක් වෙන්නත් ආසයි. ඒ අතරෙම මේ මියුසික් සයිඩ් එකක් කරගෙන ආටිස් කෙනෙක් වෙන්නත් ආසයි.
1: දෙකම කරන්න ආසයි නේද?
2: දෙකම කරන්න ආසයි.
1: අනිවාර්යෙන්ම දෙකම බැලන්ස් එකේ කරන් යන්න පුළුවන්.
0: හරිම සන්තෝසයි, හරිම ආඩම්බරයි නේද? හොඳ මොරල් එකක්, හොඳ වීව් එකක් මම කියවනේ ලෙහන්ස. අද බලන්න මේ සතිය පටන් ගන්නකොට අද 18 වෙනිදා. අදින් පටන් ගන්න සතිය ඔයා හොඳම වීව් එක වෙන්න, ඔයා හොඳම මොරල් එක වෙන්න. හරියට අපේ මේ මොනරාගල මහානාම විද්‍යාලයේ මනුජ පසන් වගේ නේ මනුජ? ඔයාට මොනවද ඒගෙන කියන්න තියෙන්නේ? ඔයා හොඳ ප්‍රසන්ට් කෙනෙක්නේ, කියන්නකෝ.
2: තමන්ට දැන් ඕනම කෙනෙක් ඉස්සරහටදී තමන්ගේ ටාගට්ස් වලට යද්දී, ඒ කියන්නේ අර කතාවක් තියෙනවානේ, හීන කියන්නේම ටාගට්ස් කියලා. එතකොට දැන් හිතන්නකෝ, දැන් අක්කට ඕනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. එතකොට අක්කට සමහරලාට කේක අභියෝග එන්න පුළුවන්, බාධක එන්න පුළුවන්. සමහර කට්ටිය කියයි ඔයාට බෑ එහෙම කියලා කියයි. හැබැයි ඔයාට පුළුවන් ඒක කරන්න, මට පුළුවන් මේක කරන්න කියලා තමන් මහන්සි වුණොත්, තමන්ගේ කැපවීම තියාගත්තොත් දිගටම තමන්ට ඒ ටාගට් එකට යන්න පුළුවන්.
0: ඉතින් මෙහන්සා, මම පුන පුනා මේ කියන්නේ මනුජ ඇත්තටම මොනරාගලේ ඉඳලා තනියම එනවා කියලා කියන්නේ මම තාම කල්පනා කරනවා ඒ ගැන. මම තාම කල්පනා කරනවා. මගේ කල්පනාව ඉවර වෙන්නේ නැහැ මේ අවුරුද්ද ඉවර වෙනකන්. හොඳේ. දැන් කන්ෆිඩන්ස් තියෙනවා. දැන් මනුජට ආයි ලෝකෙ වටේම තනියම යන්න පුළුවන් නැද්ද මනුජ?
2: ලෝකෙ වටේම කියන්නේ මං තාම කොළඹට ඉඳලා ඇවිල්ලා.
0: පුළුවන් ලෝකෙ වටේට යන්න තමයි ඔය ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවේ. නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ ආවේ ලෝකෙට යන්න තමයි නේද ලෙහන්සා? ඉතින් ඒ නිසා මනුජට අපි විශ් කරනවා මනුජගේ මේ සංගීත හැකියාව, ක්‍රීඩා හැකියාව, ඒ වගේම මේ තියෙන කුසලතා හැමදේම අධ්‍යාපනයේ පැත්තෙන්. මනුජ ඉස්කෝලේ ලොකු වැඩක් කරනවා, ගොඩක් සොසයිටිස් වල ඉන්නවා, ගමෙත් එහෙමයි නේ, කැපී පෙනෙන චරිතයක් නේ, දැන් රටටත් එහෙමයි. යන්න කලින් මොනවාද මනුෂ්‍යට කියන්න තියෙන්නේ?
2: යන්න කලින් ගොඩක් දේවල් කියන්න.
0: මට පේනවා ඒක මූණ. අර මේ ටීකාවේ කෑල්ලක් කියන්නත් ඕන නේද? හැබැයි Facebook live එකේ අපි කිව්වා ඒකේ ටීකා සිව්පදේම සින්දුවක් තියෙනවා ඔයාටද?
2: සින්දුවක්. ඔව්.
0: සින්දුව ඒ කොටසක් කියමු අපි නේද, වෙලක් නැති නිසා.
2: හා.

0: හරිම සුන්දරයි, හරිම ලස්සනයි, වෙනම වයිබ් එකක්, වෙනම මොරල් එකක්. මං ආය කියනවා ඒක වෙනම වීව් එකක්. කොල්ල තනියම මන් දන්නවා ලෝකෙ දිනනවා. ඉතින් සුබ පැතුම් මනුජ.
1: තැංකියුවක්කේ
0: මනුජ. මේ ලෝබයි මනුජෙක්ටන් සමු දෙන්න නේද ලෙහන්ස?
2: ඔව් අනේ, තව ගොඩාක් දේවල් අහන්න තිබ්බනම්, තව ගොඩක් දේවල් මල්ලියක කතා කරන්න තිබ්බනම් කියලා හිතනවා. ඒ වුණාට මොනා කරන්නදනි?
0: කවුද මේ අපිත් එක්ක මේ විදිහට අද හොඳම වීව් එක ලෝකෙට දුන්නේ?
2: මොනරාගල මහානාම විද්‍යාලයේ මනුජ පසන් මල්ලි.
0: මනුජ මොනරාගල ඉඳලා මේ කිලෝමීටර් 300 ගානක් පහු කරගෙන තනියම ආවේ. හැබැයි මනුජව මෙහෙට ආවහම කොළඹ බලාගන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ අතරින් අපි අර කලින් මනුජ මට මතකයි මතක් කරා නදී කියන නම. නදී නැන්දලු මනුජව මේ විදිහට කොළඹට ආවහම බලාගන්නේ. ඉතින් ඇත්තටම ඒක අපි අගය කරන්න ඕන. මොකද අපි එකතු වුණාම තමයි ලෙහන්ස අපිට ගොඩාක් දුර යන්න පුළුවන්.
1: නදීනන්ද වගේම මගේ ලොකු අම්ම ඉන්නවා මාර්ගම. ලොකු අම්මත් බලාගන්නවා. අර ඒ දෙන තමයි මාරු වගේ.
0: ඉතින් බලන්නක එක කොච්චර ලොකු හයියක්ද කියලා. මනුජ ඒ නිසා බය නැතුව කොළඹට එනවා තනියම. මොකද කොළඹින් මනුජව බලාගන්න අය ඉන්නවා නේ. ජය වේවා. ඉදිරියට යමු. අපිත් ඉන්නවා නෙත් FM. හැමදාම ඔයත් එක්ක ඉන්නවා මනුෂ පසන්. ඔයා කොහෙද යන්නේ? අපිත් පිටිපස්සෙන් ඉන්නවා නෙත් FM Alpha Studio. අපි ඔයාට ලොකු හැවනැල්ලක් වෙයි ඉස්සරහට. ජය වේවා. එහෙනම්
1: ජයවා.
0: ලෙහස අපි දෙන්නත් යමුනේ.
2: යන් ආය හෙට එනවා හොඳේ.
0: හෙටත් එන්නේ මේ වගේ හොඳම වීව් එක කරගෙන. මතකයි නේද? කවුද හොඳම වීව් එක? කොහෙද හොඳම වීව් එක?
2: කන්නාඩිය ඉස්සරහ පේන ඔයා තමයි.
0: ජය වේවා. මම කසුනි.
2: මම ලෙහන්සා.

0: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය.
2: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩී රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කෙඩී රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077 406 43 97.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මම SW තරංගා කුමාරි, චර්ම රෝගියක් අද අවුරුදු 10ක් විතර මං දුක් විඳා. හැමතැනින්ම බේත් ගත්තයි සනීප වුණා. ඩොක්ටර් ගැන ආරංචි කරන් පිටින්ට ගිහින් එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ ඩොක්ටර්න්සා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේන ඩොක්ටර් මීට දෙවියෙක් වගේ.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
6: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
0: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: වෙසක් පොහෝදා සඳ සෙවනේ, කූර ගලින් නෙන සිල් සුවඳේ, බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
8: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
7: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්.
8: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව.
7: උත්තම ධාතු වන්දනාව.
8: වෙසක් තොරණ.
7: පහන් කෝඩෝ.
8: සැදැහැගි.
7: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
8: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
7: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
8: බැතිබරදායකත්වය
0: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
10: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
0: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
9: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
11: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
9: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
0: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
14: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
15: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
16: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
17: Net FM.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණයේ ලහිරු කපුගේ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: රටම වෙලාගත් LTTE පරාජය කර අදට වසර 17යි. ජාතික සැමරුම් උත්සවය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්. බස්නාහිර ආණ්ඩුකාරවරයා දුරය අත්හරී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පද්ධතියේ තාක්ෂණික දෝෂයක්. මල්වානේ ඉඩම අන්තරයට ලැබෙයිද තීරණාත්මක සාකච්ඡාවක් අද. එකම දවසේ දියේ ගිලීමෙන් 5 දෙනෙකු මරුට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: පුරා 30 වසරක් මුළුල්ලේ මෙරට පැවති LTTE ත්‍රස්තවාදයේ පරාජයට පත්කර අදට වසර 17ක්. 2009 වසරේ මැයි මාස 18 වන දින පුදුකුඩු ඉරිප්පු නන්දිකඩාල් කලපු ආසන්න ප්‍රදේශයේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමගින් දශක 3කට අධික කාලයක් උතුරු ඩැඟිරිහිර ප්‍රදේශවල මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලුණු LTTE සංවිධානය මෙන්ම යුද්ධයද නිමාවට පත් වුණා. ඒ දරුණුතම යුද ගැටුම් පැවති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාවද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින් පොලිසිය සහ සිවිල් ආරක්ෂක භටයින්ද එවක රටේ ජාතික ආරක්ෂා වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා. මේ අතර මෙම විජයග්‍රහණයට උරදුන් විරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට දිනේ පැවැත්වෙන බව රණවිරු සේවාධිකාරිය පවසනවා. එහි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩිය SB කොහොන මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි.
4: පසුගිය වසරවල වගේම මේ වසරෙත් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී මේ සැමරුම් උත්සවය පැවැත්වෙනවා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්. මෙවර පැවැත්වෙන්නේ 17 වැනි සැමරුම් උත්සවය. රණවිරු සේවා අධිකාරී හැටියට අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ රණවිරුවන් සහ මේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පෞල්වල සමාජිකයන්ට මෙහි උපරිම අවස්ථාව ලබා දීම. ඒ නිසා අපි වෙනදට වැඩියෙන් විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා රණවිරු පෞල්වල සමාජිකයන්ගේ සහභාගිත්වය. වෙනද අපි සහභාගී වුණාට වැඩිය උතුරු නැගෙනහිර දේශවලින් ත්‍රිවිධ හමුදාවට එක්වලා යුද වෙදිලා මේ රටේ නිදහස ස්ථාපනය කරන්නට කැපවිච්ච උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් සමූහයක් ඉන්නවා. අපි බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවස්ථාවක් මේ සැරේ උදා කරලා දීලා තියෙනවා උතුරු නැගෙනහිර දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන් මේ උත්සවයට සහභාගී කරවා ගැනීමට.
3: 2769 දෙනෙකු හෙට දිනේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගී වන බව එම අධිකාරී අධ්‍යක්ෂ LMCB නිශංක මහතා පැවසුවා.
5: අවස 3ට තමයි අපේ මේ සැමරුම අපි ආරම්භ කරන්නේ. 2769 දෙනෙකුගෙන් සමන්විත වෙනවා එදා දවසේ සැමරුමට සහභාගී වෙන පිරිස. රණවිරු දෙමව්පියන් විදිහට මෙවර අපි 160 දෙනෙකුට වෙනදාටත් වඩා වැඩි සංඛ්‍යාවකට අවස්ථාව ලබා දීලා තියෙනවා.
3: මේ අතර යුදබිමේදී දිවිපිදු රණක්ෂිතයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් මෙම වසරේදී රුපියල් මිලියන 569ක මුදලක් වෙන් කර ඇති බවයි රණවිරු සේවාධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ AG භාග්‍ය මහතා පැවසුවේ.
6: රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාන්විතයේදී දිවිපිදු රණක්ෂිතයට පත්වෙච්ච රණවිරු ප්‍රජාව වෙනුවෙන් විශාල සේවාවක්. ඒ කියන්නේ එක පැත්තකින් භෞතික වශයෙන්, අනිත් පැත්තෙන් මනෝසාමාජීය වශයෙන්, මූල්‍යමය වශයෙන් අතිවිශාල වැය කිරීමක් කරනවා. ගිය වසර තුල පමණක් මිලියන 444ක් වැය කළා තියෙනවා. මේ වසර සඳහා මිලියන 569ක් වෙන් කළා තියෙනවා එම කටයුතු සඳහා.
3: තමන්ට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් නිල් ආසුවීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දුන් බව හනීෆ් යූසුෆ් මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පවතින වගකීම් විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරී ඇති කාර්යයන් සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී ඇති වී තිබෙන දැඩි අභියෝගාත්මක තත්වය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත්කරන තෙක් තමන් එම ධුරයේ කටයුතු කරන බවයි හනීෆ් යූසුෆ් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතිය ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලේඛන සහතික කිරීමේ සියලු සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකවත් හිටුවා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බත්තර මුල්ලේ පිහිටි කන්සියුල කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කන්සියුල කාර්යාලවල සේවාවන්ද මෙලෙස අත්හිටුවා ඇති බවයි. අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමග සම්බන්ධ වී හැකීක්මනින් පද්ධතියේ යථාතත්වයට පත්කර සාමාන්‍ය සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවරගෙන ඇති බව අමාත්‍යාංශය සඳහන් කළා. දැනටමත් මාර්ගගතව වේලාවන් වෙන්කරගෙන ඇති අයදුම්කරුවන්ට ඉදිරි ආවත්කාලීන කිරීම් සහ දැනුම් දීම් සඳහා ඊ චැනලින් පද්ධතිය කෙරෙහි අවධානයෙන් සිටින ලෙසද ඉල්ලා සිටිනවා. පද්ධතියේ යථාතත්වයට පත් වූ වහාම ඒ පිළිබඳව සියලු අයදුම්කරුවන් දැනුවත් කරන බවද අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළා. මෙම හදිසි බිඳවැටීමේ හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කන්සියුල කටයුතු අංශය සිය කනගාටුව පළ කර සිටිනවා. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සම්බන්ධයෙන් අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් යොමු කළ ඉල්ලීමට අදාළ පාර්ශ්ව සමග සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. එහිදී එම සිසුන්ගේ ඉල්ලීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මල්වානේ පිහිටි හිමිකරුවකු නොමැති නිවස සහ ඉඩම විශ්වවිද්‍යාල සඳහා ලබා දෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් පසුගිය 14 වනදා සිට එහි නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වනවා. කෙසේ වෙතත් අනවසරයෙන් එහි ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් පාර්ශව දෙකක් පොලිසිය වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. කැකිරාව සමගගම ප්‍රදේශයේ පිහිටි අතහැර දෙමු ගල්වලක දියනෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39ක් සහ 41ක් වන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් බවයි. පොලිස් විමර්ශනවලට අනුව මියගේ පුද්ගලයන් ඇතුළු 5 දෙනෙකුගින් යුතු පිරිසක් ගල්වලේ දියනෑම සඳහා ගොස් තිබෙනවා. එම පිරිසෙන් 3 දෙනෙකු දියනෑමෙන් පසු ආපසු පැමිණ ඇති අතර සහෝදරයින් දෙදෙනා එහි නතර වී සිටියේදී මෙලෙස අවාසනාවන්ත ලෙස දියගිලි මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම පිරිස කැකිරාව ප්‍රදේශයේ විද්‍යාලයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණ ඇති අය බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර මහනුවර තෙල්දෙනිය පොලිස් වසමට අයත් බඹරගල ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය තරුණයින් 3 දෙනෙකු දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 18, 20 සහ 21 යන වයස්වල පසුවන වැරැල්ලගම ප්‍රදේශයේම පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
7: Net News
3: නිමාව දවස මෙද වාර්තාකරණය දහවල් 12ට. එතෙක් පැයෙන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
7: Net News ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
0: FM 95, FM 94.8, Net FM,
2: දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
8: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773-273-540.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111-437-1250.
2: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
1: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්.
1: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව,
2: උත්තම ධාතු වන්දනාව,
1: වෙසක් තොරණ,
2: පහන් කූඩෝ,
1: සැදැහැගී
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
1: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
1: බැතිබරදායකත්වය
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
1: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
1: වෙසක් පොහෝදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
1: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
1: රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
1: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
2: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.

0: Good morning dan welawude hatai.
1: Net FM Algo Town.
2: Brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Naramala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
10: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
12: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0676787 WhatsApp කරන්න.
13: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
15: ඇසීම අඩුත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776 10.

0: Good morning. Sao Shang Hao.
1: ඒ මොකද්ද?
2: මොකද්ද මේ?
1: මොකද්ද ගවරුනේ?
0: දැන්නේ නැහැ, බය වෙන්නේ නැපා.
2: ඒක තමයි නෑ නෑ. ඔක්කාර good morning එකේම කොයි හැරි රටක කෑල්ලක් කියලා දන්නවා. ඔව්. රට මොකද්ද කියන්නකො?
0: නුවා දැනගෙන ඉන්න
2: ඕනේ. ආ. නෑ ඒක ඕම නෙමෙයි ප්‍රොනවුන්ස් කරන්න.
0: කොහොමද? ප්‍රතාලයක් තියනා නේ.
2: ඒක මටත් ඒක හරියටම මේ ප්‍රොනවුන්ස් කරන්න බෑ. ඒ වුණාට ඕම නෙමෙයි.
1: දැන් අවුලක් නෑ මේ ටික ඒගොල්ලොත් good morning කියේ ඉන්නේ ඒ පැත්තේ.
0: ඒක තමයි ඒ පැත්තේ වැඩිපුර good morning ඇහෙන නිසා.
2: එහෙමත් නෑ.
1: එහෙමත් නැද්ද?
2: නෑ නෑ නෑ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ භාෂාව මේ තමයි මේ අහන්නත් කැමති
1: කතා කරන්නත් කැමති.
2: ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඒගොල්ලන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා.
0: ඒ වෙන වැඩකට.
2: ඒගොල්ලෝ ඒ වගේ වචන නම් ඒගොල්ලන්ගේ කෙම්ම කියන්න තමයි නිහාවෝ.
0: නිහාවෝ.
2: ශේෂේ. ශේෂේ කියන්නේ බොහොම ස්තුතියි කියන්නේ.
1: ස්තුතියි.
2: ඉතින් සාමාන්‍යයෙන් good morning කියන රෙඩි ඒගොල්ලෝ තුන්තිස් පෑයම නිහාව් තමයි කියන්නේ.
0: ඔව් වැඩිපුර පාවිච්චි කරන්නේ නිහාව්.
2: නිහාව්. ඒක අපි කියන්නේ දැන් ඒකේ බීජින් පැත්ත කට්ටිය කියන්නේ එක විදිහකට අනිත් පැත්ත ගොන්ෂෝ වංකොම් පැත්ත වෙනකොට ඒක තියෙනවා. ඕන අපේ එහෙමනේ
1: ප්‍රාදේශීය
2: මක්ක කරනවා මේ මක්ක කරනවා හරි කියලා සාරය පැත්ත කට්ටිය කියනකොට අයියා එන්ට කියලා අපි කියනවා.
0: ඔව්
2: ඉතින් ඒ වගේ තමයි. මේ
0: හරි
2: දැන් අර එලෝන් මස්ලා ඔක්කොම පොදි බඳගෙන ඒගොල්ලන්ගේ රටෙන් ගියා නේද ඔය
1: ජීන ගියා. ඔව් ඒවිල්ලා සංචාර ඉවර කරලා ගියා. හැබැයි මේ අර යන ගමන් ඒගොල්ලන්ට හම්බෙච්ච ඔය තීමණේ කස්ටුවනියස් ඔක්කොම දාලා ගිහිල්ලා තියෙනවා.
2: චර බයක්.
1: ඒ බය ඇති.
2: ඔව් ඔය බය තියාගෙන. දැන් මේ චීන ගැන කිව්වම දැන් එලෝන් මස්ක් මතක් වෙනවනේ. එලෝන් මස්ක් ගියානේ චීනෙට.
1: චීනෙට ගියා.
2: දැන් එලෝන් මස්ක්ට මරු වැඩක් වුණා. මේ දෙද හැදි. මිනිස්සයා මේ යාගේ පළවෙනි නෝනත් එක්ක. දැන් නෝන ළඟ නම් නම් අහන්න එපා. මං ඒවා ඉතින් එච්චර මතක තියාගන්න කැමති නෑ.
1: නම් මොනාද කියන්නේ?
2: ඔහරි ප්‍රශ්න. හීනෙන් වගේ කියවුනොත් එහෙම. ඔය කිව්වේ එලෝන් මස්ක්ගේ නෝනා කියලා කියන්නේද?
1: මතක තියන් ඉඳලානේ.
2: ඒකින්ද ඔය එක එක මහත්තුන්ගේ නෝනවරුන්ගේ නම් කොහොමද මතක තියාගන්නේ?
0: ඔව් ඇඟට ගුණයි.
2: ඇඟට ගුණයි.
0: නැති එක.
2: ඔව් ඒකින්ද 2000 සැප්තැම්බර් මාසේ මේ යෝධයක් අසාද මැදලා පැණි හඳේ යනකොට, ඒ කියන්නේ හනිමුන් යනකොට මම සමය ගත කරන්න ඒගොල්ලෝ අපි වගේ නිකන් මේ 200 මුක්කම් මොඩල් මයිනර් කාර් වල නෙමෙයි යන්නේ.
1: යන්නේ.
2: ඒගොල්ලෝ කෙලින්ම මේ ගුවන් යාන වලින් තමයි හනිමුන් යන්නේ. ගිහිල්ලා හනිමුන් ගියේ කොහේ හරි තැනක ගිහිල්ලා බහිනකොටම මෙයාට ආවා මැසේජ් එකක්. SMS එකක් ආවා. ඒ මොකද්ද දන්නවද?
0: මොකද්ද?
2: එයා හිටිය x.com කියන සමාගමේ CEO ප්‍රධාන විධායක නිලධාරීකමෙන් එයාව අයින් කළා.
1: අයින් කළා දාලා.
2: අයින් කළා දාලා. දැන් සමහරවල් වෙඩින් එකටත් මේ
1: අයින් කරපු අධ්‍යක්ෂක
2: නැති. ලොක්ක ආසේ ඉන්නකොට පොළොවට එනකොට වැඩේ වෙලා.
1: වැඩේ වෙලා.
2: ඉතින් ඕව ගණන් ගන්න නැතුව මේ එලොන් මස්ක් හනිමුන් යන්න ඇති. කෙසේ වෙතත් මේ දැන් මේ x.com කියන මේ මොකද්ද මේ කම්පැනිය 1997 විතර මේ ස්ටෙපඩ් විශ්වවිද්‍යාලයේ පීටර් තිල් කියලා කෙනෙක් දේශනයක් කරා.
0: රයිට්.
2: එයා මේ නීති ක්ෂේත්‍රය සහ මූල්‍ය ගැන තමයි අපේ ඩඩ්ඩි සිරිසෙන මහත්තයත් දැන් ඔය ඇවිල්ලා විශ්වවිද්‍යාලවල දේශන කරන්න.
1: දේශන කරන්නේ.
2: ඒ වගේ ඒවා පට්ට දේශන ඈ. ඒවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වගේම අපිටත් වැදගත්. මොකද ඩඩ්ඩි සිරිසෙන මහත්තයා ඒවා කියන්නේ අත්දැකීමෙන්. ඉතින් අර විශ්වවිද්‍යාලේ අවුරුදු 4ක් විතර තියරි වලට ඔක ගලපව ගන්න එක ඒගොල්ලන්ගේ වැඩක්. ඩඩ්ඩි සිරිසෙන මහත්තයා බෑ ඒවා ගලපලා දෙන්න. මේ අවුරුදු 4කුත් ඉගෙන ගන්න ඩඩ්ඩි සිරිසෙන මහත්තයා කියන එක ගලපව ගන්න බැරි නම් වැඩක් නැහැ නේ අපේ රටේ ජනතාව බදු සල්ලි දෙවලා මේ ඒගොල්ලන්ට ඉගන්නේ අර එක එක ගිහිල්ලා ගෙවල් වල මේ රැලියන්ට ගන්න සින්දු කී කින්නේ නෙමෙයිනේ මේ ඒකින්ද හරි එක එක ඒක තමයි වෙන එක. අපි කැලණි ගඟෙන් ආයේ එමු මෙතට මල්ලාන්නේ බැලලා මේ ඉතින් කොහොම හරි දැන් පීටර් තිල් ස්ටෙෆඩ් යුනිවර්සිටි එකේ මේ දේශනය කරනකොට මේකට ආකර්ෂණය වුණා.
0: රයිට්.
2: ඒ කාලේ ඉංජිනේරු ශිෂ්‍යෙක් වෙලා හිටිය රුමේනියාවෙන් ආපු මැක්ස් ලෙවිචින් කියන අවුරුදු 23ක් වෙච්ච කොල්ලා මේ හිත ගියා. ගිහිල්ලා ඉවරුණෙන් පස්සේ මෙයා ගිහිල්ලා පීටර් තිල් එක්ක මේ කෝපය එකක් මොන පොඩි චැට්ට එකක් දැම්ම කොෆි ෂොප් එක කැම්පස් එකේම තියෙනවානේ. ඉතින් ගිහිල්ලා මේ චැට් එකක් දානකොට මේ කතාව සෑහෙන්න දුරදිග ගියා. පීටර් තිරිට තේරුණා
0: රයිට්
2: මේ මෙයා මේ කේත කෝඩින් ලියන එක ගැන පරිගණක කේත කරණය ගැන මුගේ තියෙන පොඩි අතුලාන්ත පොඩි අභ්‍යන්තරයක් කියලා.
1: පොඩි උණක් තියෙනවා.
2: ඔව් උණක් තියෙනවා සහ මේ කියන කාරණා
1: ඇත්ත
2: තේරුණා. ඉතින් කොහොමහරි මේ 98 දිම වැඩි කල් ගත්තේ නෑ. හරි මල්ලි මං සල්ලි දාන්නම් කියලා පීටර් තිල් සල්ලි දාලා කන්ෆිනිටි කියලා සමාගමක් පටන් ගත්තා. හරිද? මේගොල්ලෝ මේ ඇත්තටම මේ සමාගම පටන් ගත්තේ මේ මොනවාද පරිගණක වලට තියෙන මේ එක එක වෛරස් එනවා ඒ කාලවල තිබ්බන එක එක ප්‍රශ්න. එහෙම මේ කම්පැනියක් තමයි පටන් ගත්තේ. පටන් අරගෙන ටික කාලයක් යනකොට ඒ කාලේ තිබිච්ච ලෝක ප්‍රකට මේ ඔය මොනවාද මාකටිං පිළිබඳව සංගරාවක් දැන් ඔහොම කරගෙන යනකොට මේගොල්ලන්ට තේරුණා මේ මේවා මේ මේකට වැඩිය මේක හරහා පුළුවන් සල්ලි යවන්න එක එක්කෙනාට මේ ආරක්ෂක පද්ධතියම පාවිච්චි කරලා මේ පරිගණකේ හරහා මුදල් ගෙවීම් කරන්න සල්ලි යවන්න පුළුවන් නේද කියලා මේ දැන් මේ මේ වෙනකොට තවත් අර මේ මැක්ස්ගේ යාළුවෙකුත් මේකට පංගාත්තු වෙලා. එතකොට දැන් 3 දෙනෙක් ඉන්නවා. මේගොල්ලන්ට අදහසක් ආවා. අදහසක් ඇවිල්ලා මේගොල්ලෝට 2000 වෙනකොට ඒ වෙනකොටත් සල්ලිකාරයෙක් වෙලා හිටිය අර අපි කලින් කිව්ව එලොන් මස්ක් සම්බන්ධ වෙනවා.
1: වෙනවා.
2: සම්බන්ධ වෙලා x.com කියලා සමාගමක් මේගොල්ලෝ පටන් ගන්නවා. මේ අන්තර්ජාලය හරහා මුදල් හුමාරු කරන්න
1: කරන වැඩේට.
2: ඔව්. එතකොට මේ සමාගමට ඒ කාලේ තිබිච්ච මේ දැන් ඔය එක එක තියෙනවානේ සංග්‍රහ ලෝක ප්‍රකට එක එක මොනවාද ප්‍රපරමාදු දෙන. ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා මෙන්න හොඳම මේ හොඳම 10 කියන ගමන්ම ඒගොල්ලෝ නරකම 10ක්
1: කියනවා.
2: බිස්නස් අයිඩියා 10ක් ලෝකේ කියනවා.
0: රයිට්.
2: මේ බිස්නස් අයිඩියා එක මට මතක විදිහට ෆෝබ් සංග්‍රහය.
1: ඒගොල්ලෝ තමයි ඔව ගන්න
2: ෆෝබ්ස්. ඔව් වගේ දේවල් අල්ලගන්නේ ෆෝබ් සංග්‍රහය. ජාත්‍යන්තර ෆෝබ් සංග්‍රහය කිව්වා ලෝකේ තියෙන මෙලෝ වැඩක් නැති බිස්නස් 10න් එකක් තමයි මෙන්න මේ පීටර් තිල්ලා එලොන් මස්ලා
1: මැක්ස්ලා
2: සෙට් එක එකතු වෙලා ඔය කරන් යන x.com කියන්නේ මෙලෝ වැඩක් නැති ලෝකේ තියෙන වැඩක්ම නැති බිස්නස් එක කියලා. කොහොම හරි ඔහොම කරගෙන කරගෙන යනකොට මේකේ CEO විදියට දැන් මොකද වැඩියෙන් සල්ලි දැන් මෙලොන් මස්කින්ද එයාට CEO කම හම්බුණා. මේ ඒගොල්ලන්ට එච්චර දිරෙව්වේ නැහැ මෙලොන් මස්ක්ගේ ක්‍රියාකාරීත්වය. අන්න ඒකින්ද තමයි 2000 මෙලොන් මස්ක් මදුසමයට ගුවන් ගත වෙනකන් ඉඳලා අධ්‍යක්ෂ මණ්ඩලය එකතු වෙලා CEO කමෙන් අයින් කළා පීටර් තිල්ව දානවා මේ CEO කළා. එදාන් පස්සේ මේ x.com කියන සමාගම නම වෙනස් වෙනවා PAYPAL කියන අකුරු වලට.
0: PayPal.
2: ඔව්. ඒ තමයි ගිය මාර්තුනේ මැයිනේ ගිය සිකුරාදා ලංකාවට ආපු PayPal සමාගම. ඊට පස්සේ PayPal සමාගම අවුරුදු කීපයක් යනකොට ලෝක ප්‍රකට eBay කම්පැනිය විසින් මේගොල්ලන්ව මිලදී ගන්නවා. මිලදී අරගෙන කාලයක් ඔහොම ගියන් පස්සේ දැන් එතකොට අර පීටර් තිල්ලා ඒගොල්ලෝ මේගොල්ලෝ අයින් වෙනවා. ඊළඟට මේ eBay සමාගමත් කාලයක් මං හිතන අවුරුදු 10ක් විතර කල් ඉවරලා ඊට පස්සේ දැන් ඒක පොදු ව්‍යාපාර සමාගමක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් කවුරුත් ඒකේ අයිතිකාරයෝ නැහැ.
1: ෂෙයාස්
2: තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි අවසානයේදී දැන් මේගොල්ලෝ මේ පටන් ගත්තනේ පීටර් තිල්ලා මැක්ස්ලා මේ පටන් ගත්ත ව්‍යාපාරයෙන් මේගොල්ලෝ ඉවත් වෙලා ඊට පස්සේ මේගොල්ලෝ මුදල් ආයෝජනය කරනවා ලෝකේ දැන් අපි පරිහරණය කරන ගොඩාක් තැන්වල. මේගොල්ලෝ තමයි YouTube එකට මුලින්ම සල්ලි දැම්මේ.
1: සල්ලි දැම්මේ.
2: පස්සේ YouTube එක Google සමාගම විසින් බිලියන ගානකට මිලදී ගත්තා. ඊළඟට මේගොල්ලෝ තමයි Twitter එකට සල්ලි දැම්මේ. මේගොල්ලෝ තමයි SpaceX වලට සල්ලි දැම්මේ. ඒ විතරක් නෙමේ සකබර්ග් මේක පටන් අරන් කරගෙන යන්න බැරුව සල්ලි නැතුව ඉන්නකොට පළවෙනියෙන්ම ඩොලර් ලක්ෂ 5ක් දුන්නේ පීටතිල්. ඒ විතරක් නෙමෙයි අර දැන් මේ එලොන් මස්ක්ව අයින් කළා පීටතිල්නේ CEO උනේ. SpaceX විතරක් නෙමෙයි මේ Tesla මේ වාහන කරගන්න බැරුව එලොන් මස්ක් හිර වෙච්ච වෙලාවේ ඩොලර් මිලියන 20ක් දීලා එලොන්ට ඒ වෙලාවේ ඔය SpaceX ප්‍රොජෙක්ට් එක කරන්න හයියක් උනේ අර පීටතිල්. ඉතින් කෙසේ හෝ අද ඔහු මේ සයිබර් ලෝකයේ දැන් මේ PayPal මාෆියා කියලත් මේ සිලිකන් වැලි එකේ මේගොල්ලන් හඳුන්වනවා. මොකද මේගොල්ලෝ PayPal හදලා ඉවර වෙලා මේ අයින් වෙලා ඊට පස්සේ සිලිකන් වැලි එකේ තියෙන සියලුම සයිබර් කම්පැනිස් වල ෂෙයාර්ස් මේගොල්ලෝ අරගෙන දැන් මේගොල්ලෝ තමයි ගොඩක් කලාවට යටින් ඉඳන් පාලනය කරන්න කියලා කියනවා. ඉතින් කෙසේ හෝ අර අවසානයේදී කියන්න තියෙන්නේ ලෝකේ නරකම බිස්නස් 10න් එකක් වෙච්ච PayPal අද ලෝකේට බැරිම බිස්නස් එකක් වෙලා තියෙනවා. කොච්චර බැරිද කියනවා නම් අපි කොච්චර නැහුණද PayPal ලංකාවට කරන්න. අවසානයේදී යාන්තම් මේ 15 වෙනිදා ලෝකේ 201 වෙනි රට විදියට PayPal පහසුකම අපිට ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඊට කලින් නේපාලයේ වගේ රටවල් වලටත් ගානාව වගේ රටවල් වලටත් PayPal දීලා තිබුණා. ඉතින් අපේ රට ලෝක ආර්ථිකයේ කොයි වගේ විශ්වාසනීය තැනක තිබුණද කියලා මේ අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි PayPal හම්බුනාන් පස්සේ තමයි අර එහෙට මෙහෙට ට්‍රාන්ස්ෆර් වුණා, වැරදිලා ගියා, හැක් වුණා, ඒවා මේවා කියන කතන්දර ආවේ යාන්තම් PayPal ලංකාවට එනවා කියලා වැඩේ කන්ෆර්ම් වුණාන් පස්සේ. ඕවා දැනගත්තා නම් ඒක සමහරලාට කොහොම වෙයිද දන්නේ නැහැ. කෙසේ වෙතත් කියන්න තියෙන්නේ සමහරලාට ඔබේ අහක දාන මේ සමහරලාට අනිත් අය නොසලකා හරින බිස්නස් එකක් සමහර වෙලාවට ලෝකයට නැතුවම බැරි බිස්නස් එක බවට පත් වෙන්න පුළුවන්. සල්ලි නැහැ කියලා බිස්නස් පටන් ගන්න නැතුව ඉන්න එපා. අපි අල්ගෝ ටවුන් එකෙන් මීටින් විට අපි ඔබට ඒ ආයෝජන මාර්ග අනිවාර්යෙන් පහදලා දෙනවා.
1: එහෙනම් ඉතින් ඒ විදිහට අපි අල්ගෝ ටවුන් පටන් ගන්නවා. දන්නවද අපිට දැන් තියෙන ප්‍රශ්නේ
0: මොකද්ද?
1: කවුද PayPal ලංකාවට
2: ගෙනහන්නේ? ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ.
0: අපිත් ඒක හොයමු ඉතින්.
1: අපි හොයාගමු. එහෙනම් අල්ගෝ ටවුන් මේ විදිහට පටන් ගමු.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM.
1: Ude hatai minade visi tunai den.
2: Kills within the name Nishpadana Santha Aduma Milak. Bataka gram sea, Grubel Ekolai. Ambul Kissel gram sea, Grubel Navai. Madima Pramane isogram sea, Grubel Ekasia Asuna Vai. Kills now Babai Aduma Milai.
3: Anutena Kartamamila, Kasakil Green Super, Shaka, Matalia Turkiri Mulleria Banara Mulagani Mulakampula. Evitra Nivi, Obeati Atimutal Surakshita, Ayujana Kramiako Seomukara, Vata Tihila Pratilaba Labagana. Then Makatakarana, Kasakil Plantation. Mindo Hetekai, Atasianu Dikaita Hatai Hatahata, Kasakil Samohavia Pari within.
4: Vishwasa in Obagi Pratil. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 113ක් CBC Finance අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලා commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch ace ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
5: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol Paracetamol විශේෂයකි
6: Noinus අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package Razak, 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita superima unlimited wenasa athrininna SLT Mobitel Fiber kondesi adalave
7: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
3: WhatsApp කරන්න 0.76 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
9: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද ලොතරැයියක්වත් ඇදුනද මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
10: කීල්ස් එකෙන් කාට් එකට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
11: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න මේවා තමයි කන්න තියෙන්නේ කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට
12: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්න පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
14: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ

0: Red FM Algo Town Nagari Kadaba.
1: සාරා සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් අහන්න
2: යන්නේ. අනේ අම්මෝ.
1: ලංකාවේ පළාත් කීයක් තියෙනවද?
2: 9යි.
1: ආ. දිස්ත්‍රික්ක
2: 25යි.
1: හොඳට. එතකොට දැන් ඔය පළාත් බෙදුවේ සුද්ධෝනේ මුලින්ම මේ 9ක් බෙදුවේ නෑ.
2: හා.
1: හැබැයි අපේ පුරාණ රාජධානි කීයක් තිබ්බද?
3: කීයක්ද?
2: කීයක්ද?
1: සාමාන්‍යයෙන් අපි කියන්නේ කොහොමද?
2: කොහොමද
3: අපිට හතක්
1: තුන් සිංහලයේ කියලා කියන්නේ කොහොමද?
2: ආ ඔව් තියනවානේ තුනයි ඒතකොට.
1: ඔව් මොනවාද ඒ තුන?
2: රුහුණු.
1: හා.
2: මායා.
1: හ්ම්.
2: බැඳි.
3: රුහුණු පීටි මායා.
2: පීටි.
1: රුහුණු පීටි
2: මායා. පොඩ්ඩක් ඔයාලා hina ගස්සන්න කිව්වේ. hina වෙන්න පොඩ්ඩක්.
1: මේ රුහුණු පීටි මායා කියලානේ කිව්වේ.
2: ඔව්.
1: ඒ කියන්නේ පීටි රට. හ්ම්.
3: දැන් රාජධානි ගත්තොත් අනුරාධපුර ඉදන් මහනුවරණ ගන් තියෙනවා.
1: ඔව් රාජධානි නේ මම අහන්නේ මේ සාමාන්‍යයෙන් අපි තුන් සිංහලයේ කියලා හඳුන්වන්නේ රුහුණු පීටි මායා. එතකොට පීටි රට කියන්නේ අපේ සාමාන්‍යයෙන් දල්දා වහන්සේ හිටපු ප්‍රදේශය. මේ රාජධානියේ පීටෝල තිබ්බ ප්‍රදේශය තමයි සාමාන්‍යයෙන් පීටි රට කියලා හඳුන්වන්නේ. දැන් රුහුණු රාජධානිය තියෙනවානේ. දැන් ඕකෙ මායිම් අපි බැලුවොත් රුහුණු රාජධානිය පටන් ගන්නේ මනම්පිටියේ පාලම ගහේ මාවැලිගඟෙන් මේ පැත්තට.
2: වෙනම රාජ්‍යයක් ඉතින් ආයේ.
1: වෙනම රාජ්‍යයක් තමයි. මේ මනම්පිටියේ පාලම ගහේ.
2: රයිට්.
1: දැන් ඊට පස්සේ ඉවර වෙන්නේ කොහෙන්ද? එක එක කාලවලදී එක එක තැන් වලින් ඉවර වෙලා තියෙනවා. වැඩි කාලයක් ඕක ඉවර වුණේ කාලගම් තොටින්.
3: කාලගම් තොටින්.
2: කාලගම් තොටින්.
1: ඔව්. කාලගම් තොට කියන්නේ මොකද්ද?
3: කාලතර ගඟ.
1: කාල තිත්ත එහෙම නැත්නම් කාලගම් තොට කියලා කියන්නේ
2: නම් වැඩි
3: තොට කිව්වමද
1: අද කියන්නේ කළු ගඟ කියලා. හරිද?
2: හරි.
1: ඒ කියන්නේ අතීත රුහුණු රාජධානිය ඊට පස්සේ එක් කාලයක් බේරු වලින් ඒකනේ ඔය මේ මොකද්ද මොන ගඟෙන්ද මෙහාට මේ
2: අසරු බෙන්තර ගඟෙන් එහාට
1: හරි පූස්පැටිය ගඟෙන්ද කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ කාලයක් කාලතිත් එහෙම නැත්නම් කාලගම් තොටින්
2: ගර්ණි
1: රුහුණු රාජධානිය ඉවර වුණා.
2: ආ ඒ කාලේ එහෙම කියලාද?
1: ඔව්. ඉතින් ඒකින්ද
3: ගලාගෙන යන පැති
1: කියලා කියන්නේ කාලයක් විතාමත් සීමිත කාලයක් ඒ ප්‍රදේශවල කුමාරවරු පාලනය කරා.
2: දැන්
1: මේ ඉතිහාස කතාවක් නෙමෙයි කියන්නේ. ලංකාවේ ආර්ථිකයට ඒ කාලේ ඉඳන්ම ලොකු හයියක් සපයපු ප්‍රදේශයක් තමයි කළුතර කියලා කියන්නේ. කළුතර අය සාමාන්‍යයෙන් වෙන කොහෙවත් ගිහිල්ලා පදිංචි වෙන්න කැමතිත් නැහැ. මැංගුස්ටින් වගේ තමයි. ඒගොල්ලෝ දැන් අපේ ඔෆිස් එකෙත් ඉන්නවා කළුතර ඉඳන් එන බොහෝ
3: දෙනෙක්.
1: ඔව් ගොඩක් අය. මම හිතන්නේ අපේ අනුපාතය ගත්තොත් වැඩි හරියක්
3: ඒ පැත්තට බරයි නේ.
1: කළුතර කොල්ල තමයි. ඉස්සරින්නම් මේ පහුගිය අවුරුදු 21 එනෙත් FM ඉතිහාසය ගත්තත් ප්‍රතිශතාත්මකව බැලුවොත් 100ට වැඩි ප්‍රමාණයක් කළුතරින් ආපු කට්ටිය තමයි ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ තමයි කළුතර අය සාමාන්‍යයෙන් මේ ප්‍රදේශය දාලා යන්න කැමති නැහැ.
3: ඉච්චරටම
1: ලස්සන පැත්තක් නේ.
3: ඔව්.
1: ඉතින් සමහර අය ඉන්නවා අනේ කළුතර ගිහිල්ලා පදිංචි වෙන්න තිබුණා නම්
2: හොඳයි කියලා.
1: ඉතින් දැන් මේ දෙකොල්ලන්ටම හොඳ chance එකක් ඇවිල්ලා තියෙනවා.
2: රයිට්.
1: ඒ chance එක ගෙනල්ලා තියෙන්නේ හැමදාම මේ වගේ chance අපිට හදලා දෙන prime land.
3: prime lands ලා. ඉතින් නොවා කිව්වා වගේම අර අපි දන්නවානේ කළු ගඟ ගලාගෙන ඇවිල්ලා කළුතරට ඇවිල්ලා ඊට පස්සේ අපි දන්නවා කැලීඩෝ වෙරළ තීරේ.
1: මේක නම් අපි හොරවත් දන්න තැන.
3: සෑහෙන දන්න තැන. කාලෙන් කාලට එක එක කතා මවපු තැන. කොහොම හරි මේ දැන් කළුතර කිව්වට පස්සේ මේ සාරා නොවා මේක මේ සමහර ලාට කට්ටියකට අමතක වෙනවා මේ බස්නාහිර පළාතේ තියෙන්නේ කියලා. එහෙම වෙන අවස්ථා තියෙනවා. හරිද? එහෙම
1: මට රාජධානිය කිව්වට මේක ඇයිද මේ දකුණු පළාත් සභාවට
3: නෙමෙයි නේ. අපි දැන් දන්නවා බස්නාහිර ගත්තට පස්සේ දිස්ත්‍රික්ක තුනක්
2: තියෙනවා.
3: කොළඹ කළුතර.
2: ඊට පස්සේ
3: කළුතර කියලා කියන්නේ ඇත්තටම ලංකාවේ වාණිජ කේන්ද්‍රස්ථානයක් විදිහට ගන්න පුළුවන් තැනක්.
2: ඒ වගේම
3: තමයි සංචාරක කර්මාන්තය ගත්තත් එතන ගමනාන්තයක්. විශේෂයෙන්ම ඔය කියපු කැලිඩෝ වෙරළ තීරයේ සහ ඒ ආශ්‍රිත සෑහෙන්න මේ සංචාරක කර්මාන්තයට ආශ්‍රිත ඊට අදාළ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ටිකක් අපිට තාමත් නිදාගෙන ඉන්නේ කියලා හිතන නගරය. ඒ තරම් ආර්ථිකමය වශයෙන් සෑහෙන වැදගත් නගරයක් තමයි කළුතර කියලා කියන්නේ. ඉතින් ඔන්න කළුතරට අපේ ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා නැත්නම් ප්‍රයිම් රෙසිඩෙන්සිස්ලා ප්‍රයිම් ගෲප් එක එයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. මේක හවුසින් ස්කීම් එකක් හරිද?
2: කියන
3: හවුසින් ස්කීම් එකක්. හවුසින් ස්කීම් එකක් කිව්වට පස්සේ සම්පූර්ණ ඉතින් නගරයක් වගේනේ.
2: ඔව්.
3: ඒක ඇතුලේ අපිට නැති දෙයක් නැහැ.
1: ඒ කියන්නේ
3: ඇල්ගෝ ටවුන් වගේ තමයි. ඉතින් ඔන්න කළුතරට ඇවිල්ලා තියෙන අලුත්ම මේ හවුසින් ස්කීම් එකේ නමව දන්නවද?
2: මොකද්ද?
3: කලූරා.
2: කලූරා. මේ පැත්තේ ලස්සන නම් දීන්නේ නේද?
1: කලූරා.
3: කලූරා. එකෙන් දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ නිවස වෙන් කරගන්න. ඉතින් රුපියල් මිලියන 19.5ක්.
2: ඕකේ.
3: මිලියන 19.5ක් කියන්නේ කලුතර වගේ තැනකින් සෑහෙන වට ප්‍රොෆිටබල් මේ ඩීල් එකක් මේක.
1: නාගොඩ ඉස්පිරිතාලේ තියෙනවා.
3: ඔව් අනිවාර්යයෙන්ම.
1: කයි තියෙන සුපිරිම හෝටල් තියෙනවා නේද? මුදු වෙරළ තියෙනවා, ගඟ තියෙනවා.
3: අන්න ඒකනේ මොනාද නැත්තේ?
1: වෙල ඕන්න වෙල තියෙනවා, කඳු ඕන්න කඳු තියෙනවා,
3: තේවද තියෙනවා. ඉතින් ඇත්තටම මේ නුවා කිව්වා වගේ කළුතර නගරයට මිනිත්තු 5ක දුර තමයි තියෙන්නේ. නාගොඩ රෝහල තියෙනවා මීටර 800ක දුරින්. ඊට පස්සේ දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10යි. ඒ වගේම තමයි බොහොම පහසුවෙන් ඔයාට ප්‍රවේශ වෙන්න පුළුවන් මාර්ග කිහිපයක්ම තියෙන නිසා ඔය රථ වාහන තදබද ට්‍රැෆික් ඒ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ අපි කියන කළුරා කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිති. අන්තර්ජාතික ප්‍රමිතියේ වැඩක් සාර. ඔයාලට ගලින් යන්න පුළුවන් මේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එකට. ගියාට පස්සේ යාලක මේ වෙනකොට යන ප්‍රොජෙක්ට් සම්බන්ධ විස්තර තියෙනවා. ඔයාලට කළුරා තෝරගන්න පුළුවන් ටැබ් එක තියෙනවා. ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවා මේකේ ග්‍රැෆික් ඩිසයින් එක. කොහොමද මේ කළුරා නිර්මාණය වෙලා තියෙන්නේ? මොකද්ද මේකේ විශේෂත්වය? මේකේ ආකිටෙක්චර් එක, ඊට පස්සේ ලෑන්ඩ්ස්කේපින් කොහොමද වෙලා තියෙන්නේ? අර ලයිටින් සිස්ටම් කොහොමද කරලා තියෙන්නේ? ඒක මාරා. ඒක වෙනම ලෙවල් එක වැඩ. ඔයා ගිහිල්ලා බලන්න. ඔයාට එතකොට තේරෙයි මේක කළුතර වගේ තැනකින්. එක පැත්තකින් මුහුද, එක පැත්තකින් ගඟ, ඊට පස්සේ අර කිව්වා වගේ වේල ඕන්නම් එහෙම, කුඹුරු ඕන්නම් එහෙම. ඒ ඔක්කොම එක්ක තියෙන පරිසරයක මේ වගේ අන්තර්ජාතික ප්‍රමිතියේ මේ හවුසින් ස්කීම් එකක් කියලා කියන්නේ මොන වගේ අත්දැකීමක්ද කියලා ඔයාට ෆොටෝස් ටික බලුවට පස්සේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම විසිට් කරන්න ප්‍රයිම් ලෑන්ඩ් වෙබ්සයිට් එකට. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපි කියවන මේක සිටි එකක් වගේ, මේක නගරයක් වගේ කියලා. ඉතින් මේක ඇතුළේ තියෙනවා ව්‍යායාම ශාලාවන්, ඊට පස්සේ තියෙනවා කිඩ්ස් ප්ලේ ඒරියා, ඊට පස්සේ තියෙනවා ස්විමින් පූල්, ඊට පස්සේ තියෙනවා ඉන්ඩෝ ක්‍රිකට් නෙට්, ඊට පස්සේ මල්ටි පර්පස් හෝල් එකක් තියෙනවා, ඊට පස්සේ මේ ලෑන්ඩ්ස්කේපින් එක හරිම විශේෂයි. ඉතින් මේ රුපියල් මිලියන 19.5 ගෙවලා මේක ගන්න වැඩේ ඔය එකපාර කරන්න ඕනේ. එකපාරව කෑෂ් ඉන් හෑන්ඩ් තියාගෙන ගිහිල්ලා රුපියල් මිලියන 19.5 ගෙවන්න ඕනේ. ඔයාට මේක වාරික වශයෙන් ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? මුල් මාස 3දී ඔයාට මේකෙන් 130ක් ගෙවුවනම් ප්‍රමාණවත්.
2: මාස 3 ඇතුළත 130ක් ගෙවුවම ඇති.
3: ඉතින් ඔයාට සම්පූර්ණ අවුරුදු 3ක. ඒ කියන්නේ years 3ක් කියන්නේ අවුරුදු 3ක් නේද?
2: 3 years
3: කියලා කියන්නේ නම් අවුරුදු 3ක. අවුරුදු 3ක ඔයාට කාල සීමාවක් හම්බෙනවා. ඒ කියන්නේ මාස කීයද එතකොට?
2: මාස
3: 36ක්. 36ක කාල සීමාවක් ඔයාට හම්බෙනවා. මේක වාරික වශයෙන් ගෙවලා ඉවර කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. 13:22 කියන හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් කළුතර අලුත්ම ප්‍රොජෙක්ට් එක ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ, ඒ තමයි කළුරා ගැන වැඩි විස්තර දැනගන්න.
2: රයිට්. ඕකේ. දැන් කළුරා කේ විදිහට ගැන මතක් කරද්දී මේ විදිහට දැන් මේ වෙලාවේ වෙන වෙන වාහනවල ගමන් යන කට්ටිය ඉන්නවනේ.
3: ඔව්.
2: ඒගොල්ලන්ට තියෙනවා කතාවක් කියන්න නුවා.
1: මොකක්ද කියන්නේ?
2: මොකක්ද දන්නවද?
1: ඔයා කොහොමද කතා හදන්න
3: දන්නේ? කියන්න මොකද්ද කියන්නේ කතාව?
2: ළඟ පාත ඉන්නා නම් රාජ්‍ය සේවකෙක්. පොඩ්ඩක් එයත් එක්ක ගිහිල්ලා BYD එකත් එක්ක කතා කරගන්න පොඩි කතාවක් තියෙනවා.
1: මේ BYD කියලා කියන්නේ අර නයිට් රයිඩර් එක කාර් එක නෙමෙයි. එයා කතා කරන්නේ. ආ ඔව් අක්ක කෙනෙක් ඉන්නවා. කතා කරන කතා කරන.
3: ඉන්නවා
1: නේද?
3: වොයිස් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා.
1: ඉන්නවා.
3: වොයිස් රෙකග්නිෂන් තාක්ෂණේ තියෙනවා.
2: මං කිව්වේ ඔයාට ටයර්ඩ්නස් ඩිටෙක්ටඩ් කියනවා කියලා.
3: ඔයාගේ 100% ප්‍රතිචාර දක්වනවා. 100% විතරක් නෙමෙයි ඔයාගේ පොඩි පොඩි වෙනස්කම් වලට අර සාර කිව්ව වගේ වට මහන්සි වගේ දැනෙනව නම් අන්න ඒකටත් ප්‍රතිචාර දක්වනවා. ඒ තරම් දියුණු තාක්ෂණයක් තියෙන වාහනයක් තමයි BYD කියලා කියන්නේ. ඉතින් ඔන්න අපේ
1: හැබැයි මේ BYD එකේ ඉන්න අක්කා මේ සමහර කාන්තාවෝ ඉතාමත් පොඩි පොඩි කාරණා වලට මේ ප්‍රතිචාර
3: දක්වනවානේ.
1: මේ ප්‍රතිචාර නෙමෙයි දක්වන්නේ.
3: එහෙම නෑ. එහෙම කලබල යන්නේ.
1: ඒකෙන්ද මහත්තු බය නැතුව ඒ කාර් එක ගන්න.
2: හරි මේ
1: ඒකත් කියන්න බෑනේ.
3: ඔව් නැත්තං
1: අපි මොකටද පිරිමි සංහතිය නිකන් බය කරන්නේ?
3: බය කරන්නේ.
1: ඒක එක පොඩි පොඩි දේවල් වලට ප්‍රතිචාර දක්වන කාන්තාවෝ ඉන්නවා කියලා.
3: එහෙම හිතන්න පුළුවන්.
2: ඔව් බය වෙන්න එපා. හරි
1: කාම්. ඒ අමුසලංගින් මැස්ස යන්න බැරි එක සීන් නෑ. BYD එකේ ඉන්න යෝදිට
2: ඔව් මාත් කියන දේ හරි කාම් හරි නිදහසේ කතා කරන අක්ක කෙනෙක් ඉන්නේ.
1: අන්න අන්න බලන්න අනිත් ඇයට මොනවාද පැසෙන්ජර් සීට් එකේ වාඩි වෙලා යන ගම ඉගෙන ගන්න ගොඩක් දේවල් ඒක යනකම් තියෙනවා
3: තියෙනවා
2: හරි රාජ සේවකයෙක් නම් එහෙම නැත්නම් වාගේ ගෙදර රාජ සේවකයෙක් කවුරු හරි ඉන්නවා නම් ඔයාට පුළුවන් ඒගොල්ලත් එක්ක ගිහිල්ලා BYD එකත් එක්ක කතා කරගෙන අනිත් අයට හම්බෙන්නේ නැති ඔෆර් එකක් ඔයාට හම්බෙනවා ඒක ගන්න හරිද මොනවද දන්නවද
3: මොනවද හම්බෙනවද
2: නෑ මේක කිව්වා මම ගිය සතියේ මතක තියන් ඉන්න ඕනා චීමිනා
1: අපි රාජ සේවකයෝ නෙමෙයි
2: හරි මේව රාජ සේවකයන්ට සේවා කියලා තමයි මම කියන්නේ සර්විස් පහක් නොමිලේ හම්බෙනවා ඔයාට වාහනේ මිලදී ගන්න දාසේ ඉඳන් ඊට පස්සේ ලංකා බැංකුව විසින් ඔයාට ලීසින් වාරික සැලසුමක් හදලා දෙනවා ඒ කියන ඔයාට එක සැරේට ගෙවන්න ඕනේ නැහැ ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් ඔයාට විශේෂ ආරක්ෂණාවරණයක් හම්බෙනවා ඊට පස්සේ මොනවා කරත් වැඩක් නැහැ චාර්ජ් කරන්න බැරි නම් හෝම් චාර්ජර් එකයි වාහන ලියාපදිංචියයි ඔයාට ෆ්‍රී හම්බෙනවා
3: ඔව් ඒ ඔක්කොම ඔයාට නොමිලේ හම්බෙනවා ඉතින් මේ හැමදේම ඔයාට දෙන්නේ ඔයා රාජ්‍ය සේවකයෙක් නම් මේක රාජ්‍ය සේවකයින් හා BYD අතර සිද්ධ වෙන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව
2: රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව
3: හරි ඉතින් ඔයා රාජ්‍ය සේවකයෙක් නම් අනිවාර්යයෙන්ම යන්න ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට 0112125125 0112125125 නම්බරෙන් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගන්න වැඩි විස්තර දැනගෙන අපොයින්ට්මන්ට් එකක් දාගෙන ළඟම තියෙන BYD ෂෝරූම් එකට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා ඔයාට පුළුවන් මාසික වාර්කිකය රුපියල් 68000ක් විදිහට ඒ කියන්නේ මාසපතා රුපියල් 68000ක් ගෙවන්න ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න
2: රයිට් ඕකේ

0: ඉතිං එහෙම අපි කියන්නේ සල්ලි කියන එක කොහොමද හරියට ආයෝජනය කරලා මේ පීටතිල් මහත්මයා දැන් සිලිකන් වැලි එකේ කිං මේක කෝපරේට් කිං මේක කියලා යාට
1: කියන්නේ
0: තනන්න බවට පත් වෙලා තියෙන්නේ කියලා තමයි අපි කිව්වේ.
2: හරි. හරි ඉතින්
0: මේ සල්ලි තිබුණ පල්ලියටත් බෑනේ. දැන් එලොන් මස්ට් වෙච්ච වැඩේ දැක්කනේ.
1: ඔව්
0: ඔව්. ඒක කම්පැනියම. ඔව්. ඉතින් ඒකින්ද මේ සල්ලි හරියට ආයෝජනය කරන්නයි වටින්නේ.
1: වටින්නේ.
2: හරි. ඒ විදිහට සල්ලි ඔයාට දෙකනේ ඔයාට තියෙන සල්ලි දැන් අර නුවාකෝ වගේ හරියට පාවිච්චි කරන්න ඕනේ නේද? ඒ වගේ තමයි ඔයාගේ ගෙදර එක එක කරන වැඩ අලුත් වැඩියා කිරීම. නැත්නම් ඔයාගේ ගෙදර අලුතෙන්ම හදනවා නම් අපි කවුරු හරි කිව්වොත් ඔයාට ඒකට ඔයා ස්විස් ටෙක් ඇලුමිනියම් දැම්මොත් ඔයාට සල්ලි ආයේ අපස්සට හම්බෙනවා කියලා.
1: කැෂ් බෑක් එකක් ඔයාට
2: හම්බෙනවා.
1: රුපියල් මිලියන 2.5ක් වෙනකන් උපරිමයක් වෙනකන් ඔයාට කැෂ් බෑක් එකක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: රයිට්.
1: ඉතින් කරන්න තියෙන මෙච්චරයි අර සාරා කිව්වා වගේ අපි දන්නවා මේ වෙනකොට මේ මොඩර්න් හවුසින් නේ තියෙන්නේ. ලෝකේ අපි ගෙවල් හදන්නේ මොඩර්න් විදියට නවීන ක්‍රමවේද අනුව. එතකොට ඔය රිච් ලුක් එක සිම්පල් ලුක් එක එන්න නම් අනිවාර්යයෙන්ම ගොඩක් තැන්වල යොදා ගන්න දේ තමයි ඔය ඇලුමිනියම් නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් ලංකාවේ අපිට නම් අනිවාර්යයෙන්ම ස්විස් ටෙක් ඇලුමිනියම් තමයි. ඔය ඇලුමිනියම් ඩෝස් තියෙනවා ස්විස් ටෙක් ළඟ. ඊට පස්සේ ඔය තියෙනවා ජනෙල් දොරවල් ලුලුහවු පැන්ට්‍රි කබඩ් මේ ඕන දෙයක් ඔයාට ඇලුමිනියම් නිෂ්පාදන විදියට ස්විස් ටෙක්ෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ අලුත්ම ගෙදරට වෙන්න පුළුවන්, නැත්නම් අලුතෙන් ඔයාගේ රිනොවේට් කරන්න යනවා වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, ඕනම තැනකට ස්විස් ටෙක් ඇලුමිනියම් දානවා නම් ඉස්සෙල්ලම කරන්න තියෙනවා කොටේෂන් එකක් හදාගන්න.
2: ඊට
1: පස්සේ කොටේෂන් එක එවන්න ඕන නම්බර් එකක් තියෙනවා. සාර ඔයාට පුළුවන් දෙයි නම්බර් එක කියන්න මොකද්ද කියලා
2: කියන්න.
1: අන්න කියන්න
2: බලන්න. 0.76 780 7000 0.76 780 7000ට WhatsApp කරන්න ඔයගොල්ලෝ ගන්නේ කොටේෂන් එක.
1: ඔව් ඒක ඔයා WhatsApp කරාට පස්සේ ඒගොල්ලෝ ඒක වෙරිෆයි කරගන්නවා. වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාට තියෙනවා ඔයාගේ ඉන්ස්ටෝල්මන්ට් එක පටන් ගන්න. කොටේෂන් එකේ කතා වුණු විදිහට වැඩේ කරගෙන යන්න ඉන්ස්ටෝලේෂන් එක කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාට තියෙන සොයිස් ටෙක්ලට කෝල් එකක් දීලා වැඩේ හරි. වැඩේ සිද්ධ වුණා, වැඩේ ඉවරයි කියලා කම්ප්ලීට් කියලා කියන්න. ඒ කිව්වට පස්සේ ඒගොල්ලන්ගේ ටීම් එකක්, ටෙක්නිකල් ටීම් එකක් එනවා ඔයාගේ සයිට් එකට. ඇවිල්ලා ඒගොල්ලෝ බලනවා තැන. ඔක්කොම බලලා ඔය කොටේෂන් එකේ විදිහට වැඩේ සිද්ධ වෙලා තියෙනවද ඔක්කොම කන්ෆර්ම් කරගෙන ඔයාට ඒ වෙලේම රුපියල් මිලියන 2.5ක උපරිමයකට යටත්ව කැෂ් බෑක් එකක් හම්බ වෙනවා. ලොකු වැඩ ඕනේ නැහැ. නිකන් එක ඇල්මිනියම් දොරක් ස්විස් ටෙක් ලගේ දැම්ම කියලා හිතන්නකො. ඒත් ඔයාට මේක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වාදාපු හැම නිෂ්පාදනයකටම ස්විස් ටෙක් ලගේ අවුරුදු 30ක වොරන්ටි එකක් වගේම ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා.
2: ඕකේ. එහෙනම් ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න මේ චාන්ස් එක ඔයගොල්ලෝ මිස් කරගන්න එපා. ජුනි 30 වෙනකන් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ට කෝටේෂන් යවන්න
1: පුළුවන්.
2: ඔව්, ජුනි 30 වෙනකන් විතරයි හැබැයි. හරි. අපි යන්න හදන්නේ සින්දුවක් අහන්න. හැබැයි අදත් පොඩ්ඩක් සීතලයි නේද?
1: අද පොඩි සීතල ගතියක් තියෙනවා.
2: පොඩි සීතල ගතියක් තියෙනවා. විජේ කෝපේ හැබ්බුවොත් මොකද වෙන්නේ?
0: මරම්මා.
2: මරුනේ. ඉතින් ඕගොල්ලත් ඔෆිස් එකේ වැඩ කරන ගමන් කෝපේ එකක් බොන්න හිතෙනවා නම් විජේ ප්‍රොඩක්ට්ස් වලින්ම කෝපේ එක හදාගන්න. කෝපි වලට කැමති නැති කට්ටිය විජේ තේ පාවිච්චි කරන්න. මොකද ලංකාවේ අවුරුදු ගාණක් දශක 3ක් තිස්සේ විජේ කියන්නේ ඉතින් අර
1: අපි හැමෝම දන්න
2: නමක් නේද? ඒක නිසා බය නැතුව රසට හොඳට අර රිෆ්‍රෙෂ් වෙන කෝපි එකක් ඕනනම් විජේ කෝපි බොන්න.
1: WP ලාන්ච්නේ. බල්ලා ගන්න.
2: ලාන්ච්නේ බල්ලා ගන්න.
1: අමතක කරන්න එපා.

0: FM 94.8 Net FM Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: වේලාව 2:48
3: Kiehl's within that nobita wedi itiriyak. Prima kottume noodles gram 80 paya pack ekak sandaha 125 ka wattamak. Komba saban paya pack ekak sandaha 130 ka wattamak. Obat adama Kiehl's Nexus app ekak download kara pratilabha rasak dina ganna. Kondesi sahithai.
4: Aluthena kadamu milaka asagala green super shaka. Maathale athuru kiriya mulle eriyawa narambala gane mulu kampola. E vitarak nevi. Obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara wata thihala pratilabha laba ganna. Danma katha karanna. Kasagala plantation 071
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම තන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
11: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
12: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7700 WhatsApp කරන්න.
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
14: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
15: සංදි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරතින සංදි සෝය උදා කර ගන්න 0810-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
0: FM 95.8 Net FM Divaina Pura
16: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම තන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
17: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
18: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
19: මිනිස් ජාවාරම් කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
20: BYD Vahane Den Rajya Sevaka Obatat Masekata Rupiyal 68587 ka varikayakata Rajya Sevaka obe BYD Vahane Adama Wen Karawa Ganna 01121125125 Matanna BYD Garusaru Kondesi Sahithai
21: Hada Roga Snayu Roga Arthritis Athulu Obata Thibena Onama Rogayak Nittawata Suwa Karaganna Sevanagala Kamal Bandula Weda Pahata Hamuwanna Ayuma Ayurveda Weda Maduru Boga Hahandiya Kiri Bannara Sevanagala 01773273 Siya hatelha.

0: Ούτε χάτα η μινάρι πάνω στον άι, άλλο τραγό με βελάβο.
1: Ω, με τέγγα πήγε γουάνε με ουάτω ε, αιώγινα βαστάγενε, δίβαλ ματακκρνώ γιέλα. Μόνα δίβουνατ, μούλε στάβρατθου έγινε.
0: Ναι.
1: Ταμάγγε ανάγεται έγινε χίτελα χάρι τέγγουλε, χάρι βιδίχετε, αιώγινε κρνικα, απίτε σαν βάτινο αζάρ, χάρι ඉගෙන අපි හිතන්නේ ඉගෙන අපි හිතනවා අපිට හරිනේ කමක් නැහැ මාසේ අන්තිමට පඩියක් හම්බ වෙනවා නේ නැත්නම් ඔයගේ ව්‍යාපාරිකින් වට ප්‍රොෆිට් එක මොන හරි දෙයක් හම්බ වෙනවා කියලා එහෙම හිතලා අපි ආයෝජන අවස්ථා මග හැර ගන්නවා මං කියන්නේ එහෙම කරන්න එපා ආයෝජන කියලා කියන්නේ අපි හිතන්නේ නැති වෙලාවක
0: රයිට්
1: එහෙම කරලා තිබ්බේ කොච්චර හොඳයිද කියලා අපිට හිතන තැනට පත් කරන දේවල්
0: හරි
1: ඒක නිසා අපි වාට කියන්නේ ඔන්න කසාගල ප්ලාන්ටේෂන් එක
0: රයිට්
1: වාට පුළුවන්කම තියනවා අලුත්ම විදිහේ ආයෝජන අවස්ථාවකට යන්න ඒ තමයි දැන් කසාගල ප්ලාන්ටේෂන් ලගේ තියෙනවා ඒක එක වගාවන් හරිද ඊට පස්සේ ওই මධ්‍යම කදුකරේට යද්දී බෙල් පෙපර් වගාවන් තියෙනවා පොලොන්නර වෙනයි මිරිස් වගාවන් තියෙනවා ওই මාතලේ පැත්තට වගේ යද්දී අඹ ඊට පස්සේ තේ වගේ වගාවන් තියෙනවා
0: හරි
1: දැන් වාට පුළුවන් මේ වගාවන් වල ඔයාගේ මූල්‍ය ආයෝජනය කරන්න හිතන්නකෝ යා මේ අවුරුද්දක කාලෙකට රුපියල් ලක්ෂයක් දැම්ම කියලා.
0: රයිට්.
1: ඔයාට මාසෙ බත. ඒ දාපු ලක්ෂය වෙනුවෙන් ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඒ දාපු ආයෝජනය වෙනුවෙන් ඔයාට යම් ප්‍රතිලාභයක් ලැබෙනවා. ඊට පස්සේ ඔය අවුරුද්දකටනේ දැම්ම කියලා කිව්වේ. ඒ අවුරුද්දක කාල සීමාව ඉවර වෙද්දී ඔයාට අර දාපු ලක්ෂෙත් ආයෙ හම්බ වෙනවා.
0: රයිට්.
1: ඔන්න ඔක තමයි ප්‍රොසීජර් එක. ඔක තමයි වැඩේ සිද්ධ වෙන විදිහ.
0: ඕකේ.
1: අවුරුද්ද කියලා කිව්වේ මේ එක්සැම්පල් එකක් විදිහට අරගෙන හරිද? උදාහරණයක්. ඊට වඩා ඔයාට ඕනනම් ආයෝජනය කරන්න පුළුවන් හැකියාව
0: තියෙනවා
1: ඊට වඩා ලොකු ප්‍රමාණවලින්. ඉතින් ඔයාට ආයේ ඔය ගස් ගෙදර අරගෙන යන්න, පැල වවන්න, තවාන් දාන්න, ග්‍රීන් හවුස් නඩත්තු කරන්න ඒක තා මුකුත් නෑ. ඔයාට තියෙන්නේ ඒ වගාවන්වල වා තෝරගෙන ඔයා කැමති විදිහට ඔයාගේ ආයෝජනය කරන්න විතරයි. ඊට පස්සේ ඒ ආයෝජනයට අදාළ ප්‍රතිලාභ ඔයාට ලැබෙන්න පටන් ගනී. එතකොට ඔයාට තේරෙයි අපි මේ කියපු විදිහට මේ ආයෝජනයක් කියන එක ඉන්වෙස්ට්මන්ට් එකක් කියන එක කොච්චර වටිනවද කියලා. ඉතින් මම හිතන්නේ නම්බර් එකක් තියෙනවා සර්. අපි නම්බර් එකක් මතක් කරමු. එතකොට කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.
0: රයිට්. නම්බර් එක තමයි 0711 892 1767. ඔයාලට කෝල් එකක් දීලා පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහගෙන වැඩි විස්තර අහගෙන ඔයාලට ඔයාලගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න පුළුවන්.
1: පුළුවන්. අද ඉතින් මේ නම්බර්ස් කියන වැඩේ ඔක්කොම මම දීලා තියෙන්නේ සාරට. අද වෙනස් කරලා තියෙන්නේ. එයා තමයි නම්බර්ස් කියන්නේ.
0: ඔව් මම මෙතන තියන් ඉන්නවා දැන් මේ.
1: ඒව අනාගත ආයෝජන වෙන්න පුළුවන්. ඔයාලට හොඳට නම්බර්ස් කියා ගන්න පුළුවන් වෙන එක.
0: ඔව් නේද?
2: ඉස්සර සින්දු වලට කියන්නේ නම්බර්ස් කියලා.
1: නම්බර්ස් කියලා.
2: හොඳ නම්බර් එකක් ගන්න.
0: ඔව්. ඒත්
2: ඒ කියන්නේ මොකද අර මේ ප්ලේලිස්ට් එන්නේ නම්බර්ස් වලින්.
1: නම්බර්ස් වලින් නේ. උද නම්බරයක් දාන්න අයියේ ඉවර පස්සේ අයියලා දාන්න
2: නම්බර් එකක් ගහන්නකෝ කියන්නේ සින්දු ගානේ වට
0: හොඳ නම්බරයක් දාගෙන තියෙන ඊට පස්සේ
1: දාගෙන තියෙන
2: නම්බර්ස්
0: ඒ නම්බරේට යන්න කලින් ඔයාලට එන්ජල් කෙනෙක් වෙන විදිහත් මතක් කරන්න ඕනේ
1: ආ උම්
2: ඔයාලා මේ වීකෙන්ඩ් එකේ තුන
0: හැම වීකෙන්ඩ් එකේම නෝහ වෙනවා නේද
2: එක්කෙනෙක්ට හරි එන්ජල් කෙනෙක් වෙනවා
0: දැන් මාර වැඩේ අනිත් අයට ලොකු තරංගයක් දෙන්නේ අපේ නෝහ මොකද ඔයා එන්ජල් කෙනෙක් වෙනවා කියන්නේ ඔයාට EV බයික් එකක් දෙනන චාන්ස් එක වැඩි වෙනවා
2: නෑ මං EV බයික් එක දෙනන චාන්ස් එකට වැඩිය අර මනුස්සයාට කන් ඇහෙන්න ගන්නවනේ
1: කියන එක අන්න ඒක නේක වටිනවන්නේ ඉතින් මේ අතරම අපි ওই ආයෝජන අවස්ථාව ගැන කතා කරේ කරන්න පුළුවන් ලොකුම සහ හොඳම ආයෝජනය තමයි ඔයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන එක. ඊට වඩා කරන්න පුළුවන් ආයෝජනයක් නැහැ. ඉතින් අන්න එතනදිත් ඔයාගේ ඔය ශ්‍රවණ තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙනවා කියන එකත් අපි හිතන්න ඕන දෙයක්. හැබැයි අපි හිතනවා අඩු දෙයක්. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ විෂන් කියා හෙරින් සොලියුෂන් ශාඛාවකට යන්න කියලා. මේ වෙනකොට ලංකා පුරාම ශාඛාවන් තියෙනවා. ශාඛාවන් 33කට ආසන්න සංඛ්‍යාවක් ලංකා පුරාම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ලොකු පණිවිඩයක් තියෙනවා. මේ පණිවිඩයේ තියෙන්නේ ගෙදර ඉන්න ඔය තරුණ කට්ටියට ඕගොල්ලෝ ආදරණීය පුතේ දුවේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඊට පස්සේ වැඩිහිටියෙක් වෙන්න පුළුවන් අවුරුදු 50ට වැඩි ඕනම වැඩිහිටියෙක් ඔයා දන්න කෙනෙක් වෙන්නත් පුළුවන් නොදන්න කෙනෙක් වෙන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ
0: රයිට්
1: එකගෙන යන්න ළඟම තියෙන විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවට
0: ඕකේ
1: එකගෙන ගියාට පස්සේ යාලට නොමිලේම හියරින් ටෙස්ට් එකක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට්
1: ආයි සල්ලි ගන්නෙ නැහැ වට නොමිලේම ඒ පරීක්ෂණය කරන්න පුළුවන් ටෙස්ට් එක කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ලෝකයේ තියෙන දියුණුවම නවීනතම ශ්‍රවණ පරීක්ෂණ තාක්ෂණයන් වලින් තමයි මේ ටෙස්ට් එක කරන්නේ. ඉතින් එහෙම ගියාට පස්සේ සාරාර කිව්වා වගේ වටත් පුළුවන් EV බයික් එකක් වින් කරන්න. කරන්න තියෙන දැන් මේ ටෙස්ට් එක යන අතරමඟ අර එකේ තියෙන ගොල්ලන්ගේ මේ දැන් දෙකේ බ්‍රාන්චස් ලංකා පුරාම තියෙනවනේ. Vision Care Hearing Solution. ඒවයි තියෙන ලස්සන මේ බෑක්ඩ්‍රොප් එක. ඒක ඉදලා ෆොටෝස් ගන්න පුළුවන්. ඒකෙන් ෆොටෝස් අරගෙන ඔයාගේ social media platforms වලට වට පුළුවන් upload කරන්න. Upload කරලා ඔයාට පුළුවන් ටැග් කරන්න Vision Care Hearing Solution කියන ගොල්ලන්ගේ page එක, official page එක. ඒක ටැග් කරාට පස්සේ ඔයා enter වෙනවා අර EV බයික් එක දිනා ගන්න ගිය ගේම් එකට. ඉතින් ආවා වැඩිපුර කට්ටිය අරගෙන ගියොත් ඔයාලට එන්ට්‍රීස් වැඩිපුර ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක නිසා හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න වාටත් පුළුවන් හියරින් ටෙස්ට් එකක් කරගන්න. ඒ ගමන් මොවාගේ ආදරණීය වැඩිහිටියන්ටත් මේ අවස්ථාව උදා කරලා දෙන්න. මොකද සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා කියලා කියන්නේ ලොකු ආයෝජනයක්. ඊට වඩා නම් ආයෝජන නැහැ.
0: ඔව් මොන සෙල්ලම දාන්නත් අපි
2: කියන්නේ මොන ආයෝජනය කරන්න ජීවත් වෙලා
1: ඉන්න බෑ. කණ්ටි ගැහෙන්න බෑ.
0: සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා ඔයාගේ හෙල්ත් එකට ඉන්වෙස්ට් කරන්න කියලා මතක් කරන ගමන් මෙල්ව වෙල්ඩින් ගැනත් මතක් කරන්න ඕනේ.
1: මෙල්ව වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. ඔව් ඒ කියන්නේ දැන් අපි ඔය ඉදිකිරීම ගැන සෑහෙන කතා කරානේ. ඔයාගේ අලුතෙන්ම ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් ඉදි කරද්දී ඔය පාස්සන්න දැන් තියෙනවා. වෙල්ඩින් කරන්න දැන් තියෙනවා. ස්ට්‍රක්චර්ස් වල මේ ව්‍යුහයන්නේම ඒව බොහොම ශක්තිමත්ව කල්පවතින විදිහට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් වෙන්න ඕන.
2: අනිවාර්යෙන් අචී මොකද දන්නවද මම මේ කරලා අපි දැන් කියන්නේ මේ හොඳම ආයෝජනය තමයි සෞඛ්‍ය කියලා. දැන් ඔබ හදන ගොඩනැගිල්ල විශේෂයෙන් වැඩි හරියක් හදන්නේ ගෙවල් වලටනේ පාවිච්චි කරන්නේ. හිතන්න ඔබේ ස්ලැබ් එක අවුරුද්දක් දෙකක් යනකොට පතුරු ගැලවිලා වැටෙනවනේ. ඊළඟට ඒ ඇතුලේ තියෙන කම්බි දිරලා නම් ඊට පස්සේ ඉරිතලනවනම් විතරක් නෙමෙයි ඊට පස්සේ දැන් ඔය වෙල්ඩින් කරපු ඒවා මේවා පුපුරන්න ගත්තොත් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය කොච්චර හොඳට තිබ්බා ඕවා දැක්කන් පස්සේ මාසයකට පස්සේ ගිහිලා ප්‍රෙෂර් එහෙම චෙක් කරලා බලන්න කොහොමද කියලා
1: මානසික සෞඛ්‍යය.
2: ඔව් ඒකින් හින්දා මේ වගේ හොඳ දේවල් යොදන එක ඔබේ සෞඛ්‍යයට අනිවාර්යයෙන් ප්‍රතිඵල ගෙනත් දෙනවා.
1: ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩම යොදන්න මතක කරන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor delikiri padamak. Well I may gonna then one. Wasakala kiri fun එක piri elakiri kiri.
1: උදේ 8:03යි දැන්.

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසුනී. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කලකුණු විද්‍යා දෙපාර්තමේන්තු පැවසුවේ. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ස්ථාන ස්වල්පයක පසරුවකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.
0: Net News, මේ පැය රටතොට.

0: උදේ 8යි විනාඩි 10යි අගටව මේ වෙලාව.
1: මේක තමයි මේ කතාව කියන හොඳම වෙලාව.
0: හහහ.
1: දැන් මේ අවුරුද්ද පටන් ගද්දිම අපිට ලොකු බයක් තිබ්බා.
0: ඔව්.
1: එකක් ඔය යුද්ධ ගැන ප්‍රශ්නේනේ.
0: මේ
1: යුද්ධ කොයි වෙලේ හරි ඉරානේ ඊශ්‍රායෙල් ඇවිලෙන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්නෙත් තිබ්බා අපිට.
0: ඔව්.
1: ඇවිලුණානේ. ඊට පස්සේ අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මේ ලෝකේ පුරා ඉන්න ජියෝලොජිස්ලා මීටියෝරොජිස්ලා.
0: ඒ
1: කියන්නේ මේ කාලගුණ විද්‍යාව සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයින් භූවිද්‍යාව සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයින්.
0: ඒතකොට
1: කාලගුණ විද්‍යාඥයින් වගේම භූවිද්‍යාඥයින් කියන මේ දෙගොල්ලන්ම ලෝකයට අනතුරු ඇගවීමක් සිද්ධ කරා. ඒ තමයි මේ එල් නීනෝ තත්ත්වයක් ගැන. දැන් පහුගිය ටිකේ වහින්න ගත්තට පස්සේ අපේ කට්ටිය එහෙමේ මන් දැක්ක පෝස්ට් එහෙම දාලා තියෙනවා. දැන් කො මේ එල් නීනෝ එනවා කිව්වා, පා එනවා කිව්වා, නියග එනවා කිව්වා මේ වහින්නේ කියලා. එදත් අපි සාරා කියපු කතාවක් තමයි මේ ලෝකේ කාලගුණික තත්ත්වයන්, දේශගුණික තත්ත්වයන් අපි හිතනවට වඩා සෑහෙන්න වේගයෙන් වෙනස් වෙනවා. මේ මොහොතේ තියෙන එක නෙමෙයි ඊළඟ මොහොතේ ඇති
0: වෙන්නේ.
1: ඒ තරමට අපි අපේ සබාදහමට අපේ මේ අපි අවට තියෙන පරිසරයට මේ වායුගෝලීය තත්ත්වයන්ට හානි කරලා තියෙනවා. ඉතින් ඒවා රිටර්න් එක තමයි අපිට මේ හම්බෙමින් තියෙන්නේ. අපිට ගණනය කරන්න බැරි වේගයකින් ලෝකයේ කාලගුණික තත්ත්වයන් වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම මේ එල් නීනෝ තත්ත්වයක් ඇයිද? දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ එල් නීනෝ තත්ත්වයක් කියලා කියන්නේ අපිට ලොකු නියගයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියන කාරණාව. මේ වෙනකොට ඇමරිකාව, ඊට පස්සේ ඕස්ට්‍රේලියාව, ඊට පස්සේ යුරෝපය කියන රටවල් වල කාලගුණ විද්‍යාඥයින් කාලගුණය සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ලෝකේ පුරා කාලගුණික දත්ත එකතු කරලා ඒ ඩේටා ඒගොල්ලෝ එක එක මොඩල්ස් වලට ෆිට කරනවා.
0: එක
1: එක මොඩල්ස් වලට, මොඩල්ස් කියලා කියන්නේ මේවා මේ පරිගණක මෘදුකාංග ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච පරිගණක වැඩසටහන් ප්‍රෝග්‍රෑම්ස්. මේවා හරහා පුළුවන් ඩේටා ටික දීලා කොහොමද අනාගතයේ කාලගුණය සම්බන්ධයෙන් කාරණා ෆෝකාස්ට් එක සිද්ධ වෙන්නේ කියන එක ගැන පොඩි ප්‍රෙඩික්ෂන් එකකට නැත්නම් පුරෝකථනයකට එන්න. ඉතින් ඇමරිකාවේ, ඊට පස්සේ අපි අර කියපු විදිහට ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපේ මේ සියලු ඩේටා මොඩල්ස් කියන එකම කාරණාව තමයි ඔව් ලෝකය මින් පෙර අත් නොවිදි ආකාරයේ එල් නීනෝ තත්ත්වයක් කාසන්නේ තමයි ඉන්නේ කියන එක. දැන් මොකද්ද මේ එල් නීනෝ කියලා කියන්නේ? එල් නීනෝ කියලා කියන්නේ ඔය ටොපිකල් පැසිෆික් ඕෂන්, නිවර්තන පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක් තියෙනවා, ත්‍රිෂෝල්ඩ් එකක් තියෙනවා. ඒ මට්ටමට වඩා ඉහළ ගියොත් අන්න ඒක අපි එල් නීනෝ තත්ත්වයක් කියලා හඳුන්වනවා. ඕකෙම අනිත් පැත්තටත් අපි කියන කතාවක් තියෙනවා. ඒ කියන්නේ ලා නීනා කියන එක, ඒ කියන්නේ සීතල වුණා. දැන් මේ කියන්නේ එල් නීනෝ තත්ත්වයක් ගැන. ඉතින් මේ නිශ්චිත ටෙම්පරේචර් එකට වඩා ටෙම්පරේචර් එක වැඩි වුණොත් අන්න ගෝලීය අසමතුලිත බවක් පරිසරයේ ඇති වෙනවා. ඉන්බැලන්ස් එකක් ඇති වෙනවා. මේ ඉන්බැලන්ස් එක තමයි ලෝකයට, විශේෂයෙන්ම මේ අපේ කලාපයට, පෙරදිග කලාපයට නියම් නැත්තම් අපි කියන්නේ ඩ්‍රවුට් කියලා. අපි අපිට හිතා ගන්න බැරි විදිහේ දැවැන්ත මේ ප්‍රමාණයේ නියගයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා කාලගුණික විශේෂඥයින් අනතුරු වගවනවා. ඉතින් දැන් මේකේ හරිම විශේෂම කාරණාව තමයි මීට කලින් ලෝකේ මේ අපිට මතක ඇති ඉතිහාසයේ, ලේඛනගත වෙලා තියෙන ඉතිහාසයේ විශාලම නැත්තම් දැවැන්තම එල් නීනෝ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ මොන අවුරුද්දද දන්නවද? 1877. 1877. ඒ
2: කියන්නේ අපි මානව මේ කියන්නේ මානව මැදිහත් වීම මත කාලගුණය විනාශ කරන්න ගොඩකට කලින්.
1: ගොඩ කාලයකට කලින්. 1877 තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අන්න එදා ඔය පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල් ඒ කියන්නේ සාමාන්‍ය අපි අර කියපු සීමාවට වඩා සෙල්සියස්ංශක 2.7කින් ඉහළ ගියාලු. හරිද? 2.7කින්. එතකොට මේ අර දැම්ම කිව්වන එක එක මොඩල්ස් වලට කට්ටිය දාලා බැලුවා කිව්වනේ මේ පාර කොහොමද වෙන්නේ කියලා. මේ පාරේ යගය සෙල්සියස්ංශක කීයක්ද හිතන්නේ? 3-5 ප්‍රමාණයකට යන්න පුළුවන් කියලා කාලගුණික විද්‍යාඥයින් අනතුරු වගවලා තියෙනවා. මේකට ඒගොල්ලෝ ලස්සන නමක් දෙනවා. නම් එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. මොකක්ද දන්නවද? මේකට කියනවා මෙගා එල් නීනෝ කියලා. මෙගා එල් නීනෝ. එහෙම නැත්නම් තව නමක් කියනවා සුපර් එල් නීනෝ. නැත්නම් තව නමක් කියලා තියෙනවා මේක ගොඩ්සිලා එල් නීනෝ තත්ත්වයක් කියලා.
0: ඒ කියන්නේ හැම එකේම අදහස් ගන්න එක්ස්ට්‍රීම් එකක් කියන්නේ.
1: එක්ස්ට්‍රීම් එක. ගොඩ්සිලා ගියට පස්සේ මතකනේ ෆිල්ම් මේ බලලා ලොකු ඩයිනෝසර්ස් ලගේ ලොකුම එක්කෙනානේ, මියුටන්ට්ස් ලගේ ලොකුම එක්කෙනා ගොඩ්සිලා. අන්න ගොඩ්සිලා ලෙවල් එකේ එල් නීනෝ තත්ත්වයක් ගැන අනතුරු වගවලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ලෝකීය රටවල් වලට මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් පියවර ගන්න කියලා කියලා තියෙනවා. මොකද අපි දන්න එක පැත්තකින් දැන් ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඉරානය ඔය හෝමුස් ඉර වෙලා තෙල් නැහැ. ඒ පැත්තෙන් එක ප්‍රශ්නයක්.
0: ඊට
1: පස්සේ ඒ මතට මේ ආර්ථික ගැටලු මතට මේ වගේ ස්වාභාවික ආපදාවක් ආවොත් අපි ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ගැන සමස්ත මානව වර්ගයාට මේ කෙනෙක්ට දෙන්නෙට රටවල් කිහිපයකට නෙමෙයි. අර ඔක්කොම එකට සමස්ත මානව වර්ගයා කිව්වේ ඒක. අන්න එතකොට බෙදිලා ඉන්න බෑ. දැන් එකතු වෙලා විසඳුම් හොයන්න සිද්ධ වෙනවා.
0: ඔව් අපි කිව්වා ඕක කලින් නේද?
1: අපි කලින් කිව්වා ඉතින් සමස්ත මානව වර්ගයාටම මේ ගැන අවධානයෙන් ඉන්න කියලා තියෙනවා. ඉතින් අපි බලමු මේ තත්ත්වයන් කොහොම වෙනස් වෙයිද කියලා. හැබැයි මේ විද්‍යාඥයින් හරි මේ ලස්සන කතාවක් කියනවා. BBC එකත් එක්ක තමයි මේ කතාව කියන්නේ. මෙහෙමයි ඔය සමහර ඉතින් අපි ඔය ඩේටා එකතු කරලා දත් එකතු කරලා කරලා අපේ පරිගණක මෘදුකාංග වලට මේ මොඩල්ස් වලට පද්ධති වලට දාලා ගන්න දත්ත වලින් එන ইনফরমේෂන් එක තියෙන තොරතුරු ෆෝකාස්ට් එක ඉන්නේ. ඕක ඉතින් වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙනස් වුණොත් ඒ අපේ ලක් එක.
0: ඔව්.
1: ඒ අපේ ලක් එක නිසා වෙනස් වෙන්න
2: පුළුවන්. මේ ෆෝකාස්ට් ඔක්කොම වෙනස් වෙන්න
1: කියලා ඉතින්
2: හැබැයි මෙහෙමයි ඉතින් ලෝකය මේ දක්වා එන්න මේ ජීවය අපි මෙහෙම ඉන්න. විශේෂයෙන් අපි මේ AI වගේ තාමත් අපිට ගත්තු මානව පරිණාමයේ දියුණු අවස්ථාවන් එක්තරා ආකාරයක ඒවා කරන්න මෙච්චර උස බිල්ඩින් හදන්න දැන් අපි මේ කතා කරන එක ඇලස්කාවේ කෙරවලටත් ඇහෙනවා ග්‍රීන්ලන්ත කෙරවලටත්
1: ඇහෙනවා
2: මේ නැති තැනක් නැහැ ඉතින් එහෙම කරන්න ලෝකේ මානව පරිණාමයේ මේ තත්ත්වයට ගේන්න ඔය සංසිද්ධින් ඔක්කොම බලපෑවා මේ වායුගෝලයේ මේ තත්ත්වයට ආවේ වැඩි හරියක් හෙන ගහලා ඒ කියන්නේ ලෝකේ එක කාලයක් තිබ්බ අකුණුම තමයි වැඩි හරියක් තිබුණේ. ඉතින් ඒවත් එක්ක නිකුත් වෙච්ච දේවල් වලින් ඉතින් එල් නිනෝ කියන්නේත් එක්තරා ආකාරයකට ලෝකයට අවශ්‍ය දෙයක්. අපි මේ දැන් ලෝකෙට අනිත් පැත්තට යන හින්දානේ අපිට ඕක වදයක් වෙන්නේ. දැන් ඔය බැරදි වචනයක් තියෙනවානේ ස්වාභාවික විපත් කියලා. ස්වාභාවික විපත් කියලා දෙයක් ඇත්තටම නැහැ. ලෝකේ වහිනවා, පායනවා, එල් නිනෝ තත්වයන් එනවා, ලා නිනෝ තත්වයන් එනවා, අකුණු ගහනවා, භූමිකම්පා වෙනවා. ඒවා ඔක්කොම ලෝකේ අවුරුදු මිලියන ගාණක් තිස්සේ වෙනවා. දැන් අපි ඒවා උඩ එක එක දේවල් හදාගෙන අපි ඉඳන් කියනවා මේ ස්වාභාවික විපත්
1: විපත්
2: ස්වභාවික විපත් නෑ අපි හදාගත්ත විපත් තමයි තියෙන්නේ ස්වභාව ධර්ම මේ විදිහට යනවා
1: සබාදාම පුරුදු විදිහට මේ ගමන යනවා වෙලා තියෙන ඉතින් අපි ඒ මැද්ද ඉන්න එක ඉතින් ඒවම
2: ඒ කියන්නේ අපි කියන්නේ නේද දැන් ඒ එල් නිනෝ යම මේවා ඇවිල්ලා කාලගුණයේ වායුගෝලයේ ඒවා මේවා ඔක්කොම එක එක සංසිද්ධින් වලට මුහුණ දීපු හින්දා තමයි අපිට මේ වගේ ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් හැදිලා තියෙන්නේ. ඉතින් දැන් එල් නිනෝ වෙනකොට අපි නහයන් ගන්නවා.
1: අඩනවා. ඉතින් අපි බලමු. අපි දන්නේ අපිට ඉතින් කොහොම වුණත් මේව සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් අපි නෙමෙයි කියන්නේ ලෝකේ පුරා ඉන්න කාලගුණික විද්‍යාඥයන් තමයි දත්ත පදනම් කරගෙන පුරෝකතන ඉදිරිපත් කරලා තියෙන්නේ. අපිට සාමාන්‍යව පුරුදු නැහැනේ. අපි ඇස්සට පස්සේනේ
0: මේව
1: දාන්නේ report එක. ඒ වරස් නැහැ. ඒකින්ද අපි බලමු මේ තත්ත්වයන් කොහොම වෙනස් වෙයිද කියලා. ඉතින් මේ විද්‍යාඥයන් කියන්නේ එහෙම නොවුනොත් ඒක මේ අපි අත්පත් කරගත්තු තාක්ෂණයේ ලොකු පරාජයක්.
0: හැබැයි
1: අපේ ලොකු ජයග්‍රහණයක්
0: කියලා. අපේ ලොකු ජයග්‍රහණයක්. හරි, නුවා දැන් හෙන ගැහුවා කියලා කිව්වනේ.
1: ඔව්.
0: අපේ අම්මලා තියෙනවම අහන්නේ කන් දෙකට හෙන ගහලාද කියලා.
2: ඔව්.
0: කෑ ගහලා අර කතා කරලා තැවුන්න තනවා මහාන කන් දෙකට හෙන ගහලා.
2: ඔව්. හැබැයි ඒවා මේ මිෂන් කියා ගිහිල්ලා චෙක් කරගත්තට හවුල් නෑ. ඒක කියන්නේ.
0: හරි. ඉතින් ඔයාගේත් එහෙම තියෙනවා නම් කන් දෙකේ ඇහිමේ පොඩි පොඩි ප්‍රශ්න අපි හැමෝටම මතකනේ ඇති. අපි චෙක් කරේ නැතොත් අපිට ඒක අහු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒවා වාර්ෂිකව හරි කොහොම හරි එක චෙක් කරගෙන අර සෞඛ්‍ය සම්පන්නව ඉන්න කියලා කිව්වා නිසල එහෙම ඉන්න. දැන් හොර chance එකක් තියෙනවා vision care hearing solutions එකට යන්න. ගිහිල්ලා නොමිලේම මොන පරීක්ෂාවක්ද ඒකට කියන්නේ?
1: ශ්‍රවණ පරීක්ෂාව. hearing test එකක්.
0: ඔය දෙන්න හොඳට පාඩු මහන් ඉඳලා.
1: hearing test එකක් ඔයාල කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්නවට ළඟම තියෙන vision care hearing solution ශාඛාවට යද්දි මතක් කරන්න ඕන ගෙදර ඉන්න මේ තරුණ කට්ටියට ඔයාලගේ ආදරණීය අම්මලා තාත්තලා වැඩි හිටියෝ නැන්ද මාමා ඕන කෙනෙක් අවුරුදු 50ට වැඩි ඉන්නවා නම් එයාලව එක්කගෙන යන්න අමතක කරන්න එපා. එයාලව එක්කගෙන ගියාට පස්සේ එයාලට නොමිලේම ශ්‍රවණ පරීක්ෂාවක් කරලා දෙන්න vision care hearing solution ශාඛාව සෞදානමින් ඉන්නවා.
0: ඒ
1: වගේම තමයි එයාලට hearing aids අවශ්‍ය නම් ලෝකයේ තියෙන මේ වෙනකොට දියුණුම තාක්ෂණයෙන් 10 channel hearing aids ඔයා වෙනුවෙන් දෙන්නත් ඒගොල්ලෝ සෞදානමින් ඉන්නවා. ඒ වගේම තමයි දැන් hearing aid එකක් ගත්තට පස්සේ මේ device එකක් නෙමේ එක electronic device එකක්. මේක සාමාන්‍යයෙන් රීප්‍රෝග්‍රෑම් කරන්න ඕන, කැලිබ්‍රේට් කරන්න ඕන, මේන්ටේන් කරන්න ඕන. ඒ ටික ඔයාට ජීවිත කාලය පුරාවට මේගොල්ලෝ නොමිලේම කරලා දෙනවා. ඉතින් යන්න යන හැමෝටම හිරින් නේට්ස් දාලා එවන්නේ නැහැ. ගිහිල්ලා තරහ වෙන්න එතන රණ්ඩු කරන්න එපා. ඒගොල්ලන්ට දැම්ම අපිට දැම්මේ නැහැ. එහෙම වෙන්නේ
0: නැහැ.
1: ඉතින් වාගේ ශ්‍රවණ මට්ටම පරීක්ෂා කරලා ඒ නිශ්චිත ඩෙසිබල් ලගයන් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ශ්‍රවණ තත්වය ගැන කල්පනාවෙන් ඉන්න එක, ඒක පරීක්ෂා කරගන්න එක, ටෙස්ට් කරගන්න එක සෑහෙන්න වැදගත් නිසායි අපි ඔයාලට මතක් කරන්නේ. යන්න ළඟම තියෙන විෂන් කියා හිරෙන් සොලියුෂන් ශාකාවට. අර විදිහට ඔයාගේ අම්මා තාත්තා වැඩි හිටියෝ ඔයා දන්න ඕන කෙනෙක් කවුරුද 50ට වැඩි එක්කගෙන ගියොත් ඔයාට EV බයික් එකක් දිනා ගන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවා. එක වැඩි හිටියෙක් එක්කගෙන ගියොත් ඔයාට එක එන්ට්‍රි එකක්, ඊට වඩා ප්‍රමාණයක් එක්කගෙන ගියොත් ඔයාට මේ තරගයට එන්ට්‍රිස් වැඩි ප්‍රමාණයක් ලබා ගන්න
0: පුළුවන්.
1: ඉතින් ආයෙ විතරක් නෙමෙයි ඔයාට එතන තියෙන මේ බෑග්ඩ්‍රොප් එකක් ලස්සන ෆොටෝ ගහලා අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් කරලා ඔයාට ටැග් කරන්න පුළුවන් විෂන් කියා හිරෙන් සොලියුෂන් ඒගොල්ලන්ගේ ඔෆිෂියල් පේජ් එක, Instagram එකේ වගේම Facebook එකේ. ඉතින් මේ විදිහ ලොකු වැඩ තොගයක් වෙනවා. යන්න ඔයාට ළඟම තියෙන විෂන් කියා හිරින් සොලියුෂන් ශාකාවට.
0: රයිට්. ඕකේ. අපි දැන් එකක සතිවල අපි මතක් කරා ප්‍රයිම් ලගි කලම්බෝ 7 ගැන මතක් කරා, කලම්බෝ 9 ගැන මතක් කරා. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා කළුතර පැත්තේ කට්ටියට සහ කළුතරට එන්න කැමති කට්ටියට
1: මේ කළුරා. කළුරා හවුසින් ස්කීම් එක ගැන තමයි අපි මේ කියන්නේ.
0: ඔව්, ඒක බට ලස්සනට කියන්න ඕනාචි.
1: කොහොමද කියන්නේ? ඔයා කියන්නේ ඔයාගේ ප්‍රොනවුන්ස් කරන ලස්සනට.
0: කළුරා කියලා කියන්න ඕනේ.
1: කළුරා.
0: ඔව්. අර බෝතල් මුඩියක් කටේ තියාගෙන නේ මට එහෙම කියන්නේ.
1: හරියට කියන්න ඕනේ. මේ බෝතල් මුඩි තියාගන්න එපා. දැන් මේ අපි කියවන ඔය එල් නීනෝ තත්ත්වයන් ගැන. එල් නීනෝ තත්ත්වයන් කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් ඇතිවන අපිට ඇතිවන බාධා නේ. ඒකට අපි සූදානම් වෙන්න ඕන. ඉතින් ওই මොන දෙයකට සූදානම් වෙන්නත් අපි ජීවත් වෙන වටපිටාව කොයිතරම් සශ්‍රීකයිද කියන එක සැහැන්න බලපාන. අපි සාමාන්‍යයෙන් කොළඹට එන්නේ අපි දැන් කලින් කිව්වා අපේ ජීවිතේ පහසු කරගන්නනේ, අපේ වාණිජ කටයුතු වලට, ඊට සපි රැකියාවට යන දේවල් වලට, අපේ දරුවන් පාසල් වලට යවන දේවල් වලට, ඔයාට හරි පහසු නිසා. හැබැයි දැන් හැමෝටම කොළඹ එන්න බෑනේ නේ. එහෙම આવොත් මෙතන ලොකු ප්‍රශ්නයක්
0: වෙනවා.
1: අර population density කියලා දිනවනේ. ජන ඝනත්වය කියලා ප්‍රශ්නයක්.
0: ඒක වැඩි වෙනවා.
1: අන්න ටෝකියෝ වගේ නගරවලට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි එතනින් එහා තියෙන අපේ suburbs නැත්නම් අපේ මේ උපනගර ටික. නැත්නම් අපි කියනවා country side එකට වෙන්න, ටිකක් රට ඇතුළට වෙන්න තියෙන ග්‍රාමීය ප්‍රදේශ වෙන්න පුළුවන්. ටික ටික දියුණු කරන්න. ඒ වගේ තැන් වලට prime residencies ලා තමන්ගේ project අරගෙන යන්නේ ඒකයි. ඉතින් ඔන්න කළුතරට. කළුතර කියන්නේ ග්‍රාමීය නන් නෙමෙයි. හැබැයි කොළඹ නෙමෙයි. කොළඹට පොඩ්ඩක් මෙහා. හැබැයි බස්නාහිර පළාතේ.
0: රයිට්.
1: බස්නාහිර පළාතේ වාණිජ කේන්ද්‍රස්ථානයක් විදිහට, සංචාරක ගමනාන්තයක් විදිහට අපිට කළුතර හඳුන්වන්න පුළුවන්. ඉතින් අන්න ඒ කළුතර නගරයෙන් දැන් වාඩ පුළුවන්කම තියෙනවා රුපියල් මිලියන 19.5 සිට ඔයාගේ හවුස් එක, ඔයාගේ ගෙදර, නිවස, අලුත්ම නිවස වෙන් කරගන්න හවුසින් ස්කීම් එකක් මේක තියෙන්නේ. වාඩ පුළුවන් විසිට් කරන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ටැබ් එකට ගියාට පස්සේ ටැබ් කිහිපයක් තියෙනවා. ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට්ස් ටිකේ ෆොටෝස් තියෙනවා. මොඩල්ස් කියන්නේ අපි 3D මොඩල්ස් දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒ අලුතෙන් හදලා තියෙන ගෙවල් කොච්චර මොඩර්න්ද, ඒවයේ ලෑන්ඩ්ස්කේපින්, ඒවයේ මේ ලයිටින් ටෙක්නොලොජි එක, සිස්ටම් එක කොහොමද තියෙන්නේ, හරිම මේ ස්මාර්ට්. මම ගිහිල්ලා බැලුවා වෙබ්සයිට් එකේ, මාර ස්මාර්ට් මොඩල්ස් ටිකක් තියෙන්නේ. ඉතින් කළුතර වගේ පැත්තකින් කොළඹට සෑහෙන්න ආසන්නව, විශේෂයෙන්ම නාගොඩ රෝහලට මීටර 800ක දුර, ඊට පස්සේ ඔය දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10යි. ඔන්න ඔය වගේ පැත්තකින් ඔයාට අර විදිහේ ජාත්‍යන්තර ප්‍රමිතියේ මොඩර්න් හවුස් එකක්, නවීන නිවසක් ඔයාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න 13:22 නම්බරයකට, හොට්ලයින් එකට 13:22 කෝල් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ මිලියන 19.5 එකපාර ගෙවන්න ඕනෙත් නෑ සාරා. ඔයාට මේක ඉන්ස්ටෝල්මන්ට් වයිස් පළවෙනි මාස 3 දී 130ක් ගෙවලා,
0: ඊට
1: පස්සේ ඉතිරි ඔයාට 101 බැගින් මාස 30ක් ගෙවාගෙන යන්න මේ විදිහට ප්ලෑන්ස් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න අර කලින් මතක් කරා වගේ හොට්ලයින් එකට, ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දුන්නාට පස්සේ ඒගොල්ලෝ තව වැඩි විස්තර ඔයාලට පැහැදිලි කරලා දෙයි. 13:22 තමයි හොට්ලයින් එක.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance. අද නම තන්න 0768700700. මහ බැංකුව සින් බල්පත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
6: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
7: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
8: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා. ලව්ලි ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
7: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000 වට්ස්ඇප් කරන්න.
9: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
10: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි.
9: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
10: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
9: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.
2: Kiehl's within the name nishpadana sandha adu mamilak bataka gram 100 rupayal 11 ambul kesal gram 100 rupayal 9 madhyama pramane 100 gram 100 rupayal 189 Kiehl's now babai adu mamilai
12: akma vitel fatty liver bay wenne pa sivanagala liver boosting capsule aragan ape vedakama ape urumaya 40 wasaraka abhimanaya sivanagala ayurveda 0.47 31 33 540
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: Net FM Algo Town.

0: උදේ 8යි විනාඩි 30යි අල්ගට මේ වෙලාව.
1: අපි මොනවද නිකන් ඔයාද වාර වෙනදට යනතනක් තියනව නේද මේ සාරා නිතරම.
2: වයසටද?
0: ඒක නම් ඉතින් හැමෝම යනවනේ.
2: යනවනේ.
1: ඒක නම් නවත්තන්න බෑ. මොනා කරන්නද?
0: කොහෙට ගියත් ඒක නවත්තන්න බෑ.
1: ඔව් මේ දැන් වාට මතක් කරන්න ඕන කීල්ස් එක ගැන. ඉතින් අලුත් සතියක් ඔන්න පටන් අරගෙන තියෙනවා. යන්න කියලා මතක් කරනවා කීල්ස් එකට.
0: ඔව් නේද අද සඳුදා.
1: අද සඳුදා.
0: මගේ වීක්ලි කීල්ස් විසිට් එක.
1: ඒක තමයි මම ඇහුවේ.
0: අද දාන්න ඕනේ. ඊයේ පොඩ්ඩක් වැරි වුණා යන්න.
1: මේක නම් වීක් එක පටන් ගනින්දි. වීකෙන්ඩ් එක. සමහරවිට වීක් එක පටන් ගන්නේ ඉරිදා ඉන්නේ.
0: ඉරිදායින්
1: පටන් ගන්නේ. ඉරිදායින්
2: Sunday.
1: Sunday.
0: Sunday Monday කියලා නේද ඒක අපි කියන්නේ නේද?
1: Sunday Monday වෙලා තියෙන්නේ දැන් කට්ටියට. හරි ඉතින් යන්න ළඟම තියෙන කීල්සකට ගිහිල්ලා මතක් කරන්න ඕන මේ වෙනකොට කීල්ස් නිෂ්පාදන තියෙනවා 360කට වැඩි ප්‍රමාණයක්. අපි මේ කියන්නේ කීල්ස් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන ප්‍රොඩක්ට්ස් වලට.
0: ඔව් නැත්තම් මේ ඔයගොල්ලෝ හිතන්නේ පා කීල්ස් එකේ තියෙන්නේ බඩු 360යි කියලා.
1: ඔව් කීල්ස් එකට ගියාට පස්සේ හිතා ගන්න බැරි ලොකු
2: ලක්ෂ ගණක් තියෙනවා.
0: ඒ කියන්නේ මෙහෙම ඒවා තියෙනවා කියලා හිතෙන්නේ අර කීල්ස් එකට ගියාම මෙහෙම එකකුත් තියෙනවා.
1: ඇවිල්ලා තියෙනවා කියලා මාකට් එකට අපි දැනගන්න කීල්ස් එකට ගියාම.
2: සමහර ලාට දැන් ඔය අපි දකින්නනේ මේ පිටරට වැඩසටහන් වල එහෙම සුද්ධ කන දේව.
1: ඔව්.
2: වෙන්න කීල්ස් එකට ගියාම
0: තියෙනවා.
2: ආ අරව නේද? බලනකොට මෙහෙ තියෙනවා ලංකාවේ තියෙනවා.
1: තියෙනවා.
0: තියෙනවා.
1: ඔව්. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ යන්න ඔයාලට ළඟම තියෙන කීල්ස් එකට. දැන් මේ කීල්ස් නිෂ්පාදන වල තියෙන විශේෂත්වය තමයි සාරා.
0: රයිට්.
1: 100ට 10ක ප්‍රයිස් ගැප් එකක් එක්ක තමයි මේවා එන්නේ.
0: ඔව්.
1: ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන වෙන භාණ්ඩයක් ගත්තොත් අපි හිතමු කො බිස්කට් එකක් කියලා.
0: ඔව්.
1: ඒ බිස්කට් එකට වඩා 100ට 10ක් මිල අඩුයි කීල්ස් බිස්කට්.
0: කීල්ස් එකෙන් ගන්නවා.
1: ඔව් කීල්ස් කස්ටඩ් බිස්කට් එක තියෙනවා. කීල්ස් මාරි දැන් තියෙනවා.
0: කීල්ස් අපි ආචී කැමතිම කීල්ස් කස්ටඩ් එක.
1: කීල්ස් නයිමරි සෝස් තියෙනවා.
0: ඒකත් එයා කැමතිම එක.
1: ඊළඟට කීල්ස් ටී තියෙනවා.
0: ඇයි මං කිය ගියසතිය පරාට රොටි තියෙනවා කීල්ස්.
1: කීල්ස් පරාට රොටි තියෙනවා. ඊට පස්සේ කීල්ස් ලගේ සී ෆුඩ් මික්ස් එක තියෙනවා.
0: හරියට.
1: මේ වගේ ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් යන්න අපි දන්න අපිට විශ්වාසනීය තැන තමයි කීල්ස් එක කියලා කියන්නේ.
0: රයිට්.
1: ඒකට කීල්ස් ලගේ ප්‍රොඩක්ෂන් ප්‍රොසීජර් ගැන කියන්න ඕනේ නෑනේ. සාමාන්‍යයෙන් ඔය එක්ස්පයර් ඩේට් කියන දේවල් ඒගොල්ලෝ දන්නෙත් නෑ. වොකැබ්ලරියේ නෑ ඒවා.
0: ඒක
1: තියාගන්නේ නෑ.
0: වාක්‍යෝෂේව නෑ.
1: වාක්‍යෝෂේ නෑ.
0: හරි නේද වචනේ මම
1: කියන්නේ. හරි හරි. මරු ඈ.
0: හරි.
1: ඔයා කියන්න ඕනේක මම කිව්වා. මම කියන්න ඕනේක
0: ඔයා කියන්න ඕනේ. පොඩි එකක්.
1: හවක් නෑ. ඉතින් යන්න ළඟම තියෙන කීල්ස් එකට ගිහිල්ලා
0: වාට
1: තියෙන පිකට් ඇන් ඩ්‍රොප් ඉට් කරන්න. කෙලින්ම රාක්කෙන් අරගෙන වාගේ අර තල්ලු කරන් යන කාඩ් එකට දාගන්න. දාගනිද්දී ඔයාට ලොකු ඩිස්කවුන්ට් ප්‍රමාණයක් හම්බ වෙනවා. මොකද 10%ක් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. බල්ක් එකක් මිලදී ගනිද්දී ඒක ඒ වාසි වාට දැනෙනවා. ඒක කරලා බලන්නකෝ අපි කියනවනේ. ඉතින් යන්න ළඟම තියෙන කීල්ස් එකට.
0: රයිට්. ඔකේ කීල්ස් එකට යන්න. ගිහිල්ලා හොඳට කාඩ් එක පිරෙන්න බඩු අරගෙන සතුටින් කාලා බීලා ඉන්න. හරි අපි දැන් කීල්ස් එකෙන් මේ 10 ඒවා ඉතුරු කරගන්නානේ අපි. ඊට පස්සේ අපි ලොකු ගාණක් ඉතුරු කරගන්නානේ. මේක අපි කොහෙද දාන්න ඕනේ කියලා දන්නවද?
1: අන්න දාන්න තැන. ඒ කියන්නේ ඉස්සෙල්ලම මොනා කරන්නත් කලින් ඉන්වෙස්ට්මන්ට් වලට යන්න කලින් සාරා.
0: රයිට්.
1: ඔයා පටන් ගන්න ඕන දේ තමයි සේවින්ස් කියලා
0: කියන්නේ. සේවින්ස් කියලා කියන්නේ.
1: සේවින්ස් කියන දේ ආවට ගියාට කරලා හරියන්නේ නැහැ.
0: රයිට්.
1: හොඳ interest rate එකක්. හොද පොලි අනුපාතයක් තියෙන තැනක තමයි අපි save කරන්න ඕන.
0: ඔව්.
1: ඉතින් එහෙම තැනක් තමයි LB Premier Saving කියලා කියන්නේ.
0: Right.
1: ඔයාට අදාහ ගන්න බැරි 100%ක interest rate එකක් හම්බ වෙනවා.
0: 100%ක්
1: ඉතුරු කිරීමේ ගිණුමකට. හරිද? අන්න ඒකයි විශේෂත්වය.
0: Savings account එකේද 100%ක්.
1: Savings account එකේද 100%ක් හම්බ වෙනවා. ඉතින් ඔයාට බොහොම පහසුවෙන් පොඩි documents ප්‍රමාණයෙන් ඉක්මනින් මේ account එක open කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඊට
1: පස්සේ කිසිම මේ limit එකක් නැත්නම් condition එකක් සීමාවක් නැතුව
0: ඔයාට
1: ඕනම වෙලාවක සල්ලි withdrawal එකක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. withdraw කරන්න පුළුවන්.
0: ඒ
1: කියන්නේ ආය ගන්න පුළුවන්. එහෙම ගත්ත කියලා අර ඔයාගේ 100%ේ පොලි අනුපාතයේ අඩුවීමක් එහෙම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
0: ඊට
1: පස්සේ LB SIM map එක තියෙනවා Play Store එකේ, ඒ වගේම App Store එකේ download කරගෙන ඒ app එකෙන් ඔයාට ලෝකේ ඕනම තැනක ඉඳලා ඔයාගේ saving account එක manage කරගන්න පුළුවන්.
0: ඒක
1: හරහා payments කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාට Visa and debit card එකක්. කියන්නේ ATM card එකකුත් හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම එක තමයි ඔයාට මේ saving account එක හම්බ වෙන්නේ. මේකේ විශේෂත්වය තමයි ලංකාව පිළිගත්තු ලෝකයක් පිළිගත්තු මූල්‍ය ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ජාත්‍යන්තර Fitch Ratings සංගරාව ලංකා rating වගේ gradings වල ඒ grade එක අරගත්තු ආයතනයක්. ඉතින් බය නැතුව ඔයාට පුළුවන් මේ 107 පොලියට LB ප්‍රීමියර් සේවින් ගිණුමේ ඔයාගේ ඉතුරු කිරීම කටයුතු ආරම්භ කරන්න.
0: ඕකේ.
1: මේ වෙනකොටත් LB ලෙක්ක මිලියන 1.5කට වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඉන්න හින්දා අය බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද දැන් සාමාන්‍ය ලොකු පොලිය අනුපාත කියවම ඔයාට බය හිතෙනවා. මේවා අපිට හම්බෙයිද කියලා.
0: ඔය බොරුද කියලා හිතෙනවා.
1: මේ කම්පැනි හොයාගන්න පුළුවන් වේද කියලා. අපි මේ කියන්නේ LB ෆයිනෑන්ස් ලා ගැන. අපි හැමෝම අවුරුදු 55ක් දශක 5කටත් වැඩි කාලයක් පුරාවට දන්න නමක් ගැන.
0: රයිට් ඕකේ. දැන් ඔය මොනවා
2: කරන්නේ? සම්මත කිව්වොත් අපි තුන් දෙනාටම වැඩි වයසයි.
1: වයස. අන්න හරි.
2: ඔව්. එතකොටවත් තේරුම් ගන්න කොහොමද
0: තේරුම් ගන්නේ? රයිට්.
2: එහෙනම් අපි තුන් දෙනාට වැඩි ගොඩක් වයසයි.
1: ගොඩක් වයසයි.
2: පොඩ්ඩක් නෙමෙයි.
0: හරි. දැන් ඔය මොනවා කරන්නත් අපිට රස්සාවක් තියෙන්න ඕන.
1: අන්න ඒකයි.
0: නේද?
1: කීල්ස් යන්න.
0: කීල්ස් යන්න.
1: සේවින්ස් කරන්න.
0: ඉන්වෙස්ට් කරන්න.
1: ඉතල ඉන්කම් එකක් තියෙන්න
0: ඕන. ඉන්කම් එකක් තියෙන්න ඕන.
2: ඉන්වෙස්ට් කරන්න ඉන්කම් එකක්
1: තියෙන්න ඕන.
0: ඉන්කම් එක හරියට මැනේජ් කරොත් තමයි අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන්.
2: නැත්තම් ඉන්ඩ වෙන්නේ බලාගෙන තමයි.
0: උඩ බලාගෙන ගෙදරටලා ඉන්න වෙන්නේ. ඉතින් හරියමං ඉන්කම් එකක් දෙන ඔයාගේ ස්කිල් එකට ගැලපෙන ජොබ් එකක් ඔයා හොය හොය නම් හිටියේ. ඔන්න සදාහරිතලා ඔයාට ඔපචුනිටීස් ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා.
1: ඔව් සදාහරිත ප්ලාන්ටේෂන් එකක එකතු වෙලා දැන් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ රැකියා ජීවිතය වෘත්තීය ජීවිතය එළිය කරගන්න. ඉතින් ලොකු රේන්ජ් එක රැකියා ප්‍රමාණයක් ඒගොල්ලෝ අරගෙන ඇවිල්ලා තියෙනවා. සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර කියන මේ টপ ලෙවල් එකට වෙනකම් ඔයාට දැන් තනතුරු තියෙනවා. කාර්යාල කාර්ය සහායක කියන තනතුර ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකම් ලොකු රේන්ජ් එක තනතුරු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන ශේෂ්ත්‍රයේ ඉහළම වැටුප් දීමනාවන්. ඊට පස්සේ කමිෂන්, ඊට පස්සේ ඔයාට රට ගිහිල්ලා ඉගෙන ගන්න ශිෂ්‍යත්ව, විදේශ ශිෂ්‍යත්ව, මේ වගේ පෝස්ට් එකට අදාළව, විෂයට අදාළව ගිහිල්ලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හැකියාවන්. විදේශ සංචාර මේ හැමදේම ඔයාට දෙනවා. ඉතින් වෙන තැනකින් නෙමෙයි සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන් තමයි මේ හැමදේම ඔයාට දෙන්නේ. ඉතින් ඔයාගේ අධ්‍යාපන මට්ටමට සරලන විදියට ඔයාට රැකියා අවස්ථාවක් තියෙනවා. ඔයා උසස් පෙළ සමත් කෙනෙක් නම් ඒකට ගැලපෙන ජොබ් ඔපචුනිටි එකක් තියෙනවා. ඔයා මේ වෙනකොට උපාධි අපේක්ෂකයෙක් නම් ඔයාට පාර්ට් ටයිම් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා මේ වෙනකොටත් උපාධි ඉවර කරලා ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් නම් ඔයා ඉන්න තැන ගැන ඔයාට තෘප්තිමත් නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම මගේ CV එක දාන්න සදාහරිතයකට. ඉන්න තැනක් තියා තාම ජොබ් එකක් නැත්නම් ඒත් ඔයාගේ CV එක ඔයා යවන්න සදාහරිතයකට. ඉතින් මතක් කරන්න ඕන careers@sadaharita.com ඊමේල් එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක මේල් කරන්න.
0: ඒ
1: වගේම තමයි නම්බර් එකකුත් තියෙනවා. මේ නම්බර් එක ඔය පැත්තෙන් තියෙනවද ඔයා ගාව?
0: නම්බර් එක මේ පැත්තේ නැහැ.
1: ආ ඒ පැත්තේ නැද්ද? එහෙනම් පොඩ්ඩක් බලලා ඉල්ල කියන්නම්. මේ නම්බර්ස් ගොඩක් තියෙන හින්දා හරි නම්බරේ බලලා කියන්නවා.
0: අපි ඊමේල් එක මතක් කරමු.
1: ඊමේල් එක මතක් කරමු careers@sadaharita.com තමයි ඊමේල් එක. careers කියවට පස්සේ ඔයාට මතකයි නේ අපි ඒකත් මතක් කරා CA කොහොමද එන්නේ?
0: CARERRS@sadaharita.com
1: කියන ඊමේල් එකට ඔයාලට පුළුවන් ඔයාගේ අපි කියන්නේ CV එක කැලේ ඊමේල් කරලා යවන්න. නම්බර් එකක් තියෙනවා පොඩ්ඩක්ින් හොයන් එහෙල කියන්න.
0: ටක් ගාලා මතක් කරන්නම් ඔයාගේ නෑවිලා.
1: නම්බර්ස් ගොඩක් තියෙනවා එහෙම එක එක නම්බර් සේව් කරගත්තාම ප්‍රශ්න.
2: හොඳ නම්බර් එකක් අහන්න.
1: එතක මේ නම්බරේ අහන්න.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: වේලාව දෙය 8 විනාඩි 43යි දැන්
0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා විෂන් කෙයා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 76 76 10
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768 700 700 මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
1: මං රපුන්සල් දනන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා පේර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: Kills within the name nishpadana sandha aduma milak bataka gram 100 rupayal 11 ambur kesal gram 100 rupayal 9 madhyama pramane 100 gram 100 rupayal 189 kills now bavai aduma milai
8: iturum ginumakata 107ක් dakwa ihala poliyak etulu buduma hitena vaasi ekka lb premier savings ituru karana buduma hata amatanna 0112200 fitch ratings a-lk a outlook stable liyapadinchi mulle samagamaki
9: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
10: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
9: ප්‍රමෝදමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
10: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
9: නොවිනස්වන රසවත්ම රසය
10: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
9: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
11: සොමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
12: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ

0: Anuvaha. FM Anu Hatarai Tashmaata. Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 8 විනාඩි 49යි දැන්.
4: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0768700700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: Kiehl's within the name නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් රුපියල් 11යි. Amul Kesal ග්‍රෑම් 100ක් රුපියල් 9යි. මධ්‍යම ප්‍රමාණය ISO ග්‍රෑම් 100ක් රුපියල් 189යි. Kiehl's නම් බවයි අඩුම මිලයි.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
9: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ Swisstick Aluminium Quotation එකත් 0776780717 WhatsApp කරන්න.
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
11: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0768700700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
13: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
14: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
13: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
15: Net FM. I'll go down.

0: උදේ 8:52යි ඇල්ගොටාමෙ වෙලාව. අද මේ විනදටත් වඩා වෙලා ඉක්මනට ගියාද මන්දා?
1: අද ටිකක් වෙලා ඉක්මනට යනවනේ.
0: අර
1: විනද තිබ්බ අර මන්දාරම් ගතිය.
0: ඔව්.
1: ඒකට කියන්නේ එහෙමනේ.
0: එහෙමද?
1: අහස කළු කරගෙන මේ හාත්පස කළු කරලා. අපි මේ ඉන්නේ මේ සුලං කපොල්ලක් වගේ තැනක. උලම් බදන්න ගන්න අපිට. අද ඒ මොකුත් නැහැ.
0: ඔව්. මෙතන ගන්න ජනේලයක් වගේ තිබ්බොත් අපි ඉඳලා ඉවරයි.
1: ඉඳලා ඉවරයි. අපි ඉන්දියානු සාගරයේ කොහෙන් හරි කෙළවරකින් තමයි
0: මතු වෙන්නේ. නැත්නම්
1: නැතව රට මැද්දින්.
0: ඔව්. රට මැද්දින් මතු වෙන්නේ.
1: තමයි මතු වෙන්නේ. ඉතින් අද ඒව ටිකක් නෑද පොඩ්ඩක් සාමකාමී වීර පායල. එහෙම තියෙනවා.
0: Calm and quiet. වෙලා ඉක්මනට යනවා. පැය දෙකක් ඉවරයි. තව එක පැයයි අපි ඉන්නේ.
1: එල් නීනෝ ගැන කතා කරා. අනේ මන්ද මේ වෙන දේවල් අනු.
0: ඔව්.
1: නිකන් ඒකටද මේ ඉන්නේ.
0: වැස්ස
1: ඉවරද කියලාත් අපිට හිතෙනවා.
0: හිතෙනවා.
1: කොහොම හරි අපි දැන් කියවන වාට මේ ඔයාගට job opportunities තියෙනවා සදාහරිතකට මේ ඔයාගේ CV එක email කරන්න කියලා. email එක කිව්වා අපිට මේ number එකනේ පොඩ්ඩක් එකපාර කියන්න බැරෝගේ එහෙම වෙනවා.
0: ඒකයි
1: කියන්නේ එක එක number save කරගන්න එපා.
0: එපා.
1: කියලා පිරිමි ළමයින්ට ගෑනු ළමයින්ට එක number එකක් තිබ්බම ඇති.
0: ඇති. වැඩිපුර number save කරගන්න එපා.
1: පැටලෙනවා කලබලෙට එහෙම වෙන්න පුළුවන්. ඒකින්ද අපි ඔයාලට මතක් කරන්නම් ඔන්න ඔයාගේ CV එක දාන්න පුළුවන් සදාහරිත plantation ලට මෙන්න මේ number එකෙන් 076440 වැඩි විස්තර දැනගන්නත් මේ නම්බර් එකට ටෙස්ට් එකක් දාලා.
0: රයිට්.
1: ඉතින් අපි ඔයාලට මතක් කරනවා කියලා කිව්වෙ හින්දා පොන්දු වෙච්ච හින්දා ඔන්න නම්බර් එකත් මතක් කරා.
0: හරි. ඕකේ. දැන් එල් නීනෝ නෙමෙයි මොන නීනෝ ආවොත්. එල් නීනෝ නේද අනිත් එකේ නම.
1: මොකද? ලානිනා.
0: ලානිනා. එල් නීනෝ ලානිනා මොන නීනෝ ආවත් ඔයාගේ ගෙදර ඇතුලේ පැය ඉන්න.
1: ඉන්න.
0: පරිස්සමට මොනවා වෙයිද කියලා හිත හිත නිවුස් එකක් දාගෙන හරි ඉන්න ඕනේ ගෙදර ඇතුලේ. එතන මේ ගෙදර පොඩක් පිළිවෙලට ලස්සනට ඉන්න බැනිකන් හරි හිතන්නකෝ අපිට අර කොරන්ටයින් කාලේ වගේ සති ගාණක්. ගෙදර ඇතුලේ ඉන්න උනොත් එපා වෙන જાතියේ ගෙදරක් නම් තියෙන්නේ.
1: එපා වෙනවනම්.
0: මාර ප්‍රශ්නයක් එනවනේ ඉතින් ඔයාගේ මානසික සෞඛ්‍යයටත් හොඳ නැහැ. දැන් ඒකින්දා මොඩර්න් කන්සෙප්ට්ස් වලට ආච්චි අර ඕපන් ස්පේසස් වැඩිපුර තියලා ලොකු ජනෙල් උස ජනෙල් දාලා
1: හොඳට මේ එළියේ තියෙන ආලෝකය ගෙතුලට වැටෙන්න
0: ග්ලාස් වැඩිපුර පාවිච්චි කරලා තමයි දැන් ගෙවල් හැදෙන්නේ.
1: හැදෙන්නේ.
0: ඉතින් ඔයත් එහෙම ගයක් හදනවා නම් මං හිතන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදරත් ඒ විදිහට ඇති. ඇලුමිනියම් වැඩිපුර පාවිච්චි කරලා ග්ලාස් එක්ක.
1: ඔව්.
0: හරිද? එහෙම නැත්තම් ඔයාගේ ගෙදර මොනක් හරි අලුත් වැඩියා කිරීමක් වෙනවා නම් ඒත් ඔයාට මේ අලුත් ක්‍රමයේ ගේන්න පුළුවන්.
1: ඔව් ඒ කියන්නේ වට අලුතෙන්ම ගයක් හදනවා නම් වඩා පහසුයි. මොකද මොඩර්න් විදියට නෝ ගේ හදන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් වාගේ තියෙන ගේ පරණ ගේ වා රිනොවේට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් මේක හොඳ ඔප්ෂන් එකක්. මොකද අර සාරා කිව්වා වගේ ගේ කියන්නේ අපි හැමෝම බොහොම අර සාමකාමීව සතුටෙන් ඉන්න ජීවත් වෙන්න තෝරගන්න තැනනේ. එතකොට එතන නවීන වෙන්න ඕන. අපි දැන් නවීන ක්‍රමවේද කිව්වට පස්සේ සාරා මේ ওই ගෙවල් හදන එකේ මේ නවීන ක්‍රමවේද කියලා කියන්නේ මේ ලොකු ලොකු කන්සෙප්ට් නෙමෙයි.
0: හරි
1: පොඩි දේවල් ටිකක්
0: තියෙනවා.
1: පළවෙනි දේ තමයි නිදහස අපිට දැනෙන්න ඕන.
0: ඔව්.
1: ඊළඟ දේ තමයි අපිට හොඳ වෙන්ටිලේෂන් එකක් හොඳ ලයිට් එකක් ලැබෙන්න ඕන. හොඳ ආලෝකයක් වගේම හොඳ වායු තත්ත්වයක් මේ ගේ ඇතුලේ තියෙන්න ඕන.
0: හොඳට
1: එළිය වැටෙන්න ඕන.
0: ඔව්.
1: සාමාන්‍යයෙන් දවල් කාලෙත් ලයිට් දාගෙන ඉන්න වෙනවා නම් ඒ කියනවා හරියට ගේ සලසුම් කරලා නැහැ. ආලෝකය හරිය විදිහට ලැබෙන්නේ නැහැ.
0: ලැබෙන්නේ
1: නැහැ. ඉතින් එහෙම ලයිට් එක හරිය විදිහට ලබා ගන්න තමයි මේ වෙනකොට අර ලොකු මේ වින්ඩෝස් තියෙන්නේ.
0: සාමාන්‍යයෙන්
1: නිකන් මුළු බිත්තියම වින්ඩෝ එකක්.
0: උඩ ඉඳන් යටට
1: වින්ඩෝ එකක් තියෙන්නේ. නැත්තම් ස්ලයිඩින් ඩෝස් වෙන්න පුළුවන්. මේ වගේ අලුත් අලුත් තාක්ෂණයන් භාවිතා කරන්න. එතනදී මේ ඇලුමිනියම් කියන concept එක අමතක කරන්න බෑ. මොකද durable, cost effective, අඩු වියදමක්, අඩු පිරිවැයක් තමයි යන්නේ. දීර්ඝ කාලයක් පවතිනවා.
0: Right.
1: ඉතින් ලංකාවේ අපිට නම් Swiss-tech aluminium තමයි aluminium නිෂ්පාදනය කියව මතක් වෙන්නේ.
0: Right.
1: දැන් ඔන්න ඔය අලුතෙන් ඉදිකරන ගෙදරට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්. ඔයාලට Swiss-tech aluminium නිෂ්පාදන දාන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔව්.
1: ඔයාලට තියෙන්නේ ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා ඉස්සෙල්ලාම quotation එකක් හදාගන්න. Quotation එක හදාගන්න ඔයාගේ අලුතෙන් හදන ගෙදර වෙන්න පුළුවන්, අපි renovate කරන ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. එතනට Swiss-tech aluminium ජනෙල් දොරවල් උළුහව ස්ලයිඩින් ඩෝස් පැන්ට්‍රි කබඩ් මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා කොටේෂන් එක ගහගන්න.
0: ඊට
1: පස්සේ ඒක යවන්න ඕන WhatsApp කරලා මෙන්න මේ නම්බර් එකට.
0: මොකද්ද නම්බර් එක?
1: ඔව් නම්බර් එක මොකද්ද කියලා සාරා තමයි මතක් කරන්නේ. මොකද එයාගේ පැත්තෙන් තමයි මේ නම්බර්ස් මතක් කරන වැඩේ මම බාර දීලා තියෙන්නේ.
0: අද කෝල් බුක් එක මම මේ පැත්තට ගත්තා.
1: ඔව් මම මේ පැත්තේ නම්බර්ස් තියාගන්නේ. දැන් දැක්කනේ නම්බර්ස් ගොඩක් තියාගෙන තමයි
0: ප්‍රශ්න.
1: ඔවා මතක් කරන්න
0: සාරා. හරි. කෝටේෂන් එක ඔගොල්ලෝ යවන්න ඕනේ. WhatsApp කරන්න ඕනේ 076 780 7000 කියන නම්බර් එකට. ඒ ෆැබ්‍රිකේට් එකකින් ගන්න කෝටේෂන් එක WhatsApp කරන්න.
1: ඊට පස්සේ ඒගොල්ලෝ වැඩේ වෙරිෆයි කරගන්න.
0: ඔයාලට
1: reference ID එකක් එවයි අපි confirm කරගත්ත කියලා වගේ quotation එක අපිට ලැබුණා කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන වැඩේ කරගෙන යන්න. වැඩේ ඉවර කරලා installation එක complete කරාට පස්සේ ඔයා call එකක් දාලා Swiss Tech ලට කියන්න වැඩේ ඉවරයි කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ එනවා. ඇවිල්ලා ඔයාගේ site එක physically ඇවිල්ලා බලනවා. කෙලින්ම තැනට ඇවිල්ලා ඔයාලා quotation එකේ විදිහට වැඩ ටික කරලා තියෙනවද කියලා ඒගොල්ලෝ බලනවා.
0: Okay.
1: බලලා ඉවරුණාට පස්සේ වැඩේ ඕකේ නම්
0: ඔයාට
1: ඒ වෙලේම ඔයාගේ bank account එකට transfer කරනවා අර පොරොන්දු වෙච්ච cash back එක.
0: Right.
1: ඒ cash back එක සමහර විට ඔයාගේ වියදම් කරපු මුදලෙන් 150ක් වෙන්නත් පුළුවන් ඔයාට ආය ආපස්සට ලැබි. ලොකු ප්‍රමාණයක් වියදම් කරන්න ඕනෙත් නෑ. අපි අර කලිනුත් කියවා ඔයා එක sliding door එකක් දැම්ම කියලා හිතමුකෝ. ඒකටත් ඔයාට මේ cash back එක ලබා ගන්න පුළුවන්.
0: Right.
1: ඉතින් cash back එක විතරක් නෙමෙයි සියලුම Swiss Tech නිෂ්පාදන වලට අවුරුදු 30ක warranty එක වගේම lifetime after sale service එකකුත් හම්බ වෙනවා.
0: ඕකේ, ඔයාට මේක දාන්න කලින් පොඩි අයිඩියා එකක් ගන්න ඕන නම් නාරහෙන්පිට නාවල රෝඩ් එකේ තියෙන Swiss Tech Design Studio එකක්. ඒකට ගිහිල්ලා ඔයාට අදහසක් ගන්න පුළුවන් මොන වගේද එන්නේ මේ විදිහට. ඔව්, මොන
1: ඩිසයින් එකෙන්ද ඕනේ. දැන් සාමාන්‍යයෙන් අර ඇලුමිනියම් ඒ සිම්පල් ලුක් එකට කැමති නැත්නම් ඔයාට පොඩි වුඩන් ටෙක්ස්චර් එකක් ඕන, ලී පෙනුමක් ඕන නම් ඒකටත් ඔප්ෂන් තියෙනවා. ඉතින් අර සාරා කියපු විදිහට ඔයාට ඒගොල්ලන්ගේ ඩිසයින් ස්ටුඩියෝ එකට ගිහිල්ලා කැමති විදිහට ඒ දේවල් තෝරගන්න පුළුවන්. මේ හැකියාව තියෙනවා.
0: රයිට්. ඕකේ, දැන් අපි ගෙවල් හදනවා ගැනනේ කතා කරේ. ඔය මේ ජනෙල් දොරල් දාන ටික සමනින් අන්තිම හරියටනේ ඉන්නේ.
1: අචේ,
0: එතකොට ඊට කලින් ඔය කණු දාන ඒවා ඒවා කරන් ඒ ටික ඒ බේස් එක ශක්තිමත් නැත්තම් මොනවද අම්ම තඩන්නේ කඩාගෙන වටනොත්.
1: ඔව්, ඒ කියන්නේ ඔය කොන්ක්‍රීට් කණු ටිකනේ ස්ලැබ් ටික එහෙම ගාද්දි ඔය බොහොම ශක්තිමත්ව කල්පවතින්න තියෙන්න ඕන.
0: yes.
1: එතකොට ඒව මැද තියෙන යකඩ වානේ ශක්තිය සෑහෙන්න වටිනවා.
0: වටිනවා.
1: එහෙම වානේ ශක්තිය ගැන කතා කරද්දී අපිට මතක් වෙන නමක් තියෙනවා.
0: ඒක නමයි තියෙන්නේ.
1: ඒ මොකද්ද?
0: මෙල්වා.
1: මෙල්වා ස්ටීල් ගැන තමයි අපි ඔයාලට මතක් කරන්නේ. මෙල්වා කියලා කියන්නේ අපි දන්න අවුරුදු ගණනාවක් පුරාට ලංකාවේ අංක එකේ ස්ටීල් නිෂ්පාදකයා, ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර්. ඉතින් ඕනම ස්වාභාවික තත්වයකට ඕනම ස්වාභාවික ආපදාවකට ඔරොත්තු දෙන විදිහට කල්පවතින විදිහට ශක්තිමත් වාගේ ඉදිරි කිරීම කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම දාන්න ඕන මෙල්වා ස්ටීල්ම තමයි.

0: ඇඟිලි රට තුට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත්ලිස් මේ පැයි රට තුට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කස්සුනේ. තීරපතු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 540ක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොල්ලුපිටිය උද්‍යානයක සිදු කළ වැටලීමකදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35ක් වන චීන ජාතිකයෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිස් තහනේ වෙත බහර දී තිබෙනවා. මෙලගනෙත් නිවුස් පෙරවරු 10ට.
0: Netnews, මේ පැය රටතොට.

0: උදේ 8යි විනාඩි 9යි නෙමෙයි උදේ 9යි විනාඩි 8යි.
1: අයියෝ. අර නිකන් මේ තප්පර කට්ට වගේ ගිය ටවුන් එක. දැන් නිකන් විනාඩි කට්ට කියලා කියන්නත් බෑ. ඊටදී පොඩ්ඩක් වේගය අඩු කළා. දැන් ඔෆිස් යන්න නැතුව ගෙදර ඉන්න ඉන්නවනේ. ඒගොල්ලෝ දැන් ඉඳන්
2: වැඩ පටන් ගන්න ගමන්
1: මේවා හොඳට හිතට ගන්න. මේවා ඉතින් අපි අර වෙන කවුරුත් නෑ ඔයගලන්ට කියලා දෙන්න.
2: අනිවාර්යයෙන්ම
0: මං කියන ඕන දෙයක් වෙදෙන පිළිගන්නවා. මාරයිනේ යන්න වෙදෙන්න. මම ඉතින් කියන්නේ කසාගල සුබ මාකට් එකට යන්න කියලා තමයි. මේ වෙලාවේ.
2: මේ වෙලාවේ ටකටක ගාලා වැඩ කරන
1: කට්ටිය
2: වැදගත් අනිමිඩියක්
0: එක. අචින්වා දන්නවද? කුසි ඇත්තටම වැඩ කරද්දි රිදම් මැප්
1: තියෙනවා.
0: ඔව්. කප්ප කපන කොටන එක හැඳි ගාන එක හැම එකටම. ඔය රිදම් එක කැඩෙනවා මොන හරි දෙයක් හොයන්න උනහම. ලීක්ස් කැල්ල නැත්තම්. කාර පින්ච් එක
1: වෙනම රිදම්යක් එනවා. ඒක නේ 44 බීට් එක ඊයක 68 බීට් එක වඩමත් වෙනවා.
2: ඊට පස්සේ රිදම් එක පොඩ හස්බන්ඩ් තමයි
1: දැනෙන්නේ. ඔව්. ඒක
0: ඔව් ඊට පස්සේ හස්බන්ඩ්ගේ කන්දේකට තමයි රිදම් එක දැනින්නේ. මං කිව්වා
1: දැන් ප්‍රශ්නයක් නැහැ කන්දේකට රිදම් එක දැම්මකට මොකද විෂන් කියලා තියෙනවනේ කන් පරීක්ෂා කරගන්න.
0: ඔව් ඒ ප්‍රශ්නේ නැහැ අපි ඒකටත් විසඳුමක් ගෙනල්ලා තියෙනවා.
1: අපි විසඳුම් ගෙනවා. ටවුන් එකක් කියලා කියන්නේ විසඳුම් ලෝකයක්
0: නේ. ලෝකයක් නේ. හරි ඉතින් පාර බැනුම් අහනනවා සිකුරාද මං කිව්වා ගේන්න කියලා ගෙනාවේ නැහැ. ඉතින් හස්බන්ඩ් තියෙන්නේ. හස්බන්ඩ් දැන් ගෙදර නම් ඉක්මන් ඉක්මන්ට කසාගල සුපර් මාකට් එකට යන්න නැත්නම් හස්බන්ඩ් වැඩට ගිහිල්ලා නම් ඔයාටත් පුළුවන් ඉක්මන්ට යන්න. මොකද අර එක කඩේකින් තව කඩේකට පැන පැන ඉන්න ඕනේ. හැමදේම කසාගල සුපර් මාකට් එකේ තියෙන නිසා.
2: හරියට හරි සාරා. ඒ නෝට ඕන කරන දේවල් ඔක්කොම එකම වහලක් යටින් ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත්.
1: මේ වෙනකොට වැඩ දිනේදී හැමතැනම නැහැනේ කසාගල
2: සුපර් මාකට්. හැමතැනම
1: නැහැ. යම් කිසි වැදගත් ප්‍රදේශවල නම් ඒගොල්ලෝ දාලා
2: තියෙනවා. අන්න ඒකයි. කසාගල එකක් ඔය පැත්තේ තියනවා කියන්නේ ඔයගොල්ලෝ සෑහෙන ප්‍රිවිලේජ් කට්ටිය. වරප්‍රසාදිත කට්ටිය.
1: ප්‍රීමියර් ලෙවල් එකේ ඉන්න
2: ඔගොල්ලෝ මේ
1: අරගෙන සමහරලාට ඔයගලන්ට ඉඩමක් ගයක් විකුණනවා නම් කසාගල සුපර් මාකට් එක හින්දා ගණන් වැඩි කරලා විකුණන්නත් පුළුවන්.
2: ගන්න බලමු. මොකද හැමතැනම නැහැ.
1: හැමතැනම නැහැ
2: නේ. හැමතැනම නැහැ. ඉතින් මේ වෙනකොට දැන් 6ක කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් තියෙනවා. අපි වට කලින් ඉඳන් කිව්වා අතුරුගිරිය තියෙනවා, කඩුවෙල්ල තියෙනවා, ඒ වගේම මාතලේ තියෙනවා කියලා. ඊට පස්සේ අලුතෙන් ඇවිල්ලා තියෙනවා නාරම්මලට, ගණේමුල්ලට වගේම ගම්පලට. ඉතින් මේ තැන් 6න් මේ තැන් 6ේ තියෙන ඕනම කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවකින් ඔයාට වෙළඳ පොලේ මිලට වඩා සෑහෙන අඩුවේ සැලක යුතු මිල අඩු කිරීමක් එක්ක ඔයාට අත්‍යවශ්‍ය භාණ්ඩ, ඊට පස්සේ ග්‍රොසරි අයිටම්ස්, ඔය ඔය ඉදදී මතක් වෙන දේවල්, මේ ෆ්‍රිජ් එකේ නැහැ කියලා මතක් වෙන දේවල් ටික ඉක්මනට දුවලා ගිහිල්ලා අරගෙන එන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
2: ඉතින් හස්බන්ඩ් උනත් කියන්න, හස්බන්ඩ්ලා වයිෆ්ලට කියන්න, මෙන්න මෙහෙම කසාගල ග්‍රීන් සුපර් මාකට් එක තියෙනවා, අපි එතනින් බඩු ටික අරගෙන බලමු. එතකොට ඔය දැන් ගොඩක් වෙලාවට ඔය හරියට උයන වෙලාවට බඩු ටික නැති වෙන්නේ ගණන් ප්‍රශ්න හින්දා, මිල වැඩි හින්දා පොඩ්ඩක් අර සීමා සහිතව තමයි අරගෙන ඉන්නේ. ඕනේ ප්‍රමාණයට ටිකක් අඩුවෙන් අරගෙන එනවා.
0: සමහර ලාඩාචි දැන් එතන නැත්තම් ඒක අර අමතකුණ විදිහට
2: ගෙදරෙනවා. පස්සේ මොනා හරි කරගමු
0: කියලා හිතලා.
2: එහෙම ඕනේ නැහැ. කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත් ඔයාට ඕනේ කරන දේවල් සතියකට වෙන්න පුළුවන්, මාසකට වෙන්න පුළුවන්, හරියන් අරගෙන එන්න පුළුවන්. ඉතින් ඩිස්කවුන්ට් දීමනාවන් විශාල ප්‍රමාණයක් හම්බ වෙන නිසා ලොකු බල්ක් එකක් මිලදී ගනිද්දී, අපි කියේ මාසකට වගේ ඇති වෙන්න බහන්ඩ මිලදී ගනිද්දී ඔයාට ලොකු වාසියක් තැනේවි. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
0: රයිට්. ඕකේ. දැන් අචි නුවා, අපි හැමෝටම තියෙනනේ සේවිංස් account එක නේද?
2: තියෙනවා.
0: අපේ සාමාන්‍යයෙන් පඩිය එහෙම වැටෙන්නේ සාමාන්‍යයෙන් සේවිංස් account එකේ නේද? ඔව්.
2: ඉස්කෝලේ කාලේ නේවා
0: තිබ්බේ. සේවිංස්. ඔව් නේද, ළමා ඉතුරුම් කියලා අපිට හදන්නේ.
1: සාමාන්‍යයෙන් ඕනම ආයතනයේ කරන්ට් account වල සැලරි දාන්නේ
2: නැහැ.
1: සේවිංස් account වල දාන්නේ.
0: රයිට්. අපිට ඉතින් පොඩි කාලේ ඉඳන් අර කිව්වාගේ ළමා ඉතුරුම් ගිනුම් තියෙනවා. ලොකු වුණාම එක එක જાතියේ ගෑනු ළමයින්ට එක එක જાතිය හැදෙනවා. මේ මොනවයින් වුණත් අපිට පුරුදු කරන්න ඉතුරු කරන්න.
2: ඉතුරු කරන්න.
0: හැබැයි අපි සේවිංස් account
1: එකේ ළමයින්ට විශේෂයෙන් ඉතුරු කිරීමේ ගිනුම් නැතුව ඇයි ගෑනු ළමයින්ට පිරිමිලටම ඉතුරු කිරීමෙන් ගිනුම් හදලා තියෙන බැංකුව ඒක පොඩ්ඩක් තේරුම් ගන්නකෝ.
2: ඇයි පිරිමිලම ඉතුරු කරන්නේ?
1: අන්න ඒක මොකද
2: අපි බෙදනවා. අපි ළඟ තියාගෙන ඉන්නේ.
1: අපි ළඟ තියන් ඉන්නේ නැහැ. හැබැයි අපි බෙදනවා. ඒක ගෑනු ළමයිගේ හැම ඉතුරුකුත්
2: නැහැ.
1: ඔව්. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ඉතුරු කරන්න කියලා
0: කියන්නේ. නෑ නෑ කාන්තාව ඉන්න නිසා තමයි ඔය කවුරුත්
1: මාත්. ලෝකෙ මෙහෙම ඉතුරු වෙලා තියෙන්නේ.
0: ඔය මාතරුන්ගේ සාකුවල සල්ලි රැඳෙන්නේ ඉතුරු වෙන්නේ පොඩ්ඩක් අර ටොක්ක කැන්ලා කිව්වහම ඕකට ඔච්චර යදම් කරන්න
1: ඕනේ. ඊට වැඩිය මේ ඕක තේරන භාෂාවෙන් කිව්වොත් කෑෂ් ෆ්ලෝ එක රන් වෙන්නේ.
0: නෑ නෑ ඒක ඇත්තනේ නෝ.
1: ඔව් ඔව් කෑෂ් ෆ්ලෝ එක රන් වෙනවා කියන්නේ පර්ස් එකේ සල්ලි තියෙනවා කියන එක නෙමෙයි. ආයේ තේරු
2: ෆ්ලෝ එක යනවා.
1: එනවා එනවා
2: ෆ්ලෝ වෙනවා.
1: නෑ රටක ආර්ථික සංවර්ධනයේට මේ සල්ලි එකතන තිබිලා හරියන්නේ නැහැ. අර මං හිතන්නේ අර ස්මිත් මහත්තයාද කොහෙද කියලා කිව්වා නේද? අර කාණු කපන්න සල්ලි දෙන්න ආයේ කාණු වහන්න සල්ලි දෙන්න කියලා.
2: Money circulation.
1: අන්න ඒකනේ. ඒක කාන්තාව වින්ද පිරිමින්ගේ cash flow එක නම් නියමෙට රන් වෙනවා.
2: හැබැයි outflow තමයි.
1: හරි හරි දැන් ඔය කතාව කියන්නකෝ.
0: අපි රට ගැන හිතලා අපි වැඩ කරන්නේ. මම කියන්න ගියේ දැන් කියන්න ගියේ ඒක අමතක වුණා.
1: නෑ නෑ ඔයා කියන්න ගියේ LB
0: අන්න හරි මං කියන්නේ ගියේ
1: අපේ ඔය ඔක්කොම දේවල් වලට හොඳම ආරක්ෂාකාරී සොලූෂන් එක තමයි LB Finance කියලා කියන්නේ.
0: රයිට්.
2: ඉතින් LB Finance ලගේ අලුත්ම සේවින් account එක තමයි LB Premier Saving කියලා කියන්නේ.
0: රයිට්.
2: ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා ගොඩක් වෙලාවට ඔය ඉතුරු කිරීමේ ගිණුම් කොච්චර තිබ්බත් අපි ජීවිතේ එක්තරා තැනකදී හම්බ කරන්න පටන් ගත්තට පස්සේ ඔය සේවින් account කියන concept එකෙන් පොඩ්ඩක් ඈතට යනවා. ඒකට හේතුව තමයි සේවින් account එකට මේ හොඳ interest rate එකක් නැතිකම
1: වෙන්නේ නැහනේ.
2: මෙච්චර කාලයක් තිබ්බේ නැහනේ. ඉතින් ඔන්න පුදුමයක්. ඒකයි අපි කියන්නේ මේකට පුදුම හත කියලා. LB Premier Saving එකෙන් වාට 100%ක පොලි අනුපාතයක් හම්බ වෙනවා මාසිකව. ඒක තමයි විශේෂම කාරණාව. ඉතින් LB Finance තමයි මේ වැඩේ අරගෙන ඉන්නේ. දැන් මේ වගේ ලොකු පොලි අනුපාත කිව්වම වාට බය හිතනානේ මේ කොහොමද මේවා කරන්න පුළුවන් දේවල්ද කියලා. ඉතින් අපි දන්නවා LB Finance කියලා කියන්නේ රුපියල් බිලියන 401 මවපු වත්කම් තියෙන සමාගමක්. මේ වෙනකොටත් මිලියන 1.5ක පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඒගොල්ලොත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනම කාරණාව ජාත්‍යන්තර ෆිච් රේටින් වගේම ලංකා රේටින් වගේ රේටින්ස් වලින් ශ්‍රේණිගත කිරීම වලින් ඒ ග්‍රේඩ් එක දීලා තියෙනවා. ඒ කියන්නේ මූල්‍ය ශේෂ්ත්‍රයේ අවුරුදු ගාණක්
0: රයිට්
2: අර කියන්නේ කඩා වැටෙන්නේ නැතුව ස්ථාවරව හිටියොත් තමයි මේ ඒ ග්‍රේඩ් එක හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේ තැනකින් 100%ක පොලි අනුපාතයක් එක්ක ඔයාලට සේවින් account එකක් හම්බ වෙනවා කිව්වම ඒක විශ්වාස කරන්න හැටි අමාරු දෙයක් වෙන්නේ නැහැ. විශ්වාස කරන්න පුළුවන් වාට. වා හොඳට දන්නවා මේ බෑග්ග්‍රවුන්ඩ් එක. අපි අර නුවා කලින් කිව්වා වගේ අපි දැන් 3 දෙනාටම වඩා වයසයි. මේ වෙනකොටත් අවුරුදු 55ක් දශක 5කට එහා විශ්වාසයත් එක්ක LB Finance එක ඉන්නේ. ඉතින් වාටත් පුළුවන් LB Premier Saving ගිණුමක් ආරම්භ කරන්න. සරල පියවර කිහිපයකින් ડોකියුමන්ට් බොහොම පොඩි ප්‍රමාණයකින් මේක ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. වාට කොන්දේසි රහිතව සීමා රහිතව මනි විඩ්‍රෝවල් කරන්න ඕනම වෙලාවක කෑෂ් එලියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. LB SIM app එකෙන් වාට account එක මැනේජ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වාට ATM කාඩ් එකකුත් මේකට හම්බ වෙනවා.
0: රයිට්. නුවා පර්ස් එකක් දෙන්න මට ATM කාඩ් එක දෙන්නද?
2: දෙන්නද? මේක හරිම විශේෂයි මේ වෘත්තිකයන්ට ප්‍රොෆෙෂනල්ස්ලට.
0: ඕකේ.
2: ප්‍රොෆෙෂනල්ස්ලට මේ වගේ සේවින් account එකක් තියෙනක සෑහෙන්න විශේෂයි. ඒ වගේම වාට තව ප්‍රතිලාභ ගොඩකුත් හම්බ වෙනවා. ඒ ඔක්කොම වාට LB එකත් එක්ක කතා කරන්න ගියාට පස්සේ දැනගන්න පුළුවන්.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. Meldol, Isaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sania, Meldol, Parasitamol Vishishaki.
1: Tama lucky a charge Kalin at the
2: Mokadamatia?
1: Lucky a charge can head it under.
3: Excite power play. Excite battery ability gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak bina ganna.
4: Maase meda metchara manu ganne kohomada? Lottery ekkwat thadunada? Me Kiehl's products ne. Hema deyakma hondama quality eken ganna Kiehl's nishpadana tiyenawa. Shopping karanna gehilla adu wedi ganan hadupu kale dan iwarai.
5: Kiehl's eken cart ekata dakka gatta. Obata onuma de adu milata hondama tatpeen Kiehl's nishpadana wetin.
6: Leasing poli adu kale ai thamath wahaniyak ganne nathi. LB leasing wetin ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112200
7: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
9: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කෝර අමෘතා
11: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777777610
12: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
13: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
15: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටික් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 717 WhatsApp කරන්න
16: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0.112 125 125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
17: Kiehl's within the Nam Nishpadana Santha Aduma Milak. Bataka gram Sia Krupel Ekolai. Ambul Kissel gram Sia Krupel Navai. Madima Pramane Iso gram Sia Krupel Ekasia Asunavai. Kiehl's Nam Babai Aduma Milai.
18: Oyata Tina Sani Pavinamanatirokia. Make a Tavahanuku.
19: My name is Kumar. I'm going to tell you that I will look from here. Now, therapy like in a bit to not do next. Mama can cure me. I will take it. I will give it a matter of the other bed. They got you. It can be the other game. The other bed to not anything. Kumari with the matter down on the Monday. I will like it to the same with the matter.
18: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0.77 779 40
2: Noinus Adivegak Superima Sabediavak SLT Mobitel Fiber within then unlimited package Razak 100 Mbps sit 1000 Mbps Dakwa Masakad Rupel Pandas Navasi Sita Superima Unlimited Venus Athrinina SLT Mobitel Fiber Kondesia Dalavi

0: Och det namn jag menar att vi ser att jag älgar att ha om en fel av. Näng, att jag.
1: No.
0: Man är inte kampen.
1: Att jag inte. Att jag inte,
0: nu är jag inte. Kämmer. Men inte man present marker i när jag kallar kinn in.
1: Nu är jag i klassrummet och lämmar inte inna. Det var
2: inte. Nej, jag kommer att med oss till campus och present marker.
1: Present marker är en batangar.
0: Marker är en batangar. Det är inte. Ik har jag fick en pass i att ta. Har jag. Man är på dig asa väl en annan. Man är den kämmer asa av kava. Här är det.
1: Kämmer ju annat. Kämmer kanne.
0: Kanne. Pony donut tas av kava.
2: Ayo, hari mom sarla solution nanti.
0: Eka ni ni ada. Kira sekarang apa dia ni?
2: Anna hari.
0: Hebat ini pony perasni kau tiye no.
1: Mukade.
0: Ada mom persek gejar dalah villa. Nua aran dina ni.
2: Perasni
0: anna kiri boy.
1: Ada mom anno. Amma tak kawin nakali.
0: Ini dah mom kiri boy le beri keragaan no ni. Ini sa, ogol donut ganan ni mi. Orang muda yang gan, na, yang na Kiehl's aja kita, Kiehl's aking, deng tiennu a Kiehl's brand aking ene products, tuun siya hatta kita wada, wada cleaning wal tuun dewalde, kanna bondu tuun dewalde, lainte frozen products de, ekeka sauce wargade, ilang kita tau na de, tuun apa wargade?
1: Frozen products kela kianu, sih, kita kalau hari kianu wada kelimi packet tegarang kila, kadal dal, rat kala, bedala, ganna pulang eva. Ehmati na deng rolls, ehmati kemati na muka kari kita
2: fries
1: tiennu.
0: French fries.
1: Ehmati muka kari kita siap kau, gedra hada nen ni lagi dia. Mana tu lagi, lara kita villa ready made hada nanti sama itu. Ini me badal lagi lara kita.
0: Right.
2: Kami ala peti kapala bandi ni kita. Nee, api oye ala kami ala peti kapala bandi no, kosve lara bandi no, delve lara bandi no. Ada tu. Ni apa? Ini apa? Ni apa? Ni apa? Me French fries.
1: So
2: ini potato kita. Koyak kat kiri ni, ni. Mang ayat termiti mana rice sekat ni, French rice lagi ni. French fries salah peti badi ni kat ayam aku na. Jadi apa kos jack fries?
1: Anu lagi ada.
2: Jack fries. Jack kira kiri ni nargai ni.
1: Oh ni.
2: Mang
1: ada kos kiri ni mana?
2: Langka fries. Anu lagi ada. Arah ke French ni.
0: Oh. Oh ni, apa jack ini ni? Jack ni mana kos se ni langka orang ni?
2: Anu tengok French fries badi ni kat ayam. Arah cool lek ni mana denda tu badi ni.
1: Ha ha ha.
2: Atau ke ayam. Restaurant එකක chef කෙනෙක්
1: කිව්වා. ආ එහෙමද?
2: ඒ frozen items ගොඩක් ඒකම ගැඹුරු තෙලට දාන්න
1: ඕනේ. ආ එහෙම මරන් දාන්න දෙන්නේ.
2: නැත්නම් පොඩ හේ බාලා වගේ
1: වෙනවා. ඔව් සමහර අපේ කට්ටිය එහෙම එලියෙන් තියලා තියනවනේ
2: පොඩ සීතලට වෙන එකක් තියලා එහෙම හරියන්නේ නැහැලු.
1: අන්න ඉතින් ඒ වගේ ඕන දෙයක් ඔයාලට නැවුම් විදිහට fresh විදිහට ගන්න පුළුවන් තැනක් තමයි Kiehl's එක කියලා කියන්නේ.
0: Right.
1: ඉතින් Kiehl's නිෂ්පාදන විදිහටම Kiehl's name එකෙන්ම Kiehl's brand name එකෙන්ම දැන් ඔයාලට මේ දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. යන්න ඔයාලට ළඟම තියෙන Kiehl's එකට ගිහිල්ලා මේ අපි කිව්වනේ products 360කට වැඩි ප්‍රමාණයක්.
0: ඔව්.
1: ලොකු range එකක් ඔක්කොම කණේවම නෙමෙයි හැම එකම කන්න යන්න එපා. ඔයාලට ඕන කරන දේවල් තියෙනවා, පොඩි අයට ඕන කරන දේවල් තියෙනවා, ඊට පස්සේ ගෙදරට ඕන කරන ඔය garbage bag වගේ දේවල් තියෙනවා. මේ ඕන දෙයක් ඔයාලට Kiehl's කියන brand name එකෙන් ගන්න පුළුවන්. යන්න ඔයාලට ළඟම තියෙන Kiehl's එකට.
0: Kiehl's එකට යන්න. දැන් Kiehl's තියෙන්නේ John Kiehl's ලගනේ.
1: ඔව්.
0: අචේ ජෝන් කීල්ස් එකේ තව එකක් තියෙනවා ඒ වගේම.
1: ඔව්.
0: වැදගත්. Versatile.
1: අන්න හරියට.
0: ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්.
1: ඒ මොකද්ද?
0: එක එක වර්ගී.
1: ඒ මොකද්ද?
0: BYD.
1: BYD. කීල්ස් කිව්වට පස්සේ අපිට මතක් වෙනවා ජෝන් කීල්ස්. BYD කිව්වට පස්සෙත් අපිට දැන් මතක් වෙන්නේ ජෝන් කීල්ස් ම තමයි. ඉතින් මෙච්චර ජෝන් කීල්ස් ගැන කියන්න හේතුව තමයි ජෝන් කීල්ස් කියන්නේ ලංකාවේ බොහොම පැරණි වගේම දැවැන්ත සමාගමක්.
0: ඔව්.
1: ලංකාවේ කොටස් වෙළඳ පොලේ තියෙන අංක එකේ සමාගමක් තමයි ජෝන් කීල්ස් එක කියලා කියන්නේ. ඉතින් අපිට විශ්වාසයි. අපි අවුරුදු ගාණක් පුරාවට දන්න නමක්, අපි විශ්වාස කරන නමක්, අපේ රටේ ආර්ථිකයට දැවැන්ත මෙහෙවරක් කරපු නමක්.
2: සහ අනිත් එක අපි මතකනේ ජෝන් කීල්ස්ලාගේ ඉතිහාසය කිව්වා.
1: කිව්වා. කොහොමද පටන් ගත්තේ
2: කියලා. ලංකාවට ආපු හැටි, ඔවුන් ඇංග්ලෝ-සැක්සන් යුගයේ දක්වා ඉංගලන්තේ, ස්කොට්ලන්තේ ඔවුන්ගේ පරම්පරාව පැතිරලා
1: තිබිලා හැටි.
2: නේද? නැව් හදන කර්මාන්තයට ඔවුන් පිවිසෙච්ච හැටි.
1: අන්න
2: අපි ඉතිහාසෙ ඔක්කොම කියලා දුන්නා.
1: ඒ විදිහට ලොකු ඉතිහාසයක්.
2: ජෝන් කීල්ස්ගේ ඉන්න යාළුවෝ ටිකත් අපි ගුවම තමයි ඒක දැනගත්තේ.
1: ඒක දැනගත්තේ. ඉතින් එහෙම ලොකු ඉතිහාසයක් එක්ක තමයි ජෝන් කීල්ස් මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ විශ්වාසය කියන කාරණාව සෑහෙන්න වැදගත්. මේ වගේ ප්‍රොඩක්ට් එකක්.
0: එහෙම
1: වාහනයක් වගේ දෙයක් ගනිද්දි මොකද ලංකාව අපිට වාහනයක් කියලා කියන්නේ සෑහෙන්න ලොකු වටින දෙයක්
0: නේ.
1: එතකොට ඒ ගත්ත වාහනේ පස්සේ ස්පෙයා පාර්ට්ස් ටික හොයන්න නැත්තම් දැන් අපි කියවා EV vehicle එකක් BYD කියන්නේ. බැටරියේ ප්‍රශ්න આવුත් ප්‍රශ්න සාමාන්‍යයෙන් එන්නේ නැහැ. බ්ලේඩ් බැටරි එක කියන්නේ අපිට විශ්වාසයේ 100%ක් තියෙන බැටරි එකක්. හැබැයි වාහන ඕන වෙලාවක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් නේ ටෙක්නිකල් මෙකැනිකල් එරර්ස් එන්න පුළුවන්.
0: EV කියන්නේ තලුත් concept එකක්
1: නේ. ඒක
0: කට්ටියට ප්‍රශ්න එනවා. මේක පාවිච්චි කරන්න පුළුවන්ද? මේක කෑලි තියනවා.
1: මේක හදන්න දන්නයි ලංකාවේ ඉන්නවද?
0: ඉන්නවද?
1: මේක ගොඩ දා ගන්න පුළුවන්ද මොකක් හරි ප්‍රශ්නයක් වුණා.
0: ඔව්.
1: ඊට චාර්ජ් කර ගන්න පුළුවන් තැන් තියෙයිද? දැන් ගමනක් යනවා.
0: ඔව්.
1: ඒ අතරමඟ මොකක් හරි බැටරියේ මේ බැටරි බැස්ට් කොහොමද චාර්ජ් කරගන්නේ? විදිහක් තියෙනවද? ඔන්න ඔය ප්‍රශ්න ගොඩාක් අපිට එනවනේ. ඉතින් ඒක නිසා තමයි අපි ජෝන් කීල්ස් ගැන මතක් කරන්නේ. අර කීල්ස් ලංකාව පුරාම තියෙනවා වගේ තමයි. තව ටික දවසකින් ඔය චාර්ජින් සෙන්ටර්ස්, චාර්ජින් පොයින්ට් ලංකාව පුරාම එනවා. කීල්ස් එකේ බඩු ගන්න ගිහලා ඔයාලට BYD එක චාර්ජ් කරගන්නත් පුළුවන් හිමින්සරේ බඩු ටික අරගෙන එළියට එනවා. ඔය විදිහට තමයි ඉස්සරහට වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් බය නැතුව ජෝන් කීල්ස් විශ්වාසයත් එක්කන BYD වාහනයක් දැන් ඔයාලට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බණවිඩේ අපේ රාජ්‍ය සේවකයින්ට ඔයාට මාසෙට රුපියල් 68,000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. වාරික වශයෙන් ගෙවන්න. දැන් ඔයාට මාසික වාරික ගෙවනවා විතරක් නෙමෙයි, තව ඔයාට හම්බෙන ප්‍රතිලාභ ගොඩාක් තියෙනවා. BYD එකට ගිහලා BYD එකක් ගත්තොත් පළවෙනි එක තමයි ඔයාට පළවෙනි සේවා වාර පහම, ඒ කියන්නේ පළවෙනි සර්විසස් පහම නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා බැංකින් ලෝන් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක එකතු වෙලා BYD එක ඔයාට දෙනවා රක්ෂණ ආවරණයක්. එතනින් වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක ඔයාට ෆ්‍රී කරලා දෙනවා. ඒ වගේමයි ඔයාට චාර්ජින් අර හෝම් චාර්ජින් යුනිට් එක ඒකත් ඔයාට නොමිලේම හම්බ වෙනවා. ඉතින් මේ වගේ ලොකු පැකේජ් එකක් අපේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් BYD එක සූදානම් කරලා තියෙනවා. කතා කරන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕන නම්, වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බරයකට 011 125 125 011 125 125 125 කෝල් එකක් දීලා ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ BYD එක මිලදී ගන්න. සාරගාමයේ තැන් තියෙනවා ලංකාවේ මොන මොන තැන්වලද BYD ප්‍රදර්ශනාගාර තියෙන්නේ කියලා.
0: මම කීපයක් කියන්නම්. කොළඹ තියෙනවා, ගාල්ල තියෙනවා, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනය, රත්නපුර, අම්පාර, සිව්දෙසම තියෙනවා.
1: සිව්දෙස සිසාරා. ඔයාට බැලූ බැලූවට පේන්නේ BYD ප්‍රදර්ශනාගාර තමයි. ඉතින් ළඟම BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා අපේ රාජ්‍ය සේවකින්ට විශේෂයෙන්ම ඔන්න අද උනත් වාගේ BYD එක ගෙදර අරන් එන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kawurut Tanaka
2: Ape Daruan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේනාමයේ විනාඩි 40යි දැන්.
4: අලුත් තැන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
8: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
9: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: ඉගෙනුමට හොඳ මාතෘකාවල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
10: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
11: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
12: ප්‍රතික්ෂාව
4: කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 9:00 විනාඩි 47යි දැන්.
4: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
6: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: Kiehl's එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premium

0: හදා හදා ඔන්න දහය වෙලා
1: පවුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
0: ජනියත් වැඩි වෙලා
2: Net FM Algo Town
3: brought to you by
4: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin
5: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannath ba
6: Melwa eka Lankawa eka
7: Lankamba BYD pradarshanagarayata pivisa rajya sewaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
8: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදනය වෙතින්.
10: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
11: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
12: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7178 WhatsApp කරන්න.
14: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
15: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණ ආධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.
2: Net FM Algo Town.

0: උදේ 9 විනාඩි 51යි යල්ගට අවම වෙලාව.
1: හරි.
0: අපි තුන් දෙනා යන්න තමයි හදන්නේ.
1: යන්න යන්නේ.
0: හරි.
1: යන්න කලින් මතක් කරන්න ඕන වාට සදාහරිත ප්ලාන්ටේෂන් එක එකතු වෙලා දැන් වාට වාගේ වෘත්තීය ජීවිතේ ඔන්න එළිය කරගන්න පුළුවන් chance එක ඇවිල්ලා තියෙනවා.
0: Right.
1: ඉතින් අපි මේට කලිනුත් කිව්වා මේ facts and figures එක ගණන් එක්කම කිව්වා ලංකාවේ මේ වෙනකොට රැකියා විරහිත භාවය 104 සීමාවට ඇවිල්ලා තියෙනවා.
2: සෙල්ලම්ද නේද?
1: 104ක්
2: රැකියා විරහිත ඉන්නවා කියලා හිතන්නකෝ.
1: අන්න. ඔතනම තමයි ප්‍රශ්නේ.
0: ඔව් ලොකු ප්‍රශ්නයක්.
2: ඒකේ සුබදාස ක්‍රීඩාංගණය වගේ හතරක් විතර.
1: ඒ කියන්නේ ඔය මේ ලෝකේ සාරා මේ නුවා රටවල් ගත්තට පස්සේ ආර්ථික විද්‍යාවෙන් තියෙනවා මැක්‍රෝ ඇන් මයික්‍රෝ එලිමන්ට්ස් කියලා. මැක්‍රෝ කියලා කියන්නේ සාර්වාර්ථික මේ දත්ත සහ ඔය තියෙන මේ අපි කියන්නේ විරැකියාව වෙන්න පුළුවන් ඊට පස්සේ ආර්ථික වර්ධන වේගය වෙන්න පුළුවන් ඔය වගේ ගොඩාක් දේවල්. ඉතින් මයික්‍රෝ දේවල් තීරණය වෙන්න මයික්‍රෝ කියන්නේ අපේ ගෙදර. මේ ඇතුලේ අපි කියන්නේ කුටුම්බේ ආර්ථිකය කියලා. අන්නේ ගේ ඇතුලේ ආර්ථිකය තීරණය වෙන්න ওই මැක්‍රෝ දේවල් හරියට තියෙන්න ඕන.
0: රයිට්.
1: මේ මැක්‍රෝ එලිමන්ට්ස් අතරින් එකක් තමයි අපි මේ කතා කරන අන්එම්ප්ලොයිමන්ට් විරැකියාව කියලා කියන්නේ.
2: ඒ කියන්නේ රට විසින් දැන් ඕගොල්ලෝ ඒ අයව අපේ මිනිස්සුනේ.
1: ඔව්. මේ අපේ මිනිස්සු.
2: අපිට ඒගොල්ලන් අහක දාන්න බෑ. අපි ඒගොල්ලන්ව නඩත්තු කරන්න ඕන.
1: නඩත්තු කරන්න ඕන.
2: මේ ලෝකෙ කොහෙ කිසිම රටක් නැහැ රැකියා විරහිතභාවය ශුන්‍ය කරපු.
1: එහෙම
2: නෑනේ පැස්සවල් කරන්න බැරි මිනිස්සු අපි විසින් රකබලාගත යුතු රට විසින් රකබලාගත යුතු ජන සමූහයක්
1: ඉන්නවා
2: අපි ඒගොල්ලන්ව බලන්න දින උපරිමෙන් බලන්නත්
1: ඕනේ
2: හැබැයි වැඩක් කරන්න පුළුවන් අය වැඩ කරන්නත් ඕනේ
1: අන්න හරි ඒගොල්ලෝ නිකන් ඉන්න හොඳ නෑ හැබැයි ඉතින් ඕකට ඔය ප්‍රශ්නෙට විසඳුම තනියම රජයකට හොයන්න බෑ සාරා ඉතින් ඒක මේකට විසඳුම් දෙන්න පුළුවන් රටේ ඉන්න අපි
2: රජය තියෙන රස්සාවල් දෙන්න නෙමෙයි රජය තියෙන රැකියා ප්‍රතිපත්ති
1: හදන්න ඔව් එතකොට ඒ රැකියා අවස්ථා හදලා දෙන්න පුළුවන් අපි දන්න අපේ රාජ්‍ය අංශයේ විතරක් නෙමෙයි පුද්ගලික අංශයත් ඉන්නවා දක්ෂ ව්‍යවසායක
0: entrepreneurs
1: ඉන්න අපේ ව්‍යාපාර තියෙනවා දේශීය ව්‍යාපාර
0: right
1: ඒ ව්‍යාපාර වලට පුළුවන් මෙන්න මේ විරැකියා අගයට විසඳුමක් අරගෙන එන්න. ඉතින් එහෙම විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. සාර්ථක ව්‍යාපාරයක් මනින්දි මෙෂර් කරද්දි මේක කොච්චර සාර්ථකද කියලා අඳුනගන්න දෙන පළවෙනි සාධකයක් තමයි රටේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රජාවට කොච්චර රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහි කරලා තියෙනවද කියන එක.
0: රයිට්.
1: ඒ කියන්නේ අර මාළු නෙමෙයි මාළු වලන බිලිපිත්.
0: ඔව්.
1: දීලා තියෙනවද කියන එක.
2: බිලිපිත් කොච්චර
1: දීලා තියෙනවද කියන එක. ඉතින් එහෙම තැනක් තමයි මේ සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. දැන් ඔන්න සදාහරිතත් එක්ක එකතු වෙලා වාට පුළුවන්කම තියෙනවා වගේ රැකියා අවස්ථාව නැත්නම් වාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න. ඉතින් කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වා ලොකු රේන්ජ් එක තනතුර ප්‍රමාණයක් වාහිනෙන් වෙන වෙලා තියෙනවා.
0: රයිට්.
1: ඉතින් ඇයි මේ සදාහරිතකටම යන්න කියන්නේ? ඒකට ප්‍රධාන හේතු ගොඩාක් තියෙනවා. පළවෙනි දේ තමයි ශ්‍රේෂ්ඨ ඉහළම වැටු. ඊට පස්සේ දිර දීමනාවන් ඊට පස්සේ අතිකාල දීමනාවන් කොමිස් ඊට පස්සේ බෝනස් ඊට පස්සේ විදේශ සංචාර ඒ වගේම තමයි විදේශ ශිෂ්‍යත්ව සංචාරත් දෙනවා ගිහිල්ලා ඉගෙන ගන්න ශිෂ්‍යත්වත් ඔයාලට දෙනවා මේ වගේ මේ වරප්‍රසාද රසක් වාවෙන
2: සූදානම් කරනවා ඒ විතරක් නෙමෙයි ඔයා යන රස්සාවට යන කම්පැනිය $1 billion මිලියන් නෙමෙයි
1: බිලියන්
2: බියන්න බීට්‍රූට් කියන්නේ
1: රුපියලුත් නෙමෙයි
2: ඩොලර්ස් $1 billion වත්කම් සහිත $1 billion වත්කමක් සහිත ලංකාවේ තියෙන දැවැන්ත කම්පැනියක්.
1: දැවැන්ත කම්පැනියක අවුරුදු 23ක විශ්වාසයත් එක්ක ඇමරිකානු ඩොලර් බිලියනයක වත්කම් සහිත සමාගමක් එක්ක තමයි වාට මේ විදිහට එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ.
2: අපි කියවනේ මේ අර Facebook එක පටන් ගන්නකොට පීටර් මහත්තයා මේ සකබර්ග්ට දුන්නේ $1,05,000.
1: අන්න. එතකොට හිතන්න
2: බලන්න $1,05,000. එතකොට මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් කියලා හිතන එලොන් මස්ක්ට SpaceX පටන් අරගෙන වැඩේ ජෝන් බාස්ට යනකොට ඔය පීටර් මහත්තයා දුන්නේ $1,20,000,000.
1: $1,20,000,000.
2: හැබැයි සදාහරිතරන්න තියනවා $1 billion
1: බිලියනයක වත්කම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට ඔයාට මේ දෙනවා කියන දීමනාවන් මේ ඉහළ වැටුප් මේ වරප්‍රසාද මේවා මේ බොරු කතා. මේවා මේ හීන කතා නෙමෙයි කියලා හොඳටම විශ්වාසයි. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට කියන්නේ ඔයාට පුළුවන් වගේ CV එක යොමු කරන්න. ඔයා මේ වෙනකොට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔන්නවට පුළුවන්කම තියෙනවා part time වැඩ කරන්න.
0: රයිට්.
1: මේ වෙනකොටත් ඔයා A-level ඉවර කළ රස්සාවක් හොයනවා නම් ඔයාට පුළුවන් සදාහරිතක apply කරන්න. ඔයා ඩිග්‍රී අතේ තියාගෙන රස්සාවක් හොයනවනම් නැත්නම් ඔයා කරන රස්සාව ගැන තෘප්තිමත් නැත්නම් ඊට වඩා දෙයක් ඔයාට කරන්න පුළුවන් කියලා හිතනවනම් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් සදාහරිතයකට ඇප්ලයි කරන්න. කරන්න තියෙන ඔයාගේ CV එක මෙන්න මේ නම්බරයකට WhatsApp කරන එක. වැඩි විස්තර දැනගන්නත් පුළුවන් මේ නම්බරයකටම text message එකක් දාලා
0: 076
1: 441 16 48 0076 4416148. ඒ වගේම තමයි වාට පුළුවන් ඔයාගේ CV එක මේල් කරන්න careers@sadaharita.com email ලිපිණයට. careers@sadaharita.com email ලිපිණයට careers@sadaharita.com email එකටත් ඔයාගේ CV එක වාට මේල් කරලා යවන්න පුළුවන්.
0: රයිට්. ඕකේ. දැන් අද උදේ ඉඳන් ඔයගොල්ලෝ වැඩ ඇති. අලුත් සතියක් අලුත් දවසක්. ඔය මගදී එන පොඩි කම්මැලිකම පොඩි රිෆ්‍රෙෂ් වෙන්න ඕන ගතේකට කෝපි එකක් බිව්වොත් ඔය ඔක්කොම ඒවා ටික හරියනවා.
1: අනිවාර්යයෙන්ම නේ. සාමාන්‍යයෙන් පොඩක් මහන්සිය දරුනම පොඩි ටිකක් වෙනසක් ඕනේ කියලා හිතුනම ඔය ඉඳගෙන බුටුවේ වැඩ කරගෙන යද්දි පොඩි මහන්සියක් දරුනම ගෙදර වෙන්න පුළුවන්. අගේ සොයන රැකියාවක් වෙන්න පුළුවන්. කට්ටිය එක්කතුලා වැඩ කරගෙන යද්දි මහන්සියක් දැනුනොත් ඒ වෙලාවට කෝපි එකක් ළඟ තිබ්බොත් නැත්නම් තේ එකක් එහෙම ළඟ තිබ්බොත්
0: වෙන මොනවාද තව?
1: ආයි වෙන මොනවාද නේද? අපිට කොහොමත් එහෙමනේ මේ වෙලාවක් තියෙනනේ මේ වෙලාවට තේ එක හරි කෝපි එක හරි ඕන. ඉතින් ඒ බොන එක නියම ප්‍රමිතියෙන් බොන්න ඕන. ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ WP ලාංඡනයත් එක්කෙන විජය නිෂ්පාදනයක් වන විජය කෝපි සහ විජය තේ දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අවුරුදු 30ක දශක 3ක විශ්වාසයත් එක්ක තමයි එන්නේ. විජය කෝපි කියන්නේ විජය තේ කියන්නේ මේ සාර ලංකාවේ විතරක් නෙමෙයි. ලංකාවේ මුහුදෙන් එහායත් බොන්නේ WP ලාන්ච්
0: බලලා තමයි.
1: ඒකින්ද ඔෆිස් එකේ වෙන්න පුළුවන් නැත්නම් වාගේම සුවන් රැකියාවක වෙන්න පුළුවන් වැඩ කරගෙන ගමන් ඔයාට මහන්සියක් වේසක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම විජය කෝපි එකක් විජය තේ එකක් ට්‍රයි කරන්න අමතක කරන්න එපා.
0: ඕකේ අපි තනවා විජය කෝපි එකක් බීලා
1: රිෆ්‍රෙෂ් වෙන්න. දැන් තමයි වෙලාව.
0: දැන් තමයි හොඳම වෙලාව. ඔව් ඊට පස්සේ ඔගොල්ලෝ විජය කෝපි එකක් හදාගෙන ජනි වහන්න 10 ඉඳන් අපි තුන්දෙනා යනවා.
1: අපි තුන්දෙනා යනවා. එහෙනම් අපි ආයේ හෙට
0: හම්බවෙමු.
1: හැමෝටම ජය වේවා. මම චී.
0: මම සාරා.
2: මම නුවා.
3: පිස්සෙක් වගේ අන්ටන්න හදන්න එපා.

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත් නිවුස් මේ පැය රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝන් මේ පැය රටතට සමගින් මම භාෂිනී. යුද්ධයෙන් බියගිය දෙබල ජනතාව සිහි කරමින් ඊළඟේ තමිල් අරසු කච්චී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රවිහරන් මහතා අද උදැසන මුලතිව් නන්දිකඩාල් කලපුවේදී සැමරුම් වැඩසටහනක් පවත්වා තිබෙනවා. යුද්ධයෙන් බියගිය දෙබල ජනතාව සිහි කර නන්දිකඩාල් කලපුව වෙත මල් ඉසිමින් මියගිය පිරිස්වලට ආත්මය ශාන්තිය ප්‍රාර්ථනා කිරීම එහිදී සිදු කරනු බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. යුද්ධයෙන් බියගිය දෙබල ජනතාව සිහි කරමින් 17 වන සැමරුම් වැඩසටහන අද මුලතිව් මුල් වයිකල් සමරොම් ස්මාරක අසරදී පැවැත්වීමට නියමිතයි. මේලඟ නෙට් නිවුස් පෙරවරු 11ට.
0: නෙට් නිවුස් මේ පැය රටතට.
4: නෙට් FM දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
5: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
7: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

0: පවුල් පිටින් හවුල අහන්න ජනි එක දේතුනු මාවත
1: ජනියත් වැඩි වෙලා.

සුබ උදෑසනක් වේවා. වෙලාව උදේ 10යි විනාඩි 9යි. ඔයාට සුපුරුදු දේදුණු මාවතේ වැඩ කටයුතු ටික පටන් ගන්න හදන්නේ. මං හිතන්නේ දවස් ගානකට පස්සේ තමයි දේදුණු මාවතෙන් මමයි ඔයයි එකට මුණ ගැහෙන්නේ. අපි සූදානමින් ඉන්නවා අදත් හරියටම දවල් එක වෙනකන්. ඔයා කැමතිම සින්දු ටිකත් එක්ක පැය තුනක් බොහොම පාඩුවෙන් කාන්සියෙන් කාලය ගත කරන්නේ නැතුව බොහොම හොඳින් සතුටින් කාලය ගත කරන්න. අද සඳුදා දවස. අද මැයි මාසේ 18 වෙනිදා. 18 මැයි 18 කිව්ව ගමන් අපිට ගොඩක් ආඩම්බරෙන් බොහොම අභිමානයෙන් මතක් කරන්න පුළුවන් දවසක් තමයි මැයි මාසේ 18 කියලා කියන්නේ. මොකද විජයග්‍රහණයේ 17 වෙනි සැමරුම් දිනය තමයි අද දවස. 30 වසරක් තිබුණු යුද්ධය නිමා කරපු දවස. ඉතින් ඒ මතකයත් එක්ක තමයි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික අපි අද මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. අපේ ආදරණීය රණවිරුවන් සිහිපත් කරන ගමන් අපේ දේදුණු මාවතේ වැඩ කටයුතු ටික අපි අද ආඩම්බරෙන් ආරම්භ කරද්දි ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 55 33 63. WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95. යන්න net FM Facebook fan page එකට. අපේ Facebook fan page එක follow කරන ගමන් ගිහිල්ලා අපි දාලා තියෙන post එකටත් comment එකක් දාන්න. අද බොහොම ආඩම්බරෙන් ඔයාගේ මතකේ අලුත් කරන්න පුළුවන් Facebook post එකක් දාලා තියෙන. Post එකට comment එකක් දාන්නත් අමතක කරන්න එපා. දවල් එක වෙනකන් මම ඉන්නවා ඔයත් එක්ක. මම ජනී.

හමු වෙලා වෙන් වෙන වෙලාවල් ගැන කතා කරන්න කලින් හරියට හම්බ වෙලා ඉන්න එපැයි. සිින්දුවට යන්න කලින් කටිය ඉන්නවා එකතු කරගන්න කෝල්ස් ගොඩා කෙනවා. අපේ ආදරණීය රණවිරුව ගැන ගොඩ දෙනෙක් මතක් කරනවා. ඒ අතරේ වාට මතක් කරන්න ඕනිම දෙයක් තියෙනවා. ඒ තමයි ලෙඩක් දුකක් හැදුණු ගමන් අපිට මතක් වෙන්නේ අපි වෙනුවෙන් දෙවි කෙනෙක් වගේ පිහිටට ඉන්න කෙනෙක්නේ. එහෙම කෙනෙක් තමයි කමල් බන්දුල වීරපෙරුම් වෙද මහත්තයා කියලා කියන්නේ. සෙවනගල කිරිබන් අර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කිව්වම කවුද නොදන්නේ? සුව කරන්න බෑ කියලා කියපු ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපෙරුම් වෙද මහත්තයා ගාව තියෙන. එතුමා එසේ මෙසේ වෙද මහත්තයෙක් නෙවෙයි. ඒ ශ්‍රේණිය සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපෙරුම් වෙද මහත්තයා කියලා කියන්නේ. සඳුදා අඟහරුවාද දවස්වල නිවා එක හඳ ඒ දවස්වල යන්නේ නැතුව බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිද ඔය හැම දවසක්ම ඔයා වෙනුවෙන් ප්‍රතිකාර දෙන්න වෙන් කරලා තියෙනවා ආයුමා ආයුර්වේද වේදවැඳුර. සඳාඟහරුවාද දවස්වල තමයි අර ඔයාට අවශ්‍ය කරන ප්‍රතිකාර වලට අවශ්‍ය කරන බෙහෙත් එහෙත් එම හොයන්න ඕනේ. ඔය දේවල් වලට තමයි මේ දවස් ටික වෙන් කරලා තියෙන්නේ. ඒක හඳ සඳුද අඟහරුවාද නැතුව පොය දවස් නැතුව බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිද කැමති දවසක ඔයාගේ ප්‍රතිකාර වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. හැබැයි කලින් කෝල් එකක් දීලා යන තරමට තමයි වැඩේ ලේසි වෙන්නේ. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 ට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න වගේම තමයි වෙලාවක් දෙන් කරගන්නත් ඔයාට පුළුවන්. දන්නවනේ තින් තැන සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ තමයි කමල් බන්දුල වීරපෙරුම් වෙද මහත්තයා ඉන්නේ. ඔය ලෙඩ රෝග හැම එකටම මුල වෙන්නේ අපේ කෑම බීමනේ ගොඩක් වෙලාවට. හරි විදිහට කෑම බීම ටික අරගත්තේ නැහැ කියලා කියන්නේ ප්‍රශ්නයක් තමයි. හිතන්නකො ටිකන් දියවැඩියාව වගේ රෝගයකට මුල වෙන ඔය සීනි තියෙන කෑම වෙනුවට ඔයාට උදේට කුරකන් වලින් හදපු රොටියක් එහෙම නැත්නම් පිට්ටුවක් වගේ කන්න තියෙනවා නම් කොච්චර හොඳයිද? රසට වගේම තමයි ගුණය ගැන ගත්තත් කුරකන් පිටි වලින් හදපු කෑමක් කනවා කියලා කියන්නේ සෑහෙන වටිනා. හැබැයි ඉතින් මෙහෙමයි කුරක්කන් ටික ගෙනල්ලා ඕක වේලලා පිටි කරලා ගල් ටික වැලි ටික අයින් කරලා අරගන්න ගියොත් ඉතින් එහෙම ප්‍රොසෙස් එක වැඩි ලොකු වෙලාවක් ඔයාට ඒ වෙනුවෙන් කාලය ගත කරන්න. හැබැයි ෆ්‍රීලන් කුරක්කන් පිටි මිශ්‍රණය ඔයාට අරගන්න පුළුවන් නම් ලංකාවේ ස්වභාවිකව වැවෙන අපේම රටේ ගොවියන්ගෙන් බොහොම සාර්වත්ව වවලා තියාගත්ත කුරක්කන් ටික අරගෙන ඒ ටික පිටි කරලා වේලලා කරලා ඊට පස්සේ ගල් ටික වැලි ටික අයින් කරලා බොහොම පිරිසිදු ඔයාට ගන්න පුළුවන් විදිහට ෆ්‍රීලන් කුරක්කන් පිටි මිශ්‍රණය ඔයා ගාවට ඇවිල්ලා තියෙනවා. විශේෂම දේ වෙන්නේ දැන් කුරක්කන් පිටි කියලා වෙන වෙන දේවල් කලවම් කරලා නැහැ. හරියටම කුරක්කන් පිටි විතරයි මේ කුරක්කන් පිටි මිශ්‍රණය තියෙන්නේ. ඒක හන්ද බය නැතුව අවුරුදු 40ක් 30 අපිත් එක්ක ඉඳපු ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන කුරක්කන් පිටි මිශ්‍රණය අරගන්න අමතක කරන්න එපා. කැල්සියම්, ප්‍රෝටීන් ඊට පස්සේ තන්තු මේ හැම දෙයකින්ම පොහසත් නැවුම් කුරක්කන් අස්වැන්නක රස ඔයාට බලන්න පුළුවන් ගෙදර ඉඳන්ම ෆ්‍රීලන් කුරක්කන් පිටි මිශ්‍රණයත් එක්ක. සින්දුවට යන්න කලින් මං යනවා මග්ගොණට ගිහිල්ලෙන්. මග්ගොණ කිව්වම අපිට මතක් වෙන්නේ ඉතින් අපේ මයනු ෆැමිලියනේ. මයනු ෆැමිලිය කියන්නේ ඉතින් අපේ මෛත්‍රීපාල අයියාගේ ෆැමිලිය එක. ඒගොල්ලන්ගේ ඉන්නවා ඉතින් මංගලිකා, මදු, කාමදු, සංඛ, මදු, රංග කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කලවානට ගියාට පස්සේ අපේ පුෂ්පා අපිට කතා කරා. පුෂ්පා බොහොම ආඩම්බරෙන් කිව්වා එයාගේ ආදරණීය හස්බන්ඩ් ප්‍රියන්තත් අපේ හිටපු රණවිරුවෙක් කියලා. ලොකු දුව චූලණි, පොඩි දුව අචිනි හැකතු කරගන්න කියලා කිව්වා. ගාල්ලෙන් අපේ මල්කි කතා කරා. ගාල්ල ගෝණපුරේනේ මල්ලි, මල්කි ඉන්නේ. මල්කි වේකතු කරගන්නවා. ඊළඟට බිබුල්ල බිබිලට යමු. බිබුලින් ඉඳන් අපේ නිලන්ති කතා කරා. නිමල්, ඊට පස්සේ ලොකු පුතා ලහිරු. නිමල් කියන්නේ හස්බන්ඩ් හොඳේ. ඊට පස්සේ පොඩි පුතා හේෂාන්. පොඩි පුතා වැඩ කරන්නේ නුගේගොඩ. නුගේගොඩ යා වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න කියලා තමයි මට කෝල් එක ගත්ත වෙලාවේ කිව්වේ. මෙසේජ් තියෙනවා ගොඩක්. ටක් ගාලා කියවගෙන කීකන යන්න. ජනේ පුතා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි පොතු වටවන වෙන්නේ නැති ප්‍රේමසිරි අංකල් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. පద్මා, රුචිනි, ඊට පස්සේ පියුමි, නෙවෝන්, චූටි පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපේ දුම්බර ලලිත් ප්‍රියංකරත් ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉන්න ඊජි අනුර. එයාව මතක කරලා කොහොමද දේ දෙනවා වතින් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මට මිල්ටන් පෙරේරා මහත්තයාගේ සින්දුවක් ඕන. එහෙම කියන්නේ බැදිගත්ොට ඉඳන් අපිව අහගෙන ඉන්න කට්ටිය හරියටම කට්ටියගේ නම් ටික කිව්වොත් එහෙම රසිකා ඉන්නවා, ප්‍රියංකා ඉන්නවා, බුද්ධිකා ඉන්නවා, අතුල අයියා ඉන්නවා,
මේ හැමෝම වැඩ කරන තැන ඉඳන් අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ප්‍රියන්ත කුවේට් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා දෙනවා. එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 26යි.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ, සදාතනික විශ්වාසය සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
7: අලුත් තැන කඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
7: කතා කරන්න 077-300-940.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්?
10: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
11: දන්නවා.
10: මොකද්ද?
11: මගේ ඔළුව.
10: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන දේ දුනු මාවතේ අපි තවත් සින්දුවක් අහන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව කටි එකතු කරගන්න තමයි හදන්නේ. මොකද WhatsApp messages ගොඩක් ඇවිල්ලා තියෙනවා, කෝල් අවිර ගොඩක් ඇවිල්ලා තියෙනවා. මං ඒ හැමෝම ගැන කියන්න තමයි හදන්නේ. හැමෝම ගැන මේ වෙලාවේ කියන්නේ නැහැ. ඉතින් පුළුවන් තරම් කියනවා නම් ටික. ඉතින් හරිද? මාවැල්ලට යන්න හදන්නේ. මාවැල්ල ඉඳන් අපේ චාන්දනී අක්කා කතා කරා. කතා කරලා කිව්වා පියතිලක, එයාගේ හස්බන්ඩ් පියතිලක. ඊට පස්සේ මදුමාල්, මදුමාල්ගේ වයිෆ් තමයි හිරුණි. ඊට පස්සේ ඉසංකදුව, එයාගේ හස්බන්ඩ් මදුෂාන්. ඊළඟට මේ ඉෂාන් පුතාවත් එකතු කරගන්න කිව්වා. ඉෂාන් පුතා නම් ඉතින් තාම තනිකඩයා. මහතුන් අයියවත් මතක් කරන්න කියලා කිව්වා සින්දුවට යනකොට. රමුක්කන පැත්තට ගියාට පස්සේ අපේ කාන්ති අක්කා අපිට කතා කරා. විශේෂයෙන්ම මතක් කරන්න කිව්වා රඹුක්කන මාකට් එකේ නී ටේලර්ස් එකයි ලීක් ටේලර්ස් එකයි එහෙම කිව්වට දන්නේ නැහැ නේ. වසන්තා අක්කයි ඊට පස්සේ අපේ සුගත් මල්ලි. වසන්තා අක්කයි සුගත් මල්ලි කියන්නේ තරංගෙට net fm අහන දෙන්නේ. වසන්තා අක්කා ටිකක් සද්ද වැඩි කරනකොට සුගත් මල්ලි තව ටිකක් සද්ද වැඩි කරනවා. ඊට පස්සේ වසන්තා අක්කා තව ටිකක් සද්ද වැඩි කරනවා. ඔහොම කළා. මුළු මාකට් එකම ඇහෙන්න සද්දෙරම නෙද්දාගෙන ඉන්න අපේ යාළුවෝ දෙන්න තමයි වසන්තා අක්කයි සුගත් මල්ලි. කාන්තිවත් මතක් කරන ගම අපේ අමාර බබත් එක්ක මේ වෙලාවේ සද්දෙටම දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා තමයි කාන්ති අක්කා කතා කරලා කිව්වේ. ඊළඟට පොළොන්නරුවට යනවා අපේ රමණි කතා කරා. පොළොන්නරුව කිව්ව ගමන් දැන් මතක් වෙන්නේ අපේ රමණි. ඉතින් රමණිව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. WhatsApp එක පැත්තර යමු. බලමු කවුද ඉන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න, මෙසේජස් ටික හොයාගන්න. දමිත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනිත්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පානදුරේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න, නම හොයාගන්න. මං හිතන්නේ සඳමාලි වෙන්න ඕනි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියනවා. පානදුරින් ඉඳන් තමයි සඳමාලි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. සුබම සුබ උදෑසනක් මල්ලි. අපිත් ඉන්නවා. අපිටත් ලස්සන සින්දු ටිකක් දෙන්න. අපේ ඇහැලියගොඩ වෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක තමයි මෙසේජ් එකේ දාලෙවල තියෙන්නේ. ඊට පස්සේ අපි අම්බලංගොඩට යමු. අම්බලංගොඩ ඉඳන් ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එකේ කට්ටිය. එක එක කෑම හද හද අපිට ෆොටෝස් දානවා. අපිට එවන්නේ නැහැ ෆොටෝස් එවනවා. ඔට්ටු නැහැ හොඳේ කෑම මෙහෙට එවන්නේ නැතුව ෆොටෝස් විතරක් එවන්නේ. ගුඩ් මෝර්නින් ජනි අයියේ ලස්සන සින්දුවක් දෙන්න. කාලෙකට පස්සේ ඇවිත් ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. සඳලි අනුරාධපුර ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සඳලි ඊයේත් හෙලෝ හෙලෝ සතියෙන්දට මැසේජ් එකක් දැම්. කාලෙකට පස්සේ වෙන්නේ කොහොමද ඉතින් අදත් ආවද? ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම මේ සින්දුවට. තාම කෝල් කරේ නැත්නම් 0112 55 33 63ට කෝල් කරන්න. WhatsApp message එකක් දානවා නම් 0711 95 95 95. Facebook එක පැත්තට යන්න.

අපි සමහර දේවල් ගැන වැඩ කරනකොට එහෙම වැඩ කරනකොට අපි කියනවා ඒක ඇහැක් විදිහට කරනවා. එතකොට කියන්නේ ඇහැක් විදිහට කරනවා කියලා කියන්නේ අර ඇහැක් වගේ බලා ගන්නවා කියලා නෙවෙයි, වටිනාකමක් දෙනවා නෙවෙයි, හැකි විදිහට දෙනවා කියන්නේ. හැබැයි ඔයාගේ ඇස් සම්බන්ධ දේවල් ඇහැක් විදිහට කරලා හරියන්නේ නැහැ. ඒක වටිනාකමක් ඇතුව ඇහැක් වගේ බලා ගන්න ඕන. හරි, එහෙම ඇස් වලට වටිනාකමක් දෙන්න ඔයාගේ ඇස් වෙනුවෙන් යාගොල්ලන්ගේ හොඳම තාක්ෂණය පාවිච්චි කරලා ඔයාගේ ඇස් බලා ගන්න කට්ටියක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. දැන් දන්නවනේ ඉතින් විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙනවා. කඩුවෙලාවට ඉන්න ඔයාට ඔයාගේ ඇස් සම්බන්ධ ගැටළු වලට විසඳුම් හොයාගන්න එහෙම එහෙ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හරියටම කිව්වොත් එහෙම නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනේ නවතම ශාඛාව විවෘත වෙලා තියෙනවා. ඔයාට අවශ්‍ය කරන ගුණාත්මක අක්ෂි සේවාවන් හැම දෙයක්ම උසස්ම තත්වයේ විදිහට අරගන්න පුළුවන් තැනක් තමයි විෂන් කෙයා කඩුවෙල ශාඛාව කියලා කියන්නේ. ඇස් කණ්ණාඩි වෙන්න පුළුවන්, අවු කණ්ණාඩි වෙන්න පුළුවන්, සිවිකාච මේ හැමදේම විලදී ගන්න ඔයාලට යන්න තියෙන හොඳම තැනක් තමයි කඩුවෙල විෂන් කෙයා ශාඛාව කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0773-585-0585-0583-585 තමයි ඔයා වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඕනේ. ඊළඟට මතක් කරන්න හදන්නේ ගොඩ යන්නේ කොහොමද කියලා. දැන් ඉතින් කල්පනා කර කර ඉන්නවා නම් 17 පේර වබලා වාගේ පේර ටික හරි මුදලකට විකුණ ගන්න කාටද කියලා. ඒ ප්‍රශ්න හැම දෙයකටම විසඳුමක් අරගෙන අවිලා තිනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරෝ තින් ඔයාගේ පේර වගාව හොඳ මිලකට මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා. මොකද ඒගොල්ලෝ ඔයාගේ පේර ඵලදාව පාවිච්චි කරලා හොඳ නිෂ්පාදන හදනවා. ඒක හන්ද ඔයාලට හොඳ මිලක් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට පුළුවන්කම තියෙනවා. ඒ හදන නිෂ්පාදන වලට කියන්නේ ඩිලෙක්ටා කියලා. දන්නවනේ ඩිලෙක්ටා කියවම ඉතින් හැමෝම ඩිලෙක්ටා කියලා කියන්නේ පෝෂණ අතිරේක ආහාර අතිරේකයක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ලංකාවේ හැමෝම වගේ හොය හොය බොන බීමක් තමයි ඩිලෙක්ටා කියලා කියන්නේ. හැබැයි ඉතින් ඒ හොය හොය බොන බීම ඔයාගේ කඩේ තාම විකුණන්න නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. මොකද කට්ටිය කඩේට එන්නේ නැහැ නේද එතකොට. ඔයාත් වෙළඳසැල් හිමිකරුවෙක් නම් ඔයාගේ කඩේ ඩිලෙක්ටා නිෂ්පාදන අනිවාර්යෙන් විකුණන්න තියාගන්න. ඩිලෙක්ටා අලෙවි හිමිකාරීත්වය ලබා ගන්නත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට ඔයාට කතා කරන්න පුළුවන්. 0111-437-1250 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. 0111-437-1250 කියන නම්බරකින් ඔයාට පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. සින්දු අහන්න යන්න කලින් මන් දන්න ඕගොල්ලගේ නම් කියනකම් බලන් ඉන්නවා කියලා මං කට්ටිය එකතු කරගන්න හදන්නේ. යන්න හදන්නේ අහංගම පංචාලියකට ගිහිල්ලා. එතන ඉන්නවා අපේ ඉරේෂා, ඊට පස්සේ සමන්ති, නිලන්ති, බොස්සිනෝ, සාමානන්ද අයියා, මේ හැමෝම එකතු කරගන්න කියලා අපේ දිස්නක්ක තමයි මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. කොහොමද ජනී? අද නම් ඉර දෙයියෝ අපි දිහා මග බලලලු. එහෙම කියන්නේ අපි ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක අවුව වගේ කට්ටියට මං හිතන්නේ. බොස් ඉන්නවා චමින්ද, ඊට පස්සේ රසින්දු, ඒ වගේම තමයි සනත්. අද සනත් නරක ළමෙක්. මොකද එයා වැඩට ඇවිල්ලා නැතුව ඉඳලා නෑ, අද සනත් වැඩට ඇවිල්ලා. සනත් වැඩට ආපු හන්දද කොහෙද තමයි අද ඉරපායන්න කියලා තමයි අපේ කට්ටිය කියලා තියෙන්නේ. කුරුවිට කඹුරාව ඉන්නවා බින්ති නගා, ඊට පස්සේ මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා. වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා අපේ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. හින්දි සින්දුවක් තමයි ඕනි. එහෙම කියලා අපිට කියලා තියෙන්නේ වැඩ කරන ගමන් අපිව අහගෙන ඉන්න අපේ කඩුවෙල ලක්මාලි. කඩුවෙල නෙවෙයි, කඩවත. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. තාමත් ඉතින් කෝල් එකක් දුන්නේ නැත්නම් 0112-55-33-63 කෝල් කරන්න. WhatsApp message එකක් දාන්න 0711-95-95-95. සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ net fm කියලා ඔයාගේ social media වල search කරාට පස්සේ අපේ official account එකේ Facebook එකේ හැම තාම follow කරලා නැත්නම් අනිවාර්යෙන් follow කරලා තියාගන්න. ඊට පස්සේ අපේ YouTube channel එක තියෙනවා net fm YouTube channel එක, YouTube channel එක subscribe කරලා තියාගන්න. TikTok account එක තියෙනවා, Instagram account එක තියෙනවා. ඔය හැම පැත්තෙක්ම අපිව follow කරලා subscribe කරලා තියාගන්න. මොකද රේඩියෝ එකෙන් අහනවට වඩා දේවල් අපි ඔයාලට බලන්න අහන්න chance එක දෙන්න සූදානම් ඉන්නවා. ඒක හන්ද අපේ social media හැම එකක්ම follow කරලා තියාගන්නකෝ. දැන් යමු සින්දුවහන්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වෙලාව දැන් 10යි විනාඩි 45යි
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
7: ඇසීම අඩුත චැනල් ගායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710
8: අලුතන කාටම මිල කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0771892767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
9: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
11: හලෝ Hello. Hello. Mata hanu gudak deval thibunata. Eyata kiyanna mukuth mathibila naha.

0: ಸತತ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: මේ wife
3: මොකද husband?
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ අයියා කියලා.
3: අයියේ
2: රිස්ක් එක වැඩි නේ.
3: ඒ කිව්වේ?
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
3: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
4: කිලියේ කිලියේ මනි මනි මේ ගතෝපිල් ඔරු මලමුල්ලා පොගුම්
5: පාවල් ප්‍රශ්න නැතු වහන්න. ජනි එක දේ දුනු මාවත.
2: අපි හැමෝටම පුංචි කාලේ ඉඳන් එක එක විදිය හීන දෙනවා. ඉතින් ඒ හීන හැම දෙයක්ම ලොකු වුණාට පස්සේ ඇචීව් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා අපි හැම වෙලේම කල්පනා කරනවානේ. එහෙම පොඩි කාලේ ඉඳන් අපිට තියෙන හීනයක් තමයි ලස්සන ගෙයක් හදාගන්නවා කියන හීන. හැබැයි ඉතින් මේ දවස්වල තියෙන වියදම් එක්ක ගෙයක් හදනවා කියන එක හීනයක්ම විතරක් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට විසඳුමක් විදිහට එකතු කරගන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් දැන් සූදානමින් ඉන්නවා. ආගේ ඉඩම කොතන තිබුණත් ලංකාවේ එතනටම ඇවිල්ලා ඔයාගේ ගෙදර හදලා දෙන්න වැඩේ කරලා දෙන්න. විශේෂම දේ වෙන්නේ ගෙදර හදන්න යන මුදල ඔයා එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැති එක. ඔයාට පුළුවන් අවුරුදු 10ක් විතර අරගෙන හිමීට කාලය අරගෙන ඒ සල්ලි ටික ගෙවලා ඉවර කරගන්න. හැබැයි එහෙමයි කියලා

ඒහදන්න අවුරුදු දහයක් ගන්නේ නැහැ කැදල් එන්ටර්ප්‍රයිසස් එක. බොහොම ඉක්මනින් අලුත්ම පැටර්න් වලට අලුත්ම ඩිසයින් වලට ඔයාගේ ගෙදර හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නවා. මිලත් බොහොම අඩුයි. ඒ කියන්නේ තනි කෙනෙක් එකතු වෙලා මේ වැඩේ කරන්න කෙන කෙනාට වැඩේ බාර දුන්නොත් තමයි මිල වැඩි වෙන්නේ. ඔයාලට කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එකතු වෙලා සාමාන්‍යයෙන් කාමර දෙකක් වගේ තියෙන ගෙයක් හදාගන්න ඔයාට ලක්ෂ 50කින් වගේ ඒ දේ කරගන්න පුළුවන්. නිකමට හොයලා බලන්න කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් වාට 150කින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ආ කෝල් එකක් දෙන්නකෝ 0744390352 නම්බෙක. එහෙම නැත්නම් 0744390352 නම්බෙක. ඔයාගේ නිවාස සිහිනයේ සැබෑ කරගන්න හම්බ වෙන හොඳම යාළුවා තමයි කැදල්ල එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ඒ කොල්ලන්ට ගෑල්ලමයින්ට නිවාස සිහිනය තියෙනවා. හැබැයි ගෑල්ලමයින්ට වැඩිපුරම හීනේ තියෙන ඉතින් කොණ්ඩේ ලස්සන කරගන්න, මූණ ලස්සන කරගන්න, ඔය වගේ දේවල් වලට සැලූන් එකටනේ දුවල යන්නේ. මොකද දන්නවද ඒක ගැන මතක් කරේ අපි රිකිල්ලගස් කඩයි ඊට පස්සේ තව කොහෙද දන්නවද මයිලපිටියේ තියෙන සැලෝන් දිනේශ්‍රී එකේ කට්ටිය අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනිමල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එතන ඉන්නවා අපේ සංදීපනී නංගී, ඊට පස්සේ නුවන්තිකා නංගී, ඒ හැමෝගෙම අක්කා තමයි ශාමා විජේසිංහ. මේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා අපි මේ හන්න යන සින්දුවට.

මෙබැයි අන්තිම සිංදු අහගෙන අලුත් පෑයකට යන්න කලින් මම ටක් ගාලා යනවා හෙටි මුල්ල පැත්තට ගිහිල්ලා. අපේ සන්ධ්‍ය කතා කරා ලොකු අක්කලා ගෙදර ඇවිල්ලා මහ ගෙදර ඇවිල්ලා ඉන්න. ලොකු අක්කගෙනම නන්දක්කා. ඊට පස්සේ මතීෂ අද නිවාඩු ගිහිල්ලා සැපේ ඉන්න අපේ පසින්දු මල්ලි හැමෝම මේ සිංදුවට එකතු කරගන්නවා. ඊළඟ පැයේ එක දිගට සිංදුවහම මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එවන්න, Facebook post එකට comment කරන්න.

0: faha. FM adu hatarai tashma ata. Net FM.
1: Net FM. Dedu no mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
4: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න
5: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
6: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි
5: මුළු තැන් ගෙටම විජය
6: විජය තුන පහ අපේ රසය රටේ සැමට
7: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
11: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540 වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
12: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
12: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
12: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
12: සදහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
12: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
12: බැතිබරදායකත්වය
13: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ Hey yo yana yana hama tana anytime set when a flavor delakiri padamak well i ne gana danuwa le wasakala kiri fun ekak piri elakiri kiri
15: velawa 11 ay

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම භාෂිණී. අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ වැටලීම සිදු කළ අවස්ථාවේදී සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහර දීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ. පසුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු රෝහලින්ද පලා ගොස් තිබෙනවා. පොලිස් ජංගම සංචාරයක නිරතව සිටින නිලධාරියෙකු සැකකරු අත්අඩංගුවට ගැනීමට ඉන් අනතුරු උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර තිබෙනවා. එම අවස්ථාවේදී ඇති වූ තත්වය මත සැකකරුට වෙඩි වැදී ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමටද පොලිසිය පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ සිද්ධහෙන් පොලිස් නිලධාරීන් දෙදිනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
3: නැතෆෙම් දේදුනු මාවත ඔබ වෙත ගෙන එන්නේ
4: අතුනු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
3: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

0: දහයයි නෙවෙයි වෙලාව 11ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල අහන්න. ජනි එක දේ තුනු මාවත. දේ තුනු මාවත.

වෙලාවේ 11 විනාඩි 8යි. අපි දේදුණු මාවතේ දෙවැනි පැයට තමයි දන්නේව නැතුව ඇවිල්ලා තියෙන්නේ. කැමතිම සින්දු ටිකක් අහගෙන වෙලාව ගත කරනකොට වෙලාව යනවා අපිට දැනෙන්නේ නැහැනේ. ඒ දේ තමයි අපිටත් මේ වෙලා තියෙන්නේ. අද ඉතින් නිවාඩුවකට පස්සේ සතියන්තයේ නිවාඩුවට පස්සේ වැඩ කරන්න පටන් අරන් තියෙන හන්ද පොඩ්ඩක් ගෙදර වැඩ කරනකොට එහෙම නැත්නම් ඔෆිස් එකේ වැඩ කර තැන වැඩ කරනකොට පොඩි මහන්සියක් ටිකක් වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්. ඒ මහන්සිය නැති වෙන්න තමයි ඔයා කැමතිම සින්දු ටික අපි මේ පැත්තෙන් දෙන්නේ. මං කිව්වන් ඉතින් කෝල් කරන්න කියලා 01125533 නම්බර එකට. එහෙම කෝල් කරන කට්ටිය ගොඩ දෙනෙක් මේ වෙනකොට නම් කියනකම් බලාගෙන ඉන්නවා. WhatsApp message එවපු අයත් එම සේමයි එමමයි කට්ටියත් බලාගෙන ඉන්නවා නම් ටික කියනකම්. මම මුලින්ම යන්නේ WhatsApp එක පැත්තට. මොකද මේ පැත්ත ක්ලියර් කරගෙන ඉන්න ඕනේ ගොඩාක් ඉක්මනට. තංගල්ලේ අපේ අප්සරා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ජනි ඔයා ඇතුළු net fm ටීම් එකම ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා ඉවරලා තියෙන්නේ. ඊට පස්සේ අදත් මං ඔයාව හගෙන ඉන්නේ. ඇඹිලි පිටියේ ඉඳන් මදු එහෙම කියනවා. මදු ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. දේදුරු මාවතට අපිත් එනවා. එහෙම කියලා තියෙන්නේ මහරගම අපේ දුලානි. දුලානි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ගුඩ් මෝර්නින් ජනි. දේදුරු මාවතට අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් ඕනේ. පවුලේ සියලුම දෙනාව එකතු කරගෙන. එහෙම කියලා තියෙන්නේ අපේ ප්‍රියා. ප්‍රියා කොහේ ඉඳන්ද ප්‍රියා අපිට මැසේජ් කරන්නේ නුවරින්ද? ගොඩාක් ආදරෙන් මං එකතු කරගන්නවා. ඊළඟට මහනුවරට යන්න හදනේ. මහනුවරත් අම්පිටිය පැත්තට යනවා. දන්නවනේ ඉතින් අම්පිටිය කියනකොට ආර්ය ටේලර්ස් තමයි. ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලකයියයි එයාගේ පුතා ආදිත්‍යවයි මම මේ සින්දුවට එකතු කරගන්නවා. අනුරාධපුරයට යන්න හදන්නේ. මහනුවර පහු කරලා කිලිම අනුරාධපුරයට යනවා. අනුරාධපුරයේ ඉඳන් අපේ බැරදුනානේ වැඩි අපේ මිනුවන්ගොඩ හිමාෂ තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ තාත්තව බොහොම ආදරෙන් මතක් කරන්න කියනවා. මොකද තාත්තා ආදරණීය රණවිරුවෙක්. තාත්තා නම් මේ වෙනකොට ඉන්නේ අනුරාධපුරේලු. තාත්තවයි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ජනියෝ අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. මේ ඇවිල්ලා බෝකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එක තියෙන්නේ. අපිට රෙදි මහගන්න අපි යන්නේ එතෙන්ට තමයි දැන්. සාලිය ඉන්නවා, මංගලී ඉන්නවා, ශිරන්ති ඉන්නවා, සංජීව ඉන්නවා, මහේෂ් ඉන්නවා, ලක්මුතු මදුවන්ත සෙට් එකම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න. ජනේ අද මාවත් එකතු කරගන්න සින්දුවකට. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ WhatsApp message වල තියන අයගෙන් කිහිප දෙනෙක්. දැන් ඊළඟට යන්න හදන්නේ කෝල් කරපු කට්ටියක් ටක් ගාලා එකතු කරගන්න. යටියන්තොටද යන්න හදන්නේ. යටියන්තොට කිව්වම අපිට මතක් වෙන කීප තැනක් තියෙනවා. ඒ අතරින් ටයිටැනික් සැලොන් එක කියන්නේ ඉතින් අපි නිතර දෙවේලෙ අපි වහගෙන ඉන්න හැම වෙලෙම අපිට කෝල් කරන අපේ යාළුවෝ ඉන්න තැන. තුෂාර තමයි ඉතින් අදත් කතා කරේ. අපි තුෂාර කතා කරලා කිව්වා සුන්දරම් බොස් සුපුරුදු පරිදි අදත් වැඩට ඇවිල්ලා නැහැ. කරන්න දෙයක් නැහැ තුෂාර, එහෙම තමයි බොස්ලා. ඊළඟට ටිරෝන් ඉන්නවා, ඊට පස්සේ කමල් අයියා ඉන්නවා, රොහාන් ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තුෂාර අපිට කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. පාන්දුරේ පැත්තට ගියාම අපේ සීසිරි ටයිල් ෂොප් එකේ කට්ටියත් මේ වෙලාවේ දේදුණු මාවත හගෙන ඉන්නවා. චමින්දයිය ඉන්නවා, බොස් ප්‍රදීප මතක් කරන්න ඕනි, බොස්ගේ වයිෆ් චතුරාණි, ඊට පස්සේ කවි ෂදුව. ඒ වගේම තමයි කෙලි මඩල ඉන්නේ. රේණුවත් මතක් කරන්න කියලා කිව්ව සින්දුව අහන්න. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අකුරැස්සරයා දන්නෝනේ, අකුරැස්ස කිව්ව ගමන් අපේ යශෝ. යශෝ අද WhatsApp message එකකුත් දාලා තිනවලු. මට නම් තාම හම්බුනේ නැහැ. කෝල් එකක් ගත්ත. කෝල් එකක් අරන් කිව්වා ජනි අද ඉතින් රණවිරුව ගැන කතා කරන වෙලාවේ මම කතා නොකර කොහොමද කියලා. මොකද අපේ අපුරැස්ස යශෝගේ පවුලේ තින්නවලු හැම රණවිරුවේ. ඒගොල්ලන්ගේ මාමා ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා. මේ එයා එකතු කරන්න කියලා කිව්වේ, එකතු කරගන්න කියලා කිව්වේ අපිට කතා කරන අපේ නෙත්තරහා යාගේ යාළුවෝ වෙච්ච කට්ටිය. අපේ ගෝණපුරේ මල්කි, ඇහැලියකොඩ චමින්ද මෝටර්ස් එකේ කට්ටිය, ඊට පස්සේ රමණි නැන්ද, සඳ ලංකාවේ පූර්ණිම, මේ කට්ටිය නිත්හඳ තමයි අපේ අශෝක යාළුවෝ වෙලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. තාම කෝල් කරේ නැත්තම් WhatsApp message එකක් දැම්මේ නැත්තම් Facebook එකේ post එකට comment එකක් දැම්මේ නැත්තම් වහාම දාන්න.

சல்லிதமா இது ஹெமதேட்டமா பிரஷ்னிதமா ஏலக சிந்து அஹன்ன யான் நோனி சிந்து அஹன்ன யான் கலிங் வாட மதக் கரன் நோனி தேயக் தீனோ දැන් ඉතින් දවල්ට කෑම යන වෙලාවනේ මේ දවල් කෑම වෙලාවේ කටට සැරට කෑමක් හදනවා නම් අනිවාර්යයෙන් මෙතන සෝයා මීට් තියෙනවම තමයි සෝයා මීට් කිව්ව ගමන් අපිට ඒ තරම් හොඳ අදහසක් නෙවෙයිනේ සෝයා මීට් ගැන තියෙන්නේ මොකද ඕකට දාලා තියෙන કૃતિම රසකාරක අරව මේවත් එක්ක ලෙඩ හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි කියලා අපි දන්නවා හැබැයි හැම නැති දෙයක් තියෙනවා ඒ තමයි ෆ්‍රීලන් සෝයා මීට් ෆ්‍රීලන් නිෂ්පාදන හැම දෙයක්ම හැදෙන්නේ ලංකාවේ අපේම ගොවියන්ගෙන් අරගන්න පළදාවෙන් නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය යොදාගෙන. සෝයා මීට් උනත් එහෙම තමයි. ලංකාවේ අපේම නිෂ්පාදනයක් විදිහට තමයි ෆ්‍රීලන් සෝයා මීට් ඔයාගේ අතට එන්නේ. දැන් රස වර්ග ගණනාවකින් ඔයාට ෆ්‍රීලන් සෝයා මීට් අරගන්න පුළුවන් කියන කාරණාව මතක් කරන්න ඕනේ. දන්නවනේ ඉතින් චීස් රසයෙන් ඊට පස්සේ හාල් මැස්සෝ රසයෙන් ඔයාට අරගන්න පුළුවන් වගේම තමයි. උම්බල කඩ, බ්ලැක් කරි ඊට පස්සේ කොස්සට කළු පොල් මාළුව රසට, ඩෙවිල් චිකන් රසට කොටින්ම කිව්වොතින් රස වර්ග 13කින් ෆ්‍රීලන් සෝයා මීට් ඔයාට අරගන්න පුළුවන්. ඇතුලේ තියෙන රසකාරක පැකට් එකක් දාලා හොඳට සීසන් කරලා අරගත්තා කියලා කියන්නේ ඔයාගේ කෑම වේල අනිවාර්යෙන් රස ගුණ වැඩි වෙන කෑම වේලක් බවට පත් කරගන්න ෆ්‍රීලන් සෝයා මීට් එක හදන සෝයා මීට් එක උදව් වෙනවා කියලා මම දන්නවා. ගහඳ ළඟම තියෙන කඩේට ගිහිල්ලා කෑමට අරගන්න අමුද්‍රව්‍ය ටික අරගන්න වෙලාවේ මතක ඇතුව ෆ්‍රීලන් සෝයා මීට් ෆ්‍රීලන් සන්නාමයට තියෙන සෝයා මීට් අරගන්න අමතක කරන්න එපා. සිංදු අහන්න යන්න කලින් මම මත එකතු කරගන්න හදන්නේ අපිට කෝල් කරපු කට්ටිය මුලින්ම යන්න හදන්නේ කෑගල්ල වැතර ගිහිල්ලා. කෑගල්ල කිව්වම කවුද? ශාන්ත ටේලර්ස් එක නිදහස්ම ආවතේ තියෙන්නේ. ශාන්ත අයව ගොඩක් ආදරෙන් මේ සිංදුවට එකතු කරගන්නවා. ඊළඟට ගාල්ලට ගියාට පස්සේ ගාල්ල අක්මීමන අපේ ලක්ෂ්මී කතා කරා එකතු කරගන්න කියලා කිව්ව දිල්ෂාන් මදුශංක දිශාන් මදුශංක පුතාලා දෙන්න. වල්බිට මොල්ලේ උපාලි අයියත් කතා කරා අපි. කතා කරලා කිව්වා වයිෆ් දම්මි තුෂාන් මිහිරංග පුතාලා දෙන්නව එකතු කරගන්න කියලා. ඊට පස්සේ මේ වෙලාවේ දල්ලු කඩන ගමන් සද්දටම දේදුණු මාවත අහගෙන ඉන්න අපේ ආදරණීය ගීතිකා. නිවුස් නියරින්දන් තමයි අපි වහගෙන ඉන්නේ. එකතු කරගන්න කියලා කිව්වා අපේ ශ්‍රියාමාලා අන්තෝනි. ඊට පස්සේ ඉනෝකණංගි. ඊළඟට බිසෝනෙන්ද සිරියලතා. ඊළඟට අපේ දමයන්ති අක්කා. ඊට පස්සේ ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්තයි. අවිස්සාවේල්ල තියෙනවා නිරන්ද මෝටර්ස් එක. එතන ඉන්නේ නිරන්දවයි එකතු කරගන්න කිව්වා. හෙටි මුල්ලේ පූජනී සාරංග ෆැෂන් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා අපේ ගීතිකා කිව්වා. කට්ටියම එකතු කරගන්න. ඒ කෝල් කරපු කට්ටිය. තව කෝල් කරපු අය ඉන්න හොඳේ කියන්න. WhatsApp එක පැත්ත බලමු. අපි යන්න හදන්නේ ත්‍රිකුණාමලයට. දන්නවනේ ඉතින් ත්‍රිකුණාමලයේ කිව්වම පහේ කණුවේ අපේ පුංචි බණ්ඩායියම තමයි. ඉතින් ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩායියා පවුල හැමෝම එකතු කරගන්නවා. මීගමුවට ගියාට පස්සේ අපේ ධනංජය බණ්ඩාර ඉන්නවා. සෙන් ඇන්තනීස් පාරේ තමයි ඒගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ. එතන සද්දෙටම අපි වහගෙන ඉන්නවා. දංකොටුවට ගියාට පස්සේ ශ්‍රී සුමංගල මාවතේ තමයි අපි ධනංජයේගේ අම්මල තාත්තලා කට්ටිය ඉන්නේ. එහෙ ඉන්නවා ඉතින් ඉතාලියේ මිලාන් වල ඉන්න රිෂේන් එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ සුබෝධන පුතා, එයාගේ නංගි චන්ද්‍රා, දිමුතු පුතා, සුබෝධනී දුව මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. අම්මෝ දිග මැසේජ් එකක් තියෙනවා. හායි ජනියෝ, සුබම සුබ උදෑසනක. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. ඔයාලට මැසේජ් එවනවා, මැසේජ් එවනවා, ඔයා නම් කියන්නේ නෑනේ. ඈ එහෙම කරලා තියෙනවද බම? අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මේ බණ්ඩාරගම කපුහේන ඉන්න නන්දනි. එයාගේ ආදරණීය මල්ලිත් රණවිරුවෙකු. මල්ලිවත් ආසර ආදරින් මතක් කරන ගම සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් වගේම තමයි ගෞරවෙන් අපි ඒ ආදරණීය රණවිරුවන්ව මතක් කරන ගම මේ සින්දුව අහමු.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 11 විනාඩි 25යි.
4: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
7: Hey yo, yana yana hama dana anytime set when a flavor delakiri padamak. Well I na gana danuwale wasakala kiri fun ekak piri elakiri kiri.
8: Sadathanika vishwasaya, sada harita 23 wasarak. Sada nosirana shaktiya, sada aakarshaniya pratilaba. Sadathanika vishwasaya samagin sada harita plantations limited api. Sada abhimananiya 23 wana wasara mese samaramu.
9: Finishing wahala lesa color of flow wajabena.
10: වැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
12: ඒ දීපෙන් දාත ඇබිලිටිය උන්නේ අමාරුවක් ආවා පිළිච්චත්තා. මට වේදනාව අඩුුනේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෙවන කළ ආයතන බෙහෙත්ලාවි බෙහෙත් කරනවා කියලා. සංස්කෘතිය ගියා බිරතරුම් මාත්‍යා මම ගෙහෙන්න. මම වාර 4ක් වෙනකල් බෙහෙත්ත්තා. මාසෙ 3ක වගේ කාලයක් ඉන්නකම් රෝගී තත්ත්වය සුව වුණා.
11: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: අම්මකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
11: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
17: ක්‍රිස්ටිනා කෝටින් අහනවා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
15: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
16: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by
11: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
19: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
1: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
12: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
11: Net FM Algo Town.
3: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්?
3: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න. මොකද කරන්නේ ඔයා?
6: ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
3: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
4: කිලියේ කිලියේ මනි මනි මේ ගතෝපිල් ඔරු මලමුල්ලන් පොගුම්.
8: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
9: ප්‍රීතියෙන් සතුටින් අහන්න යන්න හදන්න. අපි මේ හැමදේම කරන්න ඉතින් ප්‍රීතියෙන් සතුටින් ඉන්න. ඒක හන්ද සින්දු අහන්න යන්න හදන්නේ. මේ සින්දු අහන්න යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. මම දන්නවා දැන් කට්ටිය බලාගෙන ඉන්නවා කොයි වෙලේද නම් කියන්න කියලා. ඒ කියන්නේ දැන් තියෙන පරණම මැසේජ් එක අඩු ගානේ පැයක්වත් පරණයි. සමහර විට මේ මැසේජ් එක දාලා දැන් බැන බැන ඉන්නවා. ඉතින් නම් දාන්න කිය මැසේජ් කරන්න කියලා කියනවා. නම් කියන්නේ නැහැ හැබැයි. මේ යන්න හදන්නේ දන්න කියන තැනකට. අපේ අම්පාරේ පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ ගිහම අපේ අතගෝරල අයියා මතක් වෙනවනේ ඉතින්. අතගෝරල අයියා එකතු කරගන්නවා මේ සින්දුවට ගොඩක් ආදරෙන්. ජනි බබෝ කවුද බොලේ මේ? ඇහැලියගොඩ ලාලනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පුතාවයි දුවවයි අම්මවයි පවුල හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනවා. ඊළඟට යන්න හදන්නේ කුඹු ගැටේට ගිහිල්ලා ඉන්න. කුඹු ගැටේ ඉඳන් අපේ සදෙව් අහගෙන ඉන්නවා අපිව. ගොඩක් ආදරෙන් සදෙව් ඔයාව මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ඉතින් දන්න කියන කෙනෙක් අපේ මකුල් ඔළුව රංජිත් දිසානායි. ඔයාවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා. හයි ජනි, අපිත් සද්දෙටම අහගෙන ඉන්නේ. ඊයේ මං ඉල්ලුව සින්දුව දුන්නේ නෑ. මොකද්ද ඔයා ඉල්ලපු සින්දුව ආයෙත් පාරක් දාන්න මට ඕනේ. අපේ සුජී විජේනායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙම සුජී ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. සුජීව එකතු කරගන්නකොට ඒ ළඟින්ම යන නමක් තියෙන අපේ සුජානි චන්දිමාව එකතු කරගන්නත් ඕනේ. මොරටු ඉඳන් තමයි සුජානි චන්දිමා අපි වහගෙන ඉන්නේ. සුජානි ඔයාවත් එකතු කරගන්න. අම්පාරට යමු. අම්පාරේ ඉඳන් අපේ මුවන්ගල රාම්‍ය දන්නවනේ ඉතින්. එයායි එයාගේ හස්බන්ඩ් සරත් කුමාරයි මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. තව ඉන්නවා පුතා ශෂික, පොඩි පුතා සදේව්, දුව ඉන්නවා ගාල් ඉහළ කිඹි. එයාගේ නම සමාදි ෂනුදි. ඊට පස්සේ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. කට්ටියම එකතු කරගන්න. දෙහිවලට යමු. දෙහිවල නැදිමාලේ ඇන්ඩර්සන් පාර කිව්වම ඉතින් අපේ චන්දන ස්ටෝස් තමයි. චන්දන ස්ටෝස් එකේ ඉඳන් අපේ චන්දනයි චාන්දනී දෙන්නම මැසේජ් එකක් දාලා තියෙනවා. මහරගම චමෝද් මල්ලි, හෂාන් මල්ලි, ඊට පස්සේ මහින්ද අංකල් වයිත් එකතු කරගන්න කියලා. කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට.

හරි සින්දුවට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් ගොඩාක් තියෙනවා මංගාව. ගොඩාක් දේවල් තියෙනවා මතක් කරන්න. ඒ අතරේ තියෙන විශේෂ දේවල් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. දැන් සින්දුවලට එකතු කරගන්න කට්ටිය කෝල් කරලා තියෙනවා. WhatsApp messages එවලා තියෙනවා. ඒ සින්දු වලට එකතු කරගෙන ඉන්න කට්ටියනේ. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනේ දැන් ඔයාගේ S2 S2 වගේ බලා ගන්න කෙනෙක් තමයි විෂන් කයා කියලා කියන්නේ. දැන් ඉතින් ওই කඩු වේලාවට කට්ටියට විෂන් කයා ශාඛාවක් අලුතින් විවෘත වුණා කියන කාරණාව අමුතු ප්‍රවෘතියක් නෙවෙයි. මොකද net අහගෙන ඉන්න ඔයාට වගේ තමයි කඩු වේලාවට ඉන්න ඔයා දැන් දන්නවා විෂන් කයා ශාඛාවක් Taman වෙනුවෙන් කඩු වේල නගරයේ විවෘත වෙලා තියෙනවා කියලා. විෂන් කයා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ ගිය සතියේ තමයි විවෘත වුනේ. දැන් ඔයාලට පුළුවන් ඉතින් ගුණාත්මක කක්ෂි සේවාවන් හැම දෙයක්ම විෂන් කයා කඩුවෙල ශාඛාවටත් ගිහිල්ලා කරගන්න. උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මිලදී ගන්නවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි විෂන් කයා කියලා කියන්නේ. දැන් කඩුවෙල විෂන් කයා ශාඛාවට යන්න හරියටම දැන කිව්වා තින් නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිණියේ තමයි විෂන් කයා නවතම ශාඛාව විවෘත වෙලා තියෙන්නේ. 0.77383.585 නම්බෙකට කෝල් කළොතින් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඉගෙනත් මතක් කරන ගමන් ඔයාට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. දැන් ඉතින් අමුතුවෙන් ඒ දේ න මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා හොඳටම දන්නවා කමල් බන්දුල වීරප්පේරම වෙද මහත්තයා කියන්නේ කවුද? ආයුමා ආයුර්වේද වෙදමැදුර තියෙන්නේ කොහෙද? ඉතින් ඔය විස්තර ටික අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැති වුණාට මං ආයෙත් පාරක් මතක් කරන්න නොදන්න කෙනෙකුට හොඳයිනේ. සුව නොවන ආකාරයේ රෝගයක් තියෙනවා නම් වා යන්න ඕනි හොඳම තැන තමයි සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. මොකද ඔය සුව නොවන හැම රෝගයකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පේරම වෙද මහත්තයා ගාව තියෙනවා. එතුමා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු ආයුර්වේද සර්වාංග වෛද්‍යවරේ. ඉතින් එතුමා ගැන අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. සමහර රෝගියෝ එතනට යන්නේ අඬ හරියට ඇවිද ගන්න බැරුව. හැබැයි නිවැරදි ප්‍රතිකාර ටික කාලයක් තිස්සේ ගානට කරාට පස්සේ එහෙම ලෙඩක් තිබුණාද කියලා හිතා ගන්න බැරි වෙන තරමට සුවපත් වෙන මට්ටමට කමල් බන්දුල වීරප්පේරම වෙද මහත්තයාගේ ප්‍රතිකාර හොඳයි. ඒක හන්දා වැඩි විස්තර දැනගන්න වගේම තමයි වෙලාවක් වෙන් කරගන්න කෝල් එකක් දෙන්න 0.77 300.940 එහෙම නැත්නම් 0.773 273 540 සින්දු අහන්න එකතු කරගන්න ඉන්න කට්ටිය වගේම තමයි මේ වෙලාවේ කෝල් කරපු කට්ටියත් එකතු කරගන්න ඕනි. විශේෂ දෙයක් තියෙනවා කියන්න. අද අපේ ඉෂාරා දුවගේ උපන්දිනේ. ඉෂාරා දුව කියලා මට කියන්න බෑ. අපේ චිත්‍රාණි තමයි දුව කියලා කිව්වේ. ඉෂාරා නංගි. ඉෂාරා නංගිගේ සුබ උපන්දිනයට සුබ පතන්න කියලා අපේ කිරිවත්තුඩු ඉඳන් චිත්‍රාණි කතා කරනවා. එයාගේ නංගිගේ දුව තමයි අපේ ඉෂාරා. ඉෂාරාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපේ බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපේ සමන්ත කතා කරන්නේ. එකතු කරගන්න කියලා කිව්වා කේෂාන් මල්ලි. ඊට පස්සේ හිරුතරු ස්ටෝස් එකේ ඉන්න අම්මා. අම්මගේ නම විමලාවති. මෙච්චර කාලයක් අම්මගේ නම කිව්වේ නැහැ. මං තමයි අහගත්තේ අම්මගේ නම මොකද්ද කියලා. වයිෆ් නිසංසලාව මතක් කරන්න කිව්වා. ඊට පස්සේ හිරුතරු බබාලා දෙන්න. ඉසුරු මල්ලි කඩේට ඇවිල්ලා හිටියයි වෙලේ. දැන් විනාඩි 5ක් 10ක් වෙනවා. මං හිතන්නේ නම කියනකම් කඩේ ඉන්නම් කිව්වා තාම ඉන්නවෙ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Velava oba veta gena enne.
2: Cinderella wage mannan inne mama beera ganna kavuruth tanakam.
3: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: වෙලාව 11යි විනාඩි 45යි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
6: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්. කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න එන්එල්බී ජය හා දරනිදහනය ලොතරයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කර ගන්න.
8: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
12: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ මට ඕනේ දුර යන්න
11: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
13: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු
14: Net FM Alpha Studio with Kasani and Lehansa
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
16: මේ හස්බන්ඩ්
17: මොකද වයිෆ්
16: ඔයාගේ ex girlfriend ඔයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ
17: වෙන කාටද වයිෆ් ඔයාට
16: අදත් වැරද්දුවානේ ඡන්දෙ ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ ex girlfriend මා තමයි

0: துவான் ஜனி எக்க தேதுனு மாவத
1: සිින්දුවට යන්න හදන්න හැබැයි ඊට කලින් වාට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් සමහර විට ඔයා ඉදමක් අරගෙන දාලා ඔය ඉදමේ වගාවක් කරන්න හිතාගෙන ඉන්නවනම් සමහර විට ඒක සිතුවිල්ලකට විතරක් සීමා වෙලා තියෙනවා වෙන්න පුළුවන්. නිකම ඉඩම නිකම කැලේට යනවා වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් ඔයා කතා කරන්න ඕනි තැන තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මොකද ඔයාගේ ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන හැම දෙයකටම විසඳුම් ඔයාට දෙන්න සූදානම් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. හරියටම කිව්වොතින් විසඳුම් කියන්නේ උපදෙස් විතරක් දීලා නවතිනව නෙවෙයි. ඔයාට අවශ්‍ය කරන පොහොර වර්ග ටික, ඊට පස්සේ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික, මේ හැම දෙයක්ම ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා අරගන්න

රජකහන්ද ඔයාලට සින්නක්කර ඉඩමක් තියෙනවා නම් ඔයාගේ ඉඩමෙන් සල්ලි ටිකක් හොයාගන්න. ඒක ආයෝජනයක් විදිහට සල්ලි ටිකක් විදිහට ඔයාට ආයෙත් පාර කරගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එකතු වෙලා ඔයාගේ ඉඩමෙත් වගා කරන්න පටන් ගන්න. 0111 437 1250 නම්බරයකට කතා කරා නම් ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම තමයි ඒකන විස්තර දැනගන්න වගේම තමයි ওই වැඩේ කරෙන්නේ කොහොමද කියන දේ දැනගන්න පුළුවන්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන තමයි මේ මතක් කරේ. දැන් අපි එක දිගට සින්දු දෙකක් අහලා නිවුස් අහලා ඊළඟට හම්බ වෙන්න තමයි හදන්නේ ඊළඟ පැයේ. හැබැයි ඊට කලින් ටග් ගාලා මම මතක් කරන්න හදන්නේ අපිව අහගෙන ඉන්න කට්ටියක්. හෙලෝ ජනි, ගුඩ් මෝර්නින්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවද? එහෙම අහලා තියෙන අපේ මාලිකා ගෙදර වැඩ කරන ගමන් net අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. අනේ ජනි මල්ලියෝ, අපේ ගම තමයි අහංගම පාංචාලිය කියන්නේ. මේ අපි අහංගම පාංචාලිය ඉඳන් මෙසේජ් කරපු කට්ටිය. මං හිතාගෙන හංගම පාංචාලිය කියන්නේ කඩේක නමක් කියලා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. එහෙම දන්නේ නැති දේවල් ඉතින් මට කියලා දෙන්න ඕනි. කෑගල්ලේ මොරොන්තොට ඉඳන් අපේ වසන්ති කතා කරා. එයාවයි පවුලේ හැමෝමයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. කිතුල්කොටේ ප්‍රේමසිරි, එයාගේ අම්මා ගුණවතීවයි, දිනූෂා, ගණේෂා, චමිලානි, බිම්සර එක කිරණිදුවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. කෝල් කරන්න අපිට 0111 252 5363 වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 0711 95 95 95 ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තිනු ඒකටත් කමෙන්ට් එකක් දාන්න කිව්වා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහත හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940 තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැයින් සමරන්නට
8: නේත්‍රාලෝක වෙසක්
4: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
8: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
4: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
8: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
4: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
8: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
4: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
8: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
4: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: Hey yo yama yana hama tana anytime fit when a flavor delikiri padamak will i make gonna then one wasakala kiri fun ekak piri elakiri kiri
9: suba dahawalak welawa dawal 12

0: Net News. Net daval dolaha. Obaveta gene enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: ආයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා. මම කසුනේ නානයක්කාර, ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: මේ වෙනකම් දවස
3: යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් උතුරේ සැමරුම්. යුද ජය සමරමින් හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් කොළඹදීත් සැමරුමක්. පොලිසිය සමග පොරබැදීමට යාමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට වෙඩි. අංජුගේ කුඩුසල්ලි සූ කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම්. අමරිකාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගැටේ.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තා කරණය.
3: පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට වසර 17ක්. 2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරි උප්පු නන්දිකඩල් කලපු ආසන්න ප්‍රදේශයේදී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමගින් දශක 3කට අධික කාලයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලුණු එල්ටීටීඊ සංවිධානය මෙන්ම යුද්ධයද නිමාවට පත්වුණා. මේ අතර යුද සැමරුම සිහිපත් කරමින් විශේෂ සැමරුම් උත්සවයක් අද කොළඹදී පැවැත්වුණා. හේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විරු අභිමන් කුතගුණ පූජා තේමා කරගනිමින් මෙම සැමරුම් උත්සවය පැවැත්වුණේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී. මේ අතර යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රවිහරන් මහතා අද උදෑසන මුලතිව් නන්දිකඩල් කලපුවේදී සැමරුම් වැඩසටහනක් පවත්වා තිබෙනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකර නන්දිකඩල් කලපුව වෙත මල් ඉසිමින් මියගේ පිරිස්වල ආත්මයට ශාන්තිය ප්‍රාර්ථනා කිරීම එහිදී සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.
4: යුද්ධයෙන් මියගිය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් වැඩසටහනක් අද දිනේදී මුලතිව් වෙල්ලමුල්ලි වයිකල් වෙරළ තීරයේදී පැවැත්වෙනවා. අද උදෑසන 6ට සැමරුම් වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. වෙල්ලමුල්ලි වයිකල් වෙරළ තීරයේ පාර 3 නැව පැවති ස්ථානයේදී අද උදෑසන 6ට යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් විශේෂ දේව පූජාවක් පවත්වනු ලැබුවා. සැමරුම් වැඩසටහනට සමගාමීව වවුනියාව, මන්නාරම, මුලතිව් සහ නැගෙනහිර පළාතේද ස්ථාන කිහිපයක සැමරුම් වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙන බවයි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සඳහන් කරනු ලැබුවේ. මීට අමතරව අද උදෑසන මුලතිව් නන්දිකඩා කලපුව සීමාවේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රවිහරන් මහතාගේ ප්‍රධානත්වයෙන්ද සැමරුම් වැඩසටහනක් පැවැත්වුණා. එහිදී යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කරමින් මල් පුදා පහන් දැල්වා සැමරුම් වැඩසටහන සිදු කරනු ලැබුවා. සැමරුම් වැඩසටහන සිදු කරන අද දිනේදී මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවද පොලිසිය සඳහන් කළා. නෙත් නිවුස් වෙනුවෙන් මාධව කුලසූරිය මුලතිව් ප්‍රදේශයේ සිට.
3: අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ අයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ රාත්‍රියේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර එහිදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අදාළ වැටලීම සිදු කළ අවස්ථාවේදී සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහර දීමට තැත්කර ඇති බවයි වාර්තා වන්නේ. පසුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු රෝහලින් පලා ගොස් තිබෙනවා. එහිදී පොලිස් ජංගම සංචාරක නිරතව සිටි නිලධාරියෙකු සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු නිලධාරියාගේ ගිනිඅවිය උදුරා ගැනීමට තැත්කර තිබෙනවා. එම අවස්ථාවේදී ඇති වූ තත්වය මත සැකකරුට වෙඩි වැදි ඇති අතර ඔහුව රෝහල්ගත කිරීමටද පොලිසිය පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ සිද්ධෙහෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුට පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ල කෑ බව කියන පොලිස් කොස්තාපලවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ පොලිස් කොස්තාපලවරුන් දෙදෙනා ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරීන් බවයි වාර්තා වන්නේ. ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සිදු කළ වැටලීමකදී මොවුන් දෙදෙනා තරංගුවට ගැනුණා. රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේ ත්‍රිරෝද රථය පවදවාගෙන යමින් සිටින අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මග හරස් කර ත්‍රිරෝද රථය නවතා තමන්ට පහර දී තමන් සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ල කෑ බවට පුද්ගලයෙකු පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබුණා. ඒ ඉක්ුත් 15 වනදායි. මොහු මොරටු අඟුලාන සෛරුපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකු වනවා. ඔහුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ. පැහැරගත් බව කියන මුදල සීටු මුදල් බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් නැති වූ සැකයක් මත අදාළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේම මුදල් විදේශගත මද්‍රව්‍ය ජාවාරමයේදන මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රත්මලානේ අංජු නැමැත්තාට අයත් ඒවා බවයි. පැමිණිලිකරු එකී මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කොල්ලේ සිදු ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ. සැකකාර පැමිණිලිකරුට එකී මුදල් ලබා දුන් බව කියන මොරටු අඟුලාන සමුද්‍රාසන්න මාවතේ පදිංචි කාන්තාවකගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඇයද ප්‍රකාශ කර තිබුණේ අදාළ මුදල් සීටු මුදල් බවටයි. එහෙත් එය තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් එම කාන්තාව සහ මුදල් ප්‍රවාහනය කළ සැකකරුද අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටගත් කාන්තාව රත්මලාන අංජුගේ මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කාන්තාවක් බවටත් මීට පෙරද පොලිස් අත්අඩංගුවට පත් වූ තැනැත්තියක් බවටත් අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවටගත් පොලිස් කොස්තාපලවරුන් දෙදෙනා සහ අනෙත් සැකකරුවන් දෙදෙනා අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 6 දිනකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි 13 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියෝග කළා. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මාස 13 වනදා කැඳවීමට අධිකරණය නියම කළා. 2016 පෙබරවාරි 6 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩල් හුසේන් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තුළින් මාර්ග අවහිර කොට මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා. මම්මාවත් පනත යටතේ සහ පොලිස් ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීර කුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනවිරත්න සහ මොහමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. මෙදවචිය විවිධ සේවා සමුපකාර සමිතියේ බලය විපක්ෂයේ විසින් දිනාගත්තද ඔවුන්ට එහි කටයුතු වැඩි කලක් නිසි අයුරින් පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බව ජාතික ජනබලවේගය පවසනවා. සභිකයින් පත්කිරීමේ ඡන්දයෙන් සභික දුර 66ක් ලබා ගනිමින් සමගි ජනබලවේගයේ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී ජාතික ජනබලවේගයට හිමිකර ගැනීමට හැකි වූයේ සභික දුර 52ක් පමණයි. ඒ අනුව ජනතාව දැන් විපක්ෂය සමග සිටින බව ඉන් පෙන්නුම් කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේ.
5: ආණ්ඩුවේ ආසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම් බලපෑම් කරමින් ඉදිරිපත් වෙච්ච සමහර අයට ඉදිරිපත් නොවෙන්නට බලපෑම් කරමින් විවිධ උත්සාහයන් දරමින් මේකේ ජයග්‍රහණය ලබා ගැනීමට උත්සාහ කරා. හැබැයි අපි බොහොම කණ්ඩායමක් විදිහට සමූහිකව සමගියෙන් අපි මේ ජයග්‍රහණය කරා. ඉතින් මේ ජයග්‍රහණය මේ සමස්ත පක්ෂ හතරෙම සියලු දෙනාටම වෙන්න ඕනේ. ඉතින් ඒ අනුව අපි කියන්නේ මේ රටේ ජනතාවගේ බහුතරයේ ඉන්නේ විපක්ෂයේ සතුව. වරු නොවේ කියලා ආපු කට්ටියෙන් අද වේගෙන් හොරකම් කරන්න පටන් අරගෙන තියෙනවා. ප්‍රධාන මැතිවරණයක් එනකොට අපිට විශ්වාසයි මේ රටේ සමස්ත ජනතාව ආණ්ඩුව ඇතැරලා අවිල්ල අපි වෙලඳ
3: කෙසේ වෙතත් විපක්ෂයට පොදු අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ මහතා පවසන්නේ.
6: අර පැත්තයි මේ පැත්තයි එකතු කළා ඡන්ද ටිකක් අරගෙන සංඛ්‍යාත්මක පෙන්වාවි. හැබැයි මේක එකතු කළ බලය පිටුවන්නේ නෑ මේක එක්කෙනාම සභාපතිවරු වෙන්න බල. අපි දන්න පැහැදිලිවම මෙයාට කවදාවත් එක අරමුණකින් එක වැඩපිළිවෙලක් යටතේ කවදාවත් පොදු ජයග්‍රහණයක් නම් යන්න බෑ කියන එක බොහොම පැහැදිලි. අංක ගණිතයේ මේ වශයෙන් කුඩා හෝ විශාල කියන එක දාලා සංකේත දාලා පෙන්නුවට ඒක එකතුව යාවත්කාලි නෑ ස්ථාවර නෑ කියන එක බොහොම පැහැදිලි. ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්නේ, ශක්තිමත් පාර්ලිමේන්තුවක් තියෙනවා. අපි කරගෙන වැඩි ප්‍රජා ජනතාව අනුමත කරනවා. තා විපක්ෂය නන්නත්තර වෙච්ච වෙලාවේ පිදුරු ගහයි මදු වෙලයි ඒ බලාගෙන ඉල්ලෙන්න බලාගෙන ඉන්න අවස්ථාවක පොඩි චූන් එකක් අරගෙන තියෙන නිසා පව් ඇත්තටම පව් කියලා තමයි කියන්නේ.
3: 2026 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීම සඳහා මෙම වසරට අදාළ ලේඛනයට ඇතුළත් වී නොමැති හෝ ලිපිනයෙහි නමෙහි හැඳුනුම්පතෙහි සංශෝධන ඇති 2009 පෙබරවාරි පළමු වනදාට පෙර උපන් අය තම ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉදිරි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් කර ඇති බව සහතික කරගන්නා ලෙසයි එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිල වෙබ්බඩවිය වෙත පිවිස සිය තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා. ගත වූ පැය 24ක කාලය තුළ සිදු වූ දියේ ගිලීම් අනතුරුවලින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැකිරාව, තෙල් දෙනිය සහ යාපනය ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තා වූ බව පොලිසිය සඳහන් කළා. කැකිරාව සමගිගම ප්‍රදේශයේදී අතහැර දමා තිබූ ගල් බලක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරීන් දෙදෙනෙකු දියේ ගිලීමිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි සහ 41 හැවිරිදි හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනෙක්. මේ අතර තරුණින් සිව් දෙනෙකු තෙල් දෙනිය බඹරකල ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන්ගෙන් තිදෙනෙකු දියේගිලි අතුරුදන්ව තිබුණා. එහිදී තරුණින් දෙදෙනෙකුගේ මලසිරුරු එමස් අවස්ථාවේදීම සොයාගත් අතර අනෙක් තරුණයාගේ මලසිරුර පසුව සොයාගත් බව පොලිසිය පැවසුවා. මේ අතර යාපනය ප්‍රදේශයේ පිහිටි පොකුණක දිය නෑමට ගිය ළමයෙකු දියේගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනය පුලෝලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ළමයෙකු බවයි පොලිසිය පැවසුවේ. මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,00,000 මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,012 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, මාතර, රත්නපුර, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය පැවසුවේ.
7: විශේෂයෙන්ම අපි මහජනතාවට මතක් කරනවා තමන්ට තද උණ සමග හිස රදය, ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, වමනේ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයේ සම්වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැනගන්න ඕන. විශේෂයෙන්ම පුංචි ළමයි, ගර්භණී මාතාවන්, වැඩිහිටි සහ වෙනත් රෝගාබාධ තියෙන අය දින දෙකක්වත් පහු නොවි වෛද්‍යවරයෙක් හම්බ වෙනවා නම් තමයි හොඳ. ඊට අමතරව උණ අඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ හැර වෙනත් ඖෂධ භාවිතා නොකරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමන්ගේ නිවසාවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා ඉවත් කර ගැනීමත් වැදගත් වෙනවා. ඒක අපේ යුතුකමක්. ඒ වෙලාවේ ඩෙංගු රෝගය වැඩිවීම පාලනය කර ගැනීම සඳහා
3: අමරිකාවේ පවත්වුණු ගුවන් සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යාන දෙකක් අහසේදී එකිනෙක ගැටේ අනතුරකට ලක්ව තිබෙනවා. අමරිකානු නාවික හමුදාවට අයත් ඩොලර් මිලියන 67ක් පමණ වටිනා ප්‍රහාරක ජෙට් යාන දෙකක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවන් ඇතුළු කාර්යමණ්ඩලයේ සිය දෙනෙකු යානාවල සිට තිබෙනවා. ඔවුන් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව යානාවලින් නිවතට පැන ඇති අතර ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍යතත්වයෙන් පසුවන බවයි අමරිකානු නාවික හමුදාව ප්‍රකාශ කළේ. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ අමරිකාවේ අයිඩහෝ ප්‍රාන්තයේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට ආසන්නයේ පැවැත්වුණු ගුවන් සංදර්ශනයක අවසන් දිනයේදී. යානා දෙක ගැටීමත් සමගම ස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් ගුවන් කඳවුර තාවකාලිකව වසා දමා සංදර්ශනී ත්‍රි කටයුතුද අවලංගු කිරීමට සංවිධායකයන් පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් අනුතුරෙන් බිම සිටි කිසිදු සිවිල් වැසියෙකුට හෝ කඳවුරේ නිලධාරියෙකුට තුවාල සිදුව නැහැ. මෙම ගුවන් සංදර්ශනය මීට පෙර පවත්වා තිබුණේ 2018 වසරේදී වන අතර එහිදීද සිදුව අනතුරකින් එක් ගුවන් නියමුවෙකු දිවිතක්ෂයට පත්ව තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නෙත් දවල් 12 නිමාව මිලඟනෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
8: ඔබ වෙත ගෙන එන්නේ
9: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුන වෙද පහතා හමුවන්න 0173-273-540.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50.

0: හදා හදා ඔන්න 10 වෙලා
1: 10යි නෙවෙයි වෙලාව 12ත් පහ වෙලා
2: පෞල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත දේ තුනු

වෙලාව 12යි විනාඩි 22යි. අපි දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් දන්නවා මේ පැය කියලා කියන්නේ අපිට බොහොම කාර්යබහුල පැයක් කියන එක. මොකද අපිට මැසේජ් කරලා තියෙන කට්ටිය, ඊට පස්සේ කෝල් කරලා තියෙන කට්ටිය, ඊට පස්සේ අපේ Facebook post එකට comment කරලා තියෙන කට්ටිය, මේ හැමෝම මම මතක් කරන්නේ මේ පැයේ කියලා දැන් ඔයා දන්නවා. ඒක හන්ද ඉවසීමෙන් බලාගෙන ඉන්න හැමෝගෙම නම් ටික මම මේ පැය අනිවාර්යයෙන්ම කියනවා. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්නම් 0112 55 33 63 අපිට කෝල් එකක් දෙන්න. WhatsApp මැසේජ් එකක් දාන්න 0711 95 95 95. හරි, දැන් ඉතින් ඕගොල්ලන්ගේ පැත්තේ කාලගුණය කොහොමද? දැන් ටිකකට කලින් නම් බම්බල පිරියට වැස්සා. දැන් පොඩ්ඩක් වැස්ස අඩු වෙලා තිනවා. මං හිතනවා ඕගොල්ලන්ගේ පැත්තේ ඒ වගේ බොහොම සීතල කාලගුණයක් මේ වෙලාවේ තියෙනවා ඇති කියලා, මේ දවස්වල තියෙන කාලගුණික තත්වයත් එක්ක. එහෙම නෙවෙයි නම් අපිට කෝල් එකක් දාන වෙලාවට, WhatsApp මැසේජ් එකක් දාන වෙලාවට මාව අප්ඩේට් කරන්න කියලා. අපේ සුජානි චන්දිමා නෙවෙයි, අපේ ගාල්ලේ සුජී විජේනායක. එයා කෝල් එකක ඉඳලා තියෙන නම කියනකොට ඇහිලා නැහැ. හරිම නරකයි. බොහොම අමාරුවෙන් නම කියන්නේ, ඒකත් අහගෙන ඉඳලා නැහැ. සුජී, ඔයා වුණ ආයෙත් පාරක් මම මතක් කරනවා. ගොඩක් ආදරෙන් ඊළඟට. හයි, ගුඩ් ආෆ්ටර්නූන් ජනී. අද මගේ වෙඩින් ඇනිවර්සරි එක. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ ඩොන් අයියා, චෙෆ් ඩොන් අයියා. පවුලේ සියලුම දෙනාමයි, විශේෂයෙන්ම අපේ වයිෆ්, එයාගේ ඩොන් අයියාගේ වයිෆ් මේ හැමෝම මතක් කරනවා. සුබ විවාහ සංවත්සරයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිත් සද්දෙටම අහගෙන ඉන්නේ. මීරිගම ඉඳන් මදු තමයි අපිට එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. කටාන කෝන්ගස් හන්දියේ අරෝෂ් ටේලර්ස් එකෙන් මේ වෙලාවේ සද්දෙටම අහගෙන ඉන්නවා. අපේ ප්‍රසන්න ඉන්නවා, ධම්මිකා ඉන්නවා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ හැමෝම අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාකොල ගල්පොත්ත හන්දිය දන්නවනේ, කිව ගමම මතක් වෙන්නේ කවුද? අපේ ප්‍රියන්ත සමරවීර. සපුගස්කන්ද මහවිදුහලේ ගුණම ලැබපු 1981 අවුරුද්ද බැජ් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. නිවාඩු දාලා දවස් ගණන් ට්‍රිප් ගිහින් එනකොට අපිට මොනාද ගෙනාවේ? ඒ මාලදීන අපේ අකුරැස්ස යශෝ එකතු කරගන්න. යශෝ, ඔයාව මේ සින්දුවට. ඊළඟට අපේ තිබ්බඩුගොඩ ගණේමුලේ තිබ්බඩුගොඩ ඉඳන් අපේ නදීෂානියක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න කට්ටියගේ නම් ටික කියන්න, කවුද ඉන්නේ කියලා. එකතු කරගන්න කියනවා සේහ බබා, ඊට පස්සේ ධනුෂ්ක, ඒ වගේම තමයි අනෝෂි. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. සුබ දහවලක් වේවා ජනී. යටියන්තොර දේශාණි ස්ටුඩියෝ එකත් ඔයාව හගෙන ඉන්නේ. අපි දේදුණු මාවත යන ගමන් ඉන්නේ, අපිවත් එකතු කරගන්න. එහෙම තමයි අපේ යටියන්තොට දේශාණි ස්ටුඩියෝ එකේ කට්ටිය මට කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුජීව මధుරංග යටියන්තොට ඉඳන් මැසේජ් එකක් දාලා දිනවා. කලිනොත් තම කිව්වද නෑනේ, දැන්නේ කියන්නේ. සුජීව, ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ලස්සන සින්දුවක් දෙන්න අපිටත්. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ සම්පා. අද දවසේ උපන්දිනයේ සමරන ඇනිස්ට ඇතුළු නැතහන සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. දැන් අද උපන්දින කියලා කියනකොට අද අපේ පැතුම් නිස්සංකගේ උපන්දිනේ, ක්‍රිකට් ටීම් එකේ පැතුම්. ඉතින් පැතුම්ටත් සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරමු නේද? අනේ ජනී, සුබ දහවලක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. කෑගල්ලේ පුෂ්පාංගනී තමයි එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ මහත්තයා නිමල්, ඒ වගේම තමයි පොඩි අක්කා සුබද්‍රා, ඒ වගේම තමයි දුව කුමාරි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි දෙන්නටත් සින්දුවක් දෙන්න චාමර ස්ටෝස් එකේ ඉඳන් තමයි මේ දෙන්න මැසේජ් එක දාන්නේ. දන්නවනේ කළුතර පනාපිටියේ තමයි චාමර ස්ටෝස් එක තියෙන්නේ. එතන ඉන්න චාමරයි තනෝජයි අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. බදුල්ලේ මීගහ කියුලේ ඉඳන් අපේ රසංක මැසේජ් එක දාලා තියෙනවා. එයාගේ වල් පොළ ඉන්න සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. තාමත් මේ පැත්තට මැසේජ් එකක් කෝල් එකක් දුන්නේ නැත්නම් ටග් ගාලා කෝල් කරන්න, මැසේජ් කරන්න. මං ඉන්නවා දවල් එක වෙනකම්.

මොකද කරන්න ඉතින් දවල්ට කන්න හැම ලෑස්ති වෙලා දින්නේ. කෑම කන අතරේ කෑම උයන ගමන් ඔයා ගන්න නිෂ්පාදනත් එක්ක තෑගි දිනන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. දැන් දන්නව ඉතින් ඔයාගේ කෑම වීල රසවත් කරගන්න ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ එන නිෂ්පාදන තමයි ඔයා තෝරගන්න කියලා. ඔයා ගන්න ෆ්‍රීලන්ස් සොයාමීට්‍රන් ඔන්න ඔයාට අවස්ථාවක් තියෙනවා තෑගි භෝග ගොඩාක් දිනාගන්න. මේ අවස්ථාව ඔයාට හම්බ වෙන්නේ ෆ්‍රීලන්ස් සොයාමීට් ගන්න හන්දම වගේම තමයි. ෆ්‍රීලන්ස් සොයාමීට් කියලා කියන්නේ රස වර්ග ගණනාවකින් ඔයාට ගන්න තියෙන සොයාමීට් වර්ගයක්නේ. රස වර්ග හරියටම කිව්වොත් 13කින් ඔයාට ෆ්‍රීලන්ස් සොයාමීට් අරගන්න පුළුවන්. දැල්ලෝ, කුකුල් මස්, ඉස්සෝ, උම්බල කඩ, චීස්, බ්ලැක් කරි, කොස්සට කළු පොල් මාළුව, ඩෙවිල් චිකන්, කිරිමාළු, හාල් මැස්සෝ මේ වගේ රස ගොඩක් තියෙනවා. කරන්න තියෙන්නේ ෆ්‍රීලන්ස් සොයාමීට් හිස් දවටන 3ක් තැපැල් පෙට්ටිය 5 මාතර කියන ලිපිණයට අදම යොමු කරන එක විතරයි. ඔයාට ෆ්‍රීලන්ස් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ජයග්‍රහණය කරන්න අවස්ථාව හම්බ වෙනවා. දැන් අද ඇවිල්ලා මැයි මාසේ 18 වෙනිදානේ. ජූනි මාසේ 30 වෙනිදා වෙනකන් ඔයාට අවස්ථාව තියෙනවා මේ තෑගි දිනා ගන්න එක. හන්දා අදම ෆ්‍රීලන්ස් සොයාමීට් දැන්ටත් ඔයාගේ ගෙදර ගෙනල්ලා ගබඩා කරගෙන තියනවා වෙන්න පුළුවන්. මේ සතියට අවශ්‍ය වඩු ටික ගෙනල්ලා තියෙනවනේ. දැන් ඒ හිස් දවටන ටික විසි කරන්න එපා. ඒ හිස් දවටන ටික වෙනම පරිස්සමෙන් අරන් තියාගෙන හිස් දවටන 3ක් එකතු වුණාට පස්සේ අපි ෆ්‍රීලන්ස් එකට යවන්න. අංක තැපැල් පෙට්ටිය 5 මාතර කියන ලිපිණයට තමයි යවන්න ඕනේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන. ෆ්‍රීලන්ස් නිෂ්පාදන නෙවෙයි ෆ්‍රීලන්ස් සොයාමීට් හිස් දවටන 3ක්. ඒක ඉතින් එකම જાතියේ ෆ්‍රීලන්ස් සොයාමීට් වෙන්න ඕනේ නැහැ. ඔයාට જાති තුනකුණත් අරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හන්දා ෆ්‍රීලන්ස් නිෂ්පාදන අදම අරගන්න කියන මතක් කිරීම ඔයාට කරන ගමන් යන්න හදන්නේ සින්දු වලට එකතු කරගන්න කට්ටිය. කොහෙටද යන්නේ මම? පොඩ්ඩක් ඉන්න මගේ කොළ ටික එකතු කරගන්න ගන්නම් ටික කියන්න. බත්තේගමට යමු. බත්තේගම මඩවල ප්‍රියන්ත සැලෝන් එකේ අපේ ප්‍රියන්ත අයියා කතා කරා. WhatsApp මැසේජ් එකකුත් දැම්මලු. මොකද මැසේජ් එක කියන්න මෙච්චර බරක් කියලා බලන්න තමයි කෝල් එකක් අරගෙන තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න ඉතින් මේ මැසේජ් එක හම්බ වුණාම අනිවාර්යෙන් මං කියනවා. රයිට් මැසේජ් එක හම්බ වුණා. අදත් සද්දේටම දේදුණු මාවත අහගෙන හා ඉන්නවා කියලා තමයි අපේ ප්‍රියන්ත අයියා මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඇල් කඩුවේ ඉන්නවා දුව ගිම්හානේ. ඒ වගේම තමයි වයිෆ් සෙව්වන්දි, මල්ලිකා. අනේ නේ වැරදුනා අදත් වැරදුනා. දුවගේ නම ගිම්හානි සෙව්වන්දි, වයිෆ්ගේ නම මල්ලිකා. ඊට පස්සේ අකුරු බොඩ මුතු සැලොන් එකේ ඉන්නවා අමිල, කටාර්වල ඉන්නවා පුතා රොෂාන්, කුවේට්වල ඉන්නවා විරාජ් පුතා. මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි අපේ සමන්ත අයියා මැසේජ් මේ සමන්ත නෙමේ ප්‍රියන්ත අයියා මැසේජ් එකේ දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්න සින්දුවකට මඩපාත ඉඳන් අපේ ලක්ෂ්මන් තමයි මැසේජ් එක දාන්නේ. තමරා, නිෂානී, චේතනා, තේජවෝර්, පුංචි පුතා භාග්‍යවිෂ්ක, සේරුවාවිල ඉන්නවා KDA සමරසිංහ මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මොරොන්තොඩුවේ ඉඳන් තමයි මේ මැසේජ් එක දාලා තින්නේ. ඒකත් දාලා තියෙනවා. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න හංවැල් ඉඳන් ජයන්ති තමයි මැසේජ් එක දාන්නේ. චන්ද්‍රක්කා ඉන්නවා, මැණිකයක්කා ඉන්නවා, කාන්ති නංගි ඉන්නවා, දුව තමාෂවත් එකතු කරගන්න කියලා. ඊයේ දුව තමයි මැසේජ් එක දාලා දෙන්නේ. හෙලෝ හෙලෝ සතියන් දෙන්න මට මතකයි. ඊට පස්සේ බුත්තලට යන්න හදන්නේ. බුත්තල NSRS රෙදිපිලි අලවිසැලේ ඉඳන් අපේ චමින්ද ඇතුළු සෙට් එකම මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට හායි ජනී, මගේ කැමතිම FM එක තමයි net FM. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා ඉවලා තියෙන්නේ. නාවල පිටියේ ඉඳන් කමලි, ඔයාව කමනි ඔයාව එකතු කරගන්න. ඊළඟට කැන්ඩි බෝයිස් වල ඉඳන් අපේ පොඩ්ඩයි ඉන්න මේ ඉවලා තියෙන නම කිව්වට කමන්නේ නැද්ද? පැණි කුමාර් මැසේජ් එකක් දාලා තියෙනවා ඔයාව එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අපිට මැසේජ් එකක් දාලා තියෙනවා, පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න, අපේ ගම්පල ප්‍රියදර්ශනී. එයා එකතු කරගන්න කියලා තිනවා සියලුම ආදරණීය රණවිරුවන්ව. ඒගොල්ලන්ගේ මල්ලිවත් මතක් කරන්න කියලා තිනවා මල්ලි ජයසිංහ. යුදේ දරුණුම කාලේ ඒ වෙනුවෙන් කැප වෙලා හිටපු අපේ ආදරණීය රණවිරුවෙක්. ඒක හන්ද ගොඩක් ගෞරවයෙන් අපි මතක් කරන්න ඕනේ. ඊළඟට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා තින්නේ බණ්ඩාර විඳන් අපිට මැසේජ් එකක් දාන නම පොඩ්ඩක් ඉන්න හොයාගන්න දේශානි. මාව පේන්නේ නැද්ද ජනියයි? එහෙමත් අහලා තියෙනවා. පේනවා මේ පේන්නේ. එයාගේ අක්කවයි, අම්මවයි, නංගීවයි, ඊට පස්සේ නවීන්, විහාස් පුතාවයි, විහඟ පුතාවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් ඔන්න දේශානි කට්ටියම මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කලවානිඳම් ප්‍රියන්ත. එයා කියනවා එයාගේ වයිෆ් වයි, ඊට පස්සේ වයිෆ්ගේ නම සුදු. හොඳේ, කොච්චර ආදරයක්ද බලන්නකෝ වයිෆ්ට. ලොකු දුව සුදු නෝනා, පොඩි දුව සුදු බබා, මේ හැමෝම එකතු කරගන්න කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ ආදරණීය රණවිරුවෙක් තමයි අපේ ප්‍රියන්ත කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Aduhadrai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 12 විනාඩි 43යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited

0: කල්පනාස් පයි LED TV එකක් දිනාගන්න.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මධුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
3: හලෝ, මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಸತತ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: වෙලාව 12යි විනාඩි 46යි.
6: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්?
6: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. හා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා.
5: හා.
6: කවුද මුලින්ම සමාව ගන්න?
5: මම ගන්නවා.
6: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
5: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
6: වැරද්දෝනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
7: මණි මණි මේ
8: Paul prashna netwa han jani ek de dunu mavata
5: සිංදුවට යන්න හදන්නේ කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නව එකතු කරගන්න. ඊට කලින් මතක් කරන්න ඕනි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ලෙඩක් දුකක් තියෙනවා නම් අපිට මතක් වෙනම කෙනෙක් තමයි කමල් බන්දුල වීරප්පිරුම් වෙදමහත්තයා කියලා කියන්නේ. ගොඩාක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න බෑ කියලා කියපු රෝගාබාධ හැම දෙයක්ම වගේ නිට්ටාවටම සුව කරන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පිරුම් වෙදමහත්තයා ගාව තියෙනවා. සඳුදා අඟහරුවාද පොය දවස් විතරයි වහලා තිනේ. අනික හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්නකෝ. 0777 300 940 හැම නැත්තම් 0773 273 540ට කතා කරවතින් වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. යන්න හදන්නේ කට්ටිය එකතු කරගන්න. මං කොහෙටද මුලින්ම යන්නේ? අපිට කෝල් කරපු අලව්වේ කරූගේ ගෙදරට තමයි යන්නේ. එකතු කරගන්න කිව්ව මේ වෙලාවේ වහිනවලු ඒගොල්ලන්ට හොඳට. පුතා එකතු කරගන්න කිව්ව රුක්මන්. ඊට පස්සේ අමපානිදුව. ඊට පස්සේ අලව්වේ ගුණතිලක පවුලේ හැමෝමයි පතිරණ පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. අපි අහගෙන ඉන්නේ ජනිත් අයියේ ලස්සන සින්දුවක් දෙන්න. වැලිමඩ චන්දි ෆැෂන් ටේලර්ස් එකේ කට්ටිය තමයි නිමේෂින්නවා, උමේෂින්නවා, ඉමේෂින්නවා පුතාලා තුන් දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. බැදිගන්තොට වීරසිංහ ස්ටෝර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ ගාමිණී අයියා ජපානේ ඉඳන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ වයිෆ් අරුණ, එයාගේ වයිෆ්යි අරුණ සංජීවනීයි, වයිෆ්ගේ නම නේ අරුණ සංජීවනී කියන්නේ. පුතා ඖෂධ, දුව සේනාශ්‍රී, ඒ වගේම තමයි අම්මා සමග සියලුම දෙනාව එකතු කරගන්න කියලා තිනවා. ගොඩලින්ද ගමේ සියලුම දෙනාවත් මතක් කරන්න කියලා. ඊළඟට යන්න හදන්නේ කිරුළපන. කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ අපි රංගන මැසේජ් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ මැසේජ් එක දාන්න පරක් වෙච්ච හන්ද පොඩ්ඩක් හොයලා බලනවා ජනී යහතින් ඉන්නවද කියලා. පියල් ජේ අයියා මාපල ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඔයාව වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ. අල්මාරි වැඩ පොලේ ඉඳන් තමයි අපේ මහව ඉඳන් කවින්ද මැසේජ් එක දාන්නේ. බොස් නෙවෙයි බාස් ප්‍රසාද් අයියා, ඊට පස්සේ වැටපලේ බොස්ව, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කට්ටිය එකතු කරගන්න. අපිත් මේ වෙලාවෙ net අහගෙන වැඩ. අපිටත් ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා මහරගම new taru fashion එකේ කට්ටිය message එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නම් කියන්න පරක්කු වුණාට තරහ ගිහිල්ලා අපේ හිඟුරාන දිනේෂ් fashion, දිනේෂ් tailors එකේ කට්ටියට. ජනි ඔයා නම් කියන්නේ නෑනේ අපේ. එහෙම තමයි message එක දාලා තින්නේ. හිඟුරාන දිනේෂ් tailors එකේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පරක්කු වුණාට සමා වෙන්න ඕනි. ඊට පස්සේ ඉංග්‍රීයවත් තැලිගම ඉඳන් සංසලා fashion එකේ set එක

මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ රන්මාක් ලවර් කලෙක්ෂන් එකේ සෙට් එකත් මේ වෙලාවේ සද්දෙනම අපි වහගෙන ඉන්නවලු. රංජිත්, නිසංසලා, රන්දි, තවින්සා, යසිස්මා සෙට් එකම එකතු කරගන්නවා. ඔයා අපේ නම් කියන්නේ නැද්ද? රාගම ඉඳන් රෝසි හිමාෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ පණ ඉන්නවනේ පොළොන්නරුවේ ජයන්තිපුර චතුරංග. එයාගේ යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. දන්නවනේ ඉතින්. අපේ රාගම රෝසිගේ තමයි චතුරංග. චතුරංග වෙන කහගේවත් නෙවෙයි. ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ පොටුවන ඉඳන් ප්‍රේමසිරි. මං කලිනුත් මේ නම් ටික කිව්වා. පద్මා, රුචිනී, පියෝමි, නිවෝන් මේ හැමෝම එකතු කරගන්නවා. අද අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා තියෙන්නේ. හරියටම කිව්වොතින් එහෙම පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න. මැසේජ් එකේ නම නැහැනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මං හිතන්නේ නිශානි පෙරේරා වෙන්න ඕනි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ජපානයේ අපේ නිශාන්ත කුමාර අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ යාළුවෝ දෙන්න ගාමිණී වයි ඉෂාන් වයි එකතු කරගන්නවා. ඊට පස්සේ ජනී 41 චමි සැලොන් එකේ ඉඳන් අපිත් ඔයාව අහගෙන ඉන්නේ. වයිෆ් චම්පා, ඒ වගේම තමයි ලොරිපාක් එකේ සමන්ත ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. හයි ජනේ, ගොඩේ වෙනින් අපිවත් සින්දුවකට එකතු කරගන්න. බලලා නෑනේ මැසේජ් එක ඔයා තාම. ආ නෑ නෑ නෑ, මේ අපි චෙෆ් ඩොන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ මැසේජ් එක මං කිව්වා, අහගෙන ඉඳලා නෑ. ඊට පස්සේ ජනේ, ගිය 13 වෙනිදා බදාදායි වගේම තමයි 14 වෙනිදා අයාගේ මහත්තයාගේ බර්ත්ඩේ එකයි අයියාගේ වෙඩින් ඇනිවර්සරි එකයි වෙඩින් එකයි තිබුණා. ඒගොල්ලන්ට සුබ පතන්න කියලා මම මැසේජ් එකක් දැම්මා. ඔයා ඒක කිව්වද කියලා අහලා තියෙනවා. කියන්නේ නැති අනිවාර්යෙන්. කෑගල්ල හිමාලි තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න අදත් මං කිව්වා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ඊයේ වගේ නැතුව අද මගේ මැසේජ් එක කියවන්න. එහෙම කියලා කියන්නේ අපේ නෙළුවේ සඳමාලි. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මහරගම 90 ටීම් එකේ සිකියුරිටි කේ සෙට් එක කට්ටියම එකතු කරගන්නවා. සයිප්‍රසින් අපේ සුජීවක්කවත් මේ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ගමන් ටග්ගල යමු සින්දුවහන්.

වෙලාව 12 විනාඩි 54යි. ගින්දර හැන්දෑවේ ਬਾෂිට ඉඩකඩ දීලා යන්න තමයි හදන්නේ. යන්න කලින් ගොඩ වෙන්න ඕනි ඇහැලියගොඩ සැලොන් 100කට. මොකද එතෙන්ට ගියෝතින් අද කේක් කෑල්ලකුත් කන්න පුළුවන්. අපේ නිරෝෂා මැසේජ් එකක් දාලා තිනවා අද ක්‍රිෂාන්ති නංගිගේ උපන්දිනය කියලා. ක්‍රිෂාන්ති නංගි සුබ උපන්දිනයක් වේවා. ඔයාට විශ් කරන්න නිරෝෂා අක්කා, ආශානි, චමෝදි හැමෝම ඉන්නවා. net fm team එකේ අපිත් ඉන්නවා. එහෙනම් ඉතින් මේ විශ්වකත් එක යන්න තමයි හදන්නේ. අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: Net FM, Dedu Numavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
1: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල ගම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540 විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 0773 283 585
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7672
5: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
5: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
5: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
5: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
5: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කෝරගලදී පුත පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
5: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: Hey yo, yana yana hama dana anytime fit when a flavor delikiri padamak. Well I may gonna then one. Wasakala kiri fun nigga piri elakiri kiri.
8: Hi, velave kai kai.

0: ರೊಟ್ಟತೊಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎನ್ನೆ
1: ರಸವತ್ ಕರಾಯ್
0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಮೀ ಪೈ ರೊಟ್ಟತೊಟ ಪೈನ್ ಪೈ ಅಲುತ್ವನ ಅಲುತ್ ಪೈ ವಿಮಸುಮ
2: අයිබෝන් මේ පැයේ රටතොට සමගින් මම කසුනි. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. අද අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසින්දු පෙරේරා මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පැවති සාකච්ඡාවේදී හැකික්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කළ බැවින් මේ මොහොතේ එම පරිශ්‍රයෙන් ඉවත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි.
3: Brought to you by
4: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
5: Fems Ayaka Oyata Oyava Magarin Na
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර්ක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
8: FM 95 94.8

0: Han där var Vibashi.
1: Mam ilang ito tawa sa Ben Affleck movie kag balwa. Ben Affleck gani tingo gulo tanu ani nede. Me, ikaw yung katawak? May yung den Vishram agatu sa balo din ne karado? Kali kita pasi hambo vela. Ben Affleck ge parana kabe kathle di. Vechu podi katawak karado? Yalu ahano? Samane yari yalu hambunam pirimilamai katakrani machang ehema kiyala ne nedu me machang etaru bi yudde di hatra watawak man hitanne wedi kawane kiyala Ben Affleck gen ahano etokota Ben Affleck mehem bal hatra watawak pas watawak kiyala hari gammen kiyano etase yalu ahano pas watawak wedi kawane rata wenuwen pas watawak wedi kala umbata monada labuni kiyala Ben Affleck gen yalu ahano Ben Affleck, ඇත්තටම මේ වෙලාවේ නිරුත්තර වෙනවා. එයාට දෙන්න උත්තරයක් නැති වෙනවා. මම ඇත්තට කල්පනා කරා කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැතුව මිනිස්සෙක්ට යුද විමිට ගිහිල්ලා මුළු ජීවිතේම කැප කරන්න පුළුවන්ද? තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ දරුවෝ, තමන් ආදරෙන් රැකබලාගත් තමන්ගේ පවුල බිරිඳ මේ සියල්ල අමතක කරලා යුද විමේදී හැසිරෙන්න පුළුවන්ද? එක වතාවක් දෙවතාවක් නෙමෙයි තුන් හතර වතාවක් පස් වතාවක් එකම මිනිස්සෙක්ට එකම විදිහට වෙඩි කන්න පුළුවන්ද මම ඇත්තට එහෙම කල්පනා කරා අද ඒක තව වැඩියෙන් කල්පනා වෙනවා අපේ රටේත් අවුරුදු ගානක් තිස්සේ යුද්ධයෙන් අපි පීඩා විඳලා විඳලා විඳලා විඳලා බස් එකක යන්න බෑ කොයි වෙලාවෙ වෙඩි පහත වෙයිද දන්නේ කොයි වෙලාවෙ බෝම්බ පිපිරෙයිද දන්නේ මට මතකයි ඉස්සර ඉස්කෝලේ ගියාම ඇසම්බ්ලි එක වෙලාවෙදී අපිට එකපාරට කියනවා ටක්ගාල පාත් වෙන පාන් පාත් වෙන පාත් වෙන අඳුනානුගත් පාර්සලයක් තියෙනවා කියලා එකපාරට චෙක් කරන්න ගන්නවා නිලසුණක යවෙනවා ඒවවිල්ලා ක්ලාසස් ක්ලාස් රූම් වල චෙක් කරන්න ගන්නවා එහෙම කතා මටත් තිබිලා තියෙනවා මට හොඳට මතකයි කටුබැද්දේ බෝම්බේ පිපිරෙන වෙලාවෙදී උදේ ඇසම්බ්ලි එක අපිට සද්දේ පවා ඇහුණා ඉතින් ඔය වගේ මේ ගොඩාක් දේවල් ඉතින් අපිටත් යුද්ධෙත් එක්ක මතක තියෙනවා යුද්ධෙත් එක්ක තියෙන හැම මතකයක්ම මිහිරි මතක නෙමෙයි අමිහිරිම මතක ඉතින් ඇත්තට කිසිවක් නොලබපු කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවිතේ පරදුවට තියලා රට වෙනුවෙන් ඉස්සරහට ගියපු ඉදිරියට ගියපු මගේ ආදරණීය සහෝදරයන් ආදරණීය සහෝදරියන් ආදරයෙන් අද දවසේදීත් සිහිපත් කරනවා ඒ ඔබේ අක්ක කෙනෙක් ඒ ඔබේ අයියා කෙනෙක් ඒ ඔබේ තාත්තා කෙනෙක් ඒ ඔබේ අම්මා කෙනෙක් එහෙම නැත්නම් ඒ ඔබේ දුව ඒ ඔබේ පුතා වෙන්න පුළුවන් රටක් විදිහට අපි ණයයි

දවල්ලෙකයි විනාඩේ දොල්ල හයි වෙලාව. අහසේ පොළවේ සාගරේ දස්කම්පෑ සියලෝම රණ විරුවනුව ආදරින් සිහිපත් කරගෙන අපි අද ගින්දර හැඳෑව පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. මං ආදරෙන් ආරාධනා කරනවා හැමදාම ඔයා එනෝ නිතිෆිම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තට ෆේස්බුක් එකෙන් අපි ලගේ ගින්දර හැඳෑව පෝස්ට් එකට ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා එකක් දාන්නනේ. අද අවතින් රට රැකපු රණ විරුව වෙනුවෙන් මම හදලා තියෙන ගින්දර හැඳෑව පෝස්ට් එක ලයික් කරන්න, වාගේ ආදරණීය කමෙන්ට් එක දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. හරිද? මං අද දාලා තියෙන මෙන්න මෙහෙම එකක්. රට රැකපු රණ විරුව තවම තිවරයක් නැති යුද්ධයක ඔබ අපේ මව්බිම රැකගත් ජීවමාන ස්මාරකයයි. යුද්ධය නිසා සදාකාලිකව අබාධිත වුණු අපේ ආදරණීය රණවිරුවන් වෙනුවෙන් මේ පෝස්ට් එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හොඳයි, මගේ ආදරණීය අයියලා කියලා ඔක්කොම මතක් කරගෙන අපි අද ගින්දර හැඳෑව පටන් ගනිද්දී මම දැක්ක WhatsApp එකේ මෙන්න මෙහෙම මෙසේජ් එකක්. හරිද? හයි, සුබ දවලක් වාශි. අද මගේ මල්ලි වෙනුවෙන් සින්දුවක් දෙන්න. එයා තමයි ධම්මික රත්න ජයසිංහ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන්න කියලා කියනවා ආදරේ. ධම්මික අයත් එක්කම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන සියලුම දෙනාව ආදරින් එකතු කරගන්නවා ගින්දර හැන්දාවේ ඔක්කොම සින්දු ටික අහන්න. ඒ වගේම තමයි තව ලස්සන කමෙන්ට් එකක් මම දැක්ක ෆේස්බුක් එකේ අමේෂ රංගිකාගේ. අපි ලගේ ගින්දර හැන්දාව පෝස්ට් එකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා. මගේ මහත්තයා හිටියේ පුදුමාතල. එයා රණවිරුවෙක්. 20CLI. මම දන්න එක කියන්නේ කොහොමද කියලා යුනිට් නම්බර්ස් මම කියන හැටි දන්න එක උමාරි. එහෙම තමයි ලියලා තියෙන්නේ 20CLI. එයාගේ යුනිට් එකේ එයාගේ නම ප්‍රභාත් මදුශංකර්. ප්‍රභාත් අයියා, ඔයාව තාදරෙන් මතක් කරන අපි මේ වෙලාවේ. ඉගාවට චරිත නායකකාරී කියන රාජකාරිය අවංකව රට වෙනුවෙන් කැප කරමු. සියලුම රණවිරුවන්ට මාගේ ආචාර්ය හිස නම පුද කරමි. ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much. කමෙන්ට් එකක් දැම්මට තව තව ගොඩාක් කට්ටිය ඉන්නෝ. නිලන් තමිතේ අස්සේ කියනවා තිත්ත වුණත් ඇත්ත කියන්න ඕනි. අද සමහරක් අයට මේ රටේ යුද්ධයක් තිබුණද කියලවත් මතක නෑ කියලා. එහෙම දේවල් නම් අනන්තවත් තියෙනවා නේද? කොහොමහරි රණවිරුවන්ටත් අර අම්මට තාත්තට වගේ තමයි එක දවසක් එක පැයක් වෙන් කළා නම් හරිම අමාරුයි. හැබැයි ජීවිතේ තියෙනකන් අපිට ඒගොල්ලන්ට කෘතගුණ දක්වන්න පුළුවන් අවස්ථා නම් ඕන තරම් තියෙනවනේ. රණවිරුවෙක් බස් එකකට නැග්ගොත් අය දෙපාරක් හිතන්න එපා නැගිටලා සීට් එක දෙන්න. ඕනෙගේ හිනා වෙන ඕනෙක කතා කරන්න පුළුවන් නම් ඕන ගිහිල්ලා බලන්න. මම හිතන්නේ ඊට වඩා දෙයක් නම් ඒගොල්ලන්ට අවශ්‍ය නැතිව ඇති. කුරුවිට කැම්ප් එකේ අපේ නිශංක අයව මට මතක් වෙනවා. ඔයා අදත් අහගෙන ඉන්නවද? ආදරෙන් එකතු කරගන්නවා. හරි, WhatsApp එකෙන් මෙන්න මේ කටියවත් දාගිනුම. අපි යමු මේ සින්දුව අහන්න. සුබ දවසක්. අපි කටාන කොංගස් හඳි අරෝෂ් ටේලර්සකින් ප්‍රසන්න ධම්මිකා ශිවෝන් තාරුක බෙවෝන් අරෝෂ් කටිය මාදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ රම්පුතේ සුබ දවසක්. ගින්දර හැන්දාවට අපිත් ඉන්නවා ලස්සන උම්ම දෙකයි හූවක යෝනි කියලා කියනවා. හූවක් දෙන්න ඉස්සරහට ඉන්න. අපිටත් සින්දුවක් දෙන්න කියලා පොස්සල්ලාව BF ජනපදයේ අනුරාය කියනවා. ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්න කියලා දමිත් මැසේජ් එකක් එවලා තිනවා. දමිත් ආදරෙන් එකතු කරගන්නත්. හම්බකෝලේ ආනන්ද අයියා, වයිෆ් ගායනිකා දුයිමේෂිකා පොඩිවුත අමරුද්දීපන. එයාට උම්ම දෙකක් ඕනි කියලා කියනවා. දෙකක් ආදරේ ඉතින් හොඳේ. භාෂයක් මම සෙනසුරා 11 වෙනකොට ආවා ආසාවෙන් ආව බලන්න. අක්ක ඉන්නේ හවසට කිව්වනේ මමයි අම්මයි ආවේ. අක්ක දන්නවද මට මාරුම දුකයි. අපොයි නෝර කියනවා. අනේ සුදු මැණිකේ. සති අන්තේ භාෂයක් ඔෆිස් එකේ ඉන්නේ. ඇත්තටම තුනේ ඉඳන් හරි පොඩි වෙලා. සමාවෙන්න එක කලින් අහන්න ඕනි නේද? මැටි අලේ මගේ ආදරේටි කිව්වේ හොඳේ.
ආදරෙන් එකතු කරගන්නවා. අනේ ඔයගොල්ලෝ රස්තිය අදුනානම්මට සමාවෙන්න. කලින් කිව්වනම් හැබැයි ඉතින් මම කියනවා සෙනසුරා දෙන්නේ හරියටම තුනට කියලා. සමාවෙන්නේ හොඳද? ඔයාව ආදරෙන් මතක් කරනවා. අයි දවසක එන්න කලින් මගෙන් අහලා එන්න කියලා එන්න. හරිද? නෝරවයි අම්මවයි ආදරෙන් එකතු කරගන්නවා. ආයෙම ඔයගොල්ලෝ රස්තිය අදුනාට මට සමාව දෙන්න. හරිද? හයි බාෂි. රම්පුතේ හැමදාම වගේ අදත් සදට අහගෙන ඉන්නේ ලස්සන සිඳුවක් හොනි පනදරේ පින්කොටුවේ ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ. මගේ චමින්දයි තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ප්‍රදීප් චතුමි ඒ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. ප්‍රදීප් බස්වයි චතුමිස ඒ කට්ටිය එකතු කරගන්නවා. උම්ම දෙකක් ඕනිලු මේගොල්ලන්ට.

0: மல்லிகை வினாடி வெசி பாய் விழாவ காபி லகே கிந்திர ஹந்தாவே பல மினி கமர்ஷியல் பிரேக்க
1: නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: හීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් හීල්ස් නිෂ්පාදන වෙතින්.
3: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: සංධි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංධි සොය උදා කරගන්න 0710397399 යාමට දීකායු ජොයින්ට්ස් රීබෝන් සංධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වන
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
12: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
11: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
10: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් update වෙන්න.
11: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
13: Brought to you by
5: අනුතන කඩම මිලක් කසාගල green super ශාක මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
14: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22ට ප්‍රයිම් ලෑන්ස්
15: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
16: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
17: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
18: Net FM. Now

දවල් එකයි විනාඩි 29යි වෙනව. අපි ලගේ ගින්දර හැන්දෑව වහගෙන ඉන්න, මාව වහගෙන ඉන්න ඔයාව තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. කෝල් කරපු ඔයාට තමයි chance එක. අපි මේ ගාල්ලි ගෝනපුර මල්කි කතා කරා. ආදරෙන් ආවේගත කරගන්නවා. thank you so much අහගින්නට. ඉගාවට හොරණ මාලනී අම්මා කතා කළා. එයා අවුරුදු 25ක් විතර එක්තැන් වෙලා ඉන්න අම්මා කෙනෙක්ලු. ආසාවෙන් සතුටින්ම ඉන්න පැයක්ලු, පැය තුනක්ලු මේ. හැමදාම මගේ අම්මට හිතට සතුට උපද්දවන කාරණාම හැදෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. සතුටින් ඉන්න හේතුනේ අපි හොයාගන්න ඕනි නේද? ඒ හින්දා අම්මට සතුට උපද්දන හේතු කාරණාම ඔළුවට එන්න, හිතට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙන්ම මගේ මාලනී අම්මව එකත කරගන්නවා. කාලබීලා පරිස්සමට ඉන්න හරිද? ඒත් එක්කම අපේ මේ නිකිල්ලගස්කඩ අරුණ අය කතා කළා. දැන් කොල්ලව නෝන්ඩි කෙල්ල කෙල්ලව උගුර පාදල මේ කියලා කියන්නේ. මම ෆෝන් එක අංශ කරාම කොල්ලට නැත්තම් වචනවතක වෙනවලනේ. එහින්ද ඒ අර නර්වස් ගතිය වහගෙන මේ කොහොමදේ අරුණයි ආදරෙන් එකතු කරගන්නවා. thank you so much. මෙච්චර මම පලිච්චි කළත් මම වහන් ඉන්නවට හරිද? ඊගාවට අපි බලමු කවුද ඉන්නේ කියලා WhatsApp එක පැත්තෙන්. මේනි ක්‍රෝස මලි අපේ මාමා ආදරණීය ප්‍රතාපවත් රණවිරුවෙක්. ජීවිතුන් අතර නැති වුණත් අපි එයාව ආදරෙන් සිහිපත් කරනවා අපේ ගෙදර හැමෝම. ඊ අපේ සුදුනෝ නක්කගේ උපන්දිනෙත් තිබ්බ. එයාගේ නම ප්‍රාර්ථනානේ එයාට ලස්සන විශ් එකක් දෙන්න කියලා කුරැසි අශෝ කියනවා. කවුද මේ කපේ අශෝගේ මාම වගේම තමයි ජීවිතුන් අතර හිටියත් නැතත් රණවිරුවෝ කියන්නේ රණවිරුවම තමයි නේද? දිනේ විරෝධාර රණවිරුවවත් ආදරෙන් සිහිපත් කරනවා. අපි මේ සුදුරෝ නැක්කට හැපි බර්ත්ඩේ කියලිමු නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday සුදුරෝ නැක්කා. ඔයාට මම කරන ලොකුම ප්‍රාර්ථනාව තමයි හිතේ තියෙන ලස්සන හීන කොම හැබවෙන ලස්සන උපන්දිනයක් වෙන්න ඕනි. හරිද ප්‍රාර්ථනා? දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න ඔක්කොම ලොමු. ආයිතකම යශෝ අන්තිමට මෙවල තියෙනවා මාමගේ නමත් කියලාම මතක් කරන්න කියලා. IG තිලකසිරි රණවිරුවව අපි හැමෝමත් ආදරෙන් සිහිපත් කරමු නේද? ආදරෙන් ඔය කම්පනික වැඩ කරන ඔක්කොමලා එකතු කරගන්න. ඒ වගේම කොලඹ ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් එකේ ඔක්කොමලා ආදරෙන් එකතු කරගන්න. මහන්සියලා වැඩ කරන කොටම ජය වේවා. ගින්දරේ වෙලාවකට අවුවයි වෙලාවකට වැස්සයි නරියෙක් බඳිනවා ඇති. ඇයි කියන්නේ අවුවයි වැස්සයි නරියගේ මඟුලයි කියලානේ. ඕක අහලා තිබ්බ පොඩි කාලේ මං ඇත්තට අම්මගෙන් ගිහිල්ලා අහනෝ, අම්මේ ඇත්තට අද නරියෙක් බඳිනවද? ඒකද අවුවත් තියෙන්නේ වැස්සත් තියෙන්නේ කියලා. අපේ අම්ම ඉනා වෙනවා. කවුද දන්නේ ඕක කිව්වනේ? අවුවයි වැස්සයි නරියගේ මඟුලයි. ඉස්සර මංගෝක තගාලිට කිය කිය ඉන්නවා. ඉතින් යක්කල මුදන්නායක වෙළඳ සංකීර්ණයේ දුවර පාර යක්කල ආදරෙන් කටිය මේකතු කරගන්න. හයි භාෂ්‍යක සුබදහවලා. අම්මවයි මාවයි භාෂ්‍යකේ වවයි සින්දු වලට එකතු කරගන්න කියලා කන්තලේ අංජලා කියනවා. මා දෙකෝ දෙකක් ආදරේ. ජයෝ වේවා. අපේ මේ ගින්දර හැන්දාව පෝස්ට් එක අපේ විරෝධාර රණවිරුවන් වෙනුවෙන්ම හදපු පෝස්ට් එක. ඒකට රියැක්ට් කරලා තියෙන කට්ටියව බලන්න ඕනි. මෙන්න මේ කට්ටියව අපි එකතු කරගමු. ලෑස්ති කරලා තියෙන ගින්දර හන්දාව සින්දු ටික අහන්න. Facebook එකේ ඉන්නවා රමිදු කල්ප විජේකෝන්, වජිරා කුමුදුනි, ඊගාවට ලස්සනී ලක්මාලි, සුජානි චන්දිමා, සුද්දා කියලා කෙනෙක් ඉන්නවා, ශම්මි මැණිකේ චූරි, කේ මුපුල් බණ්ඩාර, නිපුණි අහිංස කුමාරි ජයවර්ධන, ලක්රු මියුසික්, ගවට නාරද වික්‍රමරත්න, අපේ ලක්ෂිති රෝෂණ ලකියය, චාමර ලුෂා, උදයන්ගේ අක්කා ශ්‍රියානි අක්කා, ඉගවට එරංගේ හර්ෂ ඔබේසේකර,
සුපන් සන්දීප, රශයෙන් කවිෂ්ක, චරිත් නානායක්කාර ධර්මසිරි විජයවර්ධන, ගුණසෙන ජයසේකර, මල්කාන්ති පද්මිනී, නදීෂා මදුවන්තේ, උපාලි ගමගේ, පුෂ්පා බාලසූරිය, චම්පා වීරසිංහ, නිලන් තාමීත්, දයානි මෙන්ඩිස්, රසිකා ගංගානි, හිරු ගුණසේන, රුවන් රාජපක්ෂ, දමිත් දර්ශන, සුබෝධාදී, සෙනවිරත්න, ඉරන්දි ලියනගේ, රීටා පීරිස්, ඩබ්ලිව් කේ ප්‍රින්සිමානෝ, ප්‍රියදර්ශනි ජයසිංහ, අමීෂා රංගිකා, රුක්ෂාන් හරිස්චන්ද්‍ර, ගිම් හනි තෙන්නකෝන්, දහම් සෆනෑන්ඩෝ, විස්මිසී විතානගේ ගාවට, තරිඳු සම්පාත්, ශමීර සුපූර්ණ, ඔය ඔක්කොමලා තාදරෙන් එකතු කරගන්න ලෑස්ති කියලා තියෙන මේ සිංදුව අහන්න. ඒ අතරම මගේ ආදරණීය ගෑනු ළමයින්ට ගෙවන ගානට උපරිම සාධාරණ ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව දෙන පෑඩ් එකක් හොයනවනම් එච්චර පහසුවක් ලැබෙන එකක් නෑ ෆේමස් ඇයගෙන් තරම් වෙන කාගෙන්වත්. ඉතින් ඒ නිසා ඔයා ඔයාට ළඟම ෆාමසි එකට ගියත්, සුපර් මාකට් එකට ගියත්, ග්‍රොසරි ෂොප් එකට ගියත්, SLS ISO තතු සහතික දෙකත් එක්කම එන ෆේමස් ඇය නම බලලා නම කියලම අරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව දවල් 1:38.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුතැන කටුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: ලුණු.
1: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
4: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යය, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
5: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
6: Net FM Alpha Studio with Kasani and Lehansa.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: කින්දර හැන්දෑවා
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

Daval dekhaayin vinari hatalis, dekhaayin velaavar. Api me Rajangari anuruddhaye kathaagala haradu. Ada programme ko patang gannokotama mama kiyapu wacana tikat ekka eyage hatawata sampoorneen kadaagena watunalu. Man eho e mokada kiyala. Man loku waraddak ne karala thiyenne. Eya kiyenawa එයා කාලයක් කොහිලවත්ත කොල්ලු පිටිය බස් එකේ වැඩ කරාලු හරිද? ඉතින් පුරුදු විදිහට රූට් එකේ යනකොට පිත්තල හන්දිය කිට්ටුවට එනකොට එකපාරට පාරවල් වැහුවලු. මේගොල්ල බැලුවලු ඇයි කියලා. ඊට පස්සේ ආයෙ ටිකකින් වාහනවලට යන්න දුන්නලු. කොමාරි බස් එක පිත්තල හන්දිය පහු කළ විනාඩි දෙකක් ගියනලු මහා සද්දයක් ඇහුණලු එකපාරට. බස් එකෙන් බහැලා කටිය දූවල ගිහිල්ලා බැලුවලු. තාප්ප එහෙම පෙනේර වෙලා තිබුණලු ලොකු බෝම්බයක් පිපිරිලා. ඉතින් ඒව මතක් වෙනවා කියලා කිව්වෝ. ඒ වගේ කාලෙකුත් තිබුණා නේද කියලා අමතක වෙලා යන කාලෙක ආයේ ආයේ ආයේ ආයේ මංගේ මේ වැඩසටහන පටන් ගත්ත තැනදීම ඒක ආයේ මතක් වුණාලු. ඔය කියද්දි තව කාරණාවක් මතක් වෙනවා. මම මේ දුක හිතෙන තැන් ආයේ මතක් කරනවා නෙමෙයි. හැබැයි අපිට එහෙම කාලයක් තිබුණා. පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බේ. හරියටම ඊට කලින් දවසේ මම එතනින් ඒ වෙලාවටම ක්ලාස් ඉවර වෙලා එනවා. හරියටම අපේ ක්ලාස් එක ඉවර වෙලා බස් ස්ටෑන්ඩ් එක වැද්දින් තමයි අපි ළමයි ටික එන්නේ. ඔය වෙලාවම තමයි රට කජුගා කඩේ ගාවින්ම තමයි අපි එන්නේ. ගෙවල් වලට යන්න යුනිෆෝම් එක පිටින්මයි එන්නේ. ඊට පස්සේ දවසේ හරියටම අපි ක්ලාස් එක ඉවර වෙලා එන වෙලාවටම පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බ පිපිරුණා. එදා මගේ චූටිකමට මම එතකොට ඕලෙවල් කරනවා. කකුල් දෙකේ ඉඳලා වෙවුලන්න ගත්ත එක මතක් කළා. මේක කලින් දවසේ වුණා නම් මමත් එතරනේ කියලා. ඒ බෝම්බෙනු අපේ ගමේ අපි අඳුරන ගොඩාක් හැටිය නැති වුණා. කොහොම හරි එහෙම කාල පහු කරගෙන අපි අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපිට අද නිදහසේ හුස්ම පොදක් ගන්න පුළුවන් වෙලා තියෙන අපේ ආදරණීය රණවිරුව හින්දා. ඉතින් ආයේ ආයේ ආයේ ආයේ කොච්චර ණයයිද කියලා කියන්න වචන නැති තරම්. ඉතින් ආදරෙන් රට රැකගන්න දිවි පුදපු ඒ විදිහට තාත්තගේ සෙනෙහස අහිමි වුණු දරුව කොච්චර ඇතිද නේද? තමන්ගේ සැමියා අහිමි වුණු බිරින්දෑවරු කොච්චර ඇතිද? තමන්ගේ පුතාවර අහිමි වුණු අම්මවරු තාත්තවරු කොච්චර ඇතිදනේ? ඒගොල්ල හැමෝටම අපි ණයයි. හරි, රාජාගිරි අනුරුද්ධයිය වගේ මෙයාගේ ෆැමිලිකේ වයිෆ් ගීතාංජලි, සතීෂ්, චාරුකා, තරුක්ෂි කටියම ආදරෙන් එකතු කරගන්න. බදරලි අශෝක් අක්කත් පුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා. මම ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much අහන් ඉන්නවට. අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. හැමදාම වෙච්ච දේවල් සිදු වෙච්ච දේවල්ම කිය කී ඉඳලා හරියන්නේ නැහැ. හැබැයි සමහර දේවල් තියෙනවා ඒ දේවල් අමතක කරන්න හොඳ නැති. ඒකයි මම මේ අමාරුවෙන් හරි යම් යම් දේවල් ටිකක් මතක් කරන්නේ. හරිද?

උනත් පාරට අරගෙන එන්න වෙනවා ත්‍රීවිල් එක. මොකද ඉදිනෙදා හම්බ කරගන්න එකකින් තමයි ජීවත් වෙන්නේ නේ. ඉතින් මගේ ආදරණීය ත්‍රීවිල් කොල්ලො කූටම උතුරම් හරියන් දින දවස එන්න මෝනි. එහෙම ලයිෆ් එකට පොඩි හරි අත්උදව්වක් වෙන ලයිෆ් එක පොඩ්ඩක් ලෙවල් අප් කරගන්න පණිවිඩයක් ගැන තමයි මම ඔයගලන්ට මතක් කරන්නේ. KD Rice Motor Company Private Limited ඒගොල්ලෝ අරගෙන අවිලා තිනු ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක. මේක ඇවිල්ලා නිකම්ම ත්‍රීවිල් එකක් නෙවෙයි, සාමාන්‍ය ත්‍රීවිල් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා කායිකක ෆීල් එක දෙන සාමාන්‍ය ත්‍රීවිල් එකකට එහා ගියපු ලොකු ෂොක් එක්ස්පීරියන්ස් එකක්. මේක ඒසී තියෙනවා, ස්ටීරින් වීල් තියෙනවා, ඉගාවට දොරවල් හයක් තියෙනවා. ඉතින් කායිකක් ගන්න හිනම වුණ ඔයාට ගෙදර පුංචි වාහනේ විදිහටත් මෙන්න මේ සෙමනාර් ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක මිලදී ගන්න පුළුවන්. KD Rice කියලා කියන්නේ Made in Sri Lanka කියලා අභිමානයෙන් අපිට කියන්න පුළුවන් නාමය. ලංකාවේ හැදුවා කියලා අය කොයිම විදිහකවත් බය වෙන්න ඕනි නෑ. මේවා එක්ස්පර්ට් ක්වාලිටි මට්ටමටම හදලා තියෙනවා. මතකයිනේ යාලගේ KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක, ඊගාවට පෙට්‍රල් ස්කූටර් එක, මේ ඔක්කොම හදන KD Rice එකෙන්ම තමයි මේ ටොක් එකත් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකට ට්‍රයි කරලා බලන්න පුළුවන්. දිවයින පුරාම අලවි ජාලයක් ඉන්නවා, සේවා නියෝජිතයින් ඉන්නවා, අමතර කොටස් දිවයින පුරාම තියෙනවා. අලවීන් පසු සේවාවත් අති විශිෂ්ටයි. වැඩි විස්තර දැනගන්නවට කතා කරන්න පුළුවන් KD Rice Motor Company Private Limited with 077 46 43 97 කතා කරන්න ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

හැබැයි අක්කා මේ වෙලාවේ ඔබ සද්දෙටම අහගෙන ඉන්නේ NB 38 බදුල්ල වැලිමඩ වාසිකේ. ආව් ආව් අපේ ඩ්‍රයිවර් අය හරි ආසයි ඔයාගේ කිචි කිචි අහගෙන ඉන්න.

ස්පෙෂලි කඩක්ට අයවත් එකතු කරගන්න හොදේ බස් එකේ යන ඉඩු කෝමත් එක්කම කියල කියනවා එන්බී හයයි පනසට බදල්ල වැලිමට බස් එකේ අපේ ඩැයිවර් මහත්තයවයි ඒවගේ අපේ කුම් දස්තර මහත්තයවයි අනේ දෙකා කාදරයපා ගමනාන්ත වෙනකම් පරිසෝට යන්න කල්ලෝ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් එකයි විනාඩි 53යි වෙලාව. අපි ලගේ ගින්දර හඳාවේ මේ පැය අන්තිම සින්දුව තමයි අහන්න යන්න හදන්නේ. ගොඩක් කටි අනේ හින්දි සින්දුවක් දෙන්නකො, හින්දි සින්දුවක් දෙන්නකො කියලා ඉල්ලනවනේ නේද? අනේ මන් දන්නේ ඉන්දියාවත් එක්ක අපිට පුදුම සම්බන්ධයක් තියෙනවා. හරි, ඕකේ. අපි මේ කටි මේකට කරගෙන මෙන්න මේ සින්දුව අහන යමු. කූටුම කලියම ඔයගලන්ට මතක් කරනවා. අපි කොච්චර අනම්මනම් පෙති ගෙල්ලත් නේද? අපේ ඇඟට පත්තියන්, අපේ රටේ මේ වැවෙන ගහකොළ එක හැදිච්ච ආයුර්වේද ඖෂධම තමයි. හනද ඔය අනම්මනම් ට්‍රයිකල අන්තිමටම ගිහිල්ලා නවතින්නේ වෙද මහත්තයා ගාව නෙමේද? ආයෙම නෙවෙයි නම් කියන්නකෝ මට. අන්නේ හිඳ තමයි ගෙදර තියාගන්න මොණි මෙන්න මේ ඖෂධයේ නිෂ්පාදනය ගැන මම මතක් කරන්නේ. අර සීනිදා චූටා කෙට්ටුනම අමාරුවෙන් ඩයට් කරලා කෙට්ටු වෙනවා. ඔනේ ඕට සීනි හැදිලා වගේ කියලා දකින අය කියනවානේ. මේක මේ කියන්නේ එහෙම මේ ඩයට් කරලා හදාගන්න ඇඟ ගැන නෙවෙයි. හරිද? ඇත්තටම ෂුගර් කියලා කියන්නේ මේ කාලේ ගොඩාක් අයිට තියෙන ප්‍රශ්නයක්. ඉස්සර නම් අපි අහලා තියෙන්නේ අපේ සීයේ ලාචිලගෙන් තමයි, අනේ මට සීනිනේ පුතේ සීනි කන්න හොඳ නෑ හැමි කියලා කියනවා. හැබැයි දැන් අවුරුදු 30, 40, 25 ඊටත් චූටි බබා ළඟ ඉඳලා ෂුගර් තියෙනවා කියලා අපිට ඉතින් අහන්න ලැබෙනවා නේද? ඉතින් ජීන්ස් වලින් එනවා කියලා කියනවා, අපි කන බොන ආහාර රටාවත් එක්ක එනවා කියලා කියනවා. කොහොම හරි ඔය අනම්මනම් පෙතිබුවහම වෙන්නේ ඔක පාලනය වෙන එක විතරයිනේ. නිට්ටවට සුව වෙන්නේ නැහැ. නිට්ටවට සුව කරගන්න නම් කටේ පාලනය වගේම තමයි හොඳ බෙහෙත් ඕනේ. අනේ හින්ද තමයි සෙවනගල මධුමේහ හරණේ කැප්සියුල්ස් ගැන මතක් කරන්නේ. මෙව ඇවිල්ලා ඇඟට අපහත්‍ය දේවල් නෙවෙයි. හරිද? ඇඟට ඔරොත්තු දෙනවා. අනම්මනම් වෙන වෙන දේවල් මොනාද කියන්නේ, වෙන වෙන ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙන්නේ නැති අපේ රටේ අපේම දේවල් වලින් හදන ආයුර්වේද නිෂ්පාදන. හරිද? ඒ වගේම තමයි මේ දවස්වල හිටපු ගමන් වහිනවා, හිටපු ගමන් පායනවා, චුට්ට වැස්සට තිබුණු ගමන් හචෝස් හචෝස් ගන්න ගන්නවා නේද? කැස්සේනවා, උණ ඇඟපත වේදනාව, ඔය හැම එකටම දිව්‍යම ඖෂධයක් තමයි සෙවනගල මදෝකා කැස්සට පැනිය. ඒ වගේම තමයි කැමට කිසිම ඇපිටයිට් නෑ ඔප්පෝ, මොනු මුකුත්ම කන්න හිතෙන්නේ නෑ. එහෙම කියලා කියනවා ඇහිලා තියෙනවනේ. ඒකවට බඩ පිපිලා ඩොන්ඩුන් ගානෝ තට්ටු දැම්මහමනේ බඩ කැක්කුමයි බඩ අජීර්ණ ගතයයි. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදගන් ෂට් එකක් දැම්මන වැඩි ගොඩ. ඉතින් ඒ නිසා කමල් බන්දුල වීරපිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙන 40 වසරක අභිමානයත් එක්ක අපේ වෙදකම අපේ උරුමය අරගෙන එන සෙවනගල ආයුර්වේදයට කතා කරලා ඔයාට අවශ්‍ය දේවල් ඕඩර් කරලා ගෙන්න ගම. මෙන්න නම්බර් එක 047-31-33-540. 047-31-33-540 කතා කරන්න වැඩි විස්තර කොමිටිකම ඔයාලට දැනගන්න පුළුවන්. ගින්දර මැණික අපිවත් සිංදුවකට එකතු කරගන්න හැලියකුඩි චමින්ද බෝටස් එකේ ඔක්කොම ලහගෙන ඉන්නවලු නියමයි. Thank you so much. ආදරෙන් ඔක්කොමලම එකතු කරගන්න. ඊ ගාවට මහරගම දුලානියක් ඔයාවත් එකතු කරගන්නවා. Hi hi, good afternoon. වාශි කොහොමද ඔයා වැස්සේ සනීපෙන් ඉන්නවද ඉතින් කියලා අහනවා. අපිට නම් බොහෝ අහිනවලු. උතුරන්න වහිනවල මෙයා මගේ වයස හදාගෙන. අනේ කබන්නේ යන්නේ ගොඩක් වයස නෑනේ. වයිෆ් වත්සලා දුව දෙහල් සහේෂන් වලි නවීන අය චමින්ද අය මේ කටි ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ස්පෙෂලි ආවත් එකතු කරගන්නවා. ආදරේ දෙකක් ලුණු වලටත් වඩාලු. අරේ නෑ නෑ නෑ, ඔයා ගණන් හදලා තියෙනවා වැරදි. ඔයිට අඩුයි.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
1: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
0: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 947.

0: හිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: ඉතමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ඇයෝ යන එන හැම තැන anytime set වෙන flavor දෙලකිරි පදමක් වෙලයින ගැන දැනුවත් වසකල කිරි fun එක පිරි එල කිරි
7: හවස දෙකයි විනාඩි 3යි දැන්

0: හොටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම අසංක. රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් කුෂ් මද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණ තිබුණා. මෙම සැකකරුවන් දෙදෙනා ගමන්මලු දෙකක් තුළ සංගවාගෙන තිබූ කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක ප්‍රමාණයක් රැගෙන බවයි වාර්තා වන්නේ. සැකකරුවන් දෙදෙනා කොළඹ දෙමටකොට ප්‍රදේශයේ පදිංචිකරුවන්. Milagnet News passoru tunata.
2: Net News. Me pay rotatota.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
7: FM 95 94.8

சதிகாய் வினாடி தொல்லாய் விழாவ මේ පැයත් ගෙන්දර හන්දාවට මුලින්ම එකතු කරගන්නේ අපේ රට රකින රණවිරුව ඔක්කොම. හා හරි. අද රණවිරුව ගැන වැඩියෙන් කතා කරන වෙලාවේ අපේ බොරලන්දේ කුසුමාවති අම්ම කතා කරලා කිව්වා හෙට එයාගේ පුතා එයා ෆෝස් යනවලු. හෙට මෙඩිකල් තියෙන දවසලු. ඉතින් අපි ඔක්කොමලාම ප්‍රාර්ථනා කරමු නේද අපේ කොල්ලට ඒ වැඩ ටික ඔක්කොම ලස්සනට කරගන්න ලැබෙන්නේ කියලා ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. බොරලන්දි කුසුමාවති අම්ම අංශභාග රෝගී තත්වයකින් පෙළෙනවා. ඉතින් ඒ ඔක්කොම පහසුකම් මැද්දේ වුණත් දරුවෝ හදාගෙන ජීවිතයට ලස්සනට මුහුණ දෙන අම්ම කෙනෙක්. ඉතින් ආදරේ ඔයාවත් එකතු කරගන්නවා කිසිම කරදරයක් නැතුව ජීවිතේ ඉදිරි කාලෙත් සතුටින් ඉන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? ආදරේ එකතු කරගන්නවා බොරලන්දි කුසුමාවති අම්ම. ගොඩාක් ස්තුතියි මට කතා කළාට. එයාත් එයාගේ ජීවිතේ සතුටින්ම ඉන්න පැය තුනලු ගින්දර හැන්දෑව අහන පැය තුන. මං ආදරේනේ ඉතින්. හරිද? හරි, අපි මෙන්න මේ කටියවත් එකතු කරගමු WhatsApp එකෙන්. හයි ගින්දර නංගි බබා, අපි ඔයාලගේ කැන්ඩි බොයිස් ලා ප්‍රියන්ත කුමාර්, යුකේ කුමාර්, සිල්වා, ගයන්, රොහන් කුමාරට උම්ම දෙකක් ඕනිනු දුන්නේ නැත්නම් අඬනවල. ඔක්කොම හරි, මේ අලි බබ්බු නලවන එක තමයි වැඩේ. ලස්සන්ට වැඩ ටික කරගෙන යන්න. ඉගාවට භාෂී අද තහගෙන ඉන්නේ කියලා ගලේ කඩේ රයිගම සරත් චන්ද්‍රය කියන ආදරෙන් එකතු කරගන්න. හයි ගින්දර මැණිකේ, අපි තාලව සද්දිට මහගෙන ඉන්නේ. රිකිලගස්කඩ ලසන්ත බෝට සිකි සුදර්ශන අයගෙම සේජක. රිකිලගස්කඩ ත්‍රිවිල් පාකේ අපි කොල්ලු ටික ඔක්කුමයි. ගරාජ් එකට ආපු ත්‍රිවිල් කොල්ලොක්කුමයි. ලංකාවේ මහන්සි වෙලා ගේම ගහන අපේ ත්‍රිවිල් කොල්ලොක්කෝමයි. ආදරෙන් එකතු කරගන්න. උම්ම දෙකකුත් තෝනි කියලා කියනෝ. උතුරම් හරියන්න ඕනි මහතයෝ. හයි ගුඩ් ආෆ්ටර්නූන් භාෂිනංගි, අපි කන්නන්තොටි හලකම බේකරියෙන් රසික අයියගේ පුරුදුම සේජක. අද රාජා අයියත් වැඩලු, දෙන්නත් එක්ක මහන්සි වෙලා හෝ ගාල වැඩ ඇතිනේ. ආදරෙන් එකතු කරගන්න. ඉගාවට ආනන්ද අයියත් එකතු කරගන්න. මාඩියෝසලින් අපේ සංගීත් මල්ලි, නිලෝ ගාමන්ටිකේ පැත්ත ඇතුළු කට්ටිය, පැලන් පිටේ හිරාණියක් අයියාගේ ෆැමිලිකෙ ඔක්කොමයි, කෙලි මඩල රේණු අක්කයි, වගේම මත්තමගඩ සුනිල් කඩේ අයියා අක්ක එකතු කරගන්න කියලා කියනවා. කට්ටිය මාදරෙන් එකතු කරගන්නවා. Thank you so much මාව අහගෙන ඉන්නාට. චූරිවත් මහන්සිය, කාටවත්ම දැනෙන්න එපා. මේ කපිලගේ ගින්දර හැන්දෑව.

0: අපි ලගේ කිඳර හඳා විදිවිනි පැය 15 වෙනි කොමර්ෂල් බ්‍රේක් එක වෙලාව හවස 2යි විනාඩි 20යි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ, කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළවි.
5: අඩු යදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rise. වසර පහක වගකීමක්. KD Rise පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
6: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: ප්‍රතික්ෂාව, ගැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා ගැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0547-21-3340.
7: කනට සැපට ගින්දර හැන්දෑව විත් පාශි.
8: අතිවිශේෂ රසවින්දනයට පමණයි.
0: හවස 2යි විනාඩි 22යි වෙලාව. අපි කුලියාපිටියේ ජයන්ත අයිය කතා කළා. එයා කියනවා සමහර අයට මුල අමතකයිලු. එහෙම ඒවයිතින් තියෙනවා නේද? ඒක කොයි තැනත් කොහොමත් එහෙමයිනේ. හැබැයි ඉතින් මුල අමතක වුණාම මොකද වෙන්නේ? ඉදිරිල වැටෙනවා දන්නෙම නෑ නේද? හරි, කොහොම හරි ඔයා ඔක්කොටම කලින් සනීප වෙලා ඉන්නකෝ. මෙන්න සෙම හදාගෙන ආදරෙන් ඕව එකතු කරගන්නවා. මදුකා කැස්සට පැරිය බිව්වනම් නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. නෑ ඇත්තට සමනෙ උන හෙම්බිරිසාව අනම්මනම් වලට බෙහෙත් ගන්න දාස් ගණන් වියදම් කරන වෙලාවේ පුරුද්දට වගේ සෙවනගල ආයුර්වේද නෝට් අරගෙන එන මදුකා කැස්සට පැනිය තියාගත්තනයි. සෙම් ප්‍රතික්ෂාව, කැස්ස, උන, ඇඟපත වේදනාව මේ සියල්ල තුරන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් අය ෆැටි ලිවර් ෆැටි ලිවර් කියලා කියනවා. ඇහිලා තියෙනවද? ඒ කියන්නේ ලිවර් එකේ තෙල් කියලා කියනවා. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කළොත් ඔටෝක සනීප කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනි සෙවනගල ශ්‍රියා දේවි හෙයා ඔයිල්. එක එක අක්කල සෑහෙන්න දැන් ටික්ටොක් එකේ පවා නේද හෙයා ඔයිල් විකුණනවා. හැබැයි ඉතින් ඕක කොහොම ඔය කියන විදිහටම හදනවද කියන්නේ දන්නේ නැන්නේ නේද? හැබැයි අඩුම තරමේ මේ මේක හරි නෑ අප්පා කියලා කතා කළා හරි කියන්න පුළුවන් තැනක් තමයි සෙවනගල ආයුර්වේදය කියලා කියන්නේ. අනිත් කවුරුද 40ක් පුරාවට ආවා කියලා කියන්නේ හොරබොරු කරන්නේ නැතුව ආපු නිසානේ මෙච්චර විශ්වාස ගමනක් ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍යකින් මෙහෙම ප්‍රචාරයක් දෙන්නෙත් නෑනේ නේද? ඉතින් ඒ නිසා විශ්වාසය තියලා සෙවනගල ශ්‍රයා දෙවි හැයෝයිල් එක පාවිච්චි කරන්න සෑහෙන හිසකෙස් ගැලවිලා වැටෙනවා. හිස්කබලාංශ්‍රිතව ගොඩක් ප්‍රශ්න තියෙනවා නම් ඔය දේවල් නිට්ටාවට සුව කරගන්න පුළුවන් සෙවනගල ආයුර්වේදයේ නිෂ්පාදන පාවිච්චි කළා. ඒ වගේම තමයි ඔයාලට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් ආසයි තෙල් කෑමක් කන්න බෑ. හැබැයි අච්චාරු එහෙම දැක්කම ආසයි, හැබැයි කන්න බෑ. මතක් වෙනවා ගැස්ට්‍රයිටිස් කියලා. පිටි කෑම හිම පෙන්නන්න බෑනේ. ආසයි හැබැයි කන්න විදිහක් නෑ. ඔය කොහොම දේවල් වලට හොඳයි සෙවනගල ජීවබල අම්ලපිත සුවය. ඒ වගේම තමයි හන්දිපත් වේදනා වලට, කැක්කුම් වලට සෙවනගල හන්දි රාජ තෛලය අපි පුරුද්දට ගෙදර තියාගන්නවා. මේ ඔක්කොම නිෂ්පාදන ටික ඔයාට ගෙන්න ගන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කෝල් කරලා 0747-31-33-540 0747-31-33-540 ට කතා කරන්න විස්තර දැනගන්න. හයි භාෂි, මම කුරුණෑගල උයන්තර බුලත් කඩේ තුෂාරි. ඔයාට අපි අමතක වෙලාද කියලා කියනවා. අමතක නම් වෙලා නෑ. හැබැයි ඉතින් ඔහේ ලට දැන් ඔය ගමනක් ගියා කියලා කිව්වේ එතනින් පස්සේ මට මෙසේජ් එකක් දාන්න මතක්ු නැනේ නේද? නාරකයෝ. ඒගොල්ලෝ මේ පළවෙනිද දෙවෙනිද තුන්වෙනිද කතරගම ගියාලා ඊට පස්සේ මෙසේජ් එකක් දාන්න බැරි වුණා. ඉතින් ඒකනේ කාගේද වැරද්ද? හස්බන්ඩ් ඩිලාන් පුතා දෙනුවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නවා. හරි. සුදු මැණිකේ. මම කියවන මොනාද මොනාද ටිකක් අපේ සයිප්‍රස්වල සුජීවක්ක වැඩ කරන ගමන් ටයිප් කරලා තියෙනවා. කොහොම හරි මෙසේජ් එකේ අර්ථය මං හිතන්නේ යුද්ධයෙන් ආබාධිත වුණු අපේ රණවිරුවන්ට නිරෝගී සුවය ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියන එක තමයි. මාත් ඒ ප්‍රාර්ථනාවට එකතු වෙනවා. එයත් එකතු වෙන්න. Good afternoon, Bashi Maniko. ඔයා අසනීප වෙලා ඉන්නකොට මට ගොඩාක් දුකයි. ලස්සන කටහඬ වෙනස් වෙනකොට හරිම දුකයි. හැමදාම ඔයාව අහනවා ආදරේ ආදරේ ආදරේ ආදරේ අනේ. පිළියන්දල ක්‍රිස්ටි අංකල්. සෑහෙන කාලෙකින් ඔයාගේ මෙසේජ් එකක් දැක්කේ. දැක්කව ආසයි. සන්තෝසයි. ඉතින් හොඳ ආදරෙන් එකතු කරගන්නවා. මං දැන් සනීපෙන් ඉන්නවා. ඔයත් කාලා බේලා පරිස්සමට ඉන්න. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. මම කලවානෙන් පුෂ්පා, මගේ හස්බන්ඩ් ප්‍රියන්ත, දුවල දෙන්න, ඔයාව නිතහන හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මගේ හස්බන්ඩ් ආබාධිත රණවිරුවෙක් කියලා කියනවා. බලන්න ඉතින් නේද? අතින් අල්ලගත්තේ කොච්චර දුක් කරදර ආවත් අතාරින් නෑ කියලානේ. ඒ වගේ පුෂ්පක්කා තාමත් හයියට අල්ලන් ඉන්න අපි ප්‍රියන්ත අයගේ අතනේ. ආදරේ ඔය දෙන්නටම මං හැමදාම සතුටින් ඉන්න හේතු හැදෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මං ඔයාලා කෝටම මංගානේ උම්ම එකක් දෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 2:30.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710.
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
10: මුදලාලි
11: අනෝනා
10: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිරිස් කුඩු ග්‍රෑන්ඩ් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
12: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවතෝ තාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
11: විජේ දාන්න ඔක්කොටම.
12: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
10: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තව වෙමු.
13: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහේ ගියා. මම මාස 6ක් විතර බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
7: කතා කරන්න 0777 300 940.
15: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
7: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
16: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
17: Net FM Alpha Studio with Kasani and Lehansa.
18: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
19: කින්දර හැන්දෑවා
20: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0777 406 4397.
21: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
22: Oh my god, this is original.
23: Nako
24: meka apilage kindara handava bro.

අවසද එකයි තිස් පහයි. අනේ මේ කෝල් එකක් ගන්න ගිහල මම හයර එක ගුත් නැති කරගත්තා. තුනෙන් ඉස්සෙල්ල පණිවිඩේ කියන්න හොඳේ. මේ කෝල් එක දුන්න මට උනං විටිය පාලම ගාව අපේ සුදු බේබි ටැක්සි එකේ අනුර නානායක් අර අයියා. මට කෝල් ගන්න ගිහිල්ලා හයර එකකුත් මග ඇරියලු කොහොම හරි කෝල් එකක් ගන්න එක ගන්න ඕමයි කියලා. දැන් ඉතින් හයර එකේ ගන්න මට ගෙවන්න වෙයිද දන්න. දෙකක් ආදරේ අප්පා. මේ ලොකෝ සෙට් එකක් ඉන්න අපේ අනුර අයියත් එක්ක සින්දු ටික අහන්න. ඒකටියෝ මතක් කරමුනේ අපේ චානක ඉන්නවා. හයි චිකනා, ආදරෙන් ආවත එකතු කරගන්න. ඉගාවට තුෂාරු බෝයි, වයිෆ් කාන්ති, පුතා සංජය, දුව කසුන්තා, එවගේම මදුර සලෝනිකේ සුතුමල්ලේ, ගණේවත්ත ටයර් කඩේ ඔක්කොමල්ලා, ඉගාවට මඩහේන ස්ටෝස් එකේ මුදලාලි ටයිටර්ස්, ඉගාවට පුතා ලාලිත, ශාන්ති, ධෝනි කියලා දුවේ කිනෝල, ඉගාවට වැඩ කරන තුෂාරි ළමයාවත් එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම ඒගොල්ලෝ අපේ ප්‍රොමෝෂන් ටීම් එක ආදරෙන් මතක් කරන්න කියලා කියනවා. ඔන්න ඒගොල්ලන්ගන් මතක් කරා කට්ටිය ආදරෙන් එකතු කරගෙන ලෑස්ති කියලා තියෙන සින්දු ඔක්කොම ටිකම අහමු. ඔන්න තුනට කලින් කිව්ව හොඳේ. දැන් ඉගාව හයරක මගාරින් නැතෝ යන්න. එකටත් නැත්තම් ගෙවන්න වෙයි මට. ඉගාවට වල්පිට මුල්ල උපාලි අය කතා කළා දම්මේ තුෂාන් මිහිරංග එක්ක ආදරෙන් ආවත් එකතු කරගෙන thank you so much. මවහන් ඉන්නවා වගේම කොහොම හරි ඉතින් ට්‍රයි කළ මට කෝල් එකක් ගන්නවට හරිද? ඒ වගේම තමයි අද අපිලගේ ගින්දර හැන්දාව ෆේස්බුක් පෝස්ට් එක ගැන තායිම වතාවක් මතක් කරන්න ඕනේ. අපේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කළා තමයි අද මම පෝස්ට් එක දාලා තියෙන්නේ. ඉතින් ඒකට අඩු පුළුවන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපිට ඒගලන්ට ආදරේ පෙන්වන්න එක දවසක් නම් මදේ තින් නේද? ඒ ණය ගෙවන්න අමාරුයි. හැබැයි අපිට යාලට කමෙන්ට් එකක් දාලා, මෙසේජ් එකක් දාලා නේද ආදරේ පෙන්වන්න පුළුවන්. ලක්ෂිතී රෝෂණ අයියා යාගේ කමෙන්ට් එක. අද ඇත්තටම රණවිරුවන්ව ගොඩක් අයට අමතක වෙලා. ඔහොම දිගට ටිකක් කියලා තිනවා. හැබැයි කොහොම හරි ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරපු රණවිරුවන් සදාමරණීයයි කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් නේද? ඉතින් අර මම කිව්වේ කුරුවිට ආමි කැම්ප් එකේ නිශ්ශංක අය ඇතුළු හැමෝම ආදරෙන් මතක් කරනවා රණවිරු සෙවණ ඉන්න මගේ ආදරණීය සහෝදරයන් ඔක්කොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ඔවුන්ට ගිහිල්ලා රට බේරගන්න නිදහස දුන්නු නේද පවුලල සමාජිකයෝ කොමලවමත් අය ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි තව කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ලසන්ත කුමාර අයස්ටික කමෙන්ට් එකක් දාලා තිනා. නම්මි බටගොඩ thank you අක්කා. අජිත් ශාන්ත, රාජකුමාර් කුමාරසාමි, ආයි ගාවට සුදර්ශන රණසිංහ, රණවිරුවනි ඔබට අපගේ උපහාරය කියලා රිකිල්ල ගස්කඩ ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශන අය දාලා තිනෝ කමෙන්ට් එක. ඉගාවට බුත්තල චමින්ද අයත් කමෙන්ට් එකක් දාලා තිනෝ thank you. නිමල් අයියා චූටි නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දුන්න සියලුම විරුවන්ට ප්‍රණාමය කියලා දාලා තිනෝ. ඉගාවට සුජීවත් දාලා තිනෝ කමෙන්ට් එකක්. වීරෝදාර රණවිරුවනි අපේ හදවතේ පල්ලමු තැන ඔබට කියලා. ඉගාවට WK ප්‍රින්සි මානල් thank you අක්කා ස්ටිකර්ස් වලට. ප්‍රියදර්ශනී ජයසිංහ, මගේ මල්ලි, KGDR ජයසිංහ ඇතුළු සියලුම රණවිරුවන්ව ආදරෙන් සිහිපත් කරනවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා, කමෙන්ට් එකක් දාලා තියෙනවා සමාවෙන්න. ඉගාවට උදයන්ගේ අක්කා, මෞබිමේ මුර දේවතාවත්, වීරෝදාර රණවිරුවන් සියලුම දෙනාට ජාතියේ ප්‍රණාමය පුද කරමුයි කියලා කියනවා. ත්‍රිවිධ රත්න ආශිර්වාදයේ නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය එකතු කරගන්න ඉගාවට ගිම්හානි තෙන්නකෝන් හිස නම ආචාර කරමි. ආදරණීය රණවිරුවරුනේ සැමදා දිනේවා කියලා දාලා තියෙනවා කමෙන්ට් එකක්. ඔහොම ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරේ පෙන්වන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? හරි, අපි ලාස්ට් වෙන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. ඔකටම කලින් මම ඔයගලන්ට ෆේමස් අය ගැන මතක් කරන්න. සමනින් පීරියඩ්ස් කාලෙට නේද මේවා නෝටි කතා නෙවෙයි, ඈක්ක කියලා හක බලාගන්න දේවල් නෙවෙයි. හරිද? අපි නොදන්නව උනාට පුංචි කාලේ අපේ අම්මලා පීරියඩ්ස් එක්කම තමයි
අපේ ඉස්කෝල වැඩවලට අරහෙට මෙහාට දුවන්න ඔට්ටු වෙලා තියෙන ගෙදර වැඩ කරලා තියෙනනේ අසනීප නොපෙන්න ඒ හැමදේම ලස්සන්ට කරලා තියෙන්නේ ඒගොල්ලෝ ඒවත් තියාගෙනම තමයි අනික අනිත කරදර දුක් ඔක්කොම ඉවසගෙන ඉතින් ඇත්තටම වේදනාකාරී අත්දැකීමක් තමයි කාන්තාවන්ට පීරියඩ්ස් කියලා කියන්නේ. ඉතින් ඒ කාලෙට ඩේ ටු ඩේ ලයිෆ් එකේ කිසිම වැඩක් මග අරගන්නේ නැතුව සාමාන්‍ය දවසක් වගේම කරගෙන යන්න හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඕනි. ඒ නිසා තමයි ෆේමසෑ ගැන මම මතක් කරන්නේ. එස්එල්එස් අයිසෝ තත්ත්ව සහතික දෙකත් එක්කම තමයි ෆේමසෑ එන්නේ. මාට ඕනම ග්‍රොසරි ෂොප් එකකින්, සුපර් මාකට් එකකින්, එහෙම නැත්නම් ෆාමසි එකකින් වුණත් ෆේමසෑ නම බලලා නම කියලා අරගන්න පුළුවන්. ලීක් වෙන්නේ නැද්ද කියලා හරිම පහසුයි. ඒ වගේම තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ලගෙන මතක් කරන්න අපේ ලයිෆ් වල අල්ටිමේට් ගෝල්ස් තියෙනවනේ. මගේ අල්ටිමේට් ගෝල් එක තමයි මේ එහෙම කියලා කියනවනේ නේද? අල්ටිමේට් ගෝල් එක ඔයාගේ දරුවන්ට සුවපහසුවෙන් ඉන්න හිටින්න වහලක් හදලා දෙන එක නම් කරදරයක් නැතුව කාගේවත් අර කියනවනේ නේද? කවුරුවත් මගේ දරුවන්ට ඇඟිලියට කඩන්න තියන්න බෑ කියලානේ. අපේ තාත්තා අම්මලා හරියට ඔට්ටු වෙනවා ඒ හින්දා. එක පඩියයි දෙකයි මාසේ පඩිය අතට අරගත්තෙන් පස්සේ ළමයිගේ ඉස්කෝලේ වියදම් කළා කොම කළා කොම හරි ගේ පොඩ්ඩක් හදාගන්න නේද? දැනට මාට ඉඩමක් තියෙනවා නම් ඉඩම් කැල්ලක් තියෙනවා නම් ඒක ලංකාවේ කොහේ තිබුණත් කිසිම ගැටලුවක් නැහැ. වගේ බජට් එකට හරියන්න මට ගේ හදාගන්න උදව් කරනවා කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ලා. හැබැයි මෙහෙමයි අතේ සම්පූර්ණම සල්ලි තියෙනවා නම් ඔය මොකක් හරි කළා වයිෆයි ගෙදර ඉන්නවා නම් නේද? ඔයා පොඩ්ඩක් බලන්න වැඩේ ගැන උනන්දු වෙලා කියලා වැඩේ පවරන්න පුළුවන්. හැබැයි අද ගොඩක් වෙලාවට අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා. ඉතින් ඒ නිසා ගෙයක් හදනවා කියන වැඩේ හැම විශ්වාසයෙන් බාර දීලා යන්න කෙනෙක් නැතුව ගොඩක් වෙලාවට ඔයා පසුතැවෙනවා වෙන්න පුළුවන්. අනිතක තමයි එකපාර ලොකු ගානක් අපේ අතේ නැහැනේ. වැඩකට බහිනකොට අතේ තියෙන හරි පොඩි ගානක් අපේ හිතමු 10,000ක් තියෙනවා වෙන්න පුළුවන්, 15,000ක් තියෙනවා වෙන්න පුළුවන්. පොඩි ගානක්නේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගෙයක් හදන්න අඩුම කැදැල් එන්ටර්ප්‍රයිසස් ලා කියන විදිහට මේ කාලෙ වියදම් එක කාමර දෙකක ගෙයක් හදන්න අඩුම 150,000ක් යනවා. හැබැයි 150,000කටත් ගෙයක් හදන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ බොහොම විශ්වාසයෙන් කියනවා. ඉතින් ඒ නිසා ඒ සම්පූර්ණ ගාන මත ටික පාර ගෙවන්න නොදී ටික ටික ගෙවාගෙන යන්න ඕගොල්ලෝ පොලියක් අපි අය කරන්නේ නැහැ කියන එක විශ්වාසයෙන් කියන්නේ කැදැල් එන්ටර්ප්‍රයිසස් ලා තමයි. ඉතින් පොලිය නැතුව ගෙවාගෙන යන ගෙයක් හදාගන්න පුළුවන් නම් ඒක කොහොම වාසනාවක්ද නේ? ඒ නිසා තමයි කැදැල් එන්ටර්ප්‍රයිසස් ලාට කතා කරන්න කියලා ඔයගලන්ට කියන්නේ. අනම්මනම් තැන්වල නම් කැදැල් එන්ටර්ප්‍රයිසස් ලා නැහැ හරිද? මහරගම ඇල්හෙඩ රෝඩ් එකේ විතරමයි කැදැල් එන්ටර්ප්‍රයිසස් ලා ඉන්නේ. ලංකාව පුරාම කැදැල්ල නමින් එක එක ආයතන තියෙනවා. ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව යන්න කලින් අපොයින්ට් එකක් දාගන්න මෙන්න මේ නම්බරයකට කෝල් කරන්න. 0774-392-3250 ගන්න. නැත්නම් අන්තිම ඉලක්කම විතර එක විදිහට වෙනස් කරන්න. 0774-392-3251 එකෙන් ඕගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව හවස 2 විනාඩි 46යි. තව ලස්සන සින්දුවක් තෝරගත්තමම අපි ආදරණීය රණවිරුවන්ව මතක් කරගෙන අහන්න දෙන්න. මේ සින්දුව අහන මම ඔයාවත් එකතු කරගන්නවා. හයි වාෂි, අපි තව හැමදාම වගේ සද්දෙට මහගෙන ඉන්නේ ලස්සන සින්දු ගොඩකට. මම යමුවයි ඔයාවයි නිතාන හැමෝම එකතු කරගන්න කියලා අත්තන ගල්ලේ විෂෝ කියනවා. ආදරේ දෙකක් විෂෝවත් ෆොමුලගේ ඔක්කොමත් ආදරෙන් එකතු කරගන්න. මොරටුවේ සුජානි චන්දිමා කහයි හයි ඔයාත් එකතු කරගන්නවා. මගේ මහත්තයාත් අභීත රණවිරුවෙක්. එයා ගුවන් හමුදාවේ සේවය කරේ. මට කුරිරු යුද්ධය හොඳටම මතකයේ හින්දා මගේ මහත ඇතුළු සියලුම රණවිරුවන් ආදරෙන් එකතු කරගෙන සින්දුවක් අහමු. මගේ ආදරණීය මහත්තයාගේ නම අනිල්. දුව දේදුණු, මම ගයිනි දිසානායක. රණ ජයපුරින් තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න අක්කවයි, අක්කගේ ආදරණීය හස්බන්ඩ් අයි ඇතුළු සියලුම රණවිරුවන්.

0: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: ඒ ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනය ලොතරයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
5: Hello. හැලෝ, මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: පැටියෝ කොහොමද?
1: සින්දුවක් කහනවද?
2: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
1: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: Hey yo, yana yana hama tana anytime set when a flavor dela kiri padamak. Will I make gana danuwa? Wasakala kiri fun ekak piri ela kiri kiri.
5: Velawa hawasa 3.

0: අපේ රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම අසංක. පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මේ දක්වා නිවාස 200කට අර්ධහානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානයේ විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ එලෙස අර්ධහානි සිදුව ඇති නිවාස අතරින් වැඩිම අගයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් බවයි. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් අර්ධහානි වූ නිවාස 90ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ යටතේ පවුල් 1582ක් බලපෑමට ලක්ව ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කළා. මෙම පිරිස් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 66කින් වාර්තා වී ඇති අතර ඒ අනුව පවුල් 1582ක පුද්ගලයින් 5267ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මිලගනෙත් නිවුස් පස්වරු 4ට.
0: Netnews. Me pay what a thought.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
6: FM 95 94.8

0: Handava vi baci.
1: හවස තුනයි විනාඩි පහයි වෙලාව. රණවිරුව ගැන කතා කරද්දී මම දන්නේ මේ වෙලාවේ අහගෙන ඉන්නවද කියලා. මට අපේ ඩ්‍රයිවර් මහත්තයෙක්ව මතක් වෙනවා. අපි ආදරයට කියන්නේ සුමිත් අයියා කියලා. සුමිත් අයියා වීරෝදාන රණවිරුවෙක්. ඉතින් ඔය ට්‍රාන්ස්පෝර්ට් එක යන්නේන වෙලාවට සුමිත් අයියා මාත් එක්ක කියලා තිනවා සමා වෙන සුමිත් නෙමෙයි සුගත් අයියා. සුගත් අයියා මාත් එක්ක කියලා තිනවා එයා යුද්ධේ හිටපු කාලේ යුද හමුදාවේ සේවය කරපු කාලේ යුද්ධෙත් එක්ක යාට තියෙන බීසුණු මතක ගැන. ළඟින් ඉන්න යාළුවෝ එක්කිනා එක්කිනා අඩු වෙනකොට ඒකත් දරාගෙන දුකත් දරාගෙන කට්ටකාගෙන යුද්ධ පෙරමුණටම ගියපු හැටි අදටත් එයා ආසා ආසාවෙන් කියන්න බෑ. අදටත් එයා ඒව සිහිපත් කරනවා. ඉතින් සුගත් අය වගේ තව රණවිරු කොයි කොයි තැන්වල ඉන්නවදනේ. සමහර වෙලාවට රණවිරුවෙක්ද කියලා අපි නොදැන සමහර වෙලාවට පුංචි පුංචි විස්තෘත වීභාරි වෙන්න පුළුවන්නේ. නොදැන වෙන දේවල් කමක් නෑ. හැබැයි දැනුවත්ව නම් එච්චර මොනාද කියන්නේ එච්චර රට වෙනුවෙන් ලේ මාස තමන්ගේ පවුලේ සියලු සතුට ඒ සියල්ල කැප කරන මිනිස්සුන්ට පුංචිවත් රිත්‍රිත වීමක් දැනුවත්ව කරන්න එපා. නොදැනුවත්ව වුණොත් ඒක අපිට සමාවක් දෙන්න පුළුවන් වෙයි. හැබැයි දැනුවත්ව ඒ වගේ කෙනෙක්ට සිත්‍රිත වීමක් කරන්න එපා. ඉතින් ආදරෙන් අපි සුගත් අයවත් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම තමයි අපේ මේමී ගමු අමීෂක කතා කළා. මම දැක්ක ෆේස්බුක් එකට කමෙන්ට් කළා තියෙනවා එයාගේ ආදරණීය සැමියා ප්‍රභාත් මදුශංක. යුද්ධේ හැම ඔක්කොම ඉවර වුණාමලු ප්‍රභාත් අයියව මේ අමීෂක්කට හම්බ වෙන්නේ. හැබැයි ප්‍රභාත් අයියා තාමත් යුද්ධ කාලේ මතකගෙන එයාත් එක කියනවලු. එයාගෙත් අර සුගත අයියාගේ අයියාගේ වගේම දෙපැත්තේ හිටපු යාළු එක්කෙනා එක්කෙනා අඩුණු හැටි එයාලව තමන්ගෙම කරමති ඔස්සගෙන යන්න වුණු හැටි එයාලගේ ලේන් ඒගොල්ලන්ගේ යුනිෆෝම් තෙත් වුණු හැටි ඒව හරීම දුක්බරව මතක් කරනවා කියලා කියනවා. ඉතින් 20CLI කියලා මං හිතන්නේ ඒගොල්ලෝ කියන්නේ එහෙමයි. යුනිට් එකේ යුද හමුදාවේ කොමලාම ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම ඒ කාලේ හිටියලු ප්‍රභාත අයියට හොඳ යාළුවෙක් සඳරුවන් කියලා. ඉන්න තැනක් දැනේ නෑලු. ඉතින් සඳරුවන් අයවත් ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා. සඳරුවන් අයියා හගෙන ඉන්නවා නම් ප්‍රභාත අයගේ යාළුවා නම් ඔන්න එයාලා ඔයාව තාමත් මතක් කරනවා. හරිද? හරි, ඔය කටියෝ මේකතු කරගමු. ඒ වගේම තමයි WhatsApp එකේ messages ගොඩාක් තියෙනවා. ගොඩාක් දෙනෙක් අද රණවිරුවන්ව සිහිපත් කරන ගමන් මගෙන් ඉල්ලපු සින්දුවක් අහන්න දෙන්න තමයි යන්න හදන්නේ. ඒ අතරේ WhatsApp එකේ මෙන්න මේ කටියවත් එකතු කරගමු. රණවිරු පියල් මුතු කුමාරණ මේ ඉන්නේ යුද්ධය වෙනුවෙන් අත් දෙකයි එක ඇහැකුයි අහිමි කරගත්තු රණවිරුවෙක් ආඩම්බරයි කියලා උඩුගම්පලින් රුක්ෂාන් සංජීව අයියා ෆොටෝ එකකුත් එක්ක එවලා තිනෝ අපේ පියල් මුතු කුමාරණ අයියාගේ නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අයියවත් ආදරෙන් එකතු කරගන්නවා. ඊගාවට භාෂි මැණිකේ මගේ මහත්තයාත් නාවික හමුදාවේ අවුරුදු 22ක් සේවය කළා. 2018 විශ්‍රාම ගත්තේ. එයා අයින් වෙනකොට CPO මන් දන්නේ මේක කොහොමද කියන්නේ කියලා. ඒ හින්දා මං ඒක නොකිය ඉන්න. කොහොම හරි හොඳ ඔෆිස කෙනෙක් එයා. මම තද ඒ අතීතය මතක් කරනවා. හැබැයි හරිම ආඩම්බරයෙන් එදා රණවිරු අද රණවිරු ගීතයකට අපිවත් එකතු කරගන්න කියලා කියනවා. ශානිකා ටේලර් සංගුණන් කෙත ආදරෙන් එකතු කරගන්නවා අයවයි අක්කවයි පවුලේ ඔක්කොමයි. බොහොම ස්තුතියි මෙසේජ් එක කියවට. හරිද? ඊගාවට ගුඩ් ආෆ්ටර්නූන් සිංදුවකට එකතු කරගන්න රණවිරු ඔක්කොම ජය වේවා කියලා කියනවා තිබ්බඩුගොඩ නදීෂක්ක. වාවත් එකතු කරගන්න. හයි භාෂිනගෝ මමත් ඉන්නවා කියලා කුරුවිට ගාමිණී අය මෙසේජ් එකක් එවලා තියෙනවා. එකතු කරගන්න. මෞබිමේ මුර දේවතාවන් විරෝධාරු රණවිරුවන් සියලුම දෙනාට ජාතිකේ ප්‍රණාමය කියලා උදයන්ගයක් මෙසේජ් එකක් එවලා තියෙනවා. හයි භාෂ්‍යකේ මම ෆස්ට් ටයිම් මෙසේජ් එකක් දානේ. ඔය ප්‍රෝග්‍රෑම් එක කරන විදිහට මම මාරම ආසයි. මටත් ලස්සන සින්දුවක් දෙන්න මගේ හස්බන්ඩ් බබා ඒ වගේම පවුලේ ඔක්කොමයි විරෝධාරු රණවිරුවෝයි ඔයාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන දෙයියන්දර නිම්නතාරා අනේ ගොඩාක් ස්තුතියි පළවෙනි වතාවට මෙහෙම මෙසේජ් එකක් දැම්මට දෙකම දෙකක් ආදරෙන් කට්ටිය මේකත් කරගන්න අපි යමු මේ සින්දුව අහන්න මේ සින්දුවට මමත් ගොඩක් ආසයි හැබැයි අහන්න අමාරුයි ඔයාටත් එහෙම ඇති කියලා මම හිතනවා කමක් නෑ අපි අදහමු

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 14යි.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
0: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
3: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587 වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 011 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
4: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙන නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-0585.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 077-300-940. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
6: නේත්‍රාලෝක වෙසක්
4: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
6: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
4: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
6: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
4: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෞතම හිමි.
6: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
4: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
6: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
4: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.

හවසතනයි විනාඩි 21යි වෙලාව. මම අහගෙන ඉන්නකොට මෙච්චර කාලයක් ඇහුවා විතරයි කතා කරන්න බැරි වුණා. හැබැයි අද කතා කරන්න ඕනි කියලා පරණ මතකෙකුත් එක්ක මට ගෙනවා කෝල් එකක්. හවද මට මේ කෝල් එක ඉන්නේ ත්‍රිකුණාමලේ චීනවරායන් ලීලාවතී කියලා අම්ම කෙනෙක් තමයි කතා කළේ. කීප දවසේ ගන්න ට්‍රයි කරලා හැබැයි අද නම් ගන්න ඕනි කියලා හිතාගෙන දිගට දිගට මට අරගෙන. මොකද මම්මේ කියන කතා එක යාට යාගේ අක්කව මතක් වුණාලු. මට මේ කියපු කතාව මම්මේ ඔයාට කියන්නේ 1987 කතාවක්. හරිද? 1987 මතකද දන්නේ ඔයගොල්ලන්ට අප්‍රේල් 21 පිටකොටුවේදී බෝම්බයක් පිපිරෙනවා. ඒ පිටකොටුවේ බෝම්බෙන් ලීලාවතී අක්කගේ එක කුස උපන් අක්කව නැති වෙනවා. අක්ක ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹට එන්නේ කටුනායක ගාමන්ට් එකට යන්න. ඒ නතරවාරදි තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. හැබැයි මරණයක්වත් අදටවත් හම්බ වෙලා නැහැ එයාලට. එයාගේ බෑග් එකයි ෆොටෝ ඇල්බම් එකයි ID කාඩ් එකයි විතරක් පිටකොටුව පොලිසිය තිබිලා අරගත්තා කියලා කිව්වා. අවුරුදු 25 නැති වෙනකොට බැඳලා හිටියෙත් නෑලු, බඳින්නලු හිටියේ. මේ මාසේ 20 වෙනිදා, ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දාට අක්කගේ උපන්දිනය එනවලු. ඉතින් මේ ඔක්කොම කතා මතක් වෙද්දි අක්කව සෑහෙන්න මතක් වෙනවා කියලා කිව්වෝ. ඒ වගේ සිවිල් වැසියෝ කී දෙනෙක් නම් ඉතින් නැති වුණාද නේද? මට හොඳට මතකයි මේ පුංචි කාලේ ඉස්කෝලේ යනකොට හැමදාම ඉතින් බස් එකේ ඉතින් යන්නේ. චූටිම කාලේ නම් ස්කූල් වෑන් එකක ගියා. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය පාර බස් එකේ තමයි අක්කයි මමයි ඉස්කෝලේ යන්නේ. අපි බස් එකට නැගින තැන වෙනකොට බස් එකේ සීට්ස් නෑ. අර පොඩි පාංගෙඩි බස් එන්නේ. ඔය බස් එකේ හරි ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා. හරිද? එයා හරිම ලස්සනයි. මොකක් හරි ටෙක්නිකල් කොලේජ් එකකට එයා ඉගෙන ගන්න ගියා. කළු පාට දිග සායක් ඇඳලා සුදු පාට අත්කොට ෂර්ට් එකක් තමයි, බ්ලවුස් එකක් තමයි ගොඩක් වෙලාවට එයා ඇඳගෙන ඉන්නේ. ඒකෙන් තමයි දන්නේ එයා කොහේ හරි එහෙම ටෙක්නිකල් කොලේජ් එකක ඉගෙන ගන්න යනවා කියලා. එයාට තිබ්බේ හරි අහිංසක ලස්සනක්. හරිද? එයා දන්නවා මේ නැගින්නේ අක්කයි නංගි තමයි කියලා. මොකද මගේ අක්කයි මමයි දෙන්න පුංචි කාලේ පොඩ්ඩක් ට්වින්ස්ලා වගේ. අවුරුදු දෙකක ගැප් එකක් තිබුණාට අපි දෙන්න ටිකක් එක වගේ. හරිද? ඉතින් අපි දෙන්න අක්කයි නංගි කියලා තේරෙනවා ඇති එයාට. ඉතින් අපි දෙන්න නැග්ගහම එයා එයාගේ බෑග් එකක් තියාගෙන අක්කගේ මගේ බෑග්ස් දෙක මුකුලට ගන්නවා. හැමදාම ඔය වැඩේ කරනවා එයා බස් එකේ ඉන්නවා නම්. එයා බස් එකේ නැති වෙන්නේ නැහැ. සාමාන්‍ය එකම වෙලාවට තමයි අපි එකම බස් එකට තමයි හම්බ වෙන්නේ. දවසක් එයා බස් එකේ නැහැ. හරිද? ඊට පස්සේ ඉඳලා මෙයාව දැක්කේ නැහැ. ඊට පස්සේ දවසක ආරංචි වෙනවා අර මම කිව්වේ කටුබැත්ත හරිය තිබ්බ බෝම්බෙන් එයාගේ ජීවිතෙත් නැති වෙලා උදේ යද්දි. එදත් කොහොම හරි ඒ බෝම්බෙට අහුවෙච්ච දවසෙත් එයා මගේ අක්කගේ බෑග්ස් උකුලුඩ තියන් ගියා මතකයි මට. නමක දන්න හැමෝම එයාගේ. හැබැයි අදටත් ඒ ලස්සන රූපේ මගේ ඇස් ඉස්සරහම ඇවි මැවි පේනවා. හරි කරුණාවන්ත, හරි ලස්සන, හරි මොකද කියන්නේ, හරි ලස්සන තරුණ ගැන් ළමෙක්. ඒ වගේ කී දෙනෙක් නම් ඉතින් රටට නැති වුණාද නේද? හරි කුමාරි, දුක දුක මතක ගොඩාක් තියෙනවා. එක්කෝම පැත්තකින් තියලා අපි මෙන්න මේ සින්දුව අහන්න යමු. අපි බලමු WhatsApp එකේ ඉන්න මේ කැටියවත් එකතු කරගන්න. හයි ගින්දර භාෂී, අපි චාමර ස්ටෝස් එකේ පනා පිටියේ කළුතර චාමර අයියයි තනුජක්කයි ආදරෙන් එකතු කරගන්න. කවුද මේ? හයි භාෂී නංගී, මම නුවන් ඉබාගමුවෙන්. එයාට ඉත යුද්ධය අමිහිරි මතක තියෙනවා නේද? ඒගොල්ලෝ පොඩි කාලේ පොළොන් නරුවෙලු හිටියේ මැදිරිගිරියලු. 1989 ඉඳන් 93 වෙනකන් අපි හිටපු හරියෙත් සෑහෙන කලබල තිබුණා කියලා කියනවා. අපේ පවුලේ අක්කයි මමයි නංගි මල්ලි අම්මයි තාත්තයි සමහර දවස් වලට අපි නිදාගන්නේ කැලේට ගිහිල්ලාලු. ගෙදර දොරවල් ඇරලා ලාම්පුවක් පත්තු කරලා අපි කැලේට වෙලා මුළු රෑම පහන් කරනවලු. දොරවල් වැහුවොත් ගෙවල් ගිනි තියනවලු. සමහර දවස් වලට අපි මිදුල මැදින් කඩු තුවක්කු අරගෙන යනවා පේනවලු. එතකොට අම්මා හයියෙන් අපේ කටවල් තද කරලා අල්ලගෙන ඉන්නවලු අපි කෑ ගහනවට බයයි.
එච්චර පරිස්සම් කළත් අපි පොඩි කාලෙම මගේ අම්මා යන්නම යන්න ගියා කියලා කියනෝ. ඉතින් ඒ හැමදේම අද දවසෙත් මතක් වෙනවා කියලා කියනෝ. එහෙම තමයි නේද? මේ වට මොනා කියන්නදනේ අපි මේ සින්දුව හමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:30.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: අලුතැන කටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0761 892 1767 කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංගාර සෙවනගල 0777 300 940.
4: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: ඇයි ෂුගර් කියන මූණෙල්ලකල සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540.

0: 하다 하다 온난다 하야벨라
1: Paul Pitting howle ahanna Jani ek de dunu mavata Satye davas wala ude 10ට
0: Janiyat wedi vela
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: කින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
6: Frames අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
3: හිත ඉල්ලන සින්දු ඇහෙන Kinder Handeva with Bashi. With Bashi.
5: How was it today? We did it is Saturday. We love it. හිත ඉල්ලන සින්දු ඇහෙන ගින්දර හැන්දෑවෙන් මේ වෙලාවේ වගේ හිත ඉල්ලන තව සින්දුවක් දෙන්න යන්න හදන්නේ මේ මට වෙල තිනෝ හැල්ලක් හවද වාශී ගින්දර හැන්දෑව සද්දෙට මහගෙන ඉන්නේ එන්නේ සාරිස් රිද්දිපිලි අලවි සැලේ සෙට් එකේ ඉනෝ සද්දෙට මහගෙන ගිය සිකුරාද සමහර අයගේ නම් කියුවේ නැහැ කියලා තරහ වෙලාලු අද තරහ නැතුව මේ ටික කොහොම කියන්න මැනිකේ කියලා කියනවා ඔන්න තියෙනවා නම් ගොඩක් හරිද අර පන්තියේ නම් ලකුණු කරනවා වගේ දැන් කියන්න යන්නේ ඉෂාන් තිලක් මහතා ඊගවට සංජයෝ මනේෂෝ කේෂානි මේනුවකා ශානිකා අනුෂා අචිනි කවේෂා ගාමිනි මහත්තයා තිවංක හංසිකා චබෝදි මදු යුඩි මහත්තයා එවැගේම සාරි මන්දිරේ ජීවරාණි අපේ රණවිරෝ හැමෝම ආදරණීය බිරිඳ ශාම්කා මේ වෙලාවේ ගින්දර හැඳෑව වහගෙන ඉන්න හැමෝමයි මම එකතු කර ගන්නවා කියලා කියන ලස්සන රණවිරු ගීතයක් අහනවලු අහමයි කියලා කියන අදට විතරක් තරහ නැතුව මේ නම් ටික කියන්න. අනේ ආදරෙන් බුත්තලින් ඔක්කොම ලම එකතු කරගන්නවා චමින්ද තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. Thank you. සුබදවලක් භාෂ්‍යෝ. අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ඒ වගේම මේ මොහොතේ අපි වෙනුවෙන් රට වෙනුවෙන් කැප වෙන ආදරණීය රණවිරුවන් සිහි කරගෙන සින්දු ගොඩක් අහමුයි කියලා මදුරංග යටි අන්තරින් කියනවා ආදරණාවත් එකතු කරගන්න හයි භාෂි නංගියෝ ඔන්න අදත් අපි වහගෙන ඉන්නේ මම සමන් මගේ ආලෝ සෙට් එක හෙට්ටියා ශාන් මල්ලි කොකිල මල්ලි ලලිතයා අපි ජපෑන් ඉඳන් අහගෙන ඉන්නේ කියලා කියනවා කොහේ හිටියා ලංකාවේ කමනම් ඉතින් දැනෙනවා නේද ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා හයි භාෂි අපි කඹුරු මුල්ලේ රොටි කඩේ මම සුජීවා මගේ හස්බන්ඩ් අජේ එයාවයි අම්මවයි පුතාල දෙන්නවයි දුවල හතර දෙනවයි ඉන්දික මලිවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න උතුරන්න හරියන්න ඕනිලු මට මාත් ඉතින් ප්‍රාර්ථනා කරන්නේ අපේ කඹුරු මුල්ලේ රොටි කඩේ ඔක්කොටම උතුරන්න හරියන්න ඕනි ජය වේවා ආදරෙන් එකතු කරගන්න ඔය කට්ටියව දාගෙන අපි අමු සිංදුවහනේ අතරි මං ඔයගලන්ට ෆෙම් සෑගෙනත් කියාගෙන මෙන්න SLS ISO තත්ව සහතික දෙකමත් ලැබෙනා අඩුම සාධාරණම මිලකට වාට හොඳම ක්වලිටි ලීක් වෙන්නේ නැති අඳගෙන ඉන්න පහසු පෑඩ් එකක් දෙනවා නම් ඒ දෙන්නේ ෆෙම් සෑයම තමයි ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වෙළඳ පොළට ගියාම ෆෙම්ස් නම කියලාම නම බලලම අරගන්න කියලා ෆෙම් සෑයත් එක්ක ඔයාට ජීවිතේ ලේසි පහසුයි මොකද සමාජයේ ඉස්සරහ පහසුතාවයට පත් වෙන්නේ නැහැ ඔයා වනා ආරක්ෂිත නැහැ ලීක් වෙන්නේ නැති නිසා ඒ වගේම අඳගෙන ඉන්න පහසු නිසා පීරියඩ්ස් දවසටත් සාමාන්‍ය දවසක් වගේම ලස්සනට වැඩ කරගෙන යන්න ෆෙම්ස් ඇයම අරගන්න

0: FM 95 94.5 ගින්දර හැන්දෑව විද්වාශී
1: හවස තුනයි විනාඩි 41යි වෙලාව. අපි මේ ගලේවිල ගුකරල ස්ටෝසිගේ සංජීව අයිය කතා කළා. හරිද? අනේ ආදරෙන් ඔයාවයි ඔයගේ බැරල් බාගෙවයි ඔක්කොම ලව ආදරෙන් එකතු කරගන්නවා. මේගොල්ලෝ වෙසක් එකට දන්සලක් දෙන්න නෙලෑස්තු වෙන්නේ. ඒ ඔක්කොම වැඩ ලස්සන්ටම හොඳටම කරගන්න ලැබෙන කියලා ප්‍රාර්ථනාත් කරන්නම්. හරිද? ආදරෙන් එකතු කරගන්නවා. තව සින්දුනම් චුට්ටයි තියෙන්නේ අහන්න ගින්දර හැන්දාවේ. ඊටික අහන්න. Thank you. ඉතින් මන් දන්නවා මට කෝල් කරත් නැතත් අහන් ඉන්නවා කියලා. හරියා තව ගොඩාක් කටින්න එකතු කරගන්න. ඔක්කොටම කලින් මම උගලන්ට ආයෙම වතාවක් මතක් කරනවා. අර එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූට් එක ගැන. හරිද? ලංකාවේ හදලා සුදු මහත්තුරුන් පවා විශ්වාසයෙන් අරගෙන පදින ගානට ස්කූටරයක් ලංකාවේ හදලා තිනකොට ඇයි අපි වෙන පිටරටවල එක එක නානා මාදලේ ස්කූටර්ස් අරගන්නේ නේද? ඒ හින්දා තමයි අපේ සල්ලි වලින් පිටරටවල පෝෂණය කරන එක නතර කළා ලීඩ 1-5 බයික් එක ගමයි කියලා මම ඕගලන්ට මතක් කරන්නේ. අඩුම අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි දුරක් යන්න පුළුවන් නිසා කෙඩි රයිස් ලීඩ 1-5 බයික් එක ඔයාට අරගන්න කියලා මම මතක් කරනවා. මේක මේ 1-5cc අධිබලිත එන්ජින් එකක් පාවිච්චි කරලා හදලා තිනවා වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක එකතු කරලා තියෙන නිසා පෙට්‍රල් සූදට පවා දුවනවා මහත්තයෝ. තව තියෙන විශේෂත්වයක් තමයි ඉස්සරහ පස්ස රෝද දෙකේම ආරක්ෂිත ඩිස් බ්‍රේක් තියෙන එක. හරිද? ඉතින් සාමාන්‍යයෙන් මේ කෙඩි රයිස් ලීඩ 1-5 බයික් එකේ මිල වෙන්නේ රුපියල් 796,500යි. මේකට යනවා ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. ඒ කියන්නේ ඔයාට ලීඩ 1-5 පෙට්‍රල් බයික් එක ලැබෙන්නේ රුපියල් 696,500ට. හරිද? ඔය ගානට ඔයාට බයික් එකක් දීලා පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනෙනුත් ආව නිදහස් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා කල්පනා කරනවාද? පළවෙනි මාස තුනේ ලීසින් කම්පැනි එකට වාරික තුන ගෙවන්නේ කෙඩි රයිස් මෝටර් කම්පැනි කියන හැබැයි ඒ හින්දා මේ වාසි ටික කොහොම එක වාගේ ස්කූටරය අද්දම අරගෙන ඉක්මන් කරන්නේ තොග අවසන් වෙනකම් විතරයි මේ වාසිය තියෙන්නේ. කෙඩි රයිස් ලීඩ 1-5 පෙට්‍රල් බයික් එක ඉක්මන්ට අරගෙන තාරුණියේ ජවයට කෙඩි රයිස් දිවයිනපුරා මලවිජාලයක් ඉන්නවා සේවා නියෝජිතිනිනු අමතර කොටස් දිවයිනපුරාම තියෙනවා අලෙවියන් පස සේවාවත් අති විශිෂ්ටයි. වැඩි විස්තර දැනගන්න ඕන කෝල් එකක් දෙන්නකෝ 077-406-43-97 KD Rice Motor Company Private Limited එකට කෝල් එකක් දෙන්න වැඩි විස්තර එතකොට දැනගන්න පුළුවන්. හරිද? හරි, ඊට පස්සේ අපි මෙන්න මේ කටිව එකතු කරගන්න ඕනේ. වාශි නංගි මගේ තාතා අවුරුදු 21ක් යුද්ධ කරලා දෙපාරක් තුවාල වෙලා යුද්ධේ ඉවර කරලමයි ගෙදර ආවේ කියලා කියනවා. අනේ මගේ තාත්තා වගේම රණවිරුව හැමෝම මේ වෙලාවේ ආදරින් මතක් කරනවා කියලා කියනවා. ඒ වගේම මගේ මහත්තයා කමාන්ඩෝ රෙජිමෙන්ට් එකේ ඉන්නේ, හස්බන්ඩ්ගේ මල්ලි ස්පෙෂල් ෆෝස් එකේ ඉන්නේ. මේ ඔක්කොමලාම හරිම ආදරින් මතක් කරා කියන්නේ කියලා කියනවා. රණවිරු පවුලක් නේද? හරි ආඩම්බරින් කෙල්ල මේ මෙසේජ් එකේවල ඇත්තේ. ආඩම්බරේ වගේම තමයි මේ යුද්ධ කාලේ රණවිරු එක්ක පවුලි කෙනෙක් වෙනවනම් කොච්චර ගින්දරකින් පිච්චි පිච්චි ඉන්නේ නැද්දනේ. නිවාඩුවට ඇවිල්ලා යනකොට ආපහු නිවාඩුවකට එන්න ලැබෙයිද කියලා දන්නේ නැතුව ඒවා වචන කරගන්න බැරුව කඳුළු කැට වෙලා ගලන්නේ නැති ඔහේනේ. ආදරෙම්ම ආදරෙම්ම ආදරෙම්ම මතක් කරනවා පවුල වල හැමෝමත්. හයි භාෂ්‍යකා, අපි මහරගම ජනතා අමාවතේ සෙට් එක අමු කාලෙකින් වෙන මෙසේජ් එක ඇවිල්ලා. චමෝදේ වගේම අපේ චාමරයිය, මිලින්දාය, මහින්දංක, රසංගය, හෂානය, සුමනියංක ඒ වගේම මම වචින්දුවකට එකතු කරගන්නවා කියලා කියනවා. ඔන්න ඔයාලගේ පුරුදු මාදක ආදරේ දෙකක් මං.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3:49 වෙලාව. යන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලාද නම් මන් දන්නේ නැහැ. මේ පැය තුන යනවා මට තේරුණේ නැහැ. මොකද අද අපේ කට්ටිය හරි මෝෂනල් වෙලා දිග දිග දිග දිග මෙසේජස් එවලා තිනවා වෙනදට නිකම්ම ෆැමිලි කේ නම් ටික විතරක් කියලා මෙසේජස් දාන ගොඩාක් අය. අත ටික මෙසේජ් එවලා තිනවා එයාලා ගැන නොදන්න කතා ගොඩාක්. ඒකෙන් මන් දැනගත්තා. ඒ පවුල් වල යුද්ධෙත් එක්ක සම්බන්ධ අපේ රණවිරුවන්ගේ කතා කොච්චර තියෙනවද කියලා අද මම ඉතින් දැක්කා. ඉතින් ගොඩාක් ගොඩාක් ස්තුතියි වෙලාව අයින් කළා. වෙලාව කැප කළා ඒ දිග මෙසේජස් එව්වට වචන කරාට. හරිද? හරි යන්න ලෑස්ති වෙන්න. යන්න කලින් යටියන්තර ටයිටනික් සලෝන් එකේ තුෂාරය කතා කළා. අන්තිම මොහොතවත් ගන්න බැරි වෙයිද කියලා දුකින් අද හිටියලෝ. රොහන් ටිරෝන් එක්කම ලස්සන්ට වැඩ ටික කරගෙන යන්න දෙකම දෙකක් ආදරණ එකතු කරගන්න. ඒ අතරම මම සෙවනගල ආයුර්වේදය ගැන ඔගලන්ට මතක් කරනවා. සෙවනගල ආයුම ආයුර්වේද විද මැදුරේ නිෂ්පාදනය කරන මේ නිෂ්පාදනත් එක්ක ඔයාට සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල මధుමේහ හරණී කැප්සූල්ස්. ඒ වගේම තමයි සෙවනගල මధుක කැස්සට පැඩිය සෙවනගල ලිව බූස්ටින් කැප්සූල්ස්. ඊගවට සෙවනගල ජීව ශක්ති රසායනය. සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය. ඒ වගේම සෙවනගල හන්දි රාජ තෛලය. මේ කොම නිෂ්පාදන කමල් බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණය තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කිරීමේ අපේ වේදකම අපේ උරුම 40 වසරක අභිමානියත් එක්ක තමයි සෙවනගල ආයුර්වේදයේ මේ නිෂ්පාදන ආගේ අතට අරගෙන ඉන්නේ. ඉතින් ඔක්කොම විස්තර දැනගන්න ඕඩර් කරලා ගෙන්න ගන්න මෙන්න නම්බරයකට කතා කරන්න 0747 31 33 540 0747 31 33 540 ට කතා කරන්න වැඩි විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්.

ඉවර කරන්න දායක වීම ගැන රණවිරුවෙක් විදිහට මටත් දැනෙන අහිංසක ආඩම්බරයක් භාෂියෝ. මේ මෙසේජ් එක එවලා තියෙන්නේ වෙනද මට වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ කොල්ලෝ ඔක්කොම එකතු කරගන්න කියලා මෙසේජ් එක එවන කෙනා. හැබැයි මම කවදාවත් මෙයාගේ නම දන්නේ නැහැ. නම කවදාවත් එවලත් නැහැ. අදත් නැහැ. නිහඬවම ඔහොමම ඉන්නද කල්පනාවක්? අන්නේ එක තමයි තියෙන විශේෂත්වෙනේ. ගොඩක් දේවල් කරපු මිනිස්සු අඩුම නම කියලා ගෞරවයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඩිලිවරි යන ඔය රියදුරු දෑතට දෙවි පිහිටයි මහත්තයෝ ආදරෙන් එකතු කරගන්නව පරිස්සමට ගමනාන්තය වෙනකම්ම යන්න. ඉගාවට ඉංග්‍රියාවත තැලිගම සන්සේලා ෆැෂන්ස් දෙකේමයි රන්මාක් ලව කලෙක්ෂන් එකයි මාව සද්දට අහගෙන ඉන්න රංජිත් නිසංසලා රන්දි තවින්ස යසිස් මෑතුලෝ කොමලාම එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් භාෂේ අපිත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ අලුත්ගම දර්ග ටවුන් එකේ ANW අපරල් එකේ වැඩ කරන ඔක්කොම රංජනියක්ක සන්ධ්‍යක්ක චිත්‍රක්ක චම්පිකා ජීව නිලෝක විජේස අපේ බොස් ජයවර්ධන මම ප්‍රදීප අය එවගේම ගාමන්ස් වල වැඩ කරන කොල්ල කෙල්ලෝ කොටම උතුරම් හරියන්න ඕනි කියලාත් කියනවා. Yes, අනිවාර්යෙන් ආදරෙන් එකතු කරගන්න. අම්පාර ස්ටෑන්ඩ් එකේ බෝම්බි පුපුරනකොට මම අම්පාරේ. මං එතකොට හරි පොඩි රණවිරුවන්ට ආචාර කරනවා කියලා හිඟුරාණ දිනේෂ් ටේලර්ස් එකෙන් මෙසේජ් එක එවලා තිනෝ. අපි හැමෝටම මෙහෙම පොඩි පොඩි අඳුරු මතක තියෙනවා. සමහර මතක නම් පොඩි කියලා සලකන්නත් බෑ නේද? සුබ සන්ධ්‍යාවක් භාෂි මැනික. මෙහාට වහිනෝ කෙලවරක් නෑ. කොහොම හරි ලස්සන සින්දු ටිකක් අහගෙන ඉමුලෝ. නාරම්මල අඹගම්මන කැඳ කඩේ නිමල් අයියා දම්මි පැටව් දෙන්න කට්ටිය මේකත කරගන්න කියලා කියනවා. දෙකක් නෙවෙයිලු තුනක් ආදරේලු. ආදරේ යනේ පරිසමට ඉන්න හරිද? අපිත් මේ වෙලාවේ හගින වැඩ ලස්සන හින්දි සින්දුවක් දෙන්නකෝ කියලා කිව්ව. මම හින්දි සින්දු අහන්න දුන්නා. මහරගම නිව් තරු ෆැෂන් එකේ කොමලා තාදරෙන් එකතු කරගන්න ජය වේවා. සුදු බෝලි සද්දට ගින්දර හැඳෑ වහනෝ වත්තේගම මඩවල ප්‍රියන්ත සලෝනිකේ ප්‍රියන්ත අයියා ගිම්හනි සෙව්වන්දි වයිෆ් මල්ලික කටාවලින් පුතා රොෂාම් ඉගාවට මල් පානින් අම්මා තාත්තා ඔයවත් එකතු කරගන්නවා කියලා කියන ස්තුතියි. ඉගාවට නුවර අම්පිටි ආරිය ටේලර්ස් මගේ සෝමතිලක අයියත් අහගෙන ඉන්නවා. ගිය සතියේ භාෂික කටහඬ අහන්න බැරි වුණා. මේ සතියේ නම් භාෂි ළඟින් හෙල්ලෙන්නේ ගාමිණී සරත් අයියානේ ආදරෙන් එකතු කරගන්නවා. හයි ගින්දරි දෙන්න පුළුවන්ද චාමර වීරසිංහගේ සින්දුවක්? අයියෝ වෙලා නැත්තේ. හෙට හම හරි බණ්ඩාරවෙල නිශාන්ත අයියා ආදරෙන් එකතු කරගන්න. කොහොමද ගින්දර මැනික ලස්සන සින්දුවකට එකතු කරගන්න වැඩ කරන ගමන් ඔයා වහනෝ කුමාරි මිස් දුල්මි තිනුලි මම කඩවත ලක්මාලේ ජය වේවා. ඊ ගාවට අස්වින් ශ්‍රීරාන්ත මුම්ටාස් ඉව්‍රාන් සුදාර රුවන් මෙන්ඩිස් රොකී ප්‍රින්ස් කීඩන් ශාන් ගස්ලේ ෆස්ලේන් නිරෝධා ගමගේ MCG members ලොකෝම එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා ආදරින් එකතු කරගන්න. හයි භාෂි මෙනික අපවත් එකතු කරගන්න. හස්බන් නිමල් පුතා තුෂාර ඉගාවට චමුදිත මම කෑගල්ලි පුෂ්පාංගනී කියලා කියනවා. පුෂ්පාංගනියක් අවත් එකතු කරගන්නවා. ජෙවස් ෆරීඩ දීප්තිද සිල්වා ඉගාවට ශරීන් ඩයර්ස් ගයානි රසිට ගමගේ නිරෝ චන්ද්‍රානි මානසිංහ මේ කට්ටියමත් ආදරින් එකතු කරගන්නවා. ජය වේවා සින්දුවක් දෙන්න භාෂි. මේ මෙසේජ් එකේ ගොඩාක් අකුරු අඩුයි. ඒඳ මට කියවගන්න ටිකක් අමාරුයි. කවනේ ආදරෙන් එකතු කරගන්න. හයි භාෂි හතරලියත් කැමී සලෝනිකේ එකතු කරගන්න කියලා කියනවා. අපේ සෙට් එක භාෂි එනකම් බලාගෙන ඉන්නවලු. වයිෆ් චම්පා අනුලක්කා දයානියක්ක ඉගාවට චනු කැෆේ අජිත අයිය ඇතුළු හතරලියදී ඔක්කෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. නියමයි භාෂි අපිවත් එකතු කරගන්න. අපි බොකුන්දර 10 කනුව පාරිමංගලී ෆැෂන් ඇන් ගාමන්ට් එකෙන් සාලි මංගලි ශිරන්ති සංජීව මහේෂ් ලක්මතු මදුවන්ත කට්ටිය මේකතු කරගන්න. මාත් ඔයාගේ ලස්සන වොයිස් එක ගාව නතර වුණා. මොරන්තුඩ නන්දුවේ මුරිද් මුදිත පෙරේරා ආදරෙන් එකතු කරගන්න. නැත්නම් මෙන්න වොයිස් අම්මා ආදරේ යනේ ආදරෙන් එකතු කරගන්න. අපි මොරන්තුඩේ රොෂාන් ශාම සිනුක රුක්ෂිකායික ලක්ෂ්මන් ජය වේවා ආදරෙන් කට්ටිය මේකතු කරගන්න. ඊට පස්සේ අපේ ලකි අයිය ලක්ෂිතයි ආදරෙන් ඕවත් එකතු කරගන්න. හයි භාෂි මගේ හස්බනුව හමුදාවේ එයාටත් වෙඩි වැදුනා. මං එයාට ගොඩාක් ආදරෙයි. එයාගේ නම දිලුක කියලා කියනවා. කොහොම දරාගන්න ඇතිද ඒ දේවල් නේද? ආදරෙන් මතක් කරනවා.
ඒ දේවල් දැන්නම් මතක් කරන්න ලස්සන මතක නෙමෙයි නේද? කොහොම වුණත් ආදරෙන් අයවයක්මයි දෙන්නමත් මතක් කරනවා මම. ඊට පස්සේ ලසන්ත අයියා යටියන්තරින් මෙසේජ් එකක් එවලා තිනවා. ඔයාවත් එකතු කරගන්නම්. භාෂි මම ස්වර්ණ. ස්වර්ණ හේරත් දිය තලාවේ. නම කියන්න බැරි වුණා නේ දුවගේ ෆෝන් එකේ ලෝ මෙසේජ් කළේ. එයා කියනවා හැමදාම අහන්නේ නැති FM තමයි. පැය 24ම ඒත් පළවෙනිම තවරි තමයි මෙහෙම මෙසේජ් එකක් හදේවන්නේ. දේශේ මුර දේවතාවන් ඔබට මගේ උත්තමාචාර්ය භාෂි මගේ පුතා ඉන්නේ පනාගොඩ කැම්ප් එකේ ඉංජිනේරු බලකයි. ඉතින් මගේ පුතා වරුණ ඇතුළු සියලුම රණවිරුවන්ට වගේම අපි වෙනුවෙන් දිවිතුන් රණවිරුවන්ට ජාති ප්‍රණාමය පුද කරනවා කියලා කියනවා. ආදරෙන් කට්ටියම එකතු කරගන්න. හේමනම් යන්න තමයි ලෑස්ති වෙන්නේ. තව ගොඩාක් මේ මෙසේජස් තියෙනවා. මට අද කියවගන්න වෙලාව මදි වෙනවා. මම දන්නවා ඔයගොල්ලෝ මාත් එක්ක තරහ වෙන එකක් නෑ. මොකද හේතුව අද ගොඩාක් දිගයි. එවල තියෙන මෙසේජස් ගොඩාක් අය ගොඩාක් අයගේ අත්දැකීම් කියලා තිබ්බා. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අදත් මාව අහගෙන හිටියට. ඉතින් ඔක්කොමලා එකතු කරගෙන අපි එහෙනම් ගිහිල්ලෙමු. අපි හම්බ වෙනවා හෙට හවස කියද එක වෙනකොට. එතකන් ඔගලොක්කෝම පරිස්සමින් ඉන්න. අපේ රට රැකපු රට රකින මුළු ත්‍රිවිධ හමුදාවටම මං ආදරේ ජය වේවා.

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩිරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කෙඩිරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077-406-4397.
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසෙදි සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
4: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime set when the flavor delakiri padamak. Well I know gonna then one. Wasakala kiri fun එක piri elakiri kiri. සුබ සන්ධ්‍යාවක්. හවස 4:00

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: Netnews මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝවන් මේ පැයේ රටතොට සමගින් මම තරංක අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය අද පස්වරුවේ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියා ඒ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහායි අග්‍රාමාත්‍යවරිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු එම සංචාර සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බවයි කට්නායක ගුවන්තුරුපළ net news වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-403 දරන ගුවන් යානයෙන් එම පිරිස ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය බවයි net news වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ මිලඟ net news පසර පහට
0: net news මේ පැය රටතොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery ability gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak dina ganna
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 113ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
4: ඔයත් පහලට වකි වෙන්න finishing මහලක් නම් color up තමයි

කතා කරන්න 0112 55 63 WhatsApp 0811 95 95 95

සුබසන්ධ්‍යාව හවස 4 විනාඩි 10යි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති යුරින් ඩ්‍රයිව් එක 4 වටේ සඳුදා දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස වරුවේ පොඩි වැස්සක් තියෙනව නේද? වැස්ස වෙලාවට අහන්න පුළුවන් ලස්සන සින්දු සෙට් එකක් එක්ක හවස 4 ඉඳලා 6 වෙනකන් ඔය වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දු අහන්න තියෙන පැය දෙක තමයි මේක. ඔය චිල්ලකේ ඉන්නවනේ නේ සඳුදා කියලා කියන්නේ වැඩ පටන් ගන්න දවසක්. එතකොට පොඩ්ඩක් නිකන් හිතට එනවා නිකන් අනේ මේ මොකද්ද මේ වගේ එකක්. හැබැයි ඒ වුණාට එහෙම කියලා හරියන්නේ නැහැ නේද? අපි වැඩ කරන්න ඕන, මහන්සි වෙන්න ඕන, කම්මැලිකම පැත්තකට තියලා සල්ලි ටිකක් හම්බ කරන්න ඕන නේද? එතකොටනේ hina වෙලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. අනේ නිසා ඉතින් මහන්සියලා වැඩ කරන ඔයාට වාගේ මහන්සිය යන්න හවස් වරුවේ ලස්සනම සින්දු අහන්න තියෙන හොඳම පැය දෙක තමයි මේක. කතා කරන්න chance එක තියෙනවා අපි දෙන්නට. ඊයේ හම්බුනේ නැහැ නේ. ඉතින් ඒ නිසා අද පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. ටක් ගාලා කෝල් එකක් ගන්න මට. ඒ වගේම තමයි WhatsApp එකේ message කරන set එකට 0711 95 95 95 නම්බර් එක තියෙනවා. වාට ඇතිතරම් message කරන්න පුළුවන්. හරි. හිතේ තියෙන ඕන දෙයක් කියන්න. හරි. මං ඉන්න ඔයත් එක්ක. ඒ වගේම තමයි NetFM official Facebook page එකට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. කට්ටිය මේ වෙදි wall post එක දැකලා තියෙනවා. දැකපු කට්ටිය comment කරලා තියෙනවා. බලන්න බැරි වුණා ඉන්නවා නම් ගිහිල්ලා wall post එක බලලා page එකත් follow එකක් දාලා tag ගාලා comment එකක් තියන්න. Right, okay. ලක්කේක charge කරගෙන වැඩේ පටන් ගන්න හදන්නේ. ලක්කේක charge කරගන්න නම් ඔයාට තියෙන හොඳම විදිය, හොඳම අවස්ථාව අරගෙන ඉන්නේ Brown Excite ඔටෝමෝටිව් බැටරි එකත් එක්ක තමයි ඔයාගේ ලක්කේක charge කරගන්න chance එක තියෙන්නේ. දැන් ඔයාගේ වාහනේට බැටරි එකක් replace කරනවා නම් තියෙන හොඳම තේරීම තමයි Excite ඔටෝමෝටිව් බැටරිය කියලා කියන්නේ. හරිද? එතකොට ලක්කේක charge වෙන්නේ කොහොමද? Excite ඔටෝමෝටිව් බැටරි එකක් ගත්තාම ඔයාට දැන් ඔන්න අවස්ථාව තියෙනවා සතිපතා වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න. අඟල් 55 LED smart TV එකක් ඔයා කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. දෙගේ නිසා ලොකු දේවල් කරන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. දිනුම් මැදීමට එකතු වෙන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ Excite ඔටෝමෝටිව් බැටරි එකක් අරගන්න, ඊට පස්සේ වොරන්ටි එක ඇක්ටිවේට් කරගන්න, නිකම්ම දිනුම් මැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. මේක මිස් කරගන්න එපා. හරිද? ඇයි ඔයා සාමාන්‍යයෙන් Excite බැටරි එකක්ම වාහනයට ගන්න ඕනේ? ඔන්න ඕකයි ප්‍රශ්නේ නේද? රයිට්. ඒකට තියෙන හොඳම උත්තරේ තමයි ලංකාවේ එදා ඉඳලා මේ වෙනකම්ම ලංකාවේ අංක 1 බැටරි සන්නාමය තමයි Excite කියලා කියන්නේ නේද? ලංකාවේ රාජ්‍ය අවශ්‍යතාවයන්ගෙන්, ඒ කියන්නේ බැටරි අවශ්‍යතාවයන්ගෙන් 95%ක්ම සම්පූර්ණ කරන්නේ Excite බැටරිය. පහුගිය අර්බුදකාරී කාල සීමාවන් වල ලංකාවේ වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න බැටරි අවශ්‍යතාවෙන් 95%ක්ම සම්පූර්ණ කර Excite බැටරිය. ඉතින් එන්සා ඔයාගේ ඕනම අවශ්‍යතාවයක් වෙනුවෙන්, හරිද? ඔයාට බැටරියක් ගන්නවා නම් තියෙන හොඳම තේරීම තමයි Excite කියලා කියන්නේ. මේක බ්‍රවුන්ස් විශ්වාසයත් එක්ක එන නිසා ආයේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි ඔයා දන්නවන්නේ බැට්මොබයිල් සේවාව. ලංකාවේ ඕනම තැනක ඔයාගේ වාහනේ බැටරියක ප්‍රශ්නයක් ආවොත් Excite වෙතින් හඳුන්වා දීලා තියෙන බැට්මොබයිල් සේවාවේ සහය ඔයාට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ලොකු දේවල් කරන්න නැහැ. ඔයාට තියෙන ටග් ගාලා කෝල් එකක් ගන්න විතරයි. 011 7 714 714ට. හරිද? ඉතින් එන්සා ඔන්න Excite ඔටෝමෝටිව් බැටරි එක ගැන ඔයාට මතක් කරේ. අඟල් 55 LED smart TV එකක් ඔයා කරගෙන ලක්කේක charge කරගන්න තියෙන හොඳම විදිය තමයි ඔයාගේ වාහනේටත් Excite ඔටෝමෝටිව් බැටරි එකක් අරගන්න එක. හරිද? 4 විනාඩි අපි දෙන්නගේ පැය දෙකක වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඔයාගේ මගේ බොරින් නැති විනින් drive එක 4 වටේ එක ආසම සින්දු අහන්න මේ පැත්තට එන්න. දන්නවනේ මම DJ අසා.

0: සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානණීය 23 වන වසර මෙසේ සමරමු
1: මාසෙමෙද මෙච්චර මඩු ගන්න කොහමද ලොතරැයියක්වත් ඇදුනද මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
4: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112 125 125 අමතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
5: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC Finance කියලා කියන්නේ. CBC Finance කියලා කියන්නේ commercial bank එක යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 fixed deposit එකක් තියෙනවා. 13% පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ call එකක් අරගෙන විස්තර දැනගන්න එක. 0766 800 700 0766 800 700 fixed deposit එක දාන වැඩේ gederata mevilla කරලා CBC Finance සූදානම් වෙන්නේ ඉන්නෝ
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
7: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
8: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
11: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
10: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
9: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් update වෙන්න.
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
12: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narambala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
14: Prime Kalura අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22ට Prime Lands
15: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
17: FM

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Alright. ආමව හගිරින් වෙලාව 4 විනාඩි 23යි. මම ටක් කාලා WhatsApp එක පැතර ඔළුව දාන්න හදන්නේ. මොකද මේ වෙලාවේ සෑහෙන කට්ටියක් මැසේජ් කරලා තිනවා. මං හිතන්නේ අපි ඉරිදා හම්බෙච්ච නැති හන්දද කොහෙද? ඉරිදා ඉඳලා මේ වෙනකන් තියෙන හැමදේම කියලා මට මැසේජ් කරපු කට්ටිය සෑහෙන ඉන්නවා. හරිද? මේ වෙලාවේ අපි තව වහගිරින් ඉන්නවා. අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා දමිත් මැසේජ් කරලා තිනවා. හයි කොහොමද දමිත්? සුබ සන්ධ්‍යාවක් වේවා. මං ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. එහෙම මං එනවා රුවන්වැල්ල පැත්තට. මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා රුවන්වැල්ලෙන් කුමුදු තුෂාන්වයි විශාල්වයි. ඊට පස්සේ පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ආසා. අපි තව වහගෙන ඉන්නවා කියලා මට හම්බේගමුවේ දියවර ගම්මානෙන්නේ හරිනේද මං කිව්වා. මහත්තයා නිශාන්තවයි, ඊට පස්සේ පුතා නිදුක්ෂණවයි, ඒ වගේම පවුල හැමෝම එකතු කරගන්න කියලා නාලනී මැසේජ් කරලා තිනවා. Thank you නාලනී. ඒ වගේම තමයි අනුරාධපුරේ පැත්තට ගියහම මේ වෙලාවේ සඳලි මා වහගෙන ඉන්නවා. Thank you darling. හොවත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම සෙට් එක මැසේජ් කරද්දි මේ පැත්තෙන් තව කට්ටියක් මට කෝල් කරා. චතු කතා කරා තලාවේ ඉඳලා නේද? නෑ සලාවේ ඉඳලා නේ. තලාව නෙමෙයි සලාව. නංගිවයි ඊට පස්සේ මල්ලිවයි ඊට පස්සේ පොඩි බබාවයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කතා කරලා කිව්වේ. Thank you චතු. ඒ වගේම බිබිල පැත්තට ගියාම නිලන්ති ඉන්නවා. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ගාල්ලෙන් මල්කි ජය වේවා. ඒ වගේම කඩවතට මේ වෙලාවේ වැඩ කරන ගමම වහගෙන ඉන්න ලක්මාලි දුල්මි ඉන්නවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. Thank you. ඒ වගේම වතුපලින් චින්තක කතා කරා. චින්තක ආවත් මේ සින්දුවටම එකතු කරගන්නම්. හරිද? ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිය තමයි ධන නිදානයේ ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න එක. මොකද ධන නිදානයේ ලොතරැය්‍යෙන්ද වෙනදාම් වෙන තෑගිවලට අමතරව සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න තවට අවස්ථාව තියෙනවනේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ධන නිදානයේ ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න කියලා. මොකද ළඟම තියෙන ටිකට් කවුන්ටර් එකට ගියාම ඔයාලට ධන නිදානයේ ලොතරැය්‍ය අරගන්න පුළුවන්. හරිද? ඔයා දන්නවද දැන් සන්ඩේ බෝනස් අවස්ථාව දෙන්න පටන් අරගෙන මේ වෙනකන් රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකයන් 581 දෙනෙක් බිහි කරන්න සන්ඩේ බෝනස් අවස්ථාව හරහා ධන නිදානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි මේ අවුරුද්ද පටන් ගත්ත දවස් ඉඳලා මේ වෙනකන් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් ධන නිදානයේ හරහා බිහි කරන්නත් හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා ඔයාලට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔයා නිතරම මහන්සි වෙලා වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන ඔයාගේ ටාගට්ස් වලට යන්න හිතාගෙන ඉන්නවා නම් වැඩ කරන ගමන් අනිවාර්යෙන් හැමදාම ධන නිදානයේ ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරන්න තියෙන හොඳම ලොතරැයිය තමයි ධන නිදානය කියලා කියන්නේ. මේ මතක් කිරීම ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හතරවටේ අහගෙන ඉන්න වාට මතක් කරන්න හදන්නේ ඊළඟට CBC ෆයිනෑන්ස් එක ගැන. හරිද? සාමාන්‍යයෙන් තමන් මහන්සියලා හම්බ කරන සල්ලි තමන්ගේ අනාගතය වෙනුවෙන් යොදවන්න හැමෝම කැමතිනේ නේද? ඉතින් එතකොට දැන් ටික දවසක් ගිහිල්ලා ඔයා හම්බ කරලා මහන්සියලා වැඩ කරලා ඉන්නෙන් ඔයාගේ ජීවිත කාලය ගත කරලා ඉවර වෙනකොට ආයෙනවා ජීවිතේ සැඳෑ සමයට නේද? සැඳෑ සමය ගත කරන ඔයාට ඉස්සර වගේ මහන්සියලා වැඩ කරන්න බෑ. හැබැයි එහෙමයි කියලා අතර සල්ලි නැති වෙලා දරුවන්ගෙන් ඉල්ලගෙන මොනුබුරන්ට කරදර කර කර හැම කාටවත් කරදරයක් වෙන්නත් ඔයා කැමති නෑනේ. මොකද ඔයා බොහොම අභිමානවත් විදියට ජීවත් වුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ හම්බ කරගෙන තියෙන සල්ලි ටික CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවකට යොදවන්න. ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ ජීවිතේ කරන්න පුළුවන් හොඳ ආයෝජනයක්. ඒකත් CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවෙන් තමයි. ඔයා තැන්පත් කරන මුදල් වලට ඔයාගේ ස්ථාවර තැන්පතුවට ලංකාවේ හොඳම වටිනාකම දෙන්නේ, කියන්නේ වැඩිම පොලි අනුපාතය දෙන්නේ 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් හිමි කරගෙන ඔයාගේ ජීවිතේ සැඳෑ සමය ඔයා බලාපොරොත්තු වෙන විදිහට සතුටින් ගත කරන්න නම් ඔයා අනිවාර්යෙන් CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට යන්න ඕන. මේක කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නිසා ඔයාට විශ්වාසය උපරිමයි. හොඳම දේ තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ වෙනුවෙන්ම ඔයා මෙන්න මේ නම්බර් එකට කතා කරොත් 076 8 700 700 076 8 700 700 නම්බර් එකට කතා කරොත් ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා ඔයාලට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා දෙනවා. ඔයාලට මහන්සි වෙන්න රස්තියාදු වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාගේ ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත කරන්න ගන්න තියෙන හොඳම තීරණය තමයි CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට යන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 4 විනාඩි 34 දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් හිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
3: WhatsApp කරන්න 0674421648, ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
6: ඇසීම අඩුද? චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0761 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: හලෝ හලෝ හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: Noinus Adivegak Superima Sabadiavak SLT Mobitel Fiber within then unlimited package Razak 100 Mbps sit 1000 Mbps dakwa masakata rupiyal 5900 sit Superima unlimited wenasa athrindinna SLT Mobitel Fiber kondesi adalave
2: Hatara vate oba veta genenne
3: obak dinawa ratak dinawana jathiye mahatana sampatha tanani dahane biladigena obak kotipatiye kuwan
4: excite ganna lakkika charge karaganna Excite battery ekvelidi kena warranty ek activate kara sam satyekama angal 55 LED TV ekak dina ganna
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම් තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
6: දැනුමෙත්

රයිට් වෙලාව හවස 4:38 අපි 4:00ට ආගෙන ඉන්න ගමන් ලෑස්ති කරගෙන තියෙනවා වැඩිපුරම මං ආස සින්දුවක් ඊට පස්සේ දවස්වල ඉඳලාම කට්ටිය වැඩිපුරම ඉල්ලන සින්දුවක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අසා මම කලවාණෙන් රේණුකා තිසලිවයි තරුල්වයි චනුත්වයි එකතු කරගන්න කියලා තියෙනවා ඕකේ ෆැමිලි කී කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් සුබ සන්ධ්‍යාවක් වේවා අයියේ හැමදාම 4:00ට අහන නිසා ඊගාවට තියෙන සින්දුව මට විතරක් දෙන්න බැරිද කියලා අහලා තියෙනවා අකුරැස්සෙන් යශෝ අර ගුටි ගන්න තමයි වෙන්නේ ඊට පස්සේ අනිත් කට්ටියගෙන් හරිද හරි කමන්නේ මං හොරෙන් වාට විතරක් මේක දෙන්නම් හරි ඊට පස්සේ තමුතේක බැතර ගියාම ජයමාවතේ කට්ටිය මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා සනිදු මැසේජ් කරලා තියෙනවා අනිවාර්යෙන් ආවත් එකතු කරගන්නම් මෙච්චර ලස්සන සින්දු දෙනකොට මැසේජ් එකක් නොදා කොහොමද අනේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙමෝදර බැද්දෙවල කුමාර ආයුෂී ඒ වගේම ස්වර්ණමාලි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ Thank you ස්වර්ණමාලි ආවත් ගොඩක් ආදරෙන් ඊළඟට ප්ලාස්ටික් කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් රයිට් ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් අපේ ඇහැ කියලා කියන්නේ කොච්චර වටිනවද ඊට පස්සේ ඔයාගේ ජීවිතේ කරන කියන දේවල් වලට ඇස් වෙනීම කොච්චර බලපානවද කියලා මම ඔයාලට නිතරම කියනවනේ නේ ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් හොඳට ඇස් දෙක පේනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ලේසියෙන් අක්ෂ පරීක්ෂාවකට යොමු වෙන්නේ නැහැ නේද ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඕක අපි හිතන්නේ නැතුව හිටියට එකපාරට ටික කාලයක් ගියාට පස්සේ ඇස් දෙකේ ප්‍රශ්නයක් ආවොත් එහෙම හරිද ඔයාට සෑහෙන්න අසරණතාවයකට පත් වෙන්න වෙනවා උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා කරන රැකියාවත් එක්ක දැනට ඔයාට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන් ඔයාගේ ඇස් දෙකේ මොන හරි ප්‍රශ්නයක් තියෙන එක හරිද ඒ කියන්නේ ලොකුවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි උනාට සමහර වෙලාවට කාලයක් ගියාට පස්සේ හිතා ගන්න බැරි වෙලාවක මේ රෝගී තත්ත්වයන් ඊට පස්සේ රෝග ලක්ෂණ උඩ එන්න පුළුවන් ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන් ඊට පස්සේ හිතා ගන්න බැරි වෙලාවක ඇසේ සුදමතු වීම ඊට පස්සේ ඔය වගේ දේවල් වලට ඔයාට මුහුණ දෙන්න වෙනවා හරි ඔයාගේ ඇස් දෙකේ පෙනීම නැති වෙලා හරිද ඊට පස්සේ එතනින් එහාට ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ඔයාට ගත කරගන්න බැරි වුණොත් එකක් තමයි ඔයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම අඳුරු වෙනවා ඊට පස්සේ ඔයාගෙන් යැපෙන පවුලේ කට්ටිය වෙන්න පුළුවන් අම්මා තාත්තා මේ කවුරුම හරි කෙනෙක් ඔයාගෙන් යැපෙනා ඉන්නවනම් ඒ ඇයිට එතනින් එහාට ඔයාට උදව් කරන්න බැරි වෙනවා නේද අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ නිරෝගී ඇස් දෙකක් තිබුණත් ඔයා අනිවාර්යෙන් අවුරුද්දකට සැරයක්වත් ඔයාගේ අක්ෂ පරීක්ෂාව හරි විදියට හරි තැනකින් කරගන්න ඕනනේ අන්නේ නිසා තමයි මම ඔයාලට කියන්නේ හරි විදියට හරි තැනකින් ඔයාගේ අක්ෂි පරීක්ෂාව කරගන්න නම් ඔයා යන්න ඕනේ ලංකාවේ එකම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ නේද ඔයාලට අවශ්‍ය කරන ඒ කියන්නේ ඔයාගේ අක්ෂි පරීක්ෂාවට හරියටම හරියන අතිනවීන වෛද්‍ය තාක්ෂණය අරගෙනවිල්ලා තියෙන එකම තැන තමයි ලංකාවේ විෂන් කියා කියලා කියන්නේ ඇහි දශමයක හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒක හඳුනා ගන්න පුළුවන් වෛද්‍ය විද්‍යාවේ දියුණුම තාක්ෂණය තියෙනවා ඉතින් ඒ නිසා ඒ වගේම තමයි ලංකාවේ ඕන හැටි හරිද ඔයාලට අවශ්‍ය ඕනම විදිය ඇස් කණ්ණාඩි තාමත් සහනදායී මිලට අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් ඔයාට ගන්න ඕන නම් හොඳම ක්වලිටි එකෙන් ගන්න ඕන නම් ඔයා යන්න ඕනේ එකම තැන තමයි විෂන් කෑ එක. හරිද? ඉතින් එතකොට දැන් ඔන්න විෂන් කෑ නවතම ශාඛාව කඩුවල නගරයේදී මේ මාසේ 14 වෙනිදා ඉඳලා විවෘත වුණානේ. ඉතින් එතකොට අපි මේ පිළිබඳව ඔයාට මතක් කරා. ඉතින් ඒ නිසා තමයි මම මේ අලි අලිත් කියන්නේ දැන් ওই කඩුවලවට එහෙම ඉන්න කට්ටිය සැහෙන්න මේ කාර්ය බහුල නගර නෙමේවා. ඉතින් එතකොට දූවිලි වලට නිතරම ඇස් දෙක නිරාවරණය වෙනවා. හිතන්න නැති වුණාට ඊට පස්සේ කාලයක් ගියාම අර මං කිව්වා වගේ අක්ෂි රෝගී තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන් ඔයාට. අන්න ඒ නිසා ඔයාට දැන් අවස්ථාව තියෙනවා කඩුවෙල තියෙන විෂන් කෑ නවතම ශාඛාවට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්න ඔයාගේ අක්ෂි පරීක්ෂාව කරගන්න ඊට පස්සේ අවු කණ්ණාඩි ඊට පස්සේ සිවි කණ්ණාඩි ඒ වගේම ඔයාට අවශ්‍ය කරන ඇස් කණ්ණාඩි හිතා ගන්න බැරි තරම් අඩුම මිලට අක්ෂි පරීක්ෂාවන් මේ සියල්ල කරගන්න පුළුවන් හොඳම තැන තමයි කඩුවෙල විෂන් කෑ ශාඛාව කියලා කියන්නේ ඉතින් ඒ නිසා නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල තියෙන ඒ කියන්නේ කමර්ෂල් බැංකුව ඉස්සරහා තියෙන විෂන් කියා ශාඛාවට ඔයත් යන්න අමතක කරන්න එපා. හරිද? ඔයා අතිශය කාර්යබහුල කෙනෙක් වුණත් වෙලාවක් වෙන් කරගෙන යන්න. ඔයාගේ ඇස් දෙක වෙනුවෙන් ඔයා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා කඩුවෙල විෂන් කියා ශාඛාවෙන් අක්ෂි පරීක්ෂාවක් කරගන්න. ඇස් කණ්ණාඩි මිලදී ගන්නත් හොඳම තැන මේක තමයි. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 077383.585 077383.585 විෂන් කියා ගැන තමයි මේ විදිහට මම ඔයාලට මතක් කරේ. හරිද? රයිට් සෙට් එකම මැසේජ් කරලා තියෙනවා සින්දුවක් අහලා අපි මේ පැත්තට ඇවිල්ලා අනිත් කට්ටිය මතක් කරමු 0711 95 95 95ට ටග් ගාලා මැසේජ් එකක් දාන්න

0: අතර වටේ.
1: තවයි කපාරට බලන්න ඇතිනේ මොකද මේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා නටන්න සින්දු දෙන්නේ කියලා. ඒයේ ගෙදර ඉඳලානේ ආවෑනේ අද. එතකොට පොඩ්ඩක් වැඩ කරනකොට පොඩි කම්මැලි කමක් එයි මාට තිබ්බනම් පොඩ්ඩක් චිල් එකේ සින්දු ටිකක් අහන්න තියෙන්න ඕනනේ අද නේද? සෑහෙන කට්ටිය මැසේජ් කරලා තියෙනවා. ඊළඟ පැය ඔයාලට ඇතිතරම් මැසේජ් කරන්න පුළුවන් පැයක්. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් මම ඔයා මතක් කරන නිසා 0711 95 95 95ට ඕනතරම් මැසේජ් කරන්න. හරිද? හයි, කොහමද සා? අපිත් මේ වෙලාවේ හතරවට යහගෙන ඉන්නවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා වත්තේගම මඩවල ප්‍රියන්ත සැලොන් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. ඊට පස්සේ හයි කොහමද අයියේ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා. කවුද මේ? චාරු, ඔයාවත් එකතු කරගන්නම්. ඉතින් කොහොමද සුදු මහත්තයෝ කියලා අහලා තියෙනවා. අනේ අම්මෝ, පිච්චිලා ගියා පපුව. අදරේ මැරිලත් පැයක් ඔච්චර.

එකතු කරගන්න. අපි සින්දුවක් අහලා කමර්ෂල් බ්‍රේක් එකකට ගිහිල්ලා මේ පැත්තට එමු. ඔයාලට ඇතිතරම් මෙසේජ් කරන්න පුළුවන්. හරි, ඒ නිසා අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න මම මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 51යි දැන්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අදමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මැයිදා 4 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලිය

0: ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න .112200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540. වෙසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීන මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ, හොඳේ ව්‍යාජ ආයතනවලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා දෙනවා. 150,000කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 51. දැනුම

රයිට් වෙලාව හවස 4:00 විනාඩි 54යි. අපි 4 වටේ ආගෙන ඉන්න ගමන් සින්දුවක් එක්ක අලුත් පැයකට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ලස්සනට ගයක් හදාගන්නවා කියන එක අපි හැමෝටම තියෙන බලාපොරොත්තුවක් නෙනේ. ජීවිතේ සාමාන්‍යයෙන් කෙනෙක් එකපාරක් කරන විශාලතම ආයෝජනය තමයි ගයක් හදාගන්නවා කියන එක. අනිත් එක තමයි මම ඔයාලට නිතරම කියන දෙයක් ගයක් හදනවා කියලා කියන්නේ මේ දවසකට දෙකකට මාසයකට අවුරුද්දකට නෙමෙයිනේ. පරම්පරා ගානකට ඉන්න තමයි ගේ හදන්නේ. ඒතකොට අද කාලේට ගැලපෙන්න තව කාලයක් පවතින ගයක් හදන්න අපි අනිවාර්යෙන් වග බලා ගන්න ඕන. අනිත් එක තමයි ගයක් හදනකොට අපි සෑහෙන ලොකු ගාණක් වියදම් කරනවනේ. ඒතකොට අපි කැමති මේක එකපාර වියදම් කරලා වැඩේ සම්පූර්ණ ෆිනිෂ් කරගන්න. ආයෙ ආයෙ වියදම් කරනවා කියන එක හරි හිසර දෙයක්. ඉතින් අපිට මේ වෙලාවේ එහෙම කරගන්න පුළුවන් කමක් නැහැ නේද මේ තියෙන තත්ත්වයේ උඩ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදරට පාවිච්චි කරන එන මුරිච්චිය පවා හොඳට කල්පනා කරලා බලලා ගන්න කියලා. විශේෂයෙන්ම ඔයා කොච්චර වියදම් කරත් වැඩක් නැහැ. අද කාලේට ගැලපෙන දේවල් ඔයා හැම දෙයක්ම හරි විදියට දාගත්තේ නැත්නම් ඔයාගේ ගෙදරට අර ඔයා බලාපොරොත්තු වෙන ලුක් එක ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ගොඩක් අය ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ අනම්මනම් මේවා අද කාලේට ගැලපෙන විදියට ගන්නවා. ඊට පස්සේ බල්බ් එක දාන එක, ඊට පස්සේ බිත්ති, ඊට පස්සේ උළු හවු channel, මේ හැම දෙයක් ගැනම හිතනවා. හැබැයි වුණාට රූෆින් ෂීට් එක ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඔය ගොඩක් අය කරන වැරද්දක් තමයි වහල ගහලා ඉවරලා. දැන් සාමාන්‍යයෙන් දැන් වහල එක එක විදියට හදනවනේ නේ, පළ දෙකට තුනට හදනවනේ. රයිට්. එතකොට වහල ගහලා ඉවර වෙලා රූෆින් ෂීට් දාලා ඊට පස්සේ කලර් කරන එක ගොඩක් අය කරන වැඩක්. හැබැයි ඒ වුණාට ඊට පස්සේ මාසයක් දෙකක් ගියාම ඒකේ ප්‍රතිවිපාක අනිවාර්යෙන් විඳින්න වෙනවා. හේතුව තමයි රූෆින් ෂීට් එක මතුපිට නිකම්ම තින්තාලේපනයක් කරාට පස්සේ ලංකාවේ විටින් විට වෙනස් වෙන දේශගුණික කාලගුණික වෙනස්කම් නිසා මේ පාට පිච්චෙනවා. හරිද? ඒ කියන්නේ අධික අවුවට අහුවෙච්ච ගමන් ටක් ගාලා මේ පාට පිච්චිලා ෆේඩ් වෙලා යනවා. දැන් මේ වගේ දවස්වල සෑහෙන්න වහිනවා. ඊට පස්සේ පාට යනවා. කලර් එක ෆේඩ් වෙලා යනවා. හරිද? ඊට පස්සේ සමහර වෙලාවට අර වාද එකල් තියනවාද ගෙවල් වල වහලවල් සෑහෙන්න කළු වෙලා තියෙනවා. ඊට පස්සේ පාසි බැඳිලා වගේ කැත වෙලා තියෙනවා නේද? ඔන්න ඔය වගේ ප්‍රශ්නවලට ඔයාට මුණ දෙන්න වෙන්නේ ඔයා හරියට කල්පනා කරන්න බලන්නේ නැතුව වැඩ ටික කරාම තමයි. හරිද? අද කාලේට ගැලපෙන විදියට හරිම විදියට රූෆින් ෂීට් එකක් දානවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? ගෙදර වහලයට ගැලපෙන පාට ගණනාවකින් දිගු කාලීන පැවැත්ම තහවුරු කරන රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? දැන් මේක ඇවිල්ලා ඔය සාමාන්‍යයෙන් ඔයා නිකම්ම කලර් එකක් පේන්ට් කරලා ගන්නවා වගේ නෙමෙයි. කලර් ඔෆ් රූෆින් ෂීට් එක එන්නේ ඔයාට සෑහෙන ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ. ඒ කියන්නේ දවස් 90ක විතර ලොකු ප්‍රොසෙස් එකකින් තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් ඔයාගේ අතට එන්නේ. හරිද? එතකොට අද කාලේට ගැලපෙන විදිහට ගැලපෙන පාටකින් එනවා වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට දිගු කාලීන පැවැත්මක් තියෙන විදිහට තමයි මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මේ මතුපිට ආලේපනය නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් වගේම ප්‍රීමියම් කෝටින් එකක්, ඒ වගේම තමයි ලංකාවේ කාලගුණයට ඔරොත්තු දෙන විදිහට ටොප් කෝටින් එකක් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් තමයි ඔයාලට කලර් ඔෆ් රූෆින් ෂීට් එක එන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මතුපිට තින්ත ආලේපනයට වසර පහක වගකීමක් හම්බ වෙනවා. කොයිතරම් විශ්වාසයක්ද කියලා හිතන්නකො නේද? ඊට පස්සේ අවුරුදු පහක් විතර ගියාට පස්සේ, පහක් හයක් හතක් ගියාට පස්සේ කලර් එකේ පොඩි හරි වෙනසක් වුණොත් එහෙම ආයෙ ඔයාලට හැකියාව තියෙනවා මේගොල්ලන්ට කියලා රිපේන්ට් එකක් කරගන්න. ඉතින් එතකොට ඊට පස්සෙත් ආයෙ ඔයාලට වගකීමක් හම්බ වෙනවා. අනිත් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. කාලයක් යනකම් ආයෙ ඔයාලට මාරු කරන්න, අමතර වියදම් කරන්න මේ කිසි දෙයක් කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගෙදර ලස්සනට තියාගන්න, වහලට නියම නිමාවක් අරගෙන ඉන්න, දිගු කාලීන පැවැත්මක් තියාගන්න. හරිද? ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ගයක් හදාගන්න නම් අනිවාර්යෙන් ඔයා වහලට දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. අපි අලුත් පැයකට යන්න හදන්නේ හවස 4:58යි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: Hey yo, yame na hama tana anytime set when a flavor delikiri padamak. Well I may gonna then one. Wasakala kiri fun එක piri elakiri kiri.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 5:00

0: ඔබේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: ආයුබෝවන්, මේ පැයේ රටතොට සමග මම ඩිල්ෂාන්. දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චාමර සම්පත් දසනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී විත්තිකරුට විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍ය වී තිබෙන බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළා. 2016 වසරේදී ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාව සඳහා රේඛණය කළ චෙක් පතක් සිය පුද්ගලික ගිණුමකට තැන්පත් කර ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට මෙම නඩුව ගොනු කර තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: නෙට් නිවුස් මේ පැය රටතොට

Cincinnati Evening Drive Car Net FM Hatarawati. Katakaran 0112 55 33 63.

0: Sindu Ähinä. Net FM, Haterawati.
1: සුබසන්ද ඔක් හවස 5යි විනාඩි 10යි වෙලාව අපි හතරවටේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට මේ වෙදි ගොඩක් කට්ටිය වැඩ කරලා ඉවර වෙලා ඇඩෑඩ්ලා ගෙදර යන ගමන් මාව බස් එකේ යන ගමන් ට්‍රාන්ස්පෝර්ට් එකේ යන ගමන් අහගෙන යනවා ඇති. හරිද? ඔය අතරේ තමාර කට්ටිය ඉන්නවා අද දවසම ගෙදර. ගෙදර වැඩ ටික කරන ගමන් මාව අහගෙන ඉන්නවා ඇති. ඊට පස්සේ කඩේ පිළේ ඊට පස්සේ රෑ කඩේ ඕන තැනක මාව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන් නේද? රෑ කඩේ කියලා කිව්ව ගමන් නිකන් අමුතු විදිහට බලන්න එපා. හවස පහට කොයි දවසා රෑ කඩ කියලා. රැකඩරින හොස් භාවෙදි නේද අනේ මට මේ වෙලාවේ රැකඩේ කිදෙන මැසේජ් එකක් දාලා තියෙනවා ලලනි මම ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් තැන්කියු ලලනි එවැගේම හසයි කොහොමද අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ කියලා තමුත් ඒගම රජින හන්දිය ජයමාවතේ ස්ටෝරුවේ කට්ටිය මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තිනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ හයි අසා කොහොමද මේ වෙලාවේ ඊළඟ සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා ප්‍රියන්ත බුද්ධිගේ ඊට පස්සේ මදුශංක සෙට් එකම ඉන්නවා කියලා තියෙනවා අනුරාධපුර පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් ටීම් එකවත් සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු අයියේ කියලා තමයි තියෙන්නේ තැන්කියු ජය වේවා ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සායියේ මේ වෙලාවේ මාතාව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චන්දිමා මම ඔයාවත් එකතු කරගන්නම් තැන්කියු මැසේජ් කරාට දැන් මේ පැය පටන් ගන්නකොටම මං කිව්වනේ අපි ඊයේ හම්බුනේ නැති නිසා පොඩ්ඩක් මාත් කම්මැලි කමේ නිහිටී ඊයේ දවසම ඔයා නැතුව ඒ නිසා මේ පැයේදී මම බලනවා මට කවුද වැඩිපුරම මැසේජ් කරන්න කියලා හරිද 2711595 95ට ඔයාලට හිතෙන්නේ කොච්චරක්ද එච්චරක් මැසේජ් දාන්න chance එක තියෙනවා ඔයාස සින්දුවක් තියෙනනම් ආදරය කරන කෙනෙක් ඉන්නවනම් කැමතිම කෙනෙක්ව එකතු කරගෙන හවස් වරුවේ සින්දුවක් අහන්න පුළුවන් මම බලනවා කවුද මට වැඩිපුරම මැසේජ් කරන්න කියලා හරි ඔය වන ගමන් මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ CBC ෆයිනෑන්ස් එක ගැන ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම CBC ෆයිනෑන්ස් අරගෙන එන සාවර තැන්පතුව තමයි ඔයාලට කරන්න පුළුවන් ඔයාගේ ජීවිතේ ලොකුම ආයෝජනය. මොකද 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් එක්ක ඔයාලට විශ්වාසින් ඔයාගේ සල්ලි ටික සාවර තැන්පතුවක දානවනම් ඒ තමයි CBC ෆයිනෑන්ස් එක. කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නිසා CBC ෆයිනෑන්ස් එක පිළිබඳව ඔයාලට ආයි අමුතුවෙන් විශ්වාසය ගැන කතා කරන්න දෙයක් නැහැ. 100%ක් විශ්වාසය තියන්න පුළුවන්. හරිද? ඒ නිසා තරුණ කාලේ මහන්සියලා හම්බ කරගත්ත සල්ලි ටික තමන්ගේ ජීවිතේ සැඳෑ සමේ සතුටින් ගත කරන්න ආයෝජනය කරන්න බලාගෙන ඉන්නවනම් ජේෂ්ඨ පුරවැසියන්ට තියෙන හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ 13%කට දෙවන්ත පොලි අනුපාතයක් එක්ක ලංකාවේ ඔයාගේ මුදල් වලට ස්ථාවර තැන්පතුවකින් දෙන වැඩිම වටිනාකම හිමි කරගන්න නම් අනිවාර්යෙන් CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට යන්නම ඕන. හොඳම දේ තමයි විශේෂම දේ තමයි ඔයාලට බැංකු ගානේ ගිහිල්ලා රස්සියාදු වෙලා මහන්සි වෙන්න ඕනේ නැහැ. 076 8යි 700 නම්බර් එකට කතා කරා නම් CBC ෆයිනෑන්ස් එකේ නියෝජිතයන් ගෙදරටම ඇවිල්ලා ඔයාලට අවශ්‍ය වැඩ ටික කරලා දෙනවා. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා දීලා කිසිම මහන්සියක් නැතුව ඔයාලට අවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන්. හරිද? රිකිල්ල ගස්කඩ සැලොන් දිනේශ්‍රීයක පැත්තට යන්නත් ඕන මේ වෙලාවේ. මාව අහගෙන ඉන්න සෙට් එකක්ම ඉන්නවා ශාමා, ඊට පස්සේ සංදීපනී, නුවන්තිකා ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. තැන්කියු අනිවාර්යෙන් ඔයාලව එකතු කරගන්නම්. ඊට පස්සේ ලස්සන ගෑනු ළමෙක් මාව අහගෙන ඉන්නවා ෂෙනායා. අද සෑහෙන්න වැඩ වැඩි අයියේ. මාර ස්ට්‍රෙස්. හැබැයි උනාට ඔයාව අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආවහගෙන ඉන්නවා නම් ඔයාලට ඉතින් ස්ට්‍රෙස් මෙහෙම කරද්දී යන්නේ හරිද? ආස සින්දුවක් තියෙනවා නම් ටැග් ගාලා මට මැසේජ් එකක් දාලා කියන්න මම ආව එකතු කරගන්නම්. හරි? ඊට පස්සේ අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට දිනී මැසේජ් කරලා තිනවා. තැන්කියු. ඒ වගේම මං යන්න හදන්නේ මේ වෙලාවේ නිමේෂා මාව අහගෙන ඉන්නවා. අපිත් වැඩ කරන ගමන් ඉන්නේ අයියේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න කියලා නිමේෂා මැසේජ් කරලා කියලා තිනවා. ඕකේ. මං ආවත් එකතු කරගන්නම්. තැන්කියු ඩාලින් මැසේජ් කරාට. ඔයාට මේ පැයදිත් වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දු අහන්න පුළුවන්. හවස 6ට කලින් වැඩිපුරම මැසේජ් කරන්නේ කවුද කියලාත් මම බලනවා. හරිද? බලමුකට අග්ගල මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට මම ඔයාව මතක් කරන්නම්.

0: අසුබ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සදාතනික විශ්වාසයක්, සදාහරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අද නම් තන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: Meltol hisarathaya una sempratishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
4: den hemoma ganni apema rate nishpadane karana KD Rice Leader 125 petrol bike eka EFI taakshanaya petrol suwandata duwanawa oya padinna api gewanawa warika 3k lakshayaka discount ekak KD Rice Motor Company Private Limited 077-406-4397
5: ඒ ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා තෑගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනේ ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අද නම් තන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 077776 7610.

පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට.

හවසපහයි විනාඩි 25යි හතරවට යහගෙන ඉන්න ගම මම ඔයාලට කිව්වනේ අද මේ පැයේ මට වැඩිපුරම මැසේජ් කරන්න කවුද කියලා මම බලනවා කියලානේ ඉතින් ඒ නිසා දැනට කවුද මැසේජ් කරලා ඉන්නේ කියලා චුට්ටක් මේ පැත්තෙන් ඔළුව දාලා බලන්න තමයි ලෑස්ති වෙන්නේ හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන දැන් අනේ ඔය පරණ ටීවී එකෙන් ටීවී බල බල හිටියා ඇති හරිද ඔයා දැන් අලුත් ටීවී එකකට මාරු වෙන්න ඕන හරිද එහෙම කිව්ව ගමන් ඔයාගේ ඔළුවට මොකක්ද දෙන්නේ ටීවී එකක් ගන්න කොයි දවසම මේ වෙලාවේ සල්ලි තියෙන්නේ ඊට වඩා කොච්චර වැඩ තියෙනවද වගේ එකක් තියෙනවා මේ වාහනේ බැටරි එක මාරු කරගන්න ඕන මම මේ කල්පනා කර කර ඉන්නවා කියලා ඔයාලට හිතනවා ඇති හරිද රයිට් මම ඔයාලට හොඳම විසඳුම කියන්නද හරිද ඔයා අනිවාර්යෙන් වාහනේ බැටරි එක රීප්ලේස් කරන්න එහෙම අයිඩියා එකක් තියෙනවා නම් එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකකට මාරු වෙන්න හරිද ඊට පස්සේ ඔයාලට නිකම්ම අවස්ථාව හම්බ වෙනවා ගල් 55 LED smart TV එකක් වාය කරගන්න ලක්කේක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ තමයි Exide Automotive බැටරි එකක් අරගන්න එක. එතකොට ඔයාලට දැන් අපි පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකන් හැම සතියකම මාස 6ක් පුරාවට ඒ කියන්නේ සති 24ක් වාසනාවන්ත ජයග්‍රාහකයන් 24 දෙනෙක් තෝරගන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් ගෙවිච්ච කාල සීමාව ඇතුලේ දවැන්ත වාසනාවන්ත ජයග්‍රාහකයන් ප්‍රමාණයක් අපිට තෝරගන්න හැකියාව ලැබුණා Exide Automotive බැටරි එකත් එක්ක. ඉතින් ඒ නිසා මේ ඉස්සරහට දිනුම් මැදීමේ අවස්ථාව වන්වල වාසනාවන්ත ජයග්‍රාහකයා හරි හිමන්ත නැත්නම් ජයග්‍රාහිකාව හරි වාට වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් වාට කරන්න තියෙන ඔයාගේ වාහනේට Exide Automotive බැටරි එකක් දාන එක තමයි. එතකොට ඔයාලට පුළුවන් අඟල් 55 LED smart TV එකක් වාගේ කරගන්න. වැඩේට ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයා බැටරි එකක් අරගත්ත ගමන් ඔයාලට e-warranty එක ඒගොල්ලෝ activate කරලා දෙනවනේ. ලංකාවේ පළවෙනි වතාවට බැටරි එකකට e-warranty එකක් හඳුන්වා දුන්නේ Exide සමාගම. ඉතින් ඒ නිසා තමයි කියන්නේ Exide Automotive බැටරි එකක් අරගෙන ඔයා e-warranty එක activate කරගත්ත ගමන් ඔයාලට දිනුම් මැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. මේ ලැබෙන අවස්ථාවෙන් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න අඟල් 55 LED smart TV එකක් වාගේ කරගන්න. දැන් ඔයාට චාන්ස් එක තියෙනවා. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ධන නිධානය ලොතරැය්‍ය ගැන. මොකද ඔයාගේ ජීවිතයේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිය තමයි ධන නිධානය ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න එක. දැන් ධන නිධානය ලොතරැය්‍ය දැන් අරගත්තාම වෙනදට හම්බ වෙන අති දැවැන්ත මුදල් තෑගිවලට අමතරව සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. හරිද? ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් සන්ඩේ බෝනස් සරහා වාට වෙන්න හැකියාව තියෙනවා. දැන් පහුගිය කාල සීමාව ඇතුලේ මාර්තු මාසෙ ඉඳලා මේ වෙනකන් සන්ඩේ බෝනස් සරහා ජයග්‍රහකයන් 581 දෙනෙක් තෝරගන්න හැකියාව ලැබුණා ධන නිධානය ලොතරැයියෙන්. ඒ වගේම තමයි මේ අවුරුද්දේ මුල ඉඳලා මේ වෙනකන් හරිද රුපියල් 2,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්නත් ධන නිධානය ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා ඊළඟ වාසනාවන්ත ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව ආවෙන්න පුළුවන්. මේ චාන්ස් එක මිස් කරගන්න එපා. දකින තැන බලන බලන තැන ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජීවිතයේ සීනට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම.

0: හවසපහයි විනාඩි 34යි.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: Kills within the name Nishpadana Sandha Adumamilak. Bataka gram siya rupel ekolahai. Ambul kesal gram siya rupel navai. Madhima pramane iso gram siya rupel ekasia asunavai. Kills now bavai Adumamilai.
5: Anutana Adumamilak. Kasakala green super within hitagana berry Adumamilakata. Then pahanda rasak. Obat atamevi vinisa watahagana. Shaka. Matale aturagiri mulleria vanaram mulagane mulagapula. Kasakala green super. Kasakala samuha vyapare within.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76යි 800යි 700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0.72 13 36.
11: අම්මේ කියලා දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමයෙක්ට.
12: නෑනි, එයා ලොකු ළමෙක්.
11: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
12: එයා හිටියේ ආව බේරගන්න කුමාරයෙක් වෙනකන් නේදෝ?
11: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකන්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
14: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
15: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 21 33 540. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැයින් සමරන්නට
16: නේත්‍රාලෝක වෙසක්
15: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
16: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
15: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
16: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
15: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
16: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
15: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
16: කෝරගලදී පුත පුතට එක්වන්න 0.77 66 76 අංකය අමතන්න.
15: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහොදා අපි ආයෙත් කූරගල යමු.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: මම මේ අන්තිම මොහොතේ වාට පොඩ්ඩක් චැලෙන්ජ් කරන්න ගිහිල්ලා වැඩේ පොඩ්ඩක් කල කරගත්තා වගේ එකක් මට තේරෙනවා. හරිද? කියලා ඉවර කරන්න බැරි තරම් මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ හයි කොහොමද සායියේ, අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මැසේජ් 50කට වැඩිය මට දාලා තියෙනවා. චතුර, තැන්ක් යූ චතුර, මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? නිමේෂා, මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you. ඒ වගේම පමෝද මෙසේජ් එකක් දාලා තිනවා. අසා අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. Thank you පමෝද. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඒ වගේම අසායි මමද වැඩිපුරම මෙසේජ් කරලා තියෙන්නේ කියලා මට යෂෝ මෙසේජ් එකක් දාලා අහලා තිනවා. මෙසේජස් 200ක් දාලා. බලන්න කොච්චර හොඳ ළමයෙක්ද කියලා. මම ආව එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඔව් දැනට ඔයා තමයි වැඩිම මෙසේජස් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා. සා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා හිඟුරාන දිනේෂ් ට්‍රේලර්ස් එකේ සෙට් එක මෙසේජ් කරලා තිනවා. ආදරෙයි මෙරිල පෑ. සෙට් එකම එකතු කරගන්නම් ඊළඟට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. රයිට්. සින්දුවට යන කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි ගෙයක් හදනකොට කල්පනා කරන දේවල් ටිකක් තියෙනවනේ. එකක් තමයි ගේ ලස්සනට හදා ගන්න ඕන. අනිත් එක තමයි අපි ගේ හදන්න සෑහෙන සල්ලි වියදම් කරනවනේ. ඉතින් එතකොට ඒ සල්ලි වියදම් කරලා හදන ගේ පාවිච්චි කරන දේවල් යොදා ගන්න අමුද්‍රව්‍ය නම්මනම් හැමදේම දිගු කාලීන පැවැත්මක් තියෙන්න ඕනනේ. ඒකට හේතුව තමයි අපිට ආයේ ආයේ මේකට වියදම් කරන්න හැකියාවක් නැහෙනේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙයක් හදනකොට පාවිච්චි කරන දේවල් හොඳට හිතලා බලලා පාවිච්චි කරන්න ඕනේ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් කෙනෙක් ගෙයක් හදන්නේ ජීවිත කාලෙටම එකපාරයිනේ. එයා ඒක ජීවිත කාලෙටම කරන ලොකුම ආයෝජනයක්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ගෙයක් හදනකොට අද කාලෙට ගැලපෙන අලුත් ඩිසයින්ස් වලින් ඊට පස්සේ දකින්න කෙනෙක්ට ආස හිතන විදිහට හැමදේම නිර්මාණය කරන්න ඕන. හරිද? ගොඩක් කට්ටිය ගෙයි ඇතුළත දේවල් ගැන හිතනවා. ඊට පස්සේ පිටත බිත්ති, ඊට පස්සේ උළුහවුජනෙල් අනම්මනම් ඔය දේවල් ගැන සෑහෙන්න හිතනවා. අද කාලෙට ගැලපෙන විදිහට නිර්මාණය කරනවා. හැබැයි උනාට ගොඩක් අයට මිස් වෙන දේ තමයි ගෙදර වහලි කියලා කියන්නේ නේද? දැන් වැරදි වැඩ සමහර වෙලාවට කරන අය ඉන්නවනේ. ඒ කරන වැරදි වැඩ කරන අය අතරේ සමහර කට්ටිය කරන වැරදි වැඩක් තමයි ගෙදර වහල ගහලා, හරිද, රූපින් ෂීට් දාලා පස්සේ මේක පේන්ට් කරනවා. හරිද? මොනා හරි කල එකක් ගෙනල්ලා පේන්ට් කරනවා. ඊට පස්සේ අනේ මේ ටික දවසක් ගියාම, හරිද, මාසයක් දෙකක් ගියාට පස්සේ පාට පිච්චිලා යනවා. හරිද? අපි කියනවා කල එක ෆේඩ් වෙලා යනවා කියලා. ඊට පස්සේ අන්තික තමයි ලංකාව කියලා කියන්නේ නිතර වෙනස් වුණ දේශගුණයක් තියෙන රටක්. සමහර ලාට එක දිගට වහිනවා, සමහර ලාට සෑහෙන්න පායනවා. ඉතින් එතකොට ඕකෙන් අර ඔයා සාමාන්‍ය කලර් එකක් පේන්ට් කරලා තියෙනවනම් ටග් ගාලා මේ කලර් එක යන්න පුළුවන්. ඊට පස්සේ එක කාලයක් ගියාම පොතු ගැලවෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දුර්වර්ණ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ගේ ලස්සනට තියෙනවා වහල කළුම කළු පාටයි. ඔය වගේ ප්‍රශ්න වලට ඔයාට මූණ දෙන්න පුළුවන්. හරි. අපි හිතමුකෝ දැන් ඔයා ගෙදර වෙනම පේන්ට් කරා කියලා ෂීට් එක. ටික කාලයක් ගියාට පස්සේ ওই ප්‍රශ්න වලට මූණ දෙන්න උනොත් ඔයාට ආයි මාස දෙකකින් විතර ආයි පේන්ට් කරන්න වෙනවා. ආයි මාස දෙකකින් විතර ආයි පේන්ට් කරන්න වෙනවා. පොඩි විවේ මේ වියදමත් දෙන්නේ නේ. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ මේ ඔක්කොටම තියෙන හොඳම විසඳුම එකපාරින් මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න. ඔයාගේ ගේ ලස්සනට තියාගන්න, අද කාලේට ගැලපෙන නියම ලුක් එකක් අරගෙන එන්න, දිගු කාලීන පැවැත්ම තහවුරු කරන්න තියෙන හොඳම විසඳුම තමයි ඔයා වහලට රූෆින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න. ජීවිත කාලෙටම එකපාරයි. හරිද? වසර පහක වගකීමක් හම්බ වෙනවා මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තියෙන තින්ත ආලේපණයට. අනිත් එක තමයි ඔයාගේ ගෙදරට හොඳයි කියලා හිතන ගැලපෙන පාටවලින් තෝරගන්න පුළුවන් හොඳ කලර් කලෙක්ෂන් එකකුත් මේකේ තියෙනවා. හරිද? අනිත් එක කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ ෂීට් එකටත් වසර 25ක වගකීමක් හම්බ වෙනවනේ. බය වෙන්න කිසිමම දෙයක් නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක්, ඒ වගේම තමයි කාලගුණයට ඔරොත්තු දෙන විදිහට ටොප් කෝටින් එකකුත් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි විශේෂඥ දැනුම තාක්ෂණය භාවිතා කරලා නිෂ්පාදනය කරන කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ. අන්න ඒ නිසා තමයි මෙච්චර දිගු කාලීන පැවැත්මක් පිළිබඳව වගකීමක් එක්ක සහතිකයක් දීලා තියෙන්නේ. අවුරුදු 5කට ඔයාට වොරන්ටි එකක් දීලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ අපි හිතමු මොකක්ම හරි හේතුවක් නිසා කලර් එක ෆේඩ් වෙලා මොන හරි වුණා කියලා. ඔයාලට ඊට පස්සේ හැකියාව තියෙනවා ආයි රීපේන්ට් එකකට ගිහිල්ලා අර තිබ්බ වගේම ලස්සනට වහලේ තියාගන්න. ඊට පස්සේ ඔයාලට මේ රීපේන්ට් එකෙන් පස්සෙත් කලර් එකට අනිවාර්යෙන් වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඒ නිසා ඔයාලට බය වෙන්න කිසිමම දෙයක් නැහැ. ජීවිත කාලේ ගන්න පුළුවන් හොඳම නෝනක්කාරම තීරණයක් තමයි ඔයාගේ වහලේට කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන එක. ඉතින් ඒ නිසා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් 0115 748 738 කතා කරොත් ඔයා දෙපාරක් හිතන්නේ නැතුව එකපාරින්ම වැඩේ ගොඩ දාගන්න නම්, ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න නම්, වහලට නියම ෆිනිෂින් එකක් එන්න නම්, බලන කෙනෙක්ට ආස හිතෙන විදිහට ගේ තියෙන්න නම්, ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්නම ඕනේ.

0: هتراتم سندو اهلا نتفهم هتراتم
1: رايت كلاب هاوس باهي بنادي 48යි මැසේජස් ටිකක් තියෙනවා මතක් කරලා යන්න එපා නේද සෑහෙන කට්ටිය මැසේජ් කරලා තිනවා කියලා මම ඔයාලට කිව්වානේ ඒ නිසා හයි ගොමුදසයි අපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ සිතු මම ඔයාව එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඊට පස්සේ අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ අපිත් මේ වෙලාවේ ආව තමයි ආගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ චාමර සෝස් එකේ කට්ටිය චාමරෙක තනූජ දෙන්නවම එකතු කරගන්නම් ඒ වගේම අයි අපේ මැසේජ් එකත් අනිවාරෙන් කියන්නකෝ කියලා මංගලි ෆැෂන් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු ඔක්කොම කට්ටිය මතක් කරන්න කියලා තියෙනවා ඒ වගේම ජයමාවතේ ස්ටෝර් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා සනිදු මැසේජ් කරලා තිනවා Thank you සනිදු අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්න කියලා හැලියකට චමින්දු මොටර්ස් එකේ සෙට් එකත් මැසේජ් කරලා තියෙනවා Thank you ජය වේවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 5 විනාඩි 51යි දැන්.
2: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-77-76-10.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0778-700-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0782-13-36.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0761 892 1767 කසාකල.

0: සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක, හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් CBC Finance කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බැංක් එකේ යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 0746 8700 700 0746 8700 700.
2: මිනිස් ජවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 863 0776 716 3672.
6: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා දෙනවා. 150,000කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 3250. එහෙම නැත්නම් ගන්න 0774 390 3251.
7: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

රයිට් වෙලාව හවස 5යි විනාඩි 55යි. අදට මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් මතක් කරන්න කට්ටියක් ඉන්නවා. හයි අසා කොහොමද අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ සඳලි යම්පාරෙන්. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට, ඒ වගේම අසායි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. ඒ වගේම ගුඩ් ඉවනිං අසා කොහොමද ඔයාට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න හතරවටේ අහගෙන ඉන්නේ කියලා ප්‍රියා මැසේජ් කරලා තිනවා. Thank you ප්‍රියා. ඔයාවත් එකතු කරගෙන මං අදට යන්න හදන්නේ. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට. ඔයාගේ මගේ බොරින් නැති වෙනින් ඩ්‍රයිව් එක 4 වටෙන් ගිහිල්ලා නම් පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ අසා. Good night.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
0: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: Excite ගන්න ලක්කක charge කරගන්න Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
3: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම් කලරක් තමයි

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: FM 95 94.8 Net FM Divaina Pura
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
5: එහෙයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින්ග් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: හීල්ස් එකෙන් කාට
10: Kiehl's within that nobita wedi itiriyak prima kottume noodles gram 85 pack ekak sandha 125 ka wattamak komba saban 5 pack ekak sandha 130 ka wattamak obat adama Kiehl's nexus app ekak download kara pratilabha rasak dina ganna kondesi sahithai
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
11: වෙසක් පොහෝදා සඳ සෙවණේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසකු දානය
12: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
11: නේත්‍රාලෝක විසක්
12: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
11: උත්තම ධාතු වන්දනාව
12: විසක් තොරණ
11: පහන් කෝඩෝ
12: සදහැගි
11: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට
12: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
11: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
12: බැති බරදායකත්වය
13: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. Travel Net.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
4: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
4: ස්ථාන කිහිපයක රණවිරු සැමරුම් උණුසුම් වෙයි. රණවිරු ස්මාරකයේ ළඟ කලහකාරී වූ හිටපු ඇමති විමල් ටෙරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. වැල්ලවත්තට කැරලි මර්ධනයක් ඇඳවයි. උදේ ලැබුණු පොරොන්දුවෙන් පසු අන්තරේ මල්වාණෙන් පිටවෙයයි. අගමැති හරිණි ලන්ඩනයට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
4: දශක තුනකට අධික කාලයක් පුරා මෙරට වෙලාගත් රුදුරු LTTE ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 17ක් සපිරීම නිමිත්තෙන් අද සැමරුම් වැඩසටහන් කිහිපයක් පැවැත්වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්ුණේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී. විරු අභිමන් කෘතගුණ පූජායල් යන තේමාව යටතේ එම උත්සවය සංවිධානය කර තිබුණා. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.
5: ඇත්ත වශයෙන්ම අද දිනේ සමරණයක ගැන මම තාම සන්තෝෂ වෙනවා. ඔය රණවිරු රටබේරා දුන්නා. ඒක සමරයේ යුතු ඒක අමතක නොකළ යුතු දිනයක් අද.
6: අද රටේ තත්ත්වයත් එක්ක බැලුවොත් ඒ දේ අවුරුදු 18ක් කියන්නේ වසර ගණනාවක්
5: මුතු ජයග්‍රහණයත් එක්ක. ඒ තාම උතුරේ තාම ඒක රටක් තියෙනෝනේ. තනි රටක් තියෙනවා තාම.
6: සතුටින් ඉන්න කෙනෙකුට සතුටක් ඉන්න නම් දැන් අද රට සාමකාමීව තියෙනවා කියන්නේ.
4: මෙතර බත්තරමුල ජාතික රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා පිරිසක් එම පරිශ්‍රයට අද ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔවුන්ට ඒ සඳහා ඉඩ ලබා දුන්නේ නැහැ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද එම පිරිස අතර සිටියා. එහිදී ඇතිබුණේ මෙවන් උණුසුම් තත්වයක්.
7: ඔපරේෂන් එකද එමින් එමින් එමින්
8: එමින් එමින් අපි
7: එපා ඔපරේෂන් එකද ගියේ
8: මේ අවසර ගත්ත ලියුම් තියනවා සේරම
9: අනිවාර්ය ගැන හිතන්නේ කොහොමද
8: මොකද්ද මේ බලු වැඩි
7: පැයකට කලින් ඇවිල්ලා
8: මේක බෝම්බ කියන්නේ නෑ මම කියන්නේ අපි චෙක් කරලා හරි එකමන්න චෙක් කරන්න චෙක් කරලා ඉවරලා ඉන්න මොන හරි දෙයක් තියනවා නම් එතකොට
7: ඇයි අර ස්මාරකේ මහජන පොදු දේපලක් එක මේක පොදු ස්ථානයක් ඕනේ වෙලාවක මේ ඕනේ මිනිහෙකුට ඇවිල්ලා මල් තියන්න පුළුවන් මෙතන කාගේවත් අවසර ඕනේ නෑ ඒකට ඔය රණවිරුවා කියලා කියන්න කටට පණ යති ජනාධිපතිගේ රූකඩ වෙන්න එපා මේ රටේ පොලිසිය තමුන්නාසලා 500 ගණන් වැඩි දින නරුවා
10: ඒ ජීවිත දීපු
7: මේ ටික අරගෙන ගියා කොටි
10: ලයින් නම් මෙතන ඇවිල්ලා
7: එහෙ මහවිරුද්ධ සමරනවා තමුගුණ ඝාතන සතිය පාරේ යනවා ස්පීකර් බඳගෙන පර්මිට් නෑ මැරිච්චුන්ගේ වරණගරගර මෙතන රණවිරුවා කියන්නේ නැති ජනාධිපති කෙනෙක්ගේ ආණ්ඩුවක් රකින්න ඔය යුනිෆෝම් එක පාවිච්චි කරන්න එපා
4: මෙම සිද්ධි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිසියද අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.
11: උපුටා ගැනීම රණවිරු විරු සැමරුම් පෙරහුරු උත්සවයට බාධා කිරීම සම්බන්ධව 2026 පස්වන මස 19 වන දිනට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වීමට සැලසුම් කර ඇත. රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරුව 2026 පස්වන මස 18 වන අද දින පවත්වන ලදී. මෙම පෙරහුරුව සහ හෙට දින පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ අනෙකුත් සංවිධාන කටයුතු පැවැත්වමින් තිබෙන විටදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරහුරු කටයුතුවලට සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළු වීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම උත්සාහය ව්‍යර්ථ කරන ලද අතර රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. පොලිස් මාධ්‍ය කොට්ටාසය උපුටා ගැනීම අවසන්.
4: යුද්ධෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් ඉලංගේ තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රවිහරන් මහතාද අද උදැසන මුලතිව් නන්දිකඩල් කලපුවේදී සැමරුම් වැඩසටහනක් පවත්වා තිබෙනවා. මේ අතර යුද්ධෙන් මියගිය දෙමළ ජනතාව සිහිකර වැල්ලවත්ත ප්‍රදේශයේද සැමරුම් වැඩසටහනක් පැවැත්වුණා. එහිදී ඇති වූ නුසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ කැරලි මර්දන කණ්ඩායම්ද කැඳවා තිබුණා. මල්වාන ප්‍රදේශයේ පිහිටි හිමිකරුවෙකු නොමැති ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවත පැමරීමට අද පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවී එකඟ වූ බව අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසින්දු පෙරේරා මේ බව කියා සිටියා.
10: අපි දිගින් දෙනවා යෝජනා කරා, ආණ්ඩුවට බල කරා, මේ මල්වාන ඉඩම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් අරගෙන විශ්වවිද්‍යාල පුළුල් කරන්න, විශ්වවිද්‍යාල අවස්ථා වැඩි කරන්න, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ විශ්වවිද්‍යාල වල වෙන් කරන්න මේ භූමිය පවරා ගත යුතු කියලා. නිසා ඒ වගේම තමයි දැන් එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ක්‍රියාමාර්ග වල සමස්ත ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් විදිහට අද දවසේදී අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විදිහට කරපු යෝජනාවට අග්‍රාමාත්‍යවරිය එකඟ වෙලා තියෙනවා. මේ මල්වානේ ඉඩම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට පවරන්න. ඒ වගේම තමයි පවරලා එතනින් එහාට මේ සාකච්ඡාව විවිධ මාතෘකාව ඔස්සේ කතා වුණා. අපේ පැත්තෙන් අපි යෝජනා කිහිපයක් ඉදිරිපත් කරා සහ ආණ්ඩුව පැත්තෙන් ඒවට යම් යම් දේවල් වලට කතා බහ කරලා ඉදිරියට කතා කරමු කියන දේවල් දන්වලා තියෙනවා. එතකොට මේ භූමියට අදාළව නේවාසිකාගාර සංකීර්ණයක් එක්ක පීඩ සංකීර්ණයක් ඉදිරි කරනවාද, එහෙම නැත්නම් අලුත් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවාද කියන කාරණේ තවමත් අපි සාකච්ඡාව ඇතුළත මතු කරා. වගේම ඉදිරියේදී ආණ්ඩුව විදිහට එකඟ වෙලා තියෙනවා අපිව සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් දැනුම් දෙන්න. එතකොට අපි මූලික වටේෙන් දිගින් දිගටම කිව්වේ මේ භූමිය විශ්වවිද්‍යාල පුළුල් කරන්න, විශ්වවිද්‍යාල පවර්ලා දෙන්න කියලා. එතකොට මේ සටනේ මූලික ජයග්‍රහණය අද දවසේදී මේ සාකච්ඡාව ඇතුළත අපිට අත්පත් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. එතකොට මේකෙදී අග්‍රාමාත්‍යවරිය නිශ්චිතවම පොරොන්දු වුණා මේ මල්වාන ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට පවරන්න. ඒකත් එක්ක අපි හිතනවා අපි ආරම්භ කරපු සටන යම් මට්ටමකට ජයග්‍රහණය කරලා තිනවා. එතන ඒ නිසාවෙන් අපි මල්වාන ඉඩමෙන් අද දවසේදී ඉවත් වෙන්න තීරණය කරලා තිනවා.
4: මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වුවේ මෙලෙසයි.
12: අපි දැක්ක පහුගිය දවස්වල තරුණ කණ්ඩායමක් ගිහලා මල්වානේ බැසිල් මහත්තයාගේ ඉඩමක් ගිහලා අල්ලගන්න ආණ්ඩුවේ. එහෙම නැති මම පක්ෂ කාර්යාලේ දාගන්නවනේ අපේ නා බාප්පගේ නා. ඒ කාලේ නා අපේ බාප්පරේ පැත්තේ හුඟා පොල් වතු තිබ්බා. මං දවසක් යනකොට වෙන එකේ පොල් කඩනවා. ඒ චන්ද්‍ර කාලේ යනකොට ඒක අපේ. චන්ද ඉවරලා යනකොට අයිතිකාරයා පොල් කඩනවා. මං ඇහුවා බැසිල් මහත්තයා පොල්වත් පිසුදුස මගේ පොල්වත් ඒ කිව්වා. ඒ වගේ තමයි. හැබැයි දැන් මේක රාජ්‍ය දේපොළක්. දැන් අද තමන්ගේ පක්ෂ ශිෂ්‍ය සංවිධානයේට ආණ්ඩුවෙක කතා කරලා ප්‍රශ්නයක් විසඳගන්න බැරි නා. ඒ ගොඩනැගිල්ලත් බලෙන් අල්ලන්න ඕන නා. මේ ආණ්ඩුව වැඩක් තියෙනවා. අනිත් පැත්තේ මේක නම් පුරදර්ශය. රටේ හැම ජනතාවක්ම තමන්ගේ අවශ්‍යතාවය ආණ්ඩුවෙන් වෙන්නේ දෙකොට ඉඩමකට පැනලා බලහත්කාරයෙන් අල්ල ගැනීම නම් ක්‍රමවේදී. ආණ්ඩුවෙන් ප්‍රජාශාලාව දෙන්නේ නැත්නම් තියෙන ඉඩමකට පැනලා අල්ල ගන්න එක නම් පුරදර්ශය. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ට ගොඩනැගිල්ලක් ලැබෙන්නේ නැත්නම් කොළඹ තියෙන රජයේ ගොඩනැගිල්ලට පැනලා අල්ල ගන්න එක නම් පුරදර්ශය. කෝදැන් ජනාධිපතිතුමා කියපු නීතියේ සමානභාවය.
4: සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
13: මේ දේපල තුල විශ්වවිද්‍යාලයක් හදනව නම් ඒක රජයේ වැඩක්. මේ දේපල තුල නේවාසිකාගාර හදනව නම් ඒක රජයේ වැඩක්. හැබැයි විශ්වවිද්‍යාලයක ඉඳලා මේ දේපලට සෑහෙන දුරයි. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඇවිල්ලා නේවාසිකාගාරවලට මේ ගිනි තියලා විනාශ වෙච්ච දේපල ඉල්ලන එක රඟපෑමක් කියන එක තමයි සිදු වෙච්ච දේවලුත් සිදු වෙමින් තියෙන දේවලුත් අනුව පේන්නේ. ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඔරිජිනල් එකක් තියෙනවා. ආණ්ඩුවේ සහ ලැබෙන ඩුප්ලිකේට් එකක් තියෙනවා. මේ ඩුප්ලිකේට් අන්තරේ නැත්නම් JVP අන්තරේ. එතකොට මේ JVP අන්තරේ ළමයි යොදලා තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගන්න උත්සාහයක්. මට නම් පේන්නේ රාජපක්ෂ යුගයේ සිදුවුණු දූෂණ පිළිබඳ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඒක වරදක් නෑ. උපාය මාර්ගයක් විදිහට මේ අර ඒ රාජපක්ෂ යුගයේ දූෂණයේ සංකේතයක් වශයෙන් තියෙන මේ මන්දිරය අතරම දැන් නටබුන් වෙච්ච ගිනි අරගෙන විනාශ වෙච්ච මන්දිරය පෙන්වනවා කියන එක තමයි මට පේන්නේ.
4: මේ අතර මල්වාන ඉඩම අත්පත් කරගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිස අද පස්වරුවේ මේ ස්ථානෙන් පිටව ගිය බව net news වාර්තාකරු පැවසුවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවී අද පස්වරුවේ බ්‍රිතාන්‍ය බලා දිවයිනෙන් පිටත් කියා ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සඳහායි. අග්‍රාමාත්‍යවරිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකුම සංචාරය සඳහා දිවෙනින් පිටත් ගිය බවයි කටුනායක ගුවන්තොටුපළ net news වාර්තාකරු පැවසුවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 403 තරණ ගුවන් යානයෙන් එම පිරිස ලන්ඩන් නුවර බලා පිටත් ගිය බවයි net news වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීන් සඳහා පනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදු වූ රුපියල් කෝටි 1590ක පාඩුව අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මොලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි මාස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. මේ පෙත්සම කැඳවනු ලැබුවේ ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ. ඒ දිදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩල සඳහන් කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මාස 27 වනදා කැඳවන ලෙසයි. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පිරමිඩ් විල්මා පෞද්ගලික සමාගම එහි අධ්‍යක්ෂ සජාත් මෞසුත් පාරිභෝගික සේවා අධිකාරිය සභාපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ දේශීය සීන නිෂ්පාදනයේ දිරිමත් කිරීම සඳහා 2020 වසරේදී ආනයනික සීන් සඳහා රුපියල් 50ක බද්දක් පැනවූ අතර පසුව එම බද්ද 125ක් දක්වා අඩු කෙරුණු බවයි. මෙසේ බද්ද අඩු කිරීමෙන් ලැබෙන සහනය පාරිභෝගිකයින් නොලැබුණු බවත් එය වග උත්තරකාර සමාගම් විසින් අත්පත් කර ගැනීම තුළින් මාජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. මෙසේ බදු අඩු කිරීම නිසා රජයට අහිමි වූ රුපියල් කෝටි 1590කට අධික මුදල යළි අය කර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන්ව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝග බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රි ආරච්චි මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම ජූනි මාස 10 වනදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය අත නියම කළා. මේ පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනා අධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් පෙත්සම් කරුට දාලව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග තවදුරටත් දීර්ඝ කරනු මැති බවත් එය මෝත්සමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළා. අතනඟුවටගත් මෙම සැකරුගේ රැඳවුම් නියෝග අවසන් කර ඔහු මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තබන බවත් ඇය සඳහන් කළා. එම නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම පල් රහිත බවයි ඇය පෙන්වා දුන්නේ. එම අවස්ථාවේදී පෙත්සම් කාර කත්‍රි ආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණ හමුවේ කරුණ දක්වමින් රැඳවුම් නියෝගයේ දීර්ඝ නොකළද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් නඩුව පවත්වාගෙන යාම සිදුවන බව සඳහන් කළා. එම නිසා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය සඳහන් කළේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් තමාට ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව සඳහන් කළා. ඒ අනුව මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මෙම නඩුකරය යළි ජූනි මාස 10 වනදා කැඳවන ලෙස නියෝග කළ අතර එදිනට පෙර සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබා දුන්නා. Net News Timapa Milanga Net News Hete Udayasana 6:45ට Etek Navatama Torturu Sadaha Net News Total Ke Apage Web Adaviyata Pivisenna Subaratriyak
14: Net News Obavenuen Divihimien Net News Obaveta Genahave
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
15: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
16: රසවත් කරයි.
17: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768-700-700. මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
18: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
19: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
20: වසට සිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්ද රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
21: යහගුණ වඩන අපේ රස විජේ.
20: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
22: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
23: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින්

0: වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
1: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට.
0: නේත්‍රාලෝක වෙසක්.
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
0: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
0: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
0: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
0: කෝරගලදී පුතු පුතට එක්වන්න 0177-66-76 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු. අපි ආයෙත් කෝරගල යමු.
2: FM 95 94.8 Net FM Divaina Pura.

ඔබට මතකද මේ ගීතය? අපි වසර ගණනාවක් එක දිගට ප්‍රචාරය කළා. එක පාරටම අපේ ඇඟේ ලොමු දැහැගැන්වෙන මහා රණවිරු හැඟීමක් හිතට දැනෙන ලේ අස්සේ තියෙන මොකද්ද අමුතු ජාතිකාභිමානයක් එළියට එන. ආදරය ගැන කතා කරන්න මන්දාරම් රාත්‍රිය හමු වෙනකොට නිදහසේ ආදරය කතා කරන්න පුළුවන් අහස්සේ ආයක් යට මහා පොළවක් ඉතිරි කරපු හැම රණවිරු එක්ටම, ඒ රණවිරුවන් මෙලොවට දායක කරපු හැම අම්ම කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම, අදටත් මග බලාගෙන ඉන්න හැම දරුවෙක්ටම ප්‍රේමය සලකුණක් විතරක් කුසේ දරාගෙන සැමියෙක්ගේ ඡායාව අහලකවත් නැති වුණු හැම රණවිරු බිරිඳෑවකටම ආදරේ කියලා කියන්න මං අද කැමති මන්දාරම් රාත්‍රි ආරම්භයේදීම.

අද මේ මොහොතේ ඔබ මහා සෙනෙහසකින් හැබෑම ආත්මීය හිමිකරුවෝ හිමිකාරිය වෙනුවෙන් හැඟීමකින් නම් ඒ ආදර කතාවට කියන්න ඕනෙත් ආයුරක් කන්තව වඩා කියලා නෙවෙයිද? මොකද මේ ලෝකේ සෙනෙහසින් ගැලපෙන අය ආත්මීය හොළඟ රැකගෙන හැම වැරැද්දක්ම දරාගෙන ඉවසගෙන එකට අතින් අත අල්ලගෙන යන අය හමු වෙලා හිමි වෙලා ඉන්නා නම් ඒ හැම බැඳීමකටම ආයුරක් කන්තව වඩා කියන්නම්කෝ. අද අපි කතා කරන්නේ මොනවා ගැනද කියලා තව ටිකකින්.

ජීවිතය කියලා කියන්නේ ප්‍රාර්ථනා කරන හැමදේම ලැබෙනවා කියන එකට නෙමෙයි. ඉතින් එක දෙයක්, එක දවසක ජීවිතයේ අතරමඟදී මග හැරුණු ඒ කෙනා නැවත ඔබේ ඇස් ඉස්සරහට ආවොත් එදාට ඔබ ගන්න තීරණය මොකක්ද? නැවත ඔබේ ජීවිතයට ආවොත් එදාට ඔබ ගන්න තීරණය මොකක්ද? 0711 95 95 95 නැත්නම් Facebook පිටුවට එන්න.

Samma hade man tyckt att det var gej. Ett virat vi man tyckte väl till hemma vännen här gällde. Giva ett man tackar ladena. Mage mahatte hajage malli ladena ranviru. Mejaje kottas karjo. Mata harima adambarai. Saira has a good beam ehala tunde nam. Oh, adetat rakimin seveye. Vedi vedila dukvindala. Ett adetat nagitala gehin. Seveye. ගෞරවණීය වචන පෙළි ඊළඟට ජීව කියනවා අහම්බෙන් එකන ආයත හම්බුණත් මම නම් හිත හදා ගන්නවා තරංග මොකද නොපෑහුණු නිසා තැරලා ගියා නම් දකෝනත් ආයමත් ගලපන්න බෑ

හත් පෙති මල අතට අරගෙන මං පැතුවෙම මල් පෙත්තේ මල් පෙත්තේ මට හොඳම හමුවීම මුණ ගස්වන්න. හැම මල් පෙත්තකටම මට පැතුමක් තිබ්බා. ඒ හැම පැතුමම තිබ්බේ අනාගත සැමියා පෙම්වතා ගැන. ඉතින් හැම මල් පෙත්තකින්ම මං මැව්වේ පැතුවේ ඒ චරිතය. හත් පෙති මල මගේ පැතුමට කැන් දීලා සෑහෙන. මට හිතෙන්න මෙහෙම, කාලෙකින් ආදරේ හෙම්බත් වූ කාන්තාරයක පැලයක් වුණ මට අද වස්සාන මල් පූදින ලස්සන මල් පිරුණු ලෝකයක් ලැබිලා. අනේ හත් පෙති මලේ රතුපාට මල් පෙත්ත, ඔව් ඒ රතුපාට මල් පෙත්ත වගේමයි අද ඔහුගේ හදවත. රතුපාටින් නැහුණු ආදරේම විසිරයි. ස්තුති සොඳුරු මනුෂ්‍ය ආත්මය මට මුණ ගැස්සුවාට. ආදරේ විතරක්ම දෙන ඒ මගේ පෙම්වතා, අද මගේ ආදරණීය මහත්තයා. ඉතින් මල් පෙත්තේ බොහෝ සෙයින් ස්තුති ජනනි භවන්තිකා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Hey yo, yama yana hama tana anytime set when a flavor delikiri padamak. Well I ne gana denuwa. කලකිරි ෆන් එක පිරි එලකිරි කිරි
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
3: අලුත් තැන කඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: යනවා හලෝ යන්න තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්න
5: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබ පමණක් නොවේ ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි ඔබ සමාජයෙන් කොන් වේවි ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
3: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසකු දානය
6: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
3: නේත්‍රාලෝක විසක් නේත්‍රාලෝක විසක්
6: විසක් පොහොදා ස්වීත පූජා පින්කම් මාලාව
3: උත්තම ධාතු වන්දනාව
6: විසක් තොරණ
3: පහන් කෝඩෝ
6: සදහැගි
3: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට
6: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
3: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
5: බැතිබරදායකත්වය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්

එකමත්තක දවසක ජීවිතේ අතර මගදී අතහැරුණු ඒ කෙනා නැවත ආවුත් මොකද කරන්න කියලා අද අපි කතා කරමින් ඉන්න හැමදේම අපේ ජීවිතවල අඩු වැඩි වශයෙන් අපි හැමෝමත් විඳින තැන් මේවා. අපි අපේම යාළුකම අස්සේ නාමිකව හෝ නිර්නාමිකව අපේ හැඟීම් බෙදා ගන්න රාත්‍රියට කියන්නේ මන්දාරම් රාත්‍රිය. ඔයාට සුබ මන්දාරම් රැයක් තරංග. ජීවිත සම්හර දැන් තිබුණා අපිට අහම්බෙන් හමුවුණු හිමිවීමකුත් නැති වුණෝ. ඒත් මග හැර ගන්නට ලෝභ වුණෝ. ඇත්තටම ආදරය කරපු අය අන්තිම මොහොත වෙනකම්ම ළඟ ඉන්නවා. ආදරේ තේරුම දන්නා ආදරේ දුන්නු කෙනාගේ තර වෙන කාටවත්ම දෙන්නේ නැහැ. ඉතින් කොච්චර ආදරේ වුණත් ජීවිතේ සමහර වෙලාවල් එනවා පැත්තකට වෙලා නිහඬවම බලන් ඉන්න වෙන. අපුවටම දැනුණාට පස්සේ කෙනෙක් වෙනස් වෙනවා නම් ඒක මහා අපරාධයක් වගේම අසාධාරණයක් තමයි. ඒත් අපි සුවඳට නාව පුන්නාරි අපිටම හෝ කිව්වට පස්සේ ආයෙත් මොනවද වෙන්න තියන්නේ? ජීවිතවල සමහර මතක තියන හරියට හුස්ම වගේමයි කොච්චර ඈත් කළත් ආය ආය ජීවිතයට එනවා. ඒ තරංගා අතර මගින් හැරිලා ගිය ඔහු ආපහු ආවොත් මන්නං හැරි නොබලාම යන්න යනවා. ජීවිතේ පුරා එක මග යන්න එනවා කියලා මගින් දාලා ගිය ඔහු ආයි කවදාවත් මට එපා තරංගා. විඳින්නම තියෙද්දිත් සොඳුරු තැන් ප්‍රේමේ ඔබ මාව ඇඬෙව්වම මගේ හොඳම කාලේ ආයෙත් ඒ විද වසන්තය. මගේ නම කියන්න එපා වස්තුවේ. නෑ නෑ නෑ වස්තුවේ. මං කැමති ඔබ යන නෙතාවේ රහසක් කරලා තියාගන්න.

Kandar Nadi Taranga Hungakai Adarin Manusa Kamin Mahapuduma Piligani Mak Loketa Dena Aya Atambala to give a little Nahitana Taranga G with the Sundarana Magichi with the Tiva Gichi with the Matahitana Mangidaruik Mangivanet him G with the Akila By G with the Gatagagan Hitanim මගේ දරු පැටව දෙන්න නිසා දැන් මං කවවත් හදන්න යන්නේ නැහැ දුක දරා ගන්න ඔයා හැදෙන්න හිතවති අනවශ්‍ය බලාපොරොත්තු තොග්ගයක් හිතේ ගොඩ ගහගෙන තව කෙනෙක් වෙනුවෙන් කොහොම හරි ජීවත් වෙනවා කියලා ඒ කෙනාගේ හිනාවකින් අපේ හිනාව මැන්න කාලය ඉවර කරගන්න උත්සාහ කරන්න කෙනෙක් මත නෙවෙයි ඔබේ හිනාවේ අයිතිය ඔබ මත තියාගන්න මං කිව්වේ ඔබට විතරක් නෙවෙයි හැමෝටම විතරක් නෙවෙයි මටත් එක්ක අපි හැමෝටම පොදුයි ඒක

දන්නවාද තරංගක්කේ එක දවසක්ක හම්බෙන් ආව රික්වස්ට් එකක් හේතුවක් නැතුව මම සද්දාටම ඇක්සෙප්ට් කළා. ජීවිතයට හරියන්න ගත්තාය දායිද. තවුරුදු ගානක් ගියත් සද්දාටම මතකෙ තියෙන්නට ඒ දුඹුරු මායාකාරියස් මං හෙලනේ.

0: තැන කඩුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශක මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712812767 කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 77 76 10.
4: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

හරි අපි අංකෝ අපේ වැඩසටහනේ මුලට රණවිරුවන් මතක් කරලා පටන් ගත්ත නිසා ඇය මෙහෙම කියලා. ඉස්සර වෙලාම කියන්නංකෝ ඒ වචන ටික ඇහුනම ඇඟේ හිරිගඩු පිපුණයි. දවස්වල මං හරි කැමති ඔයා මුලින්ම ප්‍රචාරය කරපු ගීතයට මාත් හරි කැමැත්තෙන් හිටියා. හමුදාවට ඉතින් ඒ විරුවන්ට ස්තුතියි මගේ රට බේරලා දුන්නට. දැන් තරංගක ඔයාගේ ප්‍රශ්නේ. එහෙම ඉතින් ඇත්තටම මට ආදරය කෙනෙක් හම්බෙලා නැහැනේ. ඔය ටයිම් පාස් කරපු ඇරෙන් මං රැවටුණා. එච්චරයි මගැරුණා කියලා කියන කෙනෙක් මගේ ජීවිතේ හම්බෙලා නැතවමත්.

ආදරණීය තරංගාට මගහැරීමක් කියන්නෙම හම්වීමක්. මතකද දවසක් මගහැරුණා එකමක පාර කියන පොලාරිස් තරුවක්? එදායි තරුව මගහැරුණා ආදවතේ තිබ්බ ආදරය වැඩිකමට. එදාය ආදරය වැඩිකමට අකාලේ මිය ගියා ප්‍රේමණීය ආදවතක්. හරියට එදා මනමේ මැරුණා වගේ. එදා මනමේ ගැනම් තුවාල තිබ්බේ නැහැ. තිබුණ පැලුම් තුවාල. දැකෙන දෙදා මගේ හදවතත් පැලුණා. දන්නවද සමහර ඈත්වීම් අපේ හදවතේ නැංගු රම්ලනවා. නුඹ නැති දවස් හිස්. ඒත් ආයෙත් හම්බුණා. පොලාරිස් තරුව කිව්වා එන පාර. ඉතින් වැක්කෙරුණ හදවතේ ආදරේ. ඉතින් පැලුණා හදවත් එක්කුණා. හදවතේ නැංගුරම් ලෑම නැති වුණා. අනේ ඉතින් මගහැරුණ හදවත යලි මුණ ගැහුණම හදක් නොදීන්නේ කොහොමද? අනේ ඉතින් මගහැරුණ හදවත යලි මුණ ගැහුණම හදක් නොදීන්නේ කොහොමද? බලාකුළු ආදරවන්ත.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit. ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111 437 12 50.

0: 하다 하다 온난다 하야벨라
1: Paul Pitting Howle Ahan Jani Ek De Dunu Mavata Satya Davaswala Ude Dahayata
0: Jani Ek Vedi Vela

0: paradise.
1: ජීවිතයන ආදරය ගැන පරිණත අවබෝධයකින් යළි හමුවේනම් දූතපා භාරගෙන දෛවය ලබා දුන් තවත් අවස්ථාවක් ලෙසින් සතුටින් පිළිගෙන දිවි කතරේ සමබර වැවිද යනවා. එය ආයමත් මගේ ළඟට ආවත් හමුවීමත් ආදරය නොවේ, ආදරයත් හමුවීමම නොවේ. හමුවීමත් වෙන්වීමත් අතර ඇත්තේ ආදරය බව මා අසා ඇත්තෙමි.

ආදරණීය තරංග ජීවිතය කියන්නේ අපි කැමති පරිච්ඡේද වගේම අපි අකමැති පරිච්ඡේදත් ලියවෙන අපේ පාලනයෙන් තොර හිස් පිටු කීපයක් විතරයි. හැමෝම තමන්ගේ වගේ දැනෙන්නේ නැහැ. හැබැයි එහෙම දැනුන කෙනෙක් අත්හරින්න ලෑසිත් නැහැ. දන්නවද? බැඳීම් කොච්චර දුකක් වුණත් මගහැරුණු ඔය බැඳීමට මම හරිම ආදරෙයි. ඒත් මම දැන් දන්නවා දවසක අපි ළඟ ඉතිරි වෙන්නේ අපි ආදරය කරපු අය නෙවෙයි අපිට ආදරය කරපු අය විතරයි කියලා. එහෙනම් අත්හැරුණු දේවල් අත්හැරලාම දාලා මේ ආදරණීය බැඳීම් දෝතින්ම තුරුල් කරන් හුස්ම වැටෙන කල් විඳිනවා. නිවෙනවා. මත්සුමේදා.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
5: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
6: නේත්‍රාලෝක වෙසක්.
7: නේත්‍රාලෝක වෙසක්.
5: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව.
6: උත්තම ධාතු වන්දනාව.
5: වෙසක් තොරණ.
6: පහන් කෝඩෝ.
5: සැදැහැගී.
6: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
5: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
6: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
5: බැතිබරදායකත්වය
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

ඔයා කියන්න මට ලේසිෙන් අමතක කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මං ඔයාට දුන්නේ කාටවත් නොදීපු තරම් ආදරයක්. ඔයාට දුන්නේ මගේ ජීවිතය දෙන්න පුළුවන් උපරිම තැන. ඉතින් ඔයාට දුන්න ඒ ආදරේ ඒ තැන ආයි කාටවත් ම ගන්න බැරි වෙයි. මගේ පණ තියෙනකම් මේ ආදරේ ඔයා වෙනුවෙන්ම තියේවි. මැරෙන කල්ම මං ඔයාට ආදරේ කරාවි. කොක් මාදෝවෙන් පතිරනා.

ආදරණීය තරංගකේ මේ අනකෙටි ජීවන ගමනේදී මගේ හැරුණු මිනිසුන් මම නම් කියන්නේ ඕන් හැම මගේ හැරුණු නිසා අද හොඳම කෙනා මගේ වෙලා ඉන්නවා කියලා. අදටත් මම හිතනවා එදා ඔහු මගේ හැරුණු එක මගේ වාසනාව කියලා. ඉතින් මගේ ප්‍රේමිය මම එයාට ගොඩාක් ආදරෙයි. මම ශාලිනී.

ඇත්තමයින බන ඇවිත් හිටිය නම් පාලුවනු මේ හිතට ඒ තනික මත් එක්ක ඉන්න තිබ හරි අපූරුවට. අතර මංකලාට මාව රිද්දන්නේ කොහොමද මන් නුඹව? ඒක නොබේ ඉන්න ඕනේ. පුරවල මුල හිතම නැත්තං අනයන්නේ පදරා ගන්නම් මං තනිව. ලක්මාලී.

0: සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේදී පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර්ව මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවනගලේ කමල් බන්දුල මහත්තයා කියලා. එහේ ගියා. මම මාස 6ක් විතර බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ.
0: කතා කරන්න 0777 300 940. අලුතැන කඩම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0712 213 3636.
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.

පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතියේ දවස්වල උදේ 10ට.

ගංගා අතරමගදී නැවතුණ එයාලානම් කී දෙනෙක්ද? එහෙම උනේ සුවිශේෂී කෙනෙක් මුලින්ම නැවතුණ නිසානේ. එයා නැවතුණාට පස්සේ මගේ හිතට ඕන කෙනෙක්ට එන්නත් පුළුවන්, අතරමගදී යන්නත් පුළුවන්. සැලොන්දර වගේ. ඔයා අහලා තියෙනවද ලාහට ගෙම්බෝ අහුල්ලා වගේ කියලා? ඒ උපහරණය මගේ හිතත් ලාහට වගේ අල්ලගත්ත ඕන කෙනෙක්ට ඕනේ නම් පැනලා යන්න පුළුවන්. හැබැයි ආයෙත් එන්න පුළුවන්. ඔයා මගෙන් අහන යාට විතරයි. ඒකම එක්කෙනයි. එයා දැන් ඉන්නේ මල්ලක.

ප්‍රේමෙන් ගුටිකාපු හිත්වලට ගුණ උනේම වෙනවැල් ගැටුවද ප්‍රේමේ උපදින්නෙම සඳුන් ගැට කරෙහිම පමණේ. නමුත් හිතවත වෙනවැල් ගැට කල් කදුරු තිත්තය තිත්ත ඇත්ත වග දැන් මම දනිමි. ආදරේ බරසු සුම්බිම හැලෝ සනින් දැන් මට දැනෙන්නේම සැහැල්ලුවක් හරියට හොළඟි පා වෙනවා වගේ. ඉතින්නේ බිමින් තියපු බර සුසුම් නැවත නැවතත් වද්ද ගැනීමට තරම් සවියක් දැන් මට නැත. ප්‍රේමණීය සඳුන් ගැට මායාකාරී බොරුවක්. තිත්ත වුණත් ඇත්ත වැනි වැල් ගැටම පමණි. කොත්තරම් තිත්ත වුවත් වැනි වැල් ගැට ප්‍රේමය උපදින්නේම සඳුන් ගැට කෙරෙහිම පමණි. සොඳුර හසු නොවන්න එය රහසු කුලක් ජනා.

0: நம்ற அட்டாயி வினாடி 45
1: வேலாவ ஒப்ப வெத்த கெனையன்னே
2: சிந்தரெல்லாவாகே மன்னாங் இன்னே மாவா பேருகான்ன கவருத்தனகாம்
3: அப்பே தருவான் அப்பட்ட வடாம் இதிரேன் இதின் ஏகே கதாவலியன்ன ஏயட்ட இடாரின்ன கம்மாஷ்வல் கிரடிட்
4: සන්ධි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවර්තින සන්ධි සෝය උදා කරගන්න 0810397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කින්වා ගන්න.
5: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
6: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්
5: නොවිනස් වන රසවත්ම රසය
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
7: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය
8: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
9: නේත්‍රාලෝක වෙසක්
8: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
9: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
8: උදේසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
9: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
8: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
9: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
8: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
9: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
8: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු අපි ආයෙත් කූරගෙන යමු
10: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ මට ඕනේ දුර යන්න
11: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
12: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හල දවසම ආලෝකමත් කරගමු
13: Net FM Alpha Studio with Kasani and Lehansa
0: නිසානම මා වෙතාව නොඹ ඉන්න නිසා ඔහුමට එපා ආයෙත් එන්න එපා ඔව් නොඹ මගේ හැමදේම වෙලා ආයෙත් එන්න එපා මොකද

සිති විලිගොල් ගොන්නක් අපේ හිත ජැවිල්ල යනවා එනවා යනවා එනවා. හැබැයි එකක්වත් මතක හිටින්නේ. මතක අතර එක සිතිවිල්ලක්. අපිට නොතේරෙන්න හැමතිස්සෙම හිතාසේ හොල්මන් කරනවා. ඒකට කියන්නේ ආදරේ. කොහේ තිබුණම මොකද? ආදරේ සතුටින් නම් එච්චරයි. මන්තරා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ සඳුදා නෙතෆම් ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. අද මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසයේ 30 වන දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදෑසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2ට දහවල් සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7ට රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරි අසිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජයා ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වය එක්කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773 66 76 0773 66 76 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30 ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7ට ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. අපි ආරාධනා කරමු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය කලිගමුවේ ඥානදීපපේ හාමුදුරුවන් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස, සාදුහු සාදුහු සාදුහු.

0: ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනාම නිත්ගුවන් විදිලියත් එක්ක ධර්ම ශ්‍රවණයට එකතු වෙන්න. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ අංක 431 විතාන මුල්ල දිවුලපිටිය ලිපිණේ පදිංචි අනුෂා සමරනායක මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. බණ ඇසීම නිවන් දොරටුවක්. ඔබ කවදා කොතන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරත් බණ අහද්දී ඔබේ හිත පිහිටවා ගන්නට ඕනේ මේ ධර්ම ශ්‍රවණය මට නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානය. එහෙම බණ අහන්නේ හොඳට හිත යොමු කරගෙන ඕහිත සෝතෝ ධම්මං සුණාති කියනවා. මම මේ ධර්ම කරුණු තේරුම් ගන්නවා කියන අදිෂ්ඨානය. බාහිර නොඑක් නොඑක් අරමුණු වලට හිත යන්න ඉඩ නොදී ධර්ම දේශනාවෙම හිත පිහිටවාගෙන යෝටිසෝ මානසිකාරී යෙදෙමි. හරියට භාවනාවක යෙදෙනවා වගේ ඔබට බණ අහන්න පුළුවන් නම් බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්කම තියෙනවා. අද අපි මේ ධර්ම දේශනාවේදී අපි කාගේ ජීවිතවලට මේ සංසාර ගමනේ බලපාන අපේ හිත ඇතුලේ තියෙන භයානකම අකුසලයක් මේ ගැටෙන ස්වභාවය, තරහ යන ස්වභාවය, ද්වේෂය, එක වෛරයක් හැටියට, බද්ධ වෛරයක් හැටියට බලවත් වෙන්නේ කොහොමද? අපි කොහොමද මේක පාලනය කරගන්නේ? ප්‍රමාණිකූලව යටපත් කරගන්නේ කොහොමද? ඉවසීමෙන් පාලනය කරන්නේ කොහොමද? ඊළඟට භාවනා වශයෙන් යටපත් කරන්නේ කොහොමද? සම්පූර්ණ ප්‍රහාණය කරන්නේ කොහොමද? අද අපි මේ ධර්ම දේශනාව තුළ ඔබට යම් යම් උදාහරණ ඇසුරෙන් ප්‍රායෝගිකව මේ හිතේ හටගන්නා වූ නොසන්සුන්තාවේ, ගැටෙන ස්වභාවේ, තරහව, ද්වේෂය අපි ඔබට පැහැදිලි කරලා දෙනවා. සාමාන්‍යයෙන් ද්වේෂය කියපු ගමන් ඔබට තරහකාරීක් මතක් වෙන්න පුළුවන්. ඒකත් ද්වේෂයක අංගයක් තමයි. මේ හිත ඇතුලේ තියෙනවා රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය කියලා අනුසය ධර්ම හැටියට. ඒවා එකපාරට පේන්නේ නැහැ. අළු යට ගිනි පොකුරු වගේ තියෙන. ස්පර්ශයත් එක්ක අපි කැමති ප්‍රියමනාප අරමුණකට නම් අපේ ස්පර්ශයේ යොමු වුණේ රාගානුසය බලවත් වෙලා එනවා. ඒ රාගානුසය කියන්නේ ඇලීම, ලස්සන දේවල් දකින්න තියෙන කැමැත්ත. තමන් කැමති ආසම දෙයක් දකින්නකොට අනේ ලස්සනයි කියලා හිතේකට බැඳෙනවා. ප්‍රියමනාප සින්දුවක්, හඬක්, ආසම දෙයක් ඇහෙනවා කනේ. ඒත් එක්ක රාගානුසය මතුවෙලා එනවා. කැමති ප්‍රියමනාප සුවඳක්, ඔබ කැමති ආස කරන රසයක්, ඊළඟට කැමති පහස, ප්‍රියමනාප අරමුණු, මෙන්න මේ ආයතන හය ඔස්සේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන ආයතන හයේ ඇතිවන ස්පර්ශයත් එක්ක මේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය වගේම පටිගානුසය, අන්න ගැටීම, තරහව, ද්වේෂය, අපි අකමැති අප්‍රිය අමනාප අරමුණක් ඉදිරියේ මේ අළු යට ගිනි පොකුරු වගේ පටිගානුසය මතුවෙලා එනවා. ඔබට ඇහැට දකින්න ලැබුණේ ඔබ අකමැති දෙයක් නම්, ඔබ අපිරිය අකමැති දෙයක් තියෙනවා, දකින්න කැමති නැති දේවල්. සමහර ලාවට අකමැති සතෙක් වෙන්න පුළුවන්. දැන් සමහරු ඉන්නවා කැරපොත් එක් වගේ දැක්කොත් බය වෙනවා. සමහරු අසූචි ගොඩක්, සමහර ලාවට කන කෑම එක ඔබ හිතන්න කිස් ගස් ටිකක් දැක්කා කියලා. ඒ දකින්න අරමුණත් එක්ක ගැටෙනවා, තරහක් ඇති වෙනවා. ඒකත් එක්ක අකමැති අප්‍රිය අමනාප ස්වરૂපයත් එක්ක පටිගානුසේ මතුවෙලා එනවා. ඊළඟට කනට ඇහෙන ඔබ අකමැති හඬක් බනිනවම නෙමෙයි, සමහරලාට අකමැති දේවල් තියෙන ශබ්ද, එවැනි ශබ්දයක් ඉදිරි සමහරලාට තරහ යනවා. ඔබ හිතන සමහරලාට මధుරුවේ, සමහරු කියන්නේ කනවා ඉවසන්න පුළුවන් මේ මදුරු වගේ සද්දේ තමයි කීන් ගාගෙන කන ළඟින් යනකොට ඉවසන්න බැරි කියලා. එතකොට ඒ වගේ සමහර ලාවට ඒ වගේ හඬක් ඇහෙනවා, අපි අකමැති අප්‍රිය අමනාප. ඒකත් එක ගැටෙනවා, තරහ යනවා, කේන්ති යනවා. සමහරු රැල්ලි වෙනකන් නැකිටගෙන අපි හිතමු කාමරයේ මදුරුවෙක් හිටියා කියලා. මේ මදුරුවා එක්ක අල්ලලා එළියට දානකන් එක්ක මරා ගන්නකන් හොයන්නත් බෑ. කොහේ කොහේ හරි අල්මාරිය අසරින්ගනවා, ඇඳ අසරින්ගනවා. නිදා ගන්න බෑ ඒ සද්දෙත් එක්ක. ඒකත් එක ගැටෙනවා. ඊළඟට ඔබ අප්‍රිය අමනාප ගඳක් සැරක් වෙන්න පුළුවන්. ඔබ අකමැති ගඳක් සැරක් නාසයට දැනෙනකොටම ඔබ ඒකත් එක ගැටෙනවා. අර හිත ඇතුලේ තියෙන පටිඝානුසය බලවත් වෙලා යනවා. කන බොන දේවල් තුළ අපි හිතමු අප්‍රිය, ඔබ කන්න අකමැතිම දෙයක් තියෙනවා. ඒ අකමැති දේ සමහර වෙලාවට දකින්නකොට ඇහැට අකමැතිකමක් උපදිනවා. අපි හිතමු දැන් සාමාන්‍ය, ඒක හැමෝටම සාධාරණ නෑ. සමහරු ඉන්නවා දූරියන් වලට කැමති, සමහරු ඉන්නවා අකමැති. එතකොට බලන්න අපිට පේනවා ඒ පුද්ගලයා අනුව තමයි ඒක කැමති අකමැති රාගානුසය හෝ පටිඝානුසය මතුවෙලා එන්නේ. සමහර ඒකට කැමති රසයට ආසකේනා ඒක දකින්නකොටත් කටට කෙල උනනවා. ඒ සුවඳට කැමති, හැබැයි ඒකට අකමැති කෙනා ඒක දකින්නකොටම සමහරුන්ට වමන යන්නේනවා. ඒ ගඳ එනකොටම නාසයත් එක්ක ගැටෙනවා, ඒ ගඳත් එක්ක ගැටෙනවා. අපි හිතමු කවුරු හරි ඒක කන්න අකමැති අප්පිරියයි, කවුරු හරි රවට්ටලා ඒක වෙන ක්‍රමයකින්, අපි හිතමු කවුරු හරි ඒකෙන් බීමක් හදලා කියන්නේ නැහැ වෙන දෙයක් කියන්නේ, මේක බොහොම රස බීමක් බීලා බලන්නකෝ කියලා දෙනවා. හැබැයි උගුරක් බොනකොටම අන්න අර අප්පිරිය සැර ගඳ එනවා. මොනවද මේ? කවුරු හරි කියනවා මේ දූරියන් කියනකොටම එක්ක වමන යන්නේ නෝ, ගැටෙනවා, තරහ යනවා. එතකොට බලන්න මේ වගේ ඒ අප්‍රිය අමනාප රසයත් එක්ක ගැටෙනවා, ගන්ධයත් එක්ක ගැටෙනවා, රූපයත් එක්ක ගැටෙනවා, ශබ්දයත් එක්ක ගැටෙනවා, පහසත් ඒ වගේ. සමහරුන්ට සීතලට කැමති, සමහරු රස්නෙට කැමති, සමහරු ගොරෝසු බවට කැමති, සමහරු සිනිඳු බවට කැමති. එතකොට මේ ස්පර්ශයත් එක්ක සීතල, සමහරු දාඩිය දාගෙන ඉන්නකොට රස්නෙත් එක්ක හරියට තරහ යනවා, කේන්ති යනවා. සමහරු රස්නෙට කැමති, සීතල තමයි දරා ගන්න බැරි, රස්නේ හොඳයි කියන සීතලට වඩා. එතකොට මේ වගේ අපේ කයට දැනෙන පහස ඉදිරියේ අපිම හදාගත් දේවල් එක්ක මම මේකට කැමති, මේකට අකමැති, මේකට කැමති, මේකට අකමැති, අන්නේ අරමුණු එක්ක අපේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේ, පටිගානුසේ, අවිජ්ජානුසේ කියන මේ අනුසේ ධර්ම බලවත් වෙවි බලවත් වෙවි කෙලෙස් උපද්දවනවා. ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා, ස්පර්ශය නිසා විඳින් ඇති වෙනවා. වේදනා පච්චය තණ්හායි, විඳීම නිසා තණ්හා උපදිනවා. තණ්හා පච්චය උපාදානං, ඒ තණ්හාව නිසා බැඳී යනවා. උපාදානං බැඳී යනවා. උපාදාන පච්චය භව, බැඳියාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ කර්මය නිසා භව පච්චය ජාති, කොහේ හරි උපදිනවා. කර්ම සකස් වෙලා තියෙන්නේ. ආය අමුතුවෙන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක අන්තිම වෙලාවේ මැරෙන වෙලාවේ තමයි හැදෙන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි. හැම මොහොතකම විපාක පිණිස කර්ම හැදෙනවා. කර්මයේ සකස් වෙලා තියෙන නිින්දෙන් මැරුණත් උපදිනවා. දැන් මැරුණත් උපදිනවා. කොහේ මැරුණත් උපදිනවා. කෙලෙස් ප්‍රහාණය කරපු, අවිද්‍යාව තණ්හාව දුරු කරපු රහතන් වහන්සේලා විතරයි මේ සංසාර ගමන සම්පූර්ණයෙන් අවසන් කරන්නේ. උන්වහන්සේලාගේ මරණය අපි කියන්නේ පිරිනිවන් පෑම. ධර්මයේ හඳුන්වලා තියෙන්නේ තෙලි වැටුයි, තෙල් වැටි අවසන් වුණාට පස්සේ පහනක තෙල් දාලා වැටි දානවා නම් සැරින් සැරේ තෙල් ඉවර වේගෙන යනකොට තෙල් වක් කරන, පහන් වැටිය නිවිගෙන යනකොට ඒක පිච්චීගෙන යනකොට අලුත් පහන් වැටියක් දානවා. එතකොට මේ විදියට තෙලුයි වැටි අවසන් වෙන්නේ නැතුව නිතර නිතර දානවා නම් පහන් දැල්ල හැම වෙලාවෙම දැල්වීගෙන දැල්වීගෙන යනවා. ප්‍රතිනි දොළොස් මහේ පහන් නොනිමෙන පහන් තෙල් වැටි දාන්න දාන්න දැල්වි දැල්වි තියෙනවා. හැබැයි තෙලුයි වැටි අවසන් වුණාට පස්සේ, අවිද්‍යාව තණ්හාව දුරු වුණාට පස්සේ ඒ පහන් සීල එතනම නිවිලා යනවා. අන්නේ වගේ තමයි කියන රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑම. අවිද්‍යාව තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණාට පස්සේ හරියට තෙලුයි වැටි අවසන් වුණා වගේ කියලා. උන්වහන්සේලා නිවි යනවා. පහන් සිලක් නිවිලා යනවා වගේ. හැබැයි කෙලෙස් සහිත අනිත් හැම කෙනාම කොහේ හෝ කර්මාන් රූපී උපතකට යනවා. අනිත් හැම කෙනාම අවිද්‍යාව තණ්හාව පවතිනවා කියන්නේ එයා හැම වෙලාවෙම තෙල් අවසන් වීගෙන යනකොට තෙල් වක් කරනවා. වැටි දානවා. අවිද්‍යාව තණ්හාව පෝෂණය කරනවා කෙලෙස් වලින්. ඒ නිසා සංසාර ගමනයාට දිගින් දිගට සකස් වෙවි තියෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ හිතේ තියෙන මේ ඇලීම ගැටීම අවිද්‍යාව මේව කවදාද පටන් ගත්තේ කියලා පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. දැන් අපිට ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔයාට දැන් වයස කීයද? එතකොට කෙනෙක් කියයි මට තරුණ කෙනෙක් නම් සමහරවිට කියන මට දැන් 30ක් වුණා 25ක් වුණා 35යි 38යි 38 ලැබුවා විතරයි. මැදි වයස කෙනෙක් අපි හිතමු සමහරවිට මට දැන් 50ක් වුණා 55ක් වුණා. එතකොට අපි මේ 30යි 40යි 50යි කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූප කායයට, මේ ඇහැට පේන්න තියෙන මේ මස් වලින් හැදිච්ච මේ ශරීරයට මව් කුසින් බිහි වෙච්ච දවස ඉඳන් අපි වයසක් කියනවා. හැබැයි ඒ කය තුල බැසගෙන ඉන්න විඥාණයට වයසක් පනවන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වේ පුබ්බා කෝටි න පඤ්ඤායිති පටන් ගත්ත මේ කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මේ සංසාර ගමන අනවරාග්‍රයි. පටන් ගත්තා වූ කෙලවරක් හොයාගන්න බැරි තරම්ම දීර්ඝයි කියනවා. අවිද්‍යාවෙන් බැඳිච්ච තණ්හාවෙන් වැහිච්ච සත්වයාගේ සංසාර ගමනේ පටන්ගත්ත කෙලවරක් හොයාගන්න බැරි තරම් දීර්ඝයි. එහෙමනම් අපිට විඥාණයට ආවිෂක් පනවන්න පුළුවන්කමක් නැහැ. කෙලවරක් නැති දීර්ඝ සංසාර ගමනේ ආපු විඥාණය. හැබැයි අපි අභිධර්ම ක්‍රමයට ගත්තොත් විඥාණී ගැන කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්. චිත්තක්ෂණයයි කියලා. හිතක් හටගෙන බිඳිලා යනවා, ආයෙමත් හිතක් හටගන්නවා. එතකොට ඒ සිත කායු කාලේ චිත්තක්ෂණයයි කියලා අභිධර්මයෙන් අපිට විස්තර කරන්න පුළුවන්. නමුත් ඒ සිතුවිලි පරම්පරාවක් මේ භවාංග චිත්ත පරම්පරාව හැටියට ඒ නොසිඳී සංසාරිකව සකස් වෙවි යන මේ සිතුවිලි පරම්පරාව ආපස්සට බලාගෙන බලාගෙන යද්දී අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී පළවෙනියටම උපදවාගත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥාන. පෙර ජීවිත දැකීමේ නුවණ, කල්ප ගණන් ආපස්සට දකින නුවණ. ඒ නුවණ ඔස්සේ තමයි උන්වහන්සේ බලාගෙන ගියේ, ආපස්සට බලාගෙන ගියා. පෙර ජීවිතේ, ඊට කලින් ජීවිතේ, ඊටත් කලින් ජීවිතේ, ওই විදිහට කල්ප ගණන් ආපස්සට බලාගෙන බලාගෙන ගියා. සංවට්ට විවට්ට කල්ප ගණනින් ආපස්සට බලාගෙන ගියා. අසංකීය ගණනින් ආපස්සට බැලුවා. කොහේ හරි උපතක් තියෙනවා. එක්කො දිව්‍ය තලයක, එක්කො බ්‍රහ්ම තලයක, එක්කො මනුස්ස ලෝකයක, බොහෝ වෙලාවට සතර අපායවල. එනිසායි සතර අපාය මහ ගෙදර කරගත් ගමනක් කියලා ධර්මයේ හඳුන්වන්නේ. මේ සංසාරික සත්‍යයට සතර අපාය හරියට මහ ගෙදර වගේ කියනවා. වැඩිපුරම ඇදිලා යන්නේ එතනටමයි. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බෝධි මූලයේදී බුද්ධත්වේ ලබන්න පෙර උන්වහන්සේට පළවෙනියටම පහළ වෙච්ච විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා මේ මම විතරද, මට විතරද, මේ මම වගේමද මේ ලෝකේ අනික් සත්වයෝ? එහෙම විමසගෙන යනකොට තමයි රාත්‍රී දෙවණියාමේ චුතෝපපාත කියන විද්‍යාව ඥානෙ පහළ වෙන්නේ. කෙනෙක් චුත වුණාට පස්සේ ඒ සත්ව ලෝකවලින් සත්වයා චුත වෙනවා. ඒ චුත වුණාට පස්සේ ප්‍රතිසන්දිය ඔහේ හරි උපත ලබනවා. එතකොට චුතූපපාත ඥානයෙන් යාට දකින්න පුළුවන් මෙහෙන් හුස්ම ටික යනකොටම විඥාණය තව කොහෙටද ඊළඟ උපත පිණිස ඇදිලා යන්නේ. චුතිසිත මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තේ කොහෙද පහළ වෙන්නේ? සමහර ලාවට නිරේ නිරිසතෙක් හැටියට පහළ වෙනවා. මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දි හිත තිරිසන් අපායක තිරිසන් සතෙක් හැටියට එක්ක බිත්තරයක් අස්සේ වෙන්න පුළුවන්. තෙත් පරිසරයකින් වෙන්න පුළුවන්. තිරිසන් මව කුසක බැස ගන්නවා වෙන්න පුළුවන්. සමහර ඕපපාතිකව ප්‍රීතියව අමනුෂ්‍ය වෙලා පහළ වෙනවා. අසුර අපාය අසුරයන් වෙලා පහළ වෙනවා. පෙර පින් කරපු කෙනෙක් නම් පින බලවත් වුණොත් මරණ මංචකේ දිව්‍ය තලවල
1: උපදිනවා. සමාධිය ධ්‍යාන වඩපු කෙනෙක් නම් බ්‍රහ්ම තලවල උපදිනවා. එතකොට කෙනෙක් ඒ සත්වයන් සත්ව ලෝකවලින් චුත වෙද්දී කර්මානුරූපී උපත කරා යන ආකාරය දකින නුවණ, ඒකට අපි ධර්මී කියන්නේ චුතූපපාත ඥානය. මේ නුවණින් උන්වහන්සේ දැක්ක මේ ලෝකේ සත්වයන් මොනතරම් භයානක සංසාර ගමනකද යන්නේ. ඒ වෙලාවේ තමයි උන්වහන්සේට ලෝක සත්වයන් ගැන මහා කරුණාවක් අනුකම්පාවක් ඉපදුනේ. කුදස්සුනාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්වයන් මේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන ජරා මරණ දුකින් මිදෙන්නේ කියලා මහා කරුණාවක් අනුකම්පාවක් ලෝක සත්වයන් ගැන ඇති වුණා. එහෙමනම් පින්වතුනි, මේ විඥානීය දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු හිතක් තමයි අපි කවුරුත් පරිහරණය කරන්නේ. එතකොට මේ විඥානියත් එක්ක සංසාර පුරුදු වෙනවා අපිට. දැන් ඔබ හිතන්නේ එකම පවුලේ 5 දෙනෙක් ගන්න, එකම අම්මා තාත්තගේ දරුවෝ, එක ගෙදර හැදුනේ, අපි නිකන් කතාවට එක බත් හැලියේ බත් කෑවේ, එක ගෙදර හිටියේ, එක ඉස්කෝලෙට ගියේ, එකට සෙල්ලම් කරේ. හැබැයි ඒ අය ටික ටික ලොකු මහත් වෙනකොට ඒ අයගේ හැඟීම්, කැමැත්ති අකමැති දේවල්, ආස දේවල් ඒවා එක එක විදිහට වෙනස් වෙනවා. කෙනෙක් ඉගෙන ගන්නකොට විද්‍යා විෂයන් ඉගෙන ගන්න කැමති, තව කෙනෙක් කලාවට කැමති, කෙනෙක් සින්දු කියන්න කැමති. එතකොට එක එක්කෙනා එක එක විදිහට. ඊළඟට ඒ අය අතර කෙනෙක් ඉන්නවා හරියට ඉක්මනින් තරහ යනවා, හරි ද්වේෂ චරිත ඉන්නවා, ඒ පවුලෙම ඉන්නවා රාග චරිතයක් ඉන්නවා, කෙලෙස් බලවත් අය. තව කෙනෙක් ඉන්නවා බොහෝම නිහතමානී, බොහොම තැම්පත්, හරිම ගුණවත් සිල්වත්, බොහොම ඉවසීම පුරුදු කරන. එතකොට ඔය වගේ ඔබ බලන්න පවුල්වල, පවුලේ සමහරලාට 10 දෙනෙක් ඉන්න පවුලක් ගැන හිතන්. ওই පවුලේ එක්කෙනෙක් ගුරුවරයෙක් වෙන්න පුළුවන්, තව කෙනෙක් එක්ක හමුදාවට හරි ගිහිල්ලා පොලිසියක හරි ආරක්ෂක අංශයක සේවය කරන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ওই පවුලේ. ඔය අතරම ওই පවුලේ ඉන්නවා එපාම කරපු පවුලම විනාශ කරන්න ඉපදිච්ච පවුලටම වද දෙන අර අම්මා තාත්තා පවුලේ අය මානසික විඳවන මහා අපරාධකාරයෙක් ඉන්න පුළුවන් ওই පවුලේ. ඊළඟට ওই පවුලේම ඉන්න පුළුවන් සිල්වත් ගුණවත් කෙනෙක්. එයාට ඕන නිවන් දකින්න. එයා පුංචි කාලේ ඉඳන් එයාගේ ආසාව බණ අහනවා, භාවනා කරනවා, සිල් රකින්නවා. එයා ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන නිවන් මඟ ගමන් කරන කෙනෙක් ඉන්නවා. ඔය අතර දෙමව්පියන්ව බොහොම ආදරෙන් රැක බලා ගන්න සලකන දරුවෙක් ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් දෙමව්පියෝ සහෝදරයෝ ඥාතීන් ගැන වගේ වගක් නැහැ. එයාට ඕනේ ඔක්කොගේම අයින් වෙලා ඈත් වෙලා තනියම ජීවත් වෙන්න. එතකොට ඒ වගේ එක එක චරිත අර පුංචි කාලේකට හිටියට ලොකු මහත් වෙනකොට අර සංසාර පුරුදු සසර චරිත ලක්ෂණ ඒ අයගේ සංසාරයේ වපුරපු දේවල් වලට අනුව ඒ කර්ම අස්වැන්න නෙලාගෙන යන සංසාර ගමන. එනිසා මේක තමයි ලෝක ස්වභාවය. අපි කාගෙත් පසුපස සංසාර පුරුදු වෙනවා. පිංගතුනි සමහර සංසාර පුරුදු තියෙනවා ඒව රහත් තුනක් පිරිනිවන් පාන අවසාන ආත්මෙත් ඇතැම් රහතන් වහන්සේලා තුලත් එවැනි සංසාර පුරුදු තිබිච්ච බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ දීර්ඝ සංසාර ගමනේ සමහර වෙලාවට අපිට යාළුවෝ මිත්‍රයෝ හිතවත්තු කල්යාණ මිත්‍රයෝම අපිට හම්බ වෙලා ආපු ගමනක් නෙමෙයි මේ. මේ සංසාර ගමනේ හතුරු වෙච්ච අය තරහකාරයෝ ඇති. පලිගන්න හිතාගෙන මම මැරිලා හරි පස්සෙන් එනවා කියාගෙන ඉන අය වෛරක්කාරයෝ ඉන්නවා. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ ඔබ දන්නවා සීරි වාණිජ කතාව. ඔබ අහලා තියෙනවා. අර කදාවලලු වෙලින්දගේ කතාව. දේවදත්ත වෛරක්කාරයෙක් වුණේ උන්වහන්සේ වැරද්දක් කළා නෙමෙයි. උන්වහන්සේ සාධාරණ වෙළඳාමක් කරපු කදාවලලු වෙළෙන්දෙක් කියලා. ඔබ මේ කතාව දන්න නිසා මේ කතාව තුල මේ ජාතක කතාවේ සඳහන් වෙන විස්තරේ තුල ගත්තොත් එදා අපේ බෝසතාණන් වහන්සේ ඇත්තම කිව්වා රන් තැලියක් දීලා වලල්ලක් ඉල්ලපු වෙලාවේ මේ ළමයා උන්වහන්සේ මේ රන් තැලියේ වටිනාකම කියා හිට මේක ගොඩාක් වටිනවා මගේ ළඟ දෙන්න සල්ලිත් නැහැ මේක වටිනා රන් තැලියක්. වලල්ලයි දෙකයි ඉල්ලුවේ වටිනාකම කියලා. එතකොට ඇත්තම කියලා රවට්ටන්නේ නැතුව අර වලලු ඉල්ලපු නිසා බේරෙන්නම් බැරි නිසා එක වලල්ලක් දෙකක් දීලා ගියේ නෑ. වලලු විකුණලා අතේ තිබිච්ච සල්ලි ටිකක් දුන්නා. වලලු කූඩෙම දුන්නා. ඔක්කොම දීලා රන් තැලිය විතරක් අරගෙන ගියා. එතකොට බලන්න සාධාරණ වෙලදාමක් කරා ඇත්තම කිව්වා. හැබැයි අර කපටි වෙලෙන්දා උත්සාහ කරේ වලල්ලක්වත් නොදී ඕක කිසි වැඩකට නැති මේ අකඩ කෑල්ලක් නේ කියලා අර රන් තැලිය නිකමට අරන් යන්න හිතුවේ. හැබැයි දැන් බලන්න අවසානයේ සාධාරණ වෙලදාමක් කරපු ඇත්තම කියපු අපේ බෝසතාණන් වහන්සේගේ පසුපස මේ කපටි වෙලෙන්දා පන්නගෙන ඇවිල්ලා උන්වහන්සේ ඒ වෙලාවේ ගඟෙන් එතර වෙනවා. ගං යුවර ඉදන් කෑ ගැහුවා, ඔය රන් තැලිය මටයි අයිති. බෝසතාණන් වහන්සේ කියා හිටියන්නේ, මම සාධාරණ වෙලඳාමක් කරලා මට ලැබිච්ච දේ මේක මටයි අයිති. අර කපටි වෙලෙන්දා ශාප කරා, මං සංසාරේ හැරි උඹේ පස්සෙන් එනවා, මං උඹේ පලි ගන්නවා කියලා. එතකොට බලන්න ඒ කපටි වෙලෙන්දා එදා ඒ වෛර බැඳලා ආවා. බොහෝ ආත්ම භාවවල සසරේ මුණ ගැහුණා. හැම ආත්මිකම නෙමෙයි මතක තියාගන්න. අපේ බෝසතාණන් වහන්සේ බොහෝ පින් දහම් කුසල් දහම් වඩාගෙන පාරමී පුරාගෙන යන ගමන ඔය අතරේ සමහර ආත්ම භාවවල මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන ආත්ම භාවවල අර සංසාර වෛර හතුරුකම් කාලයක් ගිහිල්ලා තමයි මතුවේ. සමහරලාට බෝසතාණන් වහන්සේ රාජ්‍ය කරනවා රජ්ජුරු. එතකොට මේ රජ්ජුරුවන්ගේ සෙම්පතියෙක් හැටියට ඉන්නවා. හිත දිනාගෙන ඉඳලා කාලයක් ඉඳලා ඊට පස්සේ රජ්ජුරුවන්ට විරුද්ධව කැරැල්ලක් ලෑස්ති කරන එක්ක සමහර වෙලාවට බෝසතාණන් වහන්සේ හස්ති රාජේ. එතකොට ඇත් බලාගන්න ඇත් ගොව්ව හැටියට ඉපදිලා ඉන්නවා. එහෙම කාලයක් ඉඳලා අර ඇතාවට නොයෙක් විදියට වදහිංසා කරලා මරන්න හිතන සමහරලාට. ඒකේ අනිත් පැත්ත මේ හස්තිය වෙලා ඉන්නවා දේවදත්ත, ඇත්ගොව බෝසතාණන් වහන්සේ. සමහරලාට අර ඇතාට හිතෙනවා තමන්ට කන්න දෙන්න, තමන් රැක බලාගන්න මේ ඇත්ගොව ගහලා පහකලා මරන්න. එතකොට මේ වගේ මේ සංසාර වෛර සතේ සර්පෙක් වෙලා හිටියත් පන්න හරියටම මිනිස්සෙක් වෙලා හම්බුණ ටික කාලයක් හොඳින් ඉඳලා සමහරලාට පලිගන්න උපක්‍රම සැලසුම් කරන. ඒ නිසා සංසාර හතුරා මුණ ගැහුනොත් ඒ මුණ ගැහෙන ආත්ම භාවවල කාලයක් හොඳින් ඉඳලා තමයි පලිගන්න සැලසුම් කරන්නේ. නොයෙක් උපක්‍රමයේද හැබැයි ආයි දිගින් දිගට හම්බ වෙනව නෙමෙයි. අකුසල් කරගත් කෙනා මරණින් මත්තේ නිරේ අපායවල දුක් විඳලා ඒ අකුසල විපාක කල්ප ගණන් ගෙවලා ආයි කැරකිලා පිනක් මතුවෙලා සුගතියකට එනවා. ඒනකොට අපේ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම තලවල ඉපදිලා දිව්‍ය බ්‍රහ්ම සැප සම්පත් විඳලා ආයිමත් මනුලවට එනවා පාරමී පුරාගන්න. ඒනකොට අර අපායෙන් ඉඳන් ආපු සංසාර හතුර ආයි මුණ ගැහෙනවා. අන්න ආයිමත් අර වෛරේ බලවත් වෙනවා. ඔය වගේ සසර මුණ ගැහුණද සංසාර හතුරුකම් වෛරකම් බලවත් වෙනවා. සමහර සසර හතුරුකම් තියෙනවා, ඒවත් දිගින් දිගට. දැන් ඔබ අහලා ඇතින අර කාලි යක්ෂණීගේ කතාව, ආත්ම 500ක සංසාර වෛරයක් කියන. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ දා වැඩ හිටිය නිසා උන්වහන්සේ බේරගත්. උන්වහන්සේ වැඩ හිටිය නිසා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා මේ සංසාර වෛරය එතනින් සංසිඳවන්න. ඒ වගේ සමහර ගොඩක් ওই වෛරවලට ප්‍රධානම හේතු වෙන්නේ ඉරිසියා. ඉරිසියාවත් එක තමයි වෛර උපදින්. අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ හිටිය කෝකාලික කියලා භික්ෂුවක්. මේ කෝකාලික හාමුදුරුව ඈත පන්සලක් ආරණ්‍යයක් හදාගෙන ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශීක ග්‍රාමීක වැඩ හිටියා. දායක පිරිසකුත් ඉන්නවා. කොහොම ඉන්නකොට ආරච්චි වුණා සැරියුත් මුගලන් දෙනව 500ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ඒ ගම හරහා චාරිකාවේ වඩින්න ඈත වඩිනවා කියලා. දැන් ඔන්න කෝකාලික හාමුදුරුව වැඩ ඉන්න ගම පන්සල පහු කරගෙන චාරිකා ගමනක් වඩින්න සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම 500ක් විතර සංඝ පිරිසත් එක්ක ඈතින් එනවා. දැන් මේ ආරංචිය ලැබුණා. ආරංචිය ලැබුණට පස්සේ කෝකාලික මොකද කරේ? ඉක්මනට දායකයෝ එකතු කරා. පන්සලට එන යන තමන්ට හිතවත් දායක සභාව ඔක්කොම එකතු කරා. එකතු කරලා කිව්වා, ඔන්න නුඹලට පින් කරගන්න අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම, දෑග සව්වන් දෙනම, සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම, ඔන්න අපේ පන්සලට වඩිනවලු, මග එනවලු. 500ක සඳ පිරිසක් පිරිවරාගෙනයි කිවෙන්නේ. උඹලට ආයිනම් ඔය වගේ අවස්ථාවක් ඉන්නේ නැහැ කියලා පින් කරගන්න. ඒ නිසා පුළුවන් තරම් පරිස්කාර අරගෙන ඇවිල්ලා උන්වහන්සේලාට පූජා කරගන්න ඔන්න වෙලාව කිව්වා. දැන් කෝකාලික හාමුදුරුව ඇත්තටම ඔය කතාව දායකයෝ එකතු කර කර කිව්වේ, කෝකාලික හාමුදුරුව දන්නවා සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා මේ ශ්‍රාවකයෝ මේ පූජා කරන පිරිකර ඔක්කොම අරගෙන යන්නේ නැහැ. උන්වහන්සේලා බොහොම සරලයි, අල්පේච්චයි. මේවා පූජා කරාට පස්සේ ඒ ඔක්කොම අපේ පන්සලේ තියලා යයි. ඊට පස්සේ මේවා අපිට අර පිරිකරවලට තියෙන තණ්හාවේ ලෝභකම නිසා, මසුරුකම නිසා තමයි දායකයන්ව දැනුවත් කරේ පුළුවන් තරම් ඔන්න පිරිකර ගෙනහලා පූජා කරගෙන පින් කරගනිලා කියලා. දැන් ඔන්න නියමිත දවසේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම භික්ෂු සංඝයා පිරිවරාගෙන කෝකාලික හාමුදුරුවත් හිටපු මේ ගමට වැඩියා. ඉතින් කෝකාලික හාමුදුරුව උන්වහන්සේලා පිළිගන්න සියලු කටයුතු සූදානම් කරලා, ගිලම්පස, නවාතැන් පහසුකම් මේ ඔක්කොම හොඳට සූදානම් කරා. ස්වාමීනි, දින කීපයක් අපේ ආරාමේ වැඩ ඉන්න කියෝ. මේ ගම් වාසී මේ හැමෝම ඔබ වහන්සේලා දකින්න, බණ ටිකක් අහන්න, ඔබ වහන්සේලාට අපෝපස්ථාන කරන්න දින ගණන් දින ගැන බලාගෙන හිටියේ කියලා. සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම අර 500ක් තරම් සංඝ පිරිස සමග දින කීපයක් කෝකාලික හාමුදුරන්ගේ ආරාමේ වැඩ හිටියා. එහෙම වැඩ ඉඳලා මිනිස්සුන්ට බණ කියලා හිත් පහදවල බොහෝ පිරිසක් හිත් පහදව ගත්තා. බොහෝ ගිහි පිරිස ධර්මාවබෝධය ලැබුවා. උන්වහන්සේ දැන් චාරිකා ගමන වඩින්න සූදානම් වුණා. අපි හෙට දවසේ පිටත් වෙනවා කියලා. දැන් ඔන්න අවසාන දවස. කෝකාලික හාමුදුරුව දායක ඔක්කොටම පණවිඩ ඇරියා. ඔන්න හෙට උදෑසනින් සැරියුත් මුගලන් දෙනම භික්ෂු සංඝයා පිරිවරාගෙන ආපහු වඩිනවා. උන්වහන්සේලා දින කීපයක් වැඩ හිටියා, ධර්මයෙන් අනුශාසනා කරා. දැන් උන්වහන්සේලා වඩින්න පෙර පරිස්කාර ගෙනහලා පූජා කරගන්න ඔන්න අන්තිම අවස්ථාව කියලා පණවිඩ ඇරියා. අනේ දායකයෝ බොහෝ පිරිස වටිනා සිවුරුවලට අවශ්‍ය රෙදි, පිරිකර, සිවුරු අඳන ඒවා සකස් කරපු ඒවා, භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය බොහෝ පරිස්කාර ද්‍රව්‍ය ගෙනහල්ලා මිනිස්සු ගම්වාසීන් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මේ සංඝයා උදෙසා පූජා කරා. දැන් කෝකාලික හාමුදුරුව මේවා දිහා බලාගෙන ගණන් හද හද හිටියා. දැන් මේ ඔක්කොම මට කියලා. මොකද වුනේ? එදා හවස උන්වහන්සේ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දායකයන්ට බණ කියලා මේ පරිස්කාර පූජාවන්ගේ ආනිසංස ගැන දහම් දෙසලා මිනිස්සුන්ගේ හිත් පහදවලා එදා හවස සංඝයා එකතු වෙලා අර ලැබිච්ච පරිස්කාර වෙන් කරලා බැලුවා. බලලා ඉවරලා සාරිපුත්ත හාමුදුරුව කියා හිටියා, මේ වැඩ ඉන්න 500ක් තරම් භික්ෂූන් වහන්සේලාට සිවුරු අඩුපාඩු තියෙනවා නම් මේ සංඝයාට පූජා කරපු සිවුරු වලින් අවශ්‍ය සිවුරු තමන් ගන්න කීවා. ඔබ වහන්සේලාට තනිපොට සිවුරක් හරි, දෙපට සිවුරක් හරි, අඳන සිවුරක් හරි අඩුපාඩු තියෙනවා නම් මේ ලැබිච්ච සිවුරු පිරිකර වලින් ඔබ වහන්සේලායි අඩුපාඩු වලට හරියන සිවුරු ගන්න. එහෙම නැත්නම් සිවුරු මහ ගන්න අවශ්‍ය රිදි ගන්න මෙතන. ඊළඟට උන්වහන්සේලාට මේ පූජා කරපු බෙහෙත්, හේත්, වටිනා ද්‍රව්‍ය, උන්වහන්සේලාට අවශ්‍ය දේවල්, මේ සාසනික ගමනේ නිකන් ගොඩ ගහ ගන්න දේවල් නෙමෙයි, උන්වහන්සේලාට ප්‍රයෝජනවත් දේවල් මේ ලැබිච්ච පිරිකර වලින් ගන්න කියලා සංඝයාට බෙදලා දුන්නා. ඉතුරු වෙන ටිකක් ඇද්ද? ඒ ටික අර කෝකාලික හාමුදුරුවන්ගේ ආරාමේ ගබඩාවට, සංඝයාගේ බඩු ඒ ලැබෙන පරිස්කාර තැම්පත් කරන ගබඩාවට තැම්පත් කරා. දැන් කෝකාලික හාමුදුරුවන්ට මේක දැක්කට පස්සේ පුතුම කේන්තියක් ගියා. දැන් බලාපොරොත්තු සුන් වුණා. බලාපොරොත්තුව තමයි දින ගණනාවක් බලාපොරොත්තුවෙන් හිටියේ අර ලැබෙන පරිස්කාර පිරිකර ටික තියලා යයි. මම්මීකෙන් හොඳ ගානක් හොයාගන්නන් කියල ඔළු වෙතියන් හිටි. හැබැයි උන්වහන්සේල මේ පරිස්කාර බෙදා හදාගෙන සංගය අඩුපාඩු තියෙන අය සංගයාට පූජා කරන දේ ඒක පිළිගත් පිළි අරගෙන ඉතුරු වෙන ටිකක් ඇද්ද ඒක ඒ ආරාමේ ගබඩාවට දාලා උන්වහන්සේලා පසුවදා පිටත් වුණා. කෝකාලික හාමුදුරන්ට දැන් දරාගන්න බැරි කේන්තියක් වෛරයක් තරහ පුපුරනවා. දැන් බලන්න මේ තරහව කේන්තිය එක්ක හන්න බලන්න ඉරිසියාව සහ ලාභ ප්‍රයෝජන නොලැබීම තුළ ඇතිවෙන තරහක් වෛරයක් දැන් මේ ඇති වුණේ. ඒ වෛරය කොච්චර බලවත්ද කියන්නේ දැන් මේක තනියෙන් හිත හදාගන්න බෑ. ද්වේෂයක් ආවට පස්සේ බොහෝ දෙනෙක් කරන්නේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. නෝපන් ද්වේෂයේ උපදින විදිහටත් උපන්නා වූ ද්වේෂයේ බලවත් වෙන විදිහටත් කල්පනා කරනවා. දැන් අයෝනිසෝ මනසිකාරේ ප්‍රතිඵලයේ මොකද්ද? අවසානයේ තව තවත් ද්වේෂය බලවත් වෙනවා. කේන්තිය වැඩිකමට හිතුවා මම දැම්ම යනවා බුදුහාමුදුර මුණ ගැහෙන්න. ගිහිල්ලා කියනවා ඔය අග්‍ර ශ්‍රාවක දෙනමගේ විස්තරේ. උන්වහන්සේට සැරියුත් මොගලන් දෙනම තමයි ලොකුම. පේනවනේ මේ පිරිකරවලට තියෙන මේ තණ්හාව මං ගිහින් කියන්නම්කෝ කියලා ඔන්න කේන්තියෙන් පුපුර පුපුර බුදුරජාණන් වහන්සේ වැඩ හිටි ආරාමේ හොයාගෙන බොහෝ දුරක් ගියා. ගිහිල්ලා එදා තථාගතයන් වහන්සේ ජීතවනේ වැඩ හිටි සැවැත් නුවරට මාව. හැවිල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ගත් කටටම කිව්වා ස්වාමීනි සැරියුත් මුගලන් දෙනම කියන්නේ පාපී අදහස් ඇති පාපිෂ්ඨ දෙන්නෙක් කියලා. ඒ වචනේ කියනකොටම බුදුරජාන් වහන්සේ වදාලා හා හා කෝකාලික කටවහ ගන්න කිව්වා. ඔබට බොහෝ අහිත පිනිස දුක පිනිස අකුසල කර්ම රැස් වෙන උන්වහන්සේලා බොහෝම ගුණ යහපත් කියලා. දැන් බලන්න තමන්ගේ අදහසට එකඟ නොවන දෙයක් කියනකොටම බුදුහාමුදුරුවෝ කීවත් ඒක පිළිගන්නව නෙමෙයි. ඒක තමයි ද්වේෂයේ බලවත් වෙච්ච මිනිස්යාගේ ස්වභාවය. අර එහෙම කියනකොට දැන් බුදුහාමුදුරුවෝ එක්කත් කේන්ති ගියා. ඔබ වහන්සේටත් මේ දෙන්නම තමයි ලොකු කියලා ආයිත් කිව්වා ස්වාමීනි මං ආයෙමත් කියනවා ඔය සැරියුත් මුගලන් දෙනම කියන්නේ පාපී අදහස් ඇති පාපිෂ්ඨ භික්ෂූන් දෙන්නෙක් කියෝ. බුදුරජාන් වහන්සේ දෙවනි වතාවෙත් කිව්වා කෝකාලික සැරියුත් මුගලන් දෙනම සමා කරගන්න. ඔබට බොහෝ අහිත පිනිස දුක පිනිස හේතු වෙන අකුසල් ගොඩක් රැස් වෙනවා. උන්වහන්සේලා මහා පින්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා මේ ශාසනය තුල වැඩ ඉන්න මහා පින්වන්තයන් දෙනම. උන්වහන්සේලා ගැන හිත පහදවා ගත්තොත් ඔබට බොහෝ අහිත පිනිස දුක පිනිස හේතු වෙනවා. ඉක්මනට ගිහින් සමාව ගන්න කියන මොන සමාවක්ද? එහෙම කියනකොට තවත් කේන්ති ගියා බුදුහාඳුරුත් එක්ක. උන්වහන්සේටත් වහන්සේටත් ඉතින් ඒ දෙන්නම තමයි ලොකු කියලා ආයි කේන්ති ගියා. කේන්ති ගියා විතරනේ තුන්වෙනි පාරටත් කිවස් ඔන්න මං ආයි කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය සැරියුත් මුගලන් දෙනම කියන්නේ නම් පාපී අදහස් ඇති පාපිෂ්ඨ දෙනමක් කිය. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් වදාලා ඔය කතාව කෝකාලික ආයි ආයි කියන්න එපා. ඔබට බොහෝ අහිත පිනිස දුක පිනිස මහා භයානක අකුසල් ඔබට රැස් වෙනවා. ඉක්මනට උන්වහන්සේලා යම් දිසාවක ඈතක හෝ වැඩ සිටිද්ද ඒ දිසාවට වැඳලා හරි සමා කරගන්න කිය. මොන සමාවක්ද? කේන්තියෙන් බුදුහාමුදුරුවෝ එක්කත් කේන්තියෙන් ඔබ වහන්සේලාටත් වහන්සේටත් ඒ දෙන්නම තමයි ලොකු කියලා නැගිටලා ගස්සගෙන ගියා. දැන් තමන්ට අර ආගන්තුක වැඩින් ලැබිච්ච කුටියට ගිහිලා දොර වහගත්තා. ඇඳේ වාඩි වෙලා පුපුරනවා. ඔන්න බලන්න ද්වේෂයත් එක්ක රැස්සෙන කර්ම විපාක. ඊළඟ දේ තමයි මේ සිල්වතුන්ට ගුණවතුන්ට අභූතයෙන් චෝදනා නින්දා අපහාස කිරීමේ විපාක. මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට විරුද්ධව දැන් වෛරයෙන් පුපුර පුපුර ඉන්නකොට ඇඟ පුරාම පොඩි චූටි බිබිලි දාන්න පටන් ගත්. මේවා කහන්න ගත්තා. පුංචියට ආපු බිබිලි බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් යනකොට ටික ටික ලොකු වෙලා ලොකු වෙලා දෙහි ගෙඩි වගේ ලොකු වුණා. මුළු ඇඟ පුරාම දෙහි ගෙඩි වගේ ගෙඩි දාන්න පටන් ගත්. මේවට සැරව පිරෙනවා. දැන් මේ ඇඟ කහනවා, ඇඟ ඉදිමිලා ගෙඩි ගෙඩි දාලා ඇඟ පුරාම. ඒත් තමන්ගේ ලෙඩේවත් අර වේදනාවත් මොකද්ද උනේ කියන එක නෙමෙයි පුපුරනවා සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ගැන වෛරෙන්. ඇයි උන්වහන්සේලා දැන් වැරද්දක් කරලාද? නෑ. බලන්න මේ වෛරයේ ද්වේෂයේ තියෙන භයානකම. දැන් මේ ගෙඩි අර දෙහි ගෙඩි වගේ වෙච්ච ගෙඩි ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා. සැරව පිරෙනවා මේවට. ඒ වෙලාවේ දේවතාවෙක් මේක දැකලා කල්පනා කරා, අහෝ බුද්ධ ශාසනයක බුදු කෙනෙක් පහළ වෙච්ච ශාසනයක සිවුරක් දරලා පැවිදි වෙලා අග්‍රශ්‍රාවක දෙනම ගැන හිත පහදවා ගන්න බැරුව මේ අපායට වැටෙන්න නේද මේ හදන්නේ කෝකාලික. තව සුළු මොහොතකින් මරණයට පත් වෙලා අපායේ උපදිනවා. දැන්වත් සමාව ගත්තොත් ඒ අකුසලයේ යම් මට්ටමකට හරි යටපත් කරවන්න පුළුවන්. මේ දේවතාව කෝකාලික හාමුදුරන්ගේ කාමරේ දේව ස්වරූපෙන් දිව්‍ය ස්වරූපෙන් පෙනී හිටියා. පෙනී හිටියා බැලුව බල්ලව කවුද ඔබ? දැන් පේනවනේ මේ මිනිස්සෙ නෙමෙයි කියලා දේවතාවෙක්. ඒ වෙලාවේ මේ දේවතාව කිය මම දේවතාවෙක් කියවා. මම ආවේ ඔබට අවවාදයක් කරන්න. සැරියුත් මුගලන් දෙනම කියන්නේ මහා පිං ඇති මහා ගුණවත් දෙන්නේ. ඉක්මනට හිත පහදවා ගන්න. උන්වහන්සේලාගෙන් සමාව ගන්න. උන්වහන්සේලා යම් දිසාවක හෝ වැඩ සිටිත් නම් ඒ දිසාවට වැඳලා සමාව ගන්න කි. ඔන්න බලන්න ද්වේෂයේ තියෙන භයානකම. දෙවියෙක් ඇවිල්ලා කිව්වත් ඕකාලික මොකද දන්නවද කිව්වේ දේවතාවට? දෙවියෙක් නම් දිව්‍ය ලෝකෙට වෙලා ඉන්නේ නැතුව මොකට මෙහෙ ආවද කිව්වා? මට උපදෙස් දෙන්න යනවා යන්න කිව්වා. අර දෙවියන්ටත් බැනලා එළියුවා. මේ දේවතාව අතුරුදහන් වෙලා ගියා. සුළු මොහොතකින් අර ගෙඩි පුපුරලා මුළු ඇඟ පුරාම සැරව ගලන්න පටන් ගත්තා. ඒ වේදනාවෙම කෑ ගහලා ඉදා රාත්‍රියේම මරණයටපත් වෙලා අදුම කියන නිරේ ඉපදුනා කියලා. එතකොට එදා රාත්‍රියේම දෙවිවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියන සාමීනි භාග්‍යත් එක දෙවි කෙනෙක් කියන සාමීනි පෝකාලික සැරියුත් මුගලන් දෙනම ගැන හිත අපැහැදිලා ද්වේෂසිතින් මරණයටපත් වෙලා නිරේ ඉපදුනා කියලා. අනිත් දේවතාවක් යා සාමීනි භාග්‍යතුන් වහන්සේ කෝකාලික නිරේ ඉපදිලා දුක් විඳිනවා නිරබ්බුද ලක්ෂයක් කීවා. ඒ කාලයේ අවුරුදු වලින් ගත්තොත් ඒ නිරේ ආයුෂ දුක් විඳින්න තියෙන කාලේ. එතකොට අපිට පේනවා මේ වගේ මේ බුද්ධ දේශනාවල සඳහන් වෙන කාරණා ද්වේෂය නිසා වෛරය නිසා නොමග යන ආකාරය. බොහෝ වෙලාවට හිතට කේන්තියක් තරහක් වෛරයක් ආවට පස්සේ බොහෝ දෙනෙකුට ඇස් අන්ධ වෙලා යනවා වෛරයෙන් ද්වේෂයෙන්. මොන තරම් ගුණ තිබුණත් ගුණ පේන්නේ නැතුව යන. දැන් ඔබ බලන්න දේවදත්ත බුදුහාමුදුරන්ට වෛර කරා. දේවදත්ත දැක්කේ නැද්ද බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන? උන්වහන්සේ ශාක්‍ය කෝලිය වංශිකයන් ඉදිරියේදී ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න කපිලවස්තු පුරේට වැඩම කරලා නීග්‍රෝධාරාම භූමිය යමාමහ පෙළහර පෑවා. එතකොට කෝලිය වංශික කෙනෙක් දේවදත්ත. ඒ ගමනේ තමයි දේවදත්ත පැවිදි වෙන්නේ. ආනන්ද, බගු, කිම්බිල, දේවදත්ත, උපාලි ඔය ඔක්කොම ශාක්‍ය කෝලිය පිරිස් අතර හිටපොයි පැවිදි වුණේ. උන්වහන්සේ අහසින් වඩිනවා. උන්වහන්සේට ඉරුදිමේ හැකියාවන් තියෙනවා. උන්වහන්සේගේ හැකියාවන් ගුණ දම්සභා මණ්ඩපේ බණහල දහස් ගණන් ධර්මය අවබෝධ කරන. ඒව දේවදත්ත දන්නේ නැතුවද? දන්නවා. ඒව දැනගත්තත් වෛරය ද්වේෂය ආවට පස්සේ අර නුවණ වැහිලා යනවා. තමන් ඇයි තමන් බුද්ධ ශාසනේ පැවිදි වුණේ කියන එකත් අමතක වෙනවා. දැන් දේවදත්ත රජකම අතහැරලා පැවිදි වෙන්නේ කවුරුත් අපා යන්න පැවිදි වෙනව නෙමෙයිනේ. හැබැයි තමන්ට අර වෛරය ද්වේෂය බලවත් වුණාට පස්සේ අර තරම් කැපකිරීමක් කරලා රාජ්‍ය අතහැරලා සුප්‍රබුද්ධ රජුරුවන්ගේ රාජ්‍ය උරුමේ ඒ සියල්ල අතහැරලා මාලිගාවල සැප සම්පත් අතහැරලා මේ බුද්ධ ශාසනේ පැවිදි වුණේ මං ඇයි කියන කාරණේ අමතක වුණා වෛරය ද්වේෂය නිසා. අවසානයේ බුදුරජාන් වහන්සේ මරන්න නොයේ උපක්‍රමයේ දේව දුනු ශිල්පීන්ගේ දේව ඒ යදෝපු දුනු ශිල්පීන් පවා බුදුරජාන් වහන්සේ ඉදිරියේ බණ අහලා ධර්මය අවබෝධ කළ සෝවාන් වුණා. ඒ දේවදත්ත නෙමෙයි හැදුනේ. දේවදත්ත නෙමෙයි තේරුම් ගත්තේ මං වැරදි මම මේක නවත්තන්න ඕන කියලා. මේක මිනිස්සෙක් ලව්ව කරන්න බැයි නම් තිරිසනෙක් ලව්ව හරි මං පලිගන්නවා කියලා තමයි නාලාගිරි යථාට රාකල පෝල පෝල හින්දුවෙන් ඇනලා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ මඟ අතහැරියා ඉදිරියට. අවසානයේ මේ නාලාගිරි කියන මේ මහා දරුණු හස්තියත් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉදිරියේ දමණය වුණා. උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට වන්දනා කරලා සිරිපතු ලැබියස හොඬවැල තියාගෙන දමණය වෙලා එදා ඉඳන් ඇත්ගාලේ ඉන්න කීකරුම හස්තිය වුණා කියලා. ඒ තිරිසන් සතා දමණය වුණා දේවදත්ත නෙමෙයි තේරුම් ගත්තේ. අවසානයේ කල්පනා කරා මේක තමයි වෛරයක තියෙන ස්වභාවය. අන්තිමට කල්පනා කරා මේක මිනිස්සුන්ට කියලා මිනිස්සු යදෝල හරියන්නේත් නැත්නම් තිරිසනෙක් යදෝල හරියන්නේත් නැත්නම් මගේ අතින්ම හරි මං පලිගන්නවා කියලා තමයි බුදුහාඳුරු අරමුණු කරලා ගලක් පෙරළුවේ. උන්වහන්සේගේ හිසට සැලසුම් කරලා ගලක් සූදානම් කරලා උන්වහන්සේ සක්මන් කරනකොට ගල් පෙරළුවා. එතකොට බලන්න හිතට ද්වේෂයක් වෛරයක් ආවට පස්සේ ඒ වෛරය කොච්චරනම් දරුණු විදිහට යනවද කියලා. ඒ නිසා මේ අපි යන සංසාර ගමනේ ඔබ මොන මට්ටමේ හිටියත් ඒ ඉන්න මට්ටමට අනුව තමයි වෛරක්කාරයෝ හැදෙන්නේ. සමහර ලාට ඔබ රජෙක් වුණත් තවත් බලසම්පන්න රජෙක් රාජ්‍ය ලෝභය නිසා මහා බලවත් හතුරන් හැටියට නිර්මාණය වෙනවා. ඔබ සාමාන්‍ය අසරණ මිනිසෙක් වුණත් ඔබ හිතන් හිඟන්නේ කියලා. ඒ හිඟන්නටත් වෛර කරන තව හිඟන්නෝ ඉන්නවා. මේ අපේ ඒරියා එක අපේ පැත්තේ ඇවිල්ලා හිඟා කන්න බෑ කියලා. ඒ හිඟන්නන්ටත් ගහලා හරි අර හිඟමන හරි උදුර ගන්න

දානි දෙන පිරිස අතරින් හතුරෙක් හැදෙන්න පුළුවන්. මේක තමයි ලෝකෙ ස්වභාවය. අපි ඉන්නේ කොහෙද? මේ ලෝකෙ කොහේ ඉපදුනත් ජාති පච්චය, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස සම්භවಂತಿ. එහෙමනම් අපි ඉපදුනා නම් වයසට යනවා, ලෙඩ වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අන්න අප්‍රියං, අපි අකමැති පුද්ගලයන්, තරහකාරයෝ, ඉරිසියාකාරයෝ, වද දෙන මිනිස්සු, රස්සාව කරන තැන වෙන්න පුළුවන්. ඔබට රස්සාව එපා කරන කවුරු හරි ඉන්නවා එතන. එක්ක කල්ලි ගහෙනවා, පිරිසක් හැටියට එකතු වෙලා. ඔබ කොච්චර හොඳින් බේර ගන්න උත්සාහ කරත් ඔබට වද දෙන, මානසික වද දෙන, කේලම් කියන, රස්සාව එපා කරන පිරිසක් එතන ඉන්නවා. කොහේ හිටියත් ඒක තමයි ලෝකෙ ස්වභාවය. ඒ නිසා මේ ඉපදුනා නම් අපිට ලැබෙන දෙයක්. ඒකයි බුදුහාඳුර පෙන්නේ, මේක ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක් කියන්නේ මේක ලෝක ධර්මතාවයක්. දුක්ඛාර්ය සත්‍යයටයි අයිති. ජාතිපි දුක්ඛං, ඉපදීමම දුකක්. ඉපදුනා නම් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. ප්‍රියයන් ඔබ අතහැරලා යනවා. අප්‍රියන් හතුරු, තරහකාරු, ඊරිසියාකාරු, වෛරක්කාරු ජීවිතේ එකතු වෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. කැමති දේ නොලැබීම දුකක්. අපි කැමති සතුටෙන් ඉන්න, සැනසීමෙන් ඉන්න, කරදරයක් නැතුව ඉන්න, වදයක් නැතුව ඉන්න, නිදහස ජීවත් වෙන්න. බලන්නකෝ මිනිස්සුන්ගෙන් අහලා, ඒක තමයි ඒ අය ප්‍රාර්ථනා කරන්නේ. සතුට, සැනසීම, සාමය, නිදහස, නිරෝගී සම්පත්තිය, කායික මානසික සුවපත් භාවය, කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒක තමයි මිනිස්සු කැමති ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි අපි කැමති විදිහට ලැබෙන්නේ කැමති දේ නොලැබීම. යම් පිච්චන්න ලබති තම්පි දුක. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා මේ ලෝක ධර්මතාවයන්, ලෝක ස්වභාවය හොඳට තේරුම් අරගෙන ලෝකයා එක්ක නොගැටි මේ ලෝක ස්වභාවය තේරුම් අරගෙන ඔබ කලකිරෙන්න ඕනේ සංසාරෙට. ඔබ කලකිරෙන්න ඕනේ මේ ඉපදෙමින් මැරෙමින්, ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනට. ඒ තුල ඔබ දුරු කරන්නට ඕනේ ඉපදීමමයි නැති කරන්නට ඕනේ, අවිද්‍යාව තණ්හාවමයි නැති කරන්නට ඕනේ. ඒ පිණිසයි ඔබ ධර්ම මාර්ගේ වඩන්නට ඕනේ. ඒ නිසා පින්වතුනි, හැම බුද්ධ වචනයක්ම, ඔබ හැම සූත්‍ර දේශනාවක්ම, හැම බණක්ම බුද්ධ දේශනා ඇසුරෙන් නම් හැම ධර්මස්කන්ධයක්ම ඔබව මේ භයානක සංසාර ගමනේ මුදවලා, මේ සංසාරي යථා ස්වභාවය ඔබට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නනවා වගේ ඔබට ඇරලා පෙන්නනවා. අන්ධකාරෙ හිටපු කෙනෙකුට ආලෝකයක් පහල කරලා දෙනවා වගේ ප්‍රඥා ලෝකයෙන් ඔබට ලෝකය දකින්න පෙන්නනවා. මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්නනවා වගේ ඔබට මේ ධර්මයේ කියන්නේ මේ වගේ දෙයක්. මේ සංසාර ගමනේ වැහිලා තියෙන භයානක අනතුරු, විපත්, අන්ධකාර, මේ කෙලෙස් වලින් අපි විඳින දුක සංසාර ගමනේ අපිට පෙන්නලා දීලා අපිව දුකෙන් මුදවන මාර්ගයකට අරගෙන යන්නයි බුදුරු පහළ වෙලා අපිට ධර්මයේ කියලා දුන්නේ. ඒ නිසා අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගාණක් ගත වෙලා. හැබැයි තවමත් මේ බුද්ධ ශාසනේ බොහෝ පිරිහිලා පිරිහිලා පිරිහිලා යමින් තිබුණත් තාමත් පිරිසිදුව ධර්මයේ තියෙනවා. සිල්වත් ගුණවත් සංඝයා ඉන්නවා. ධර්ම මාර්ගේ වඩන අය ඉන්නවා. වීරිය වඩන අය ඉන්නවා. ප්‍රතිඵල ලබන්න පුළුවන්කම අදත් තියෙනවා. ඒක පැවිදි විතරක් නෙවෙයි, ගිහි සමාජෙත් ඉන්නවා. සිල්වන්තයෝ ඉන්නවා, භාවනා කරන අය ඉන්නවා, දන් දෙන අය ඉන්නවා, අතහැරීම් පුරුදු කරන අය ඉන්නවා, සමත විදර්ශනා වඩන අය ඉන්නවා, ධර්මාවබෝධය කරා ජීවිතේ පුරුදු කරන අය ඉන්නවා. ඒ නිසා ලෝකෙම මිනිස්සු වැරදි මාර්ගෙ ගියත් ඔබට ඉවරදි මග යන්න උත්සාහ ගන්න. ලෝකෙ පිරිහිලා, සමාජෙ පිරිහිලා, ශාසනයෙ පිරිහිලා ඒවා ඔබට නිදහසට කරුණ නෙමෙයි. යමෙක් වැරදි වැඩ කරනවා නම් ඒකේ විපාක අරගෙන යන්නේ ඒ අය. ඒ නිසා ලෝකෙම වැරදි මඟ ගියත් ඔබ දැඩි අදිෂ්ඨානයක ඉන්න මම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තනියෙන් හරි මේ ධම්මඟ ගමන් කරන. ලෝකයාම දුස්සීල වුණත් ඒවැ විපාකේ ඒ අය අරගෙන යයි. හැබැයි ඔබ පුළුවන් විදිහට

0: ඔබ සීල් ගුණ දහම් රකින්න. ඔබ ධර්මයේ දියුණු කරගත්තොත් ඒකෙ ප්‍රතිඵල ඔබට. ඒ නිසා අත්ථානං උපමං කତ୍වා තමා තමා උපමා කරගෙන හිතන්න. අත්ත දීපා අත්ත සරණ අනඤ්‍ය සරණ. තමා තමාට දූපතක් කරගන්න. බාහිර සරණක් හොයන්න එපා. ධම්ම දීපා ධර්මයේ සරණ කරගන්න. බාහිර සරණක් හොයන්න යන්න එපා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාදී ගුණම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අපි සිහිපත් කරනවා මේ ලංකා සම්බුද්ධ ශාසනේ මේතු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව ඉදිවෙච්ච ප්‍රධානම පූජනීයම මහා සෑයක් වන තෝපාරාම මහා සෑය අපේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ අදටත් වැඩ සිටින සියු බුදුරජාණන් වහන්සේලා සමාපත්තියෙන් වැඩ සිටිමින් දහම් දෙසපු භූමියක්. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ දබරා ධාතුන් වහන්සේ තැන්පත් වෙලා ඒ ශාසනේ පුරා ඉදා මිනිස්සු වන්දනා කරපු පිම්බිම. ඕනාගමන බුදුරජාණන් වහන්සේගේ ඉන පැලඳි පටි ධාතුන් වහන්සේ තැන්පත් වෙච්ච භූමිය. කාශ්‍යප බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේගේ දියසාටකේ නානකඩේ තැන්පත් කරලා සෑයක් අදලා මිනිස්සු වන්දනා කරපු භූමිය. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ හිටිය තැන. ඒ අනුරාධපුර තූපාරාම සෑම් මළුවේ ජූනි 13 වෙනිදා සෙනසුරාදා අපි අසිරිමත් මහා සෑ වන්දනා මහා පින්කමක් සිදු කරනවා. ඔබ හැම දිනාට පිළිවෙතින් පේ වෙලා පින්කම වෙනුවෙන් පුළුවන් තරම් මල් පූජා ද්‍රව්‍ය අරගෙන දකුණු අකුධාතුන් වහන්සේ වැඩ සිටින අනුරාධපුර තූපාරාම සෑරදුන් වහන්සේ අභියසට හවස 3:00 4 වෙනකොට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ජූනි 13 සෙනසුරාදා තූපාරාම සෑ වන්දනා පින්කමට ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මශ්‍රවණමේ පිණත් සද්ධාදී ගුණ දියුණු කරගෙන ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ආරක්ෂාව ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අංක 431 විතාන මුල්ල දියුලපිටිය ලිපිණේ පදිංචි අනුසා සමරනායක මහත්මිය අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව දරුවේ. හෙතුමියගේ ප්‍රධානම අරමුණ දියුලපිටිය විතාන මුල්ලේ පදිංචි අජිත් සමරනායක සහ අනුෂා සමරනායක කියන මේ දෙපළගේ 20 වෙනි විවාහ සංවත්සරයේ වෙනුවෙන් මේ ධර්ම දේශනාව සිදු කරලා ධර්ම දානමය මහා පින්කමක් තුල ඔවුන්ගේ ප්‍රාර්ථනය ඒ 20 වෙනි විවාහ සංවත්සරයේ දෙන මේ දෙපළගේ ඒ විවාහ ජීවිතේ සාර්ථක කරගන්න, ඒ වගේම ලෞකික ලෝකෝත්තර දියුණුව සලසාගෙන ඒ අයට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සලසාගෙන උතුම් ධර්මයත් ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් සලසගන්න මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කින ආශිර්වාදය. ඒ වගේම කවිඳු ප්‍රනිදි චනුගි සවනි ඉනුක යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ හැම දෙනාට දරුවන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේ මේ හැම දෙනාගේම දෙමාපියන්ටත් මිය පරලව යන්නට යෙදුණු සියලු සංසාරගත පරම්පරාගත ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේත් පරලව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා මියගිය ඥාතීන්ටත් පින් දෙනවා. ඔබ හැම දෙනාටමත් ඒ හැම දෙනාටමත් net කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසි හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරන. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා
1: පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
2: සාදුහු සාදුහු සාදුහු. අද මේ උතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ මාසයේ 30 වන දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදැසන 8ට සජීවී ධර්ම දේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදැසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2:00 දහවල් සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4:00 ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7:00 රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6:00 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරිය අසිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජය ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0.7736 0.7736 කියන දුරකථන අංකයට කතාබහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30 ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7:00 ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳ ගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 එවැගේම 0776-7163-872 0776-7163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
3: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
2: හොඳයි, අපි සියලු දෙනාට නැවතත් උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබ දන්නවා සඳුදා දිනේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාව ඔබට සමීප කරන වග අදත් මේ සූදානම් වන්නේ ඒ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඔබත් සමගින් එක්කාසු වෙලා ධර්ම කරුණු සාකච්ඡා කරලා යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබේ හිත තුළ ධර්මානුකූලව ඒ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහායි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සිලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේ. මුලින්ම අපි කවුරුත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපගේ ස්වාමින් වහන්සේ මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
0: ඕ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හෝරාවක් පුරා ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරමි. ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් ධර්ම සාකච්ඡාවකට එකතු වෙච්ච ඔබ හැම දෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ ධර්ම දේශනාව අවසානයේ තවදුරටත් ඒ ධර්ම දේශනාවේ සඳහන් කාරණා වගේම තව බොහෝ ඔබේ ජීවිතයට වැදගත් කාරණා ඇසුරෙන් මේ හෝරාව තුළ උතුම් දහම් සාකච්ඡාවක් එකතු වෙයි. ඒ නිසා ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් මේ සාකච්ඡාව තුළින් අපි කතා කරන ධර්ම කාරණාත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබ හැම දෙනාට සාකච්ඡාව ආරම්භයේදී හදවතින්ම ආශිර්වාද කරනවා.
2: ඒ ආශිර්වාදය හැමදාමත්ම ඔබ දන්නවා ලෝක කොතනක සිටියත් අපි ඉතාමත්ම සතුටු සිතින් තමයි අනුමෝදන් වෙන්නේ, පින් සිතින් තමයි අනුමෝදන් වෙන්නේ. එනිසා ආදරණීය සදහවතුනි, අදත් මේ ආශිර්වාදය අපේ හාමුදුරන් වහන්සේ අපට සිදු කරන ලද ආශිර්වාදය අපි සාදු සිතින් යුක්තව අනුමෝදන් වෙමු. අනුමෝදන් වෙන ගමන් ඔබට මතක් කරනවා ඔබට එක්කාසු වෙලා පින් සිද්ධ කරගන්නට පුළුවන් අවස්ථාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ තමයි අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ මෙහෙයවීමෙන් ජූනි මාසයේ 13 වනදා ඓතිහාසික අනුරාධපුර තූපාරාම මහා චෛත්‍යරාජානන් වහන්සේ කේන්ද්‍ර කරගෙන තූපාරාම පුණ්‍ය භූමියේදී උතුම් වූ පින් කම්මාලාවක් සංවිධානය වෙමින් පවතිනවා. මේ වන විටත් එහි මූලික වැඩ කටයුතු සිද්ධ කරලා අපි ඔබට ආරාධනා කරන්නේ ජූනි 13 වනදා සෙනසුරාදා දවසක්, ඉතින් සවස 3 පමණ වෙද්දී ඓතිහාසික තූපාරාම මහා පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන රාත්‍රී 10 දක්වා පින් කම්මාලාව ඔබ වෙනුවෙන් පවත්වන්නට අවශ්‍ය කරන සියල්ල සූදානම් වෙමින් පවතින්නේ. ඉතින් ඒ උතුම් පණිවිඩය ඔබේ සිත්වලට එක්කාසු කරන ගමන් අපි සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිද්ධ කරන සියලු පින් කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වයෙන් එක්කාසු කරන්නට පුළුවන් කමක් තිබෙනවා, අත්වල් බැඳ ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ වෙසක් සමය වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේ බොහෝ පින් කටයුතු වල නියැලෙනවා. ඒ සියල්ල පිළිබඳව වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකය පැහැදිලිව සටහන් කරගන්න 0234-226-3646 තමයි දුරකථන අංකය. අපි අවසානයේ මේ පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර අද අපේ හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාව තුළ කොහොමද මේ ධර්මානුකූලව ධර්ම ශ්‍රවණයේදී අපි හිත පිහිටුවාගෙන කටයුතු කරන්නට ඕනේ කියන කාරණාවයි පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ. එෙහිදී ඇතිවන බාධාවන් මොනවද? ඒ බාධාවන් ජයගන්නේ කොහොමද? සහ බාධාවන් පැමිණීම අපි වළක්වා ගන්නේ කොහොමද කියන කරුණු ඉතාමත්ම හොඳින් පැහැදිලි කර දෙන්නට යෙදුනා. විශේෂයෙන්ම ගැටීම නැත්නම් තරහව, වෛරය, ද්වේෂය කොයි විදිහටද අපේ සිත්වලට ඇතුල්වන්නේ, ඒ අනුව අපි කටයුතු කරන්නේ කොහොමද කියන වගත් පැහැදිලි කරලා දුන්නා. අපි ඉන් ඉදිරියට මේ පිළිබඳව තවත් වැඩි විස්තර නැත්නම් වැඩිදුරටත් කරුණු සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපේ හාමුදුරනි, අපි දකින දෙයක් තමයි, අපිට ඇහෙන දෙයක් තමයි, අපි අකමැති දේවල් දකින විට, අපේ දෙසවනට සමීප වන විට තරහව ඇතිවනවා. මේ තරහව ඇතිවීම සිද්ධ වන්නේ කොහොමද? සහ අපි දැකලා තියෙනවා ඒ විදිහට තරහව ඇති වුණාම නැත්නම් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්න ගියාපුවාම ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි ෂණිකව ක්‍රියාත්මක වීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අපිට අකමැති දේවල් ඇහෙන විට, දකින විට අපි ෂණිකව ක්‍රියාත්මක වීම සිද්ධ කරනවා. සහ තවත් වෙලාවට අපි දකින දෙයක් තමයි සමහර අවස්ථාවන් වලදී ටිකක් කල් වේලා අරගෙන ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. මෙන්න මේක කොහොමද සිද්ධ වන්නේ කියන කාරණාව පැහැදිලි කර දෙමින් අද සාකච්ඡාව ආරම්භ කරමු.
4: හැම දිනාටම නැවත වතාවක් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුලින්ම පුංචි මතක් කිරීමක් කරනවා. අපි ජූලි මාසේ 13 තූපාරාම මහා සෑ වන්දනා මහා පින්කම සූදානම් කරගෙන යනවා. ඔබ කවුරුත් දන්නෝ අපි පසුගිය ජනවාරි මාසේ ලක්ෂ ගාණක් සැදැහැවතුන් එකතු කරලා ස්වර්ණමාලි මහා සෑ වන්දනා පින්කම කරා. ඒ වගේම අපි ලංකාවේ පසුගිය වසරවල් ගණනාවේ ලක්ෂ ගණන් සැදැහැවතුන් එකතු කරමින් පූජනීය සිද්ධස්ථාන මුල් කරගෙන ඒවැ වටිනාකම ඔබේ සද්ධාව ඔප්නම්මගනින් අපි සෑ වන්දනා පින්කම් කරා. ඉතින් ඒ අතර තූපාරාම සෑය කියලා කියන ඉතාමත් පූජනීය මහා සෑයක් මේ ලංකා සම්බුද්ධ ශාසනයේ ආරම්භ වීමෙන් පසුව ලංකාවේ ඉදිකරපු පළවෙනිම මහා සෑය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ලංකා සම්බුද්ධ ශාසනය ආරම්භයෙන් පසුව මේ ලංකා සම්බුද්ධ ශාසනය ඉදිවෙච්ච ප්‍රථම මහා සෑය වගේම අපේ බුදුහාමුදුරු පිරිනිවන් පාන වෙලාවේ සිදු කරපු මහා අදිෂ්ඨාන පහෙන් එකක් තමයි උන්වහන්සේගේ දකුණු අකු ධාතු උන්වහන්සේ අනාගතයේ ලංකා භූමියේ ථූපාරාම නම් මහා සෑයක තැන්පත් වෙන මොහොතේ දකුණු අකු ධාතු උන්වහන්සේ කරඬුවෙන් මිදිලා අහසට පැන නැගලා බුදුරුවක් මැවිලා බුදු කෙනෙක් පමණක් කළ හැකි යමාමහ පෙළහර පෑමක් සිදු වේවා කියලා. ඒ යමාමහ ප්‍රාතිහාර්ය දකුණු අකුධාතුන් වහන්සේගෙන් බුදුරුවක් මවාගෙන ඒ බුදුරුවෙන් ගිනිදැල් විහිදෙමින්, ජලධාරා විහිදෙමින් පෙළහර පාලා යමක මහා ප්‍රාතිහාර්ය ධාතුන් වහන්සේගෙන් මැවිච්ච බුදුරුවකින් සිද්ධ වෙලා ඒ ධාතුන් වහන්සේ සෑයි පිහිටි. ඒ නිසා පෙර අපේ ඉතිහාසය අනුගත්තොත් කකුසඳ බුදුහාමුදුරු 40,000ක් මහරහතන් වහන්සේලා එක්ක වැඩම කළ සමාපත්තියෙන් වැඩ හිටිය තැන, කෝණාගමන බුදුරජාන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කළ සමාපත්තියෙන් වැඩ හිටිය තැන, කාශ්‍ය බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කළ සමාපත්තියෙන් වැඩ හිටිය තැන, අපේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ හිටිය, පෙර බුදුවරුන්ගේ පවා පාරිභෝගික ධාතුන් වහන්සේලා තැන්පත් වෙච්ච, අපේ බුදුරජාන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් තැන්පත් වෙච්ච බොහෝ කරුණු මේ ඔබට කිව්වේ ඉතාම ස්වල්පයයි. ඒ නිසා මේ භූමියේ තියෙන පාදලාංචන චේතිය, ඒ ථූපාරාම මහා සෑය මුල් කරගෙන තියෙන මේ අසිරිමත් කරුණු ඔබට මේ මහා සෑය මළුවේ වාඩි වෙලා අහන්න, ඒක හිතේ මවාගෙන ඒ ජීවිතේට මහා පිං කරගන්න ලැබෙන උතුම්ම අවස්ථාව ජූලි මාසේ 13 වෙනිදා සෙනසුරාදා දවසේ අපි සැලසුම් කරගෙන යනවා. තින්නෙත් එක්ක එකතු වෙලා මේ පිංකම අපි රටට ලෝකයට ලබා දෙනා වගේ මේ පිංකම සාර්ථක කරගන්න ඔබටත් ඔබේ ශක්ති පමණින් එකතු වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන් තරම් මල් අරගෙන, පූජා ද්‍රව්‍ය අරගෙන එන්න, ඒ උතුම් සැරජානන් වහන්සේට පූජා පවත්වන්න. ඊළඟට විශේෂයෙන් අපි මතක් කිරීමක් කරනවා, අපි පින්කම වෙනුවෙන් කොහෙවත් සල්ලි එකතු කිරීම කරන්නේ නැහැ. මොකද ලංකාවේ අපි පින්කමක් කරනකොට ප්‍රධානම දේ අද ඉන්න වංචනිකයෝ හොරු පින්කම් නාමයෙන් නොයෙක් දේවල් සිදු කරනවා. ඉතින් ඒක අපි හැම වෙලාවෙම ඔබට පුන පුනා සිහිපත් කරනවා. අපි ථූපාරාම සෑ වන්දනා වේදුවෙන්වත් රට පුරා කොහෙවත් ඒ මළුවේවත් වෙන දිහාකවත් සල්ලි එකතු කිරීම කරන්නේ නැහැ. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා, ඔබ කැමති නම් ඔබට පුළුවන් විදිහට ඒ සෑ වන්දනාවේ කොටසක් බාරගෙන කෙනෙකුට පුළුවන් ආලෝක පූජාවට සම්පූර්ණයෙන් දායකත්වයක් දරලා එකතු වෙලා ඒක කරන්න. කෙනෙකුට පුළුවන් මල් සැරසීලි අපි මේ විදිහට සරසන්නම් අඩු ගානේ කෙනෙක් ලස්සනට මල් සැරසිලි ටික කරන්න, ආලෝක පූජාව කරන්න, ශබ්ද පූජාව. එතකොට ඒ වගේ ඔබට එකතු වෙලා ඔබට දායකත්වයේ දරලා පින්කම වෙනුවෙන් ඔබට සංවිධානය වෙලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකත් අපි සිහිපත් කරමින් විශේෂයෙන් හැමෝටම සද්ධාවේ පුළුවන් තරම් ජීවිතේට පින් පුරා ගන්න මේ පින්කමට එකතු වෙන්න කියන කාරණේ අපි සිහිපත් කරනවා. ඒ වගේම දර්ශන ඔබ ඇහුවේ අපේ හිතේ ස්වභාවය. අපිට මේ ද්වේෂයක්, වෛරයක්, අපි අකමැති අප්‍රිය අමනාප රූපයක් අපේ හිතකට යොමු වෙනකොට අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? කෙනෙක් සමහර වෙලාවට ක්ෂණික ප්‍රතිචාර දක්වනවා. කෙනෙක් සමහර වෙලාවට කාලයක් ගිහිල්ලා හිතා ගන්න බෑ ප්‍රතිචාර එන්නේ කොහොමද කියලාත් හිතා ගන්න බෑ. එහෙම ඒවත් තියෙනවනේ. මිනිස්සු සමහරු තමන්ට තරහක් කේන්තියක් අහවහම ඒ වෙලාවේ සද්ද නැතුව ඉන්නවා. හිත ඇතුලේ තියා ගන්නවා, දෙන්නම් වැඩි. එහෙම හිත ඇතුලේ තියා ගන්නවා. එහෙම තියාගෙන ඉඳලා සමහරලාට බොහොම හොඳට හිනා වෙලා මුකුත් නොවුනා වගේ යන අවස්ථාවක් තියෙනවා. හැබැයි ගිහිල්ලා සැලසුම් කරලා ඒකට ප්‍රතිචාර දක්වනවා. එතකොට මේ වගේ ස්වභාවයන් තියෙනදී අපි තේරුම් ගන්න ඕනේ අපේ හිතවල ස්වභාවය. දැන් අපි ගත්තාම මනුස්ස ලෝකේ කෝටි දැන් 800කට එහා ජනතාවක් මිනිස්සු හැටියට මේ ලෝකේ අපි ජීවත් වෙනවානේ. හොය අතර නානත්ත කායා නානත්ත සංජී. මේ මිනිස්සු රූපෙන් ගත්තත් වෙනස්. ඒ මිනිස්සුන්ගේ ස්වරූපෙන් ගත්තත් එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. සමහර ලාවට නියුන් දරුව දෙන්නෙක් ගත්තත් යම් සමාන චරිත ලක්ෂණයක් තිබ්බට ඒ දෙන්නගේ පවා වෙනස්කම් තියෙනවා. සමහර ලාට එකපාරට දකින්න කෙනෙකුට හොයාගන්න බැරි වෙයි. නියුන් දරුව දෙන්නෙක් දිහා එකපාරට බලනකොට හැබැයි අම්මා තාත්තා දන්නවා. මේ අසවලා මෙයා කියලා. ඉතින් ඒ නිසා ළඟින් ඇසුරු කරන කාලයක් ඉන්න කෙනෙකුට එයාගේ උනත් ඒ රූපේ ස්වරූපේ වෙනස්කම් තියෙනවා. අපි කවුරුත් නානත්ත කායා කයනුත් වෙනස්. ඒ වගේමයි නානත්ත සංඤේ අපේ අදහස්, ආකල්ප, අපේ සිතුවිලි, අපේ සිතුම් පැතුම්, අපි ප්‍රතිචාර දක්වන විදිහ, මේ හැම දෙයක්ම වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවට ගොඩාක් බලපාපු දේවල් තියෙනවා. සංසාරිකව ආපු විඥානයක් තමයි අපි පරිහරණය කරන්නේ. එහෙම නැතුව මේ පුංචි කාලේ දැන් සාමාන්‍ය දරුවෙක් උපදිනකොටම එකම දෙමව්පියන්ට දාව එකම දැන් නියුන් දරුවම ගන්න දෙන්න එකටම ඉපදුනත් ස්වරූපෙන් යම් සමානකමක් තිබ්බත් අදහස ආකල්ප සමාන වෙන්නේ නැහැ. එකම පවුලේ 10 දෙනෙක් ගන්න එකට හැදෙන්නේ, එක අම්මා තාත්තා, එක ගෙදර ජීවත් වෙන්නේ, එක හැලියේ බත් ටික කන්න. හැබැයි ඒ අතර එක්කෙනෙක් ඉන්න පුළුවන් බොහොම සිල්වත්, ගුණවත්, තැම්පත් චරිතයක්. තව කෙනෙක් ඉන්නවා බොහොම තරහ යන ස්වභාවයෙන් යුක්තයි, කේන්ති යන ද්වේෂ චරිතයක් ඉන්න, පොඩ්ඩක් නම් කේන්ති යන. තව කෙනෙක් ඉන්නවා ලෝක හොරේ පවුලේ. එතකොට මේ හොරකම ඒවට පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්න පුළුවන් එයා නිවන කරා යන, එයා පුංචි කාලේ ඉඳන් එයාට ඕන විමුක්තියක් හොයන. එයා සමහර ලාවට දෙමව්පියන්ට කියලා තරුණ කාලේ හරි පැවිදි වෙලා බණ භාවනා කරගෙන එයා අවංකව ධර්මයේ හොයාගෙන යන කෙනෙක් ඉන්න පුළුවන්. තව කෙනෙක් ගුරුවරයෙක් ඉන්නවා, තව කෙනෙක් වෛද්‍යවරයෙක් වෙනවා, තව කෙනෙක් කලාකාරයෙක් ඉන්නවා, කෙනෙක් සින්දු කියන්න දක්ෂයි, කෙනෙක් රඟපාන දක්ෂ කෙනෙක් ඉන්න පුළුවන්, කෙනෙක් කතිකත්වයට දක්ෂයි. එතකොට එක එක්කෙනාගේ එක එක දක්ෂතා, හැකියා, එක එක ස්වරූපය. එතකොට අපිට පේනවා මේ සංසාර පුරුදු, සංසාරික කුසලතා ඒ ඒ අයගේ පුංචි කාලේ නොදැක්කට ටික ටික ලොකු මහත් වෙනකොට ඒ සසර ගෙනාපු චරිත ලක්ෂණ ඒවා බලවත් වෙලා මතුවෙලා එනවා. ඒ නිසා ද්වේෂයේ පැත්තෙන් ගත්තත් බුදුහාමුදුරු අපිට ලස්සන උපමා තුනක් පෙන්නලා තියෙනවා. මේ ලෝකයේ එක කොටසක් ඉන්නවා. දැන් බෙදනකොට මේ සියලු දෙනා ප්‍රධාන කොටස් තුනකට බෙදුවා. බුදුහාඳුරෝ පෙන්නුවා එක කොටසක් ඉන්නවා තරහ යනවා. දී ඇඳ ඉරක් වගේ කියන. දැන් ඔබ බලන්න දියේ ඉරක් ඇඳට පස්සේ ඒ සැනින් මැකිලා යනවා. ඒ වගේ කෙනෙකුට තමන් අප්‍රිය අමනාප අරමුණක් සමහරට ඇහැට දකින්න ලැබෙනවා. දැක්ක ගමන් කේන්තියක් හිත ඇතුලේ මතුවෙනවා. හැබැයි ඒක එතනින් මෙයා යටපත් කරගන්නවා. කනට අහන්න ලැබෙනවා අරමුණක් ඇති, කවුරු හරි බනිනවා ඇහෙනවා. කේන්තියක් ඇති වෙනවා. හැබැයි ආයක පෙන්වන්නෙත් නැහැ. මේ මොහොතේම ධර්මයේ මෙනෙහි කරලා හරි අනේ යා කියා ගන්නද යා ගෙනියයි මම මොකටද මේ කවුරුන් නිසා මගේ හිතේ අකුසල් ඇති කරගන්නේ. එහෙම හිතලා යා එතනින් මේක අතහරිනවා. නාසයට දැනෙනවා තමන් අකමැති අප්‍රිය අමනාප සැරක්, දුර්ගන්ධයක් ගැටෙනවා. දිවට අපි අකමැති දෙයක් දැනෙනවා. දැන් සමහර ලාවට ඔබ කියන්නේ සමහර සිදුවීම් බත් එකේ තිබිච්ච වැලි කැටයක් හැපිලා ඒක මිනී මරුවකින් කෙරවල වෙච්ච අවස්ථා තියෙනවා. ඒක මටගේ අත්දැකීමක් තියෙනවා. මම අවුරුදු ගානකට කලින් ওই බන්ධනාගාරවල ධර්ම දේශනා භාවනා වැඩසටහන් කරපු කෙනෙක්. ඒක අවස්ථාවක මම ওই වගේ බොහොම සරලව අපේ හිතේ කේන්තිය ගැන මේ ද්වේෂය ගැන විස්තර කරගෙන ගිහිල්ලා ඔය වගේ පුංචි දෙයකින් කෙනෙක් සිහිය පිහිටවා ගන්න බැරිවීම නිසා නොමග යන හැටි මං ධර්ම දේශනාවකට කිව්වා. මේක කියලා ඉවරනකොට ඉස්සරහා හිටපු අර පන්දනාගාරගත වෙලා හිටපු අය අතර ඉදිරියෙන් වාඩි කරලා හිටිය අර එල්ලුම් ගහක් නියම වෙච්ච ඒ වගේ ජීවිතාන්තයට ගියේ ඒ වගේ දඬුවම් ලැබිච්ච ගොඩක් අය කෙනෙක් හයියෙන් අඬන්න ගත්ත පොඩි ළමෙක් වගේ කෑ ගහලා ඇඬුවා. ඊට පස්සේ මම ටිකක් බනක් නැවැත්තුවා. මම බලාගෙන හිටියා. ඊට පස්සේ ඉඳි ජේලර්ලා ඇවිල්ලා ඔහු නැකිට්ටවල එක්කන් ගියාල්ලගෙන එළියට එක්කන් ගිහලා මට කිව්වා හාමුදුරුවෝ බන කරන්න කියලා. ඊට පස්සේ මං වැඩසටහන ඉවර වුණාට පස්සේ කට්ටිය ඇවිල්ලා වඳිනකොට ඉතින් මියත් ඇවිල්ලා වැන්දා ඇස්වල කඳුළු පිරීලා හාමුදුරුවෝ එක්ක වචනය විනාඩියක් මට මගේ දේ කියන්න පුළුවන් ද ඇහුවා. ඉතින් මං ඉතින් ළඟට අරගෙන මං ඇහුවා ඇයි ඔයාට ඉතින් එහෙම ඇඬුනේ කියලා. ඊට පස්සේ තියාගේ ජීවිත කතාව කිව්ව මං ගොඩාක් මත්පැන් වලට මේ ඒ කාලේ ඇබ්බැහි වෙච්ච කෙනෙක් මං හරි වැරදි ජීවිතයක් ගත කරේ. ආදරය කළ අවුරුදු 12ක්ද කොහෙද යාළු වෙලා ආදරය කරලා ඔහොම ඉඳලා තමයි කිය පුංචි කාලේ ඉඳන් දන්න ඒ කෙනෙක් විවාහ වුණේ. එතකොට අවුරුදු ගාණක් ආදරය කරලා විවාහ වෙලා අවසානයේ පාප මිත්‍ර සේවනයේ මත්පැන් වලට ලොල්වීම තුල ඒ ජීවිතේ කොච්චර තමන් ඒ වගේ තමන්ගේ ජීවිතේ නොමග ගියාද කියලා කියන්නේ. ඉතින් බීලා ආවට පස්සේ හැමදාම කෝ කෑම. ඉතින් ආදරෙන් ඉල්ලන්නෙත් නෑනේ. ඉතින් තමන්ගේ බිරිඳට බැනලා සමහර ලාවට කෑම එක ඉල්ලනවා. ඉතින් මෙහෙම ඉල්ලනකොට බිරිඳ ඉතින් ආදරෙන් දෙන්නෙත් නෑනේ. අදත් බීලාවද මෙන්න කාපන් කියලා තමයි සමහර ලාවට මේසෙ උඩට කෑම එක දාන්නේ. හැමදාම බීලා එනවා ගෙදර කියලා බනිනවා. ඉතින් ඔහොම ගිහිල්ලා කොහොම හරි දවසක් හොඳට මොනව හරි බිරිඳත් එක්ක රණ්ඩුවක් වෙලා ගියා බීලාව. ඒ මත්පැන් බීලා ඇවිල්ලා කෑම එක ගන්න අරගෙන දැන් රන් බැන බැන කෑම එක කනකොටම ගල් කැටයක් හැපුණ කටස් ගාලා. ඒකත් එක්කම කේන්ති ගියා. කෑම එකත් පොලේ ගහලා බිරිඳට කතා කළා මේක හරියට ගරන්න බැයිද හැමදාම කන කෑම එකේ එක්ක ගලක් කියලා ඔන්න රණ්ඩුව පටන් ගත්තා. ඉතින් බිරිඳත් ඒ පැත්තෙන් ප්‍රතිචාර දැක්වා මේ මිනිහට කොච්චර කරත් ඔහොම තමයි කියලා. අවසානයේ රණ්ඩුව කෙලවර වුණේ බෙල්ල මිරිකලා මැරෙන කම්ම බෙල්ල මිරිකගෙන ඉඳලා බිරිඳව මරලා. මීට මං හිතන්නේ අවුරුදු 15කට 18කට වගේ කලින් මං බන්ධනාගාරවල වැඩසටහන් කරනකොට මට ඔහු මුණ ගැහුනේ. සමහර ලාවට අද වෙනකොට ඔහු ඉන්නවද නැද්ද සමහර ලාවට මං දන්නේ නැහැ. ඉතින් ඔහුගේ කතාව තුල තිබුණේ අවසානයේ මේ බණ කියනකොට එදා ඔහුට දරාගන්න බැරි දුකක් ඇති වුණා. බත් එකේ තිබෙච්ච ගල් කැටේ තමයි අර අවුරුදු 10ක් 12ක් ආදරය කළා විවාහ වෙච්ච බිරිඳව තමන්ගේම අත් දෙකෙන් බෙල්ල මිරිකලා මරන්න තමන්ගේ ජීවිතෙත් අවසානයේ බන්ධනාගාරගත වෙලා ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වුණා. බිරිඳගේ ජීවිතේ නැති වුණා. තමන් මිනිමරුවෙක් වුණා. කරගත් අකුසල් ටික. එතකොට මේ සියල්ලට හේතුව ගත්තොත් අර බත්තේක තිබ්බ වැලි කැටයක්. සමහර ප්‍රශ්න තියෙනවා අපි මේවා ආපස්සට හොයාගෙන හොයාගෙන ගිහිල්ලා මුලට ගියොත් තමන්ටම ලැජ්ජා හිතෙනවා. චිකේ මේ වගේ දේවල් වලට අපි මේ මරා ගන්න කියලා. ඔබ බලන්න සමහර ලාවට දැන් අපේ රටේ දැන් මේ දවස් ගානේ අහන්න ලැබෙන දේවල් නේ. සමහර හිතා ගන්න බැරි දේවල් මිනි මරණ හැටි සමහරලාට මරලා බෙල්ල ගෙනහිල්ලා සමහරලාට දේව පිළිමේ කතේ ගහලා තිබ්බ පහුගිය කාලේ. එතකොට මේ වගේ දේවල් මිනිස්සුන්ගේ කරන අපරාධ මිනි මරණ සමහරලාට පවුල් පිටින් මරා ගන්නවා. ඒක කණ්ඩායමයි. මේ පැත්තේ එක්කෙනෙක් දෙන්නේ මරපුවාම මේ පැත්තේ මෙහෙන් පලිය ගන්නවා. මේවා කෙලවරක් නැතුව දිගට දිගට යනවා. හැබැයි අවසානයේ ආපස්සට බලාගෙන බලාගෙන ආපස්සට හිතන්න පුළුවන් නම් කොහොමද මේක හටගත්තේ? අන්තිමට එක්ක කේලමක් එක්ක අනවබෝධයක් එක්ක පොඩි හිත්තමනාපයක් ඔය වගේ පොඩි ප්‍රශ්නයක් තමයි අවසානයේ දුරදිග ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මහා ගින්නක් වෙලා පවුල් පිටින් මිනි මරා ගන්න තැනකට ගිහිල්ලා තියෙන්නේ. තේ නිසා මේ දිවට දැනෙන දේවල් එක් අපි නොසිතුවට ඒවා කෙලවර වෙන්නේ මහ විශාල විනාශවලින්. ඊළඟට කයට දැනෙන දේ සමහරවිට කෙනෙකුට සීතලටත් තරහ යනවා. රස්නෙටත් තරහ යනවා. වහිනවා නම් ඒත් බනිනවා. හොඳට දාඩිය දාලා නම් එදාටත් බනිනවා. හැමදාම දාඩියයි රස්නේ කියලා ඒත් බනිනවා. වහිනකොට මේක ඉවරයක් නෑ කියලා වැස්සට බනිනවා. එතකොට මේ වගේ හිතට එන සිතුවිලි මෙන්න මේ පංච ඉන්ද්‍රියන් එක්ක එන අරමුණු එක්ක අපි ගැටෙනවා. ඒ ගැටෙනකොට ෂණිකව ඒක ඇති වෙන්නේ මෙහෙමයි. හිත ඇතුලේ තියෙනවා පටිගානුසය. අපේ අනුසේ ධර්ම හැටියට රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය කියලා අපේ හිත අභ්‍යන්තරයේ තුර මේ අනුසේ ධර්ම තියෙනවා. ඒව අලු යට ගිනි පොකුරු වගේ හැංගිලා තියෙනවා. ස්පර්ශයත් එක තමයි ඒක මතුවෙන්නේ. ඇහැට රූපයක් අප්‍රිය අපේ අකමැති දෙයක් දකිනකොටම ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒ ස්පර්ශයත් එක්කම හිත අභ්‍යන්තරයේ තියෙන අර පටිඝානුසය අපි අකමැති දෙයක ගැටෙන ස්වභාවය බලවත් වෙලා එනවා. ඒකෙන් තමයි විඳීම උපදින්නේ. අකමැති දුක්සහිත ගැටෙන විඳීමක් උපදිනවා. කනට ශබ්දයක් ඇහෙනවා කියන්නේ කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. ඒකට අපි ධර්මයේ කියන කනී ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්කම අර හිත අභ්‍යන්තරයේ තියෙන පටිඝානුසය මතුවෙනවා. ඒක එකතු වෙච්ච ගමන් තමයි පස්සපච්චා වේදනා ස්පර්ශ නිසා විඳීම ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ දැන් කැමැති ප්‍රියමනාප සැප විඳීමක් නෙමෙයි. අකමැති දෙයක් ඇති වෙන්නේ ගැටෙන දුක් සහිත තරහ යන කේන්ති යන විඳීම. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ෂණිකව අපේ හිතේ මේ හිත ඇතුලේ තියෙන අනුසේ ධර්ම නිසා ගැටෙන ස්වභාවය ඇති වෙනවා. ඉතින් ඕක නැති වෙන්නේ අනාගාමී වෙන තැනදී. ඒ නිසා මතක තියාගන්න මේ හිත අභ්‍යන්තරයේ තියෙන පටිගේ නැමැති අනුසේ ධර්මය මේ පටිගේ නැමැති මේක සංයෝජනයක්. කාමරාග පටිග සංයෝජන දෙක නැති වෙන්නේ අනාගාමි වෙන තැනදී. එතකන් තරහ යන ගැටින ස්වභාවය තියෙනවා. හැබැයි මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනාටත් ගැටින ස්වභාවය ඇති වෙනවා. හැබැයි යා කීයටවත් අපායගාමි අකුසලයකට වැටෙන්නේ නැහැ. එයා අන්න එතනදී පාලනය වෙනවා. එයාට කේන්තියක් ගියත් එයා තමන්ගේ හිත පාලනය කරගන්නවා. ධර්ම මනසිකාරය තුල එයා හොඳට සිහිය පිහිටපු කෙනෙක්. හැබැයි අනාගාමී වෙනකොට තමයි අර හිත ඇතුලේ තියෙන කාමරාග පටිග සම්පූර්ණයෙන් සංයෝජනයක් හැටියටම නැති වෙලා යන්නේ. අන්න එතකොට යාට ගැටෙන අරමුණක් දැක්කත් ඇහුවත් දැනුණත් යාට හිත ඇතුලේ නෑ ගැටෙන ස්වභාවය. ඒක උපදින්නේ නෑ, යා මධ්‍යස්ථයි. එයා ඒ හැම අරමුණක් තුළම උපේක්ෂාවෙන් දකිනවා. ඒක හේතුඵල වශයෙන් දකිනවා. එතකොට ඕක තමයි ඒකේ තියෙන ගැඹුරු ගහම්බීර ධර්මාර්ථේ. එතකොට මම කතා කරේ එක කොටසක් ඉන්නවා දී ඇඳ ඉරක් වගේ. ඒ කියන්නේ කෙනෙකුට තරහ යනවා, ඒ සැනින් එයා ඒක ආදීනව සිහි කරලා හරි ධර්ම පුරුද්ද හරි බණ අහලා තියෙන දැනුම නිසා හරි එතනින් මේක අතහැරලා දානවා. තව කොටසක් බුදුහාමුදුරුව පෙන්නවා වැල්ලේ ඇඳ ඉර වගේ කියනවා. ඉතින් අපි දන්නවනේ වැල්ලේ ඉරක් ඇඳලා පස්සේ ඒක එදාම මැකෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට දවසක් දෙකක් තුනක් හුළඟට හරි ටික දවසක් යනකොට මැකෙනවා. ඒ වගේ අපේ හිතේ ওই තරහක් කේන්තියක් වෛරයක් ආවහම සමහර ඒවා තියෙනවා. ඒක එදා එක දවසෙන් කොච්චර කීවත් එදාට සමා ගෙවල් වල බලන්නේ සමහරලාට මූණ එල්ලගෙන කතා කරන්නේ තරහ යනවා. එතකොට ඒ වගේ දවස් දෙක තුන ඉන්නවා. සමහරලාවට එහෙම ඉන්නවා. හැබැයි ඉඳලා තමන්ම දවස් දෙක තුනක් ගියහම තමන්ටම තේරෙනවා අය කවුරුත් විශේෂ උපදෙස් දීලා එහෙම අවශ්‍යත් නැහැ. තමන්ටම තේරෙනවා මේක අතහැරලා දාන්න ඕනේ. මම මොකටද මේ නිකාමනාපකම් අරගෙන යන්නේ? අපි කවුරුත් මැරෙන මිනිස්සු. අන්න ඒ වගේ නිකන් දෙයකින් තමන්ම ඒක හිතෙන් අතහැර ගන්නවා. එතකොට ඒකත් හොඳ ලක්ෂණයක්. තමන්ටම දවස් දෙක තුනකින් හරි තේරුම් අරගෙන දුර දිග යන්න නැතුව නවත්ත ගන්න. මේ ලෝකේ භයානකම අර ද්වේෂයේ භයානකම පිරිසක් ඉන්නවා මේ මිනිස්සු අතර. බුදුහාමුදුර උපමාවකට පෙන්වෙන්නේ ගලේ කෙටු ඉරහා සමානයි කියලා. ඔන්න භයානකම පිරිස. දැන් ඔබ හිතන්න ගලේ ඉරක් කෙටුවට පස්සේ ඔබ දැකලා ඇතිනේ ওই සෙල්ලිපි කියලා තියෙන ගල්වල කොටපු ඒවා. අවුරුදු දහස් ගානකට එහා බ්‍රාහ්මී අක්ෂර වලින් කොටපු ඒවා අදත් කොහේ හරි ගල් ලෙනක හරි ගල් කුලක හරි ගල් ස්තම්භයක හරි අශෝක ස්තම්භයක හරි කොහේ හරි තිබිලා අපි හම්බෙනවා, අපි කියවනවා, අපි දකිනවා. එතකොට ඒ ගලේ කෙටුව දේ අවුරුදු දහස් ගණන් තියෙනවා. ඒක එක පාට මැකෙන්නේ. ඒ වගේ තමයි සමහර සිදුවීම්, සමහර වෛර, සමහර කේන්ති ඒවා දවසෙන් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් සමහර ඒවා මේ ජීවිතෙන් ඉවර කරගන්නෙත් නැහැ. මැරෙනකනුත් ඒකම පෝෂණය කර කර අයෝනිසෝ මානසිකාරයෙන් හිතෙන් ඒකට කරුණු එකතු කරනවා. ඒකට කියන අයෝනිසෝ මානසිකාරය. අයෝනිසෝ මානසිකාරයේදීදී තව තව අර ද්වේෂයේ හිත ඇතුලේ පෝෂණය කරනවා. ඒ පෝෂණය කර කර ඉඳලා ඉඳලා මැරෙනකොට හිතනවා මම මැරිලා හරි මුංගෙන් පලිගන්නවා. ඒක තමයි ඊළඟ ජීවිතේට අරගෙන යන ඊළඟ දේ. එතකොට තමන් මෙලවින් හුස්ම ටික යන්නේ ඊළඟ ජීවිතේ මම පලිගන්නවා කියන තැන. එතකොට ඕවා සංසාර වෛර හැටියට ඔබහල ඇතිනේ අර කාලියක්ෂණිගේ කතාවනේ. ආත්ම 500ක සංසාර වෛරයක් බුදුහාමුදුරු වැඩ හිටිය නිසා එතනින් එක සංසිඳවල නැවැත්තුවා. නැත්නම් තවත් සමහරලාට සසර යනවා. ඒ නිසා මෙන්න මේ වගේ භයානක වෛර හැටියට සමහර පුද්ගලයෝ ඒ වෛර අරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ තුල සමහර භයානකම් පිරිස අර ඔබ කිව්වා වගේ සමහරු ඒ වෙලාවේ බලය නිසා, තන පරිසරය නිසා මේ වෙලාව නෙමේ සුදුසු, පස්සේ දෙන්නම් වැඩේ කියලා එහෙම හිතන අය ඉන්න. එහෙම හිතලා සැලසුම් කරලා පස්සේ තමයි ප්‍රතිචාර දක්වන්නේ. සමහරු හොඳ මූණ පෙන්නලා ප්‍රතිචාර දක්වනවා. බලන්න මේ වගේ සමහර අය වෛර බැඳපු අය හිතවත් වෙලා තමයි විපත් කරන්නේ. ඒ පලිගන්න ඕනෑවට හිතවත්කම පෙන්නනවා. හිතවත්කම් පෙන්නලා කොහේ හරි යන් කියලා එක්කන් ගිහලා මරණයි ඉන්නවා. එතකොට තනි කරලා ඊට පස්සේ ආ පලිගන්නවා. ඒ පලිගන්නවට මතක් කරලා දෙනවා මේ යාළුවා වගේ එකට ගිහිල්ලා එකට කාලා බීලා ගමන් එක්කන් ගිහලා තනි කරගෙන අන්න එතකොට තමයි කියන්නේ මං මේ අසවල් දවසේ කරපු දෙයට තමයි මේ පලිගන්නේ කියලා. එතකොට බලන්න මේවා ඔබ ඇත්තටම එකක් තමයි අපි ටෙලි නාට්‍යයක් බැලුවත් ඔබ බලන්න අද අපි දකින්නේ අපේ මිනිස්සු බලන්නේ මේ ද්වේෂයේ ඇවිස්සෙන දේවල් මේ වගේ පලිගන්නේ ඒවා. අවුරුදු ගණන් හිතේ තියාගෙන වෛර පිරිමහන ඒවා. ඊළඟට මිනිස්සුගේ කෙලෙස් වැඩෙන ඒවා. මේවා තමයි සමාජයේ අපි දකින්නේ හිත නිවන කෙලෙස් සංසිඳෙන කලාතුරකින් පොයේ දවසක නිහෙම හිත නිවන කතා වගේ නිකන් ටෙලි නාට්‍යයක් හරි මිනිස්සු බලන්නේ නේ. එතකොට ඒ වගේ එකක් පොයේ දවසකට පැය භාගයක් පෙන්නනවා. අනිත් දවස් හැම දවසෙම ද්වේෂයේ වැඩෙන කෙලෙස් වැඩෙන එක්ක පොඩි දරුවන්ගේ තියෙන සල්ලාලකම් වැඩි පවුල්වල තියෙන දුරාචාරය එක්ක මිනිස්සුන්ගේ තියෙන සල්ලාලකම් පවුල්වල තියෙන විනාශ මිනිහ මරාගන්නේවා අපරාධ පලිගන්නේවා මේවා තමයි බොහෝ වෙලාවට අපි මිනිස්සු හවස් වරුවේම බලන්න ගෙවල්වල සමහර පුරුද්ද හවස 6ට 7ට ටීවී එක ළඟ වාඩි වුණාම රෑ 10 11 වෙනකම් කන්නේත් එතන සමහරව අත හොදන්නවත් නැගිටි ඉන්න කම්මැලි එකක් ඉවරනකොට ඊළඟ ටෙලි නාට්‍ය පටන් ගන්නවා. ඇඟිලි ලෙව කකා හරි අර පිඟාන අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. එතකොට මේවට ඇබ්බැහි වුණාට පස්සේ තමන් දන්නේම නැහැ තමන් තුලත් වැඩෙන්නේ ක්ලේශයන්. රාග ද්වේෂ මෝහ ආදී අකුසල් වැඩෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන තමන්ගේ හිත රැක ගන්න කාටවත් බාහිර කෙනෙකුට බෑ. ඒ නිසා ඔබේ හිත රැක ගන්න ඕනේ ඔබමයි. මෙන්න මේ කාරණා ටික තේරුම් ගත්තොත් අපට බුදුහාමුදුරුවෝ ඒකයි ද්වේෂය ගැන ඉතාම ලස්සන උපමාවකින් පෙන්නවා. තමන් විනාශ කරන තමන්ගේ හතුරා ඉන්නේ පිට කොහෙවත් නෙමෙයි තමන්ගේ හිත ඇතුළෙමයි. අන්නේ හතුරව නැති කරගන්න තමන් මහන්සි ගන්න බාහිරට ඇඟිලි දික් කරන්න නැතුව තමන්ගේ හිත ඇතුළේ ඉන්න ද්වේෂය වෛරය කේන්තිය මේ සංසාරිකව අපි අරගෙන ආපු විඥානය ඇතුළේ ඉන්න මේ ආශ්‍රව අනුසය හැටියට හිත ඇතුළේ හැංගිලා ඉන්න මේ ක්ලේශයන් යටපත් කරන්න ධර්මයේ තුලින් ඔබ මහන්සි ගන්න ඊට අවශ්‍ය ඕන තරම් උදාහරණ උපක්‍රම උපදේශ ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දීලා තියෙනවා.
2: හොඳයි. ඉතින් ඔබට කරන්න තිබෙන කාරණාව තමයි මේ ශ්‍රවණය කරන ධර්ම කරුණු නැත්නම් පැහැදිලි කරලා දෙන ධර්ම කරුණු ඔස්සේ ඔබේ ජීවිතය සකස් කර ගැනීම. හිතන්න මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබා ගන්න අපි මොනතරම් පෙරම් පුරන්නේ නැද්ද මොනතරම් දුක් විඳින්නේ නැද්ද සහ මොනතරම් පින් දහම් වල නියැලෙන්නේ නැද්ද. එනිසා ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තව තවත් ඔප්නංවාගෙන නිවන කරා ගමන් කරන්නට අවශ්‍ය කරන ශක්තිය ඔබ ලබාගත යුතුයි. ඒ වෙනුවෙන් වැඩ කටයුතු කළ යුතුයි සහ පින් දහම් කුසල් ජීවිතයට සමීප කරගත යුතුයි. අපේ හැමදෙරුනේ සාකච්ඡාවේ අවසාන කොටසේ ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුණු කාරණාවත් එක්ක තමයි ඊළඟ ප්‍රශ්නය විමසන්න කියලා හිතුවේ නැත්නම් අහන්න කියලා හිතුවේ. අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි අපේ හැමදෙරුනේ චිත්‍රපටියක් වේවා ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන් බලන අවස්ථාවේදී ටිකක් අර හොඳ පැත්තට යහපත් පැත්තට තියෙන දේවල් දකින්න අකමැති. හැබැයි අයහපත් පැත්තට ඒ කියන්නේ ගහ ගන්නව නම් මරා ගන්නව නම් ලේ දකින්නව නම් අපි ඒ දේවල් වලට චිත්‍රපටිය නරඹන ගමන් උදව් කරනවා. ඒ කියන්නේ වීරයාගේ චරිතයට නැත්නම් දුෂ්ටයාගේ චරිතයට උදව් කරනවා. මෙන්න මේ ආකාරයෙන් දකින්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ කෙනෙක්ගේ ගුණ ගයනවාට වැඩිය අගුණ තමයි ගයන්න සූදානම් වෙන්නේ. මෙන්න මෙහෙමයි කියන කාරණාව. ඇයි අපේ හිත එතනට හුරු වෙලා තියෙන්නේ? මොකද්ද ඒකට හේතුව? අපි අද සාකච්ඡාවේ මීළඟට පැහැදිලි කරලා දෙමු.
4: ඉතාම වැදගත්. අපේ හිත ප්‍රධානම වශයෙන් ගත්තු අපේ විඥානෙ පිහිටලා තියෙන කුසල මූලයන් තුල නෙමෙයි. අකුසල මූලයන් තුල. එතකොට අකුසල මූලයන්ගේ පිහිටපු හිත හැම වෙලාවෙම ඇදෙන්නේ අකුසල් පැත්තටමයි. ඒක මේ වගේ. දැන් පල්ලෙහාට ගලාගෙන යන්නේ පහළට නම් ගඟ. පල්ලෙහාට පීන ගන්න ලොකු උත්සාහයක් ඕනේ නැණි. ඉබේම ඇදිලා යනවනේ අර වතුර පාරත් එක්කනේ. ඒ වගේ හිත කෙලෙස් වල පිහිටපු හිත රාගයට, ద్వේෂයට, වෛරයට, ඊර්ෂියාවට ඒ පැත්තට ඉබේම ඇදිලා යනවා. ඒකට 아무තු උත්සාහයක් ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි උඩුගම් බලා යනවා වගේ ගමනක්. ඒක බුදුහාමුදුරු පෙන්නපු වචනේ පටිසෝතගාමි. උඩුගම් බලා යන ගමනක්. එතකොට අපි ගඟේ උඩ අතට පීනන්න නම්, දිය පහර කපාගෙන පීනන්න නම් අපිට උත්සාහය, වීරිය, නුවණ, ලොකු වීරියක් දාන්න ඕනේ. අන්න ඒ වගේ අපේ හිත කුසල් පැත්තට හරවන අර අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් කුසල් පැත්තට හරවනවා කියන්නේ අනිත් පැත්තට යන්න තියෙන ගමන. රාගේ පැත්තට ඇදෙන හිත වීතරාගී කරන්න ඕනේ. ද්වේෂයට ඇදෙන හිත අපි මෛත්‍රිය පැත්තට හරවන්න ඕනේ. ඉරිසියාවටමයි හිත ඇදෙන්නේ. අපි මුදිතාවට හරවන්න ඕනේ. ලේසි නැහැ හිත විසිරෙන හිත එකඟ කරන්න දඟලනවා. අපි සම්පූර්ණ අනිත් පැත්තට උඩුගම් බලා යන ගමන. අන්න ඒ නිසා ඕකම තමයි එදිනෙදා ජීවිතය තුළ මිනිස්සු හිත නිවන කතාවක් එක්කෝ දහම් වැඩසටහනක් බණක් අහන්න ඒ වැඩසටහනකට වඩා ඔබ බලන්න මිනිස්සු කොච්චර හිත ඇදිලා යන්නේ කුණු කතාවක් එක්කෝ කුණු ගොඩක් කාට හරි බණින එක වෛරයක් ඊළඟට පවුල් ප්‍රශ්නයක් සමාජ ප්‍රශ්නයක් ඒවට තමයි මිනිස්සුන්ගේ හිත ඇදිලා යන්නේ. කියන්නේ තමන්ගේ ද්වේෂයේ රාගය ඇවිස්සෙනවා. දැන් බලන්න සමහරවිට තමන් ඒවා බලලා කරන්නේ බැන බැන ඉන්න එක ටෙලි නාට්‍යයක් ගැන හිතන. ඒ ටෙලි නාට්‍යයක් තුල ටික වෙලාවක් යනකොට තමන් දන්නේ තමන් මේ ටෙලි නාට්‍යය බලන්නේ කියලා. තමන් ඒකේ චරිත තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන් ඒක ආරෝපණය කරගෙන තමන් ඒක ඇතුලේ ජීවත් වෙනවා. ඒක ඇතුලේ සමහර වෙලාවට හොඳ වැඩි. ඔහොම වෙලා එහෙම සමහර අර බලන ගමනුත් ඒක නිකන් කියවන. සමහරු ඒකේ තියෙන අවස්ථාවන් මේවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. දැන් ඒ ටෙලි නාට්‍යයක් අවසන් කරන හැටි ඔබ හිතන්න. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ ආකර්ෂණේ රඳවා ගැනීම පිණිස සමහර ලාවට එක්කෝ මොනවා හරි අපි නිකන් උදාහරණයක් ගමු එක්කෝ රණ්ඩුවක්. මේ රණ්ඩුව තුල පොළු පාරක් ගහන්න ලෑස්ති වෙනකොට පොල්ල අතට ගන්නකොටම තමයි කොටස අවසానයි හෙට. එතකොට දැන් රෑ එළි වෙනකම් පොළු පාර ගහයිද නැද්ද වදීද මැරෙයිද දැන් පහුවදා මේකේ ඉතිරි කොටස පටන් ගන්නකම් ඒක මනසේ වැඩ කරන්නේ ඊට පස්සේ ඒක. ඒ නිසා මේ මිනිස්සයන්ගේ මනස තුල ඔබ දකින්න ඇති පසුගිය දවස්වල ලංකාවේ මං හිතන්නේ එක ප්‍රදේශයක කුරුණෑගලට මන්දමට හරියට මතක නැහැ. ඒ ගේම් එකක් නිසා ඒකට ඇබ්බැහි වෙච්ච දරුවෙක් සියදිවි හානි කරගත්තා. එතකොට අපි දැක්ක අන්තර්ජාලයේ ඒ අන්තර්ජාලයේ ඒ ගේම් එක තුලින් ඔහුට අණකිරීමක් කරා කියලා ඔහුගේ ජීවිතේ නැති කරන ඔහුගේ තට්ටුවකින්ද කොහෙද පැනලා. එතකොට අපිට පේනවා කෙනෙක් මේවට ඇබ්බැහි වීම තුල තමන්ගේ විනාශය තුල තමන් දන්නේම නැහැ. ක්‍රීඩාවක් වේවා දැන් බලන්නේ ඉස්සර මිනිස්සු සමහරු කාටුන් බැලුවනේ ඒ තුල පවා දැන් බලන්න අපි පුංචි කාලේ බලපු සමහර කාටුන් තියෙනවා. එතකොට ඒවැ යම් අර්ථයක් තියෙනවා. කරුණාව, එතකොට ඒවැ දයාව, එතකොට රැක බලා ගැනීම, මේ සත්තු ගැන අනුකම්පාවක් දක්වන හැටි. එතකොට මේ වගේ දේවල් එක්ක යම් අර්ථයක් එක්ක තමයි කෙනෙක් දෙයක් බැලුවේ. අද දරුව බලන්න බොහෝ වෙලාවට ඒක වෙන පැත්තකට ගිහිල්ලා ගේම් එකක් ගැහුවත් වෙඩි තියාගන්නේව, බෝම්බ ගහන්නේව, මරා ගන්නේව, ලේ. එතකොට මේ වගේ දේවල් තමයි පුංචි කාලේ ඉඳන් මනසකට දරුවන්ගේ පුරුදු කරන්නේ. නොදැනීම ඒ දරුවගේ මනස අර මිනි මරන්න, වෙඩි තියන්න, බෝම්බ ගහගෙන කුඩු කරගෙන ඒක තමයි ගේම් එකේ එයා ඉස්සරහට යන්නේ. ටික වෙලාවක් යනකොට තමන් ඒ ගේම් එකේ ඉන්නවා. තමන් තමයි මේක කරන්නේ කියන හැඟීම එයාගේ මනසට දෙනවා. ඉතින් ඒ නිසා ටෙලි නාට්‍යයක් තුලින් වේවා, චිත්‍රපටයක් තුලින් වේවා මිනිස්සුන්ගේ රාග, ද්වේෂ, මොහ අවුස්සන්නත් පුළුවන්. හොඳ පිටපත් තුලින් මිනිස්සුන්ගේ කෙලෙස් සංසිඳවන්නත් පුළුවන්. ඒ නිසා ඔබ බලන්න දැන් ඉස්සර මිනිස්සු දැන් අද නම් අහන්නවත් නැ ඉස්සර පන්සල්වල වේවා, වෙසක් වේවා, පොසොන් වේවා, ඉඳහිට එවැනි අවස්ථාවල ගමේ මිනිස්සු එකතු වෙලා සමහරට වෙස්සන්තර දැක්මනේ. එක්කෝ වේදිකා නාට්‍යයක් හැටියට හරි පන්සලේ වෙස්සන්තර ජාතකේ පෙන්නනවා. ඒතකොට ඒ වගේ සමහර දරුවෝ එකතු කරගෙන හරි මේ ජාතක කතාව මේව තමයි ඒ පන්සල්වල හරි එකතු වෙලා මිනිස්සු ගම්වාසීන් එකතු වෙලා කෙනෙක් යහපත් දෙයක් දැක්කේ. එතකොට වැඩසටහන පොයේ වැඩසටහන් වල මීට ඔබ හිතන අවුරුදු 15කට 20කට එහා පවා කොයි රූපවාහිනී ආපු මේ ගොඩාක් සමාජ මාධ්‍ය විකෘතියක් නැති කාලවල ගිය ටෙලි නාට්‍ය පවා අර්ථවත්. සින්දුවක් ගත්තත් ඒකේ හිත සංසිඳවන අර්ථයක් තියෙනවා. එතකොට සමහර බොහෝ දේවල් වල තියෙන්නේ යම්කිසි සමාජයට දෙන පණවිඩයක්, යහපත් පණවිඩයක්. එතකොට අද වෙනකොට මේ මෑතක අවුරුදු 5-10ක් ඇතුළත ඇතිවෙච්ච විකෘතිය ගැන බලන්න. අද සමාජ මාධ්‍ය බැලුවත් කෙනෙකුට මඩ ගහන ඒවා, සම්පූර්ණ කෙනෙක් විනාශ කරන ඒවා, ද්වේෂය, වෛරය, රාගය, කෙලෙස් අවුස්සන දේවල් ගොඩක්. චිත්‍රපටියක් බැලුවත් එහෙමයි, ටෙලි නාට්‍ය තුල බැලුවත් එහෙමයි, රූපවාහිනී වැඩසටහනක් තුල බැලුවත්, සංවාදයක් තුල බැලුවත් එහෙම. එතකොට මේ හැම දෙයක් තුලම බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ හිත්වල කෙලෙස් අවුස්සනවා මිසක් සංසිඳ වීමක් නැහැ. ඒ නිසා මේක ඔබම තේරුම් ගන්න ඕනේ. අපිට ලෝකයා හදන්න බෑනේ නේ. එහෙමයි. ලෝකෙම මිනිස්සු කරන වැඩසටහන් නවත්තන්නත් බෑ. ලෝකේ මාධ්‍යවල මේ දානේම අපිට ඒව නවත්තන්නවත් බැයි වට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ හිත දිහා තමන් බලලා තමන් ඒවෙන් වළකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා එහෙම වැළකීලා මොකද ඔබට හොඳ වැඩසටහන් බණ යන ඒවා පිංකම් හිත සංසිඳවන ඒවා ඕන තරම් වැඩසටහනුත් තියෙනවා ධර්මයේ හොයන කෙනාට. ඒ නිසා අපි හොයන දේ තමයි හම්බේ. ධර්මයේ හොයන කෙනාට ධර්මයේ හම්බෙනවා. ඒ නිසා ධර්මයේ හොයන්න, ධර්මයට ආස කරන්න, ධම්ම කාමෝ භවං හෝති, ධර්මයට කැමති වෙන්න, ධර්මයට ආස කරන්න. එයා ධර්මයේ තුල දියුණු වෙනවා. ධම්ම දෙස්සී පරාභව, ධර්මයට අකමැති වුණොත්, ධර්මයට ද්වේෂ කරොත්, එයා පිරිහිලා පිරිහිලා පිරිහිලා යනවා. ඒ නිසා ධර්මයට ද්වේෂ කරන, ධර්මයට අගෞරව කරන, ධර්මයට ගරහන චරිතයක් වෙන්න එපා. අපිට පේනවා සමාජය තුල හැම පැත්තකින්ම බුදුදහම, ධර්මය, සාමින් වහන්සේලා මේ හැම දෙයක් එක්ක ඉතාම සැලසුම් සහගතව ද්වේෂය, වෛරය, කේන්තිය මිනිස්සුන්ගේ හිත්වල වපුරන වැඩසටහන් වගේම ඊළඟට පිරිස් සංවිධානාත්මක එක එක ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ තුළ මිනිස්සුන්ගේ හිත්වල ඒ තියෙන සද්ධාව, මිනිස්සුන්ට බුදුදහම ගැන, ධර්මීය ගැන තියෙන දේවල් වලට ඒවැ මිනිස්සුගේ අපහැදීම ඇති කරවන්න නොයෙක් උත්සාහයන් ඉතින් එදත් එහෙම. දැන් බුදුහාමුදුරුවෝ හිටපු කාලද ඔබම හිතන්න, බුදුහාමුදුරුව හිටපු කාලේ මීට අවුරුදු 2560 ගානකට එහා, දැන් මේ වෙසක් පෝය කියලා කියන්නේ බුදුහාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 2570ක් වෙනවා. එතකොට ඊටත් එහාන බුදුහාමුදුරුව වැඩ හිටියේ ඉතින් උන්වහන්සේ පිරිනිවන් පෑමෙන බුද්ධ වර්ෂේ පටන් ගන්න. එතකොට ඒ කාලෙත් බුදුහාමුදුරුවන්ට හිරිහැර කරපු, බුදුහාමුදුරුවන්ට නිඳා කරපු, බුදුහාමුදුරුවන්ට කතා හදපු, බුදුහාමුදුරුව මරන්න ඉඳන් උපක්‍රමය දපු, එදා තියෙන උපක්‍රම අතර උපරිම දේවල්නේ භාවිතා කරේ. දැන් අද තරම් දියුණු අවියාවිද එදා තිබ්බේ නැහැ. එදා හිටියේ දක්ෂම දුණු ශිල්පී රජුරුවන්. එතකොට ඒ තිබිච්ච දුණු ශිල්පීන් තමයි භාවිතා කරලා, දක්ෂම දුණු ශිල්පීන්ගෙන් දක්ෂයම තමයි ගත්තේ බුදුහාමුදුරන්ට විදිහට විසකවපු ඊතලයක් දීලා ඇරි. ඒ සැලසුම් දිහා බැලුවොත් දැන් අද වගේ තාක්ෂණයක් තිබ්බනම් අද තියෙන කෙලින්ම ලොකු මෝටාර් එකක් හරි එහෙම එකක් තමයි එක්ක ජේතවනයට යවන්න සැලසුම් කරන්නේ. ඉතින් ඒ තාක්ෂණයේ ඒ උපකරණ ඒවා එදා තිබ්බේ නැහැ. එදා තිබිච්ච උපරිමදේ. එතකොට එදා යුද්ධ ටැංකි තිබ්බේ නැහැ. එදා යුද්ධවලට අරගෙන ගියේ ඇත්තු පිට නැගලා ගියේ. ඇත්තු අතර හිටපු දක්ෂම ඇතා, නාලාගිරි ඇතා තමයි බුදුහාමුදුරු ඉස්සරහට ඇව්වේ. ඒත් නිකන් නෙමෙයි. රාකල පෝල හෙන්ඩුවෙන් ඇනලා අතහැරි. එතකොට අද වගේ මේ දියුණු උපකරණ තිබුණා නම් ඔබට හිතා ගන්න පුළුවන් එහෙමනම් ජේතවනයේට බුදුහාමුදුරුවන්ට පහර දෙන්නේ මොන විදිහේ පහර දීමක්ද කියලා. එදා රාජ්‍ය බලය ඇල්ලුවට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. දේවදත්ත ඇල්ලුවේ රාජ්‍ය බලය, මතක තියාගන්න. දේවදත්ත රාජ්‍ය බලය අල්ලලා අජාසත්තව තමයි නොමග යවලා තමන්ගේ මතයට හදාගත්තේ. හදාගත්තට පස්සේ කියන දේ කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ මරන්න සැලසුම් කරා, ඒ ඉල්ලපු ගමන් නාලාගිරි යතාව දුන්නා, එක එක උපක්‍රම යෙදුවා බුදුහාමුදුරුවන් විනාශ කිරීම පිණිස. ඒ නිසා මේ හැම දෙයක් තුළම එදත් බුදුහාමුදුරුවන්ට මේ ධර්මය අරගෙන යනකොට දැන් සාමාන්‍ය අය පැත්තක තියමුනේ, අනිත් රහතන් වහන්සේලාවත් සාමාන්‍ය ශාසනය හිටපු අනිත් අයට ආපු ප්‍රශ්න ඔක්කොම පැත්තක තියමු. ලෞතුරා බුදු කෙනෙක් කියපුවාම සාරා සංඛේ කල්ප ලක්ෂයක් පාරමී පුරලා, ඒ පාරමී අතර කාන්ති පාරමිතාව ඉවසීම උපරිමයට පුරුදු කරලා, මෛත්‍රී පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පුරුදු කරලා, එතකොට උන්වහන්සේ ඉවසීමක් නැති කෙනෙක්ද? උන්වහන්සේ මෛත්‍රියක් නැති කෙනෙක්ද? උන්වහන්සේ පෞකාරයක් නෙමෙයි, භගවා මේ ලෝකෙම ඉන්න භාග්‍යවන්තම කෙනා. සසරේ තරම් පාරමී පුරලා මහා භාග්‍යවන්ත බුදු කෙනෙකුටත් ඒක තමයි සමාජයේ ප්‍රතිචාරය. ඒ නිසා අපි ඉන්නේ කුසල් පිරිච්ච, සත්පුරුෂයෝ පිරිච්ච සමාජයක නෙමෙයි. අන්න ඒක අපි හොඳට මතක තියාගෙන මේ ගමන යන්නට ඕනේ. ඒ නිසා අද ඉන්නේ අසත්පුරුෂය පිරිච්ච සමාජයක. අද සත්පුරුෂේ කොහේනවා කියන ඉතාලම අමාරුයි. සත්පුරුෂ වෙෂෙන් ඉන්නේ සමහරලාට අසත්පුරුෂය වැඩි පිරිසක්. ඒ නිසා අද සල්ලිවලට ඕනම අපරාධයක් කරන්න පෙළඹෙන, ඕනම දෙයක් දීපලක් සාසනික දෙයක් කිසි බයක් සැකක් නැතුව ඕනම දෙයක් හොරා කරන්න, විනාශ කරන්න සැලසුම් හදන එවැනි ලෝකයක තමයි අපි ජීවත්. ඉතින් මේක තේරුම් අරගෙන අපි කටයුතු කරන්නට ඕනේ. ඔබ කවුරුත් දන්නවා පසුගිය කාලේ අපේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම් මුල් කරගෙන ඇති කරපු ප්‍රශ්න ටික. ඉතින් මේ සාසනික දීපල කොල්ල කෑම පිණිස සැලසුම් කරලා අවසානයේ උන් නඩුත් පෙරදුනා, ඒව ඇපීල් කරා, ඇපිලුත් පෙරදුනා. දැන් සියල්ල පරාජයට පත් වුණා. ඉතින් අපිට ශ්‍රී සදාම් පදනම මුල් කරගෙන අපිට සියලු සාසනික වැඩ කටයුතු කරගෙන යන්න ගරු අධිකරණයෙන් අවසරයි සියල්ල ලැබුණා. ඉතින් අවසානයේ නඩු පෙරදුනාට පස්සේ ඔවුන්ට තියෙන එකම දේ සමාජ මාධ්‍ය ඔස්සේ නොඑක් විදිහට ව්‍යාජ ගිණුම් හදාගෙන කාන්තාවන් විදිහට එක එක හොර ගිණුම් හදාගෙන මඩ ගහන. ඉතින් භික්ෂුන් වහන්සේලාට නින්දා කරන නොඑක් විදිහේ නින්දා අපහාස කරමින් මඩ ප්‍රචාර කර කර ඉතින් ඔවුන් ඒකෙන් විකෘති සතුටක් ලබනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඕනම තැනක දෙයක් කරගෙන යනකොට ඒකේ නොඑක් විකෘති දේවල් තියෙනවා. ඊළඟ දේ තමයි එකපාරට මොනවා මතු වුණත් මේක ඇත්ත වගේ පේන්නේ. ඔබ හිතන්න දර්ශන දැන් බුදුහාමුදුරන්ට අර සුන්දරිය මරලා ගෙනාලා ජේතවනේ හංගපු වෙලාවේ දවස් 7ක් යනකම් ඇත්ත එළියුන්නේ නැන්නේ නේ. මේ සාමාන්‍ය කෙනෙකුට නේ බුදුහාමුදුරන්ට නේ. ඒ නගරේ මිනිස්සු කොච්චර මේක ඇත්ත කියලා පිළිගත්තද කියන්නේ මිනිය උස්සගෙන ජේතවනේ ඉස්සරහා පෙළපාලි ගියානේ. එතකොට බුදුහාමුදුරන්ට විරුද්ධව මේ සැලසුම් කරලා ගෑණියෙක් මරලා ගෙනල්ලා ජේතවනේ පිටිපස්සේ මිනිය දාලා මලකුණ උස්සගෙන මේ සැලසුමත් එක්ක හදපු මේ සමාජ කැළඹීම දවස් 7ක් යනකම් භික්ෂූන් පිණ්ඩපාතේ ගියම් මිනිස්සු මග රැකලා ඉන්නවා බනින්න. දානේ පාරි දැක්කත් බනිනවා. එතකොට මේ ඒ බුදු කෙනෙකුට බුදුහාමුදුර වදාලා ආනන්ද ඉවසීමෙන් ඉන්න දවස් 7ක් යනකම් දවස් 7කට පස්සේ තමයි කිය ඔක ඇත්ත එළි වෙන්නේ. එතකොට මේ බුදු කෙනෙකුට සමහරවිට සාමාන්‍ය කෙනෙකුට යාගේ කර්ම ශක්තියත් එක්ක මාස ගාණක් අවුරුදු ගාණක් ඒ ජීවිත කාලය යට ඒක ඇත්ත එළි කරගන්න බැරි සමහරවිට කාලයකට පස්සේ ඇත්ත එළි වෙයි. ඒ එළි වෙනකොට සමහරවිට ඕනම දෙයක එක්කෝ ඒ පුද්ගලයා ජීවිතුන් අතරත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා සමහර දේවල් අපිට ඒ කුමන්ත්‍රණ සැලසුම් මේවා හිතා ගන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයකට කලබල වෙන්න මේක මෙහෙමයි කියලා ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඉවසීමෙන් ඕනම දෙයක් දිහා බලලා හැම වෙලාවෙම තමන්ගේ හිත රැක ගන්න මහන්සිය ගන්න. කවුරුත් එන්නේ නැහැ ඔබව බේරගන්න. ඒ නිසා ඔබ හැම වෙලාවෙම ඔබේ හිත ඇවිස්සෙන, ඔබේ හිතට ද්වේෂය ඇති කරන, ඔබේ හිතව කේන්ති අවස්සන, ඔබේ සතරාපාය පැත්තට ඔබ ඇදලා දාන සිතුවිලි නම් ඔබේ හිතේ බලවත් වෙන්නේ අන්නේ හිත දිහා ඔබ බලන්න හතුරයිනේ ඔබේ හිත ඇතුලේමයි. ඒ හිත ඇතුලේ තියෙන ක්ලේශ නැමැති මේ භයානක ද්වේෂය, වෛරය, ඉරිසියාව, මේ කෙලෙසුන් ඔබේ හිතේ තියෙන යටපත් කරගන්න මහන්සි ගන්න. ඒ තුලම තමයි ඔබට සැනසීම ලැබෙන්නේ. ඊළඟට අපි මාධ්‍ය ගැන කතා කරපු නිසා ඔබම බලන්න මම මේ ටෙලි නාට්‍ය මේ බලන දේවල් චිත්තපටි වේවා, දේශපාලන සාකච්ඡා වේවා, ප්‍රවෘත්ති විකාශ වේවා, කුණු දේවල් වේවා, මේ බලන දේවල් වල මගේ හිතේ කෙලෙස් වැඩි වෙනවද අඩු වෙනවද කියලා ඔබටම ඔකට ලොකු තේරුම් ගැනීමක් ඕනේ. තමන්ගේ හිත දිහා බලන් හිටියනම් තමන්ට තේරෙනවා. ඔබ දවස් දෙක තුනක් ඕවා නවත්තලා බලන්න. ඔබ දවස් දෙක තුනක් හිත මේවෙන් අයින් කරලා බණ අහන්න පටන් ගන්න, බණ පොතක් කියවන්, ඔබ මේවෙන් සමාජ මාධ්‍යෙන් චුට්ටක් ඈත් වෙලා බලන්න. ඔබට මොන තරම් සැනසීමක් තියෙනවද? ඔබ මේ ද්වේෂය, වෛරය එක්ක යන මේ වැඩසටහන්, ටෙලි නාට්‍ය මේවෙන් පොඩ්ඩක් මිදිලා ඔබ දවස් දෙක තුනක් ඉඳලා බලන්න කොච්චර සැනසීමක් තියෙනවද කියලා. දැන් වැඩි හිටියට සමහර තරුණ පරපුරට මේක එච්චර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ හිතන්න අපිට මීට අවුරුදු 30කටද 35කට එහා ටීවී නැති කාලේ තිබුණා නේ. රේඩියෝ එකක් නැහැ. ඉස්සර ගංගුල ජීවත් වෙච්ච මිනිස්සු මේ ෆෝන්, ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට්, කම්පියුටර් ඔය මොනවත් නැති කාලවල අපි ජීවත් වුණා. ඒ කාලවල ගංගුල මිනිස්සු ජීවත් වෙච්ච හැටි, ඒ මිනිස්සුන්ගේ හිතවල තිබිච්ච සැනසීම, අද ඒ මිනිස්සු අර ගමේ මිනිස්සු එක්ක බොහොම සතුටින් ඉන්නවා, බොහොම සන්තෝෂෙන් ජීවත් වුණා. අද ලෝකෙම තියෙන කුණු ගොඩවල් ටික ඔක්කොම තමන්ගේ ෆෝන් එකේ තමන්ගේ අතේ, වැඩකුත් නැහැ. ඒ නිසා ඔබ අවශ්‍ය දේ තේරුම් අරගෙන ඔබේ මේ ජීවිතේ ඔබේ හිත රැක ගන්න, ඔබ මහන්සි ගන්න, ධර්මයෙන් සැනසීම හොයන්න. ඉතින් ඒ නිසා පිරිසිදු ධර්මයේ තියෙනවා, ධර්මයේ පිරිහිලා නැහැ. ඒ නිසා හැබැයි අපි ජීවත් වෙන්නේ පිරිහිච්ච සමාජයක. ඒ පිරිහිච්ච සමාජය තුළ ඔබ මඩේ පිපිච්ච නෙළුමක් වගේ ඔබේ ජීවිතේ රැක ගන්න අපිට සමාජේ හදන්න බෑ. මඩගොඩ සුද්ධ කරන්න බෑ. ඒ නිසා මඩෙන් උඩට එන්න, මඩෙන්ම තමයි නෙළුම එන්නේ. නෙළුමේ මඩ ගා ගන්න නැතුව මඩෙන් උඩට ඇවිල්ලා තමන් නෙළුමක් හැටියට පිපිලා තමන්ගේ ජීවිතේ, තමන්ගේ ආරක්ෂාව තමන් හදා ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන.
2: ධර්මයෙන් සැනසීම සොයාගෙන යන මොහොතේ තමන්ගේ ජීවිතයේ යහපත් භාවය, ජීවිතයේ ආරක්ෂාව, ජීවිතයේ වැඩි වැඩියෙන් ධර්මයට ලං කර ගැනීම, ඒ තුළ යහපත්ව ජීවත් වීම සහ කාටවත් කරදරයක් නැතුව අන් අයටත් උදව්වක් උපකාරයක් කරලා ජීවත් වීම කියන කාරණාවන් තමයි ඔබ නිරන්තරයෙන්ම සමීප කරගන්නට ඕනේ. කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ප්‍රාර්ථනා කරන්න, කල්‍යාණ මිත්‍රයන් සමගින් එක්කාසු වෙලා, කල්‍යාණ මිත්‍ර භික්ෂූන් වහන්සේ සමගින් මේ ධර්ම කරුණු සාකච්ඡා කරලා ජීවිතාවබෝධය ඇති කරගෙන ඒ තුළ ඔබට පුළුවන්කමක් තිබෙනවා යම් අයහපත් ආකාරයෙන් නොදනුවත්ව කටයුතු කරන්නට පෙළඹෙන්න තිබෙන අවස්ථාවන්වලින්ද ජීවිතය මුදවාගෙන යහපත්ව ජීවත් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි නිරන්තරයෙන්ම අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ අනුශාසනා කරන්නේ, විවිධ පින්කම් සංවිධානය කරන්නේ, සහ ඔබට ඒ වෙනුවෙන් දායකත්වයන් දක්වන්නට අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා වෙසක් මාසය වෙසක් පුර පසළොස්වක පොහොය කේන්ද්‍ර කරගෙන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් බොහෝ පින්කම් මාලාවන් පැවැත්වෙනවා. ඒ අතර ජූනි මාසයේ 13 වෙනිදා අනුරාධපුර ඓතිහාසික ථූපාරාම පුණ්‍ය භූමිය, මේ ථූපාරාම පුණ්‍ය භූමියෙන් තමයි නැතෙෆෙම් සමගින් අත්වල් බැඳගෙන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ මහාසේ වන්දනා පින්කම්

0: කම්මාලාවන් ආරම්භ කළා. අද ඒ පින් කම්මාලාව ඉතාමත්ම සාර්ථකව පවත්වන දිහා බලලා අපිටත් සතුට ජීවිතයට එක්කාසු කරගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඉතින් ඔබටත් මේ වෙනුවෙන් යම් කිසි ආකාරයක මේ ඉදිරියේදී සිද්ධ කරන පුණ්‍ය කටයුතු පිළිබඳව කොයි විදිහටද දායකත්වයක් එක්කාසු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ, සහ ඒ පින් කම්මාලාව වෙනුවෙන් යම් ආකාරයකින් දායකත්වය මූල්‍යමය වශයෙන් වෙන්නට පුළුවන්, ශ්‍රමදායකත්වය වෙන්නට පුළුවන්, සහ සහභාගීත්වය වෙන්නට පුළුවන්, මේ සියල්ල පිළිබඳව අදත් මේ ධර්ම සාකච්ඡාව අවසන් වන්නට පෙර අපේ හාමුදුරුවන් වහන්සේගෙන් පැහැදිලිව විස්තර දැනගන්නට ඕනේ. අපේ හාමුදුරුවනේ මේ සියලු කරුණු පිළිබඳව අපේ සැදැහැවතුන් දැනුවත් කරන්න වහන්සේට අවස්ථාව.
1: ඔය ඇත්තටම අපේ ථූපාරාම මහා සෑ වන්දනා මහා පින්කම ගැන අපි සාකච්ඡාව ආරම්භයේදී සිහිපත් කිරීමක් කරා. ඉතාම අසිරිමත් පින්කමක්, අපේ වසරකට පින්කමක් දෙකක් අපි සැලසුම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ජනවාරි මාසයේ රුවන්වැලි මහා සෑ පින්කම ඉතාම සාර්ථක පින්කමක් හැටියට සිදු කරා. ඉතින් මේ වසරින් මැද ථූපාරාම මහා සෑ වන්දනා පින්කම ජූනි 13 වෙනිදා අපි සැලසුම් කරනවා. ඒ පින්කමේ ඔබට පුළුවන් මල් වෙනුවෙන් මල් සපේලා දෙන්න, මල් අරගෙන එන්න, හෝ ඒ මල් වෙනුවෙන් පින්බර දායකත්වයක් දරන්න, එහෙම නැත්නම් ආලෝක පූජාව ඔබට බාරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ චෛත්‍ය මළුව සම්පූර්ණ අපි වියනක් වගේ බොහොම ලස්සනට ආලෝක පූජාවකින් ආලෝකමත් කරනවා. ඒ වගේම බෞද්ධ කොඩි වලින් කොඩි පූජාව, එතකොට ඒ වගේ පෙරහැරේ ශබ්ද පූජාවක දායකත්වයක් දරන්න පුළුවන් පින්කම වෙනුවෙන්. පිරිසකට මේ ඕනම පින්කමක කොටසක් ඔබට බාරගෙන ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ අපේ ආයතන වලට කතා කරලා ඔබට පුළුවන් හැටියට එවැනි උතුම් මහා පින්, ඇත්තටම ලක්ෂ ගාණක් සැදැහැවතුන් එකතු වෙන බණහන එවැනි උතුම් මහා පින්කමක ඔබ ඒ මහා පින්කමක මහා පුණ්‍යස්කන්ධයක් දරන පුණ්‍යවන්තයෙක් බවට පත් වෙන ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම බක්කුල මහා සෑය මුල් කරගෙන අපි මේ එළඹෙන වෙසක් පුන් පෝයත් එක්ක මැයි මාසෙ 30-31 ජූනි පළවෙනි දකින දින තුන පුරා වෙසක් කලාපයක්ම සැලසුම් කළා තියෙනවා. ඉතාම අසිරිමත් වෙසක් කූඩු භක්ති ගීත ආදී නිර්මාණත් එක්ක හැමදාම හවස් වරුවේ විශේෂිත සත්බුදු වන්දනා සෑ වන්දනා පින්කම් එක්ක බොහොම අසිරිමත් පින්කම් මාලාවක් දින තුනක් පුරා බක්කුල මහා සෑ පරිශ්‍රය තුළ හොරණ බක්කුල මහා සෑ මහා විහාර භූමියේ සිදුවෙනවා. මේ දිනවල චෛත්‍යයේ තීන් තාලේප කිරීම, අර ප්‍රතිමා වහන්සේලාගේ ප්‍රතිසංස්කරණ කිරීම කටයුතු සිදු කෙරෙනවා. ඒ සඳහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වෙසක් පෝයට පෙර දින තුනක් පුරා අපි ධර්ම දේශනා සිදු කළ වෙසක් පුන් පොහෝ දවසේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමට උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා, බක්කුල මහා සෑ ගර්භයේ තැන්පත් ධාතුන් වහන්සේලා අපි මේ භූමියට වඩම්මලා, ඔබ දන්නවා පසුගිය දැන් හරියටම අවුරුද්දක් වෙනවා අපට බුරුමෙන් බුරුමේ ස්වේදගෝන් පූජනීය පිම්බිමේදී අපිට සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා බුරුමෙන් අපිට ලැබුණා. මීට අවුරුදු ගණනාවකට පෙර බක්කුල සෑ වෙනුවෙන් තායිලන්තේ සංඝරාජ හාමුදුරන්ගේ මූලිකත්වයෙන් අපට ඒ ධම්මකාය භූමියෙන් සහයේ බොහෝ නිදාම් වස්තු ධාතුන් වහන්සේලා අපිට ලැබුණ බක්කුල සෑයට දඹදිව පූජනීය සිද්ධස්ථාන වලින් ලැබුණා. ඉතින් මේ උත්තම ධාතුන් වහන්සේලා වෙසක් පෝය දවසේ හවස් වරුවේ අපි හතුරුගිරිය ශ්‍රී සදහම් පදනමට වඩම්මලා පසුදා උදෑසන වෙනකන් අපි දවසක් හතුරුගිරිය ශ්‍රී සදහම් පදන මුල් කරගෙන ඒ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අවස්ථාව සලසලා දෙනවා. ඒ නිසා ඒ අතුරුගිරිය පිම්බීමට ශ්‍රී සදහම් පදන පුණ්‍ය භූමියට අද ජයශ්‍රී මහ බෝධියේ බෝධීන් වහන්සේ නම ශාකා බෝධීන් වහන්සේ නමක් වැඩ සිටිනේ පිම්බීමට ජීවමාන බුදුහාඳුරු මහරහතන් වහන්සේලා වැඩම කරා හා සමානව ඔබට සියසින් දැකලා ඒ දින තුල වෙසක් දවසේ හවස් වරුවේ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අපි අවස්ථාව සලසලා දෙනවා. ඉතින් මේ වගේ පින්කම් ගොඩාක් මේ ආයතන මුල් කරගෙන වෙසක් වෙනුවෙන් ඉදිරියේ වෙසක් සතිය සිදු වෙනවා. ඒ වගේම ජූනි මාසේ 13 වෙනිදා අනුරාධපුර ඒ උතුම් පිම්බීමේ ථූපාරාම සෑ රදුන් වහන්සේ අභියස සිදුවෙන ඒ මහා පින්කමට ඔබත් එකතු වෙන්න, ඔබේ ශක්ති පමණින් සහ සම්බන්ධ වෙන්න, ඔබේ ජීවිතයේ අප්‍රමාණ සද්ධාව ඇති වෙන ධර්ම දේශනා, විශේෂ දේවාරාධනා, ඒ වගේම පූජනීය සිද්ධාස්ථාන මුල් කරගෙන සිදු කරන අදිෂ්ඨාන සත්‍යක්‍රියාදී පින්කම් රැසක් එක්ක සිදු කරන ථූපාරාම සෑ වන්දනා පින්කමටත් සහ සම්බන්ධ වෙන්න ඔබේ ශක්ති පමණින් එකතු වෙලා මේ පින්කම් එක්ක අපට පුළුවන් විදිහට අපි බුද්ධ ශාසනය වෙනුවෙන් මේ සදහැවතුන් එකතු කරගෙන ශාසනය බබලවන්න මේ ගන්න උත්සාහයට එකතු වෙන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා.
0: හොඳයි. ඉතින් අපි සියලු දෙනා අත්වල

වැඳගෙන එකතු වෙලා අනිත් සියලු දෙනාත් පුළුපුළුවන් ආකාරයට දැනුවත් කරලා ඒ සියල්ලන් ද එක්කාසු කරගෙන මේ පින්කම් සියල්ල ඉතාමත්ම ලස්සනට සිද්ධ කරලා අපේ ජීවිතයට පින් කුසල් රැස් කරගමු. ඉතින් ඒ වෙනුවෙන් ඔබට දායකත්වයේ දක්වන්න පුළුවන් දුරකථන අංක දෙකක් තිබෙනවා. වැඩි විස්තර දැන ගැනීම සඳහායි මේ දුරකථන අංක දෙක සිහිපත් කරන්නේ. 0134 226 2782, 0134 226 2782, ඒ වගේම 0134 226 3646, 0134 226 3646 කියන දුරකථන අංක දෙකට කතා බහ කරලා වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද දවසේදී සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මෙලෙස අවසන් වන ධර්ම සාකච්ඡාවත් වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දෙක්කේනපුර සිලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හනරඟා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් මේ මාසයේ 30 වන දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා net fm රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදැසන 8ට සජීවී ධර්ම දේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදැසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2:10 සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමින් වහන්සේ. පස්වරු 4:00 ශ්වේත පූජා සවස ධර්ම දේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7:00 රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්ම දේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6:00 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රදානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරිය සිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජය ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773 66 76 66, 0773 66 76 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5
30ට ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7ට ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. අද වැඩසටහන අපි මෙලෙස නිමාවටපත් කරනවා ඔබේ ජීවිතද සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන්. සැමට තෙරුවන් සරණයි.

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව

Nit FM, Spirit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු

මැසි මතුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nyt FM. Nyt FM. Pirit Vanderbilt. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළදාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Fem. Perit Mandepil.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් විඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් පුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.